0: දැන් වෙලාව. අද දවසේ සඳුදා දවසේ පළවෙනියටම අපිත් එක්ක තරඟ කරන්නේ කවුද කියලා අපිට දැන් බලන්න පුළුවන් වෙලාව.
1: මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා බල්ල කැටුවේ ඉඳලා චන්න ජයලත්. Good morning චන්න.
0: ටිකක් හයියෙන් කතා කරන්න ඕනේ හරිද? සද්දෙන් කතා කරමු. Good morning. ප්‍රශ්න හතරක් තියෙනවා හරි උත්තර තේරුවොත් රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනන්න පුළුවන් පුතා ඔයාටත්.
1: ලැස්ති නේද චන්න අභියෝගේ බාර ගන්න? මේ තමයි රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: කලාවැව ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද රටේ වාරි ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගන්නා වැවක්. ක්‍රිස්තු වර්ෂ 5 සියවසේදී තමයි ධාතුසේන රජතුමා මේ වැව ඉදි කළේ. මෙන්න ප්‍රශ්නය. කලාවැවට අධිපති දෙවියන් ලෙස සැලකෙන්නේ 1. කඩවර දෙවියන් 2. මහසෙන් දෙවියන්.
1: චන්නගේ උත්තරේ හරි රුපියල් 250ක් මේ වෙනකොට දිනාගෙන තියෙනවා. අපි යමු චන්න දෙවනි ප්‍රශ්නෙට.
0: විද්‍යා පාඩමෙන් තමයි ඔන්න දෙවනි ප්‍රශ්නේ අපි හදන්නේ. නිවැරදිව ඇවිදීමෙන් ශරීරයේ සමබරතාවය, සන්ධි සෞඛ්‍ය සහ චලනයේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. මෙන්න ප්‍රශ්නය. නිවැරදිව ඉදිරියට ඇවිදීමේදී මුලින්ම පොළවේ ස්පර්ශ කරන්න ඕනේ 1. විලුඹ 2. පාදයේ ඇඟිලි.
1: උත්තරේ හරි රුපියල් 500ක් මේ වෙනකොට දිනාගෙන තියෙනවා. අපි යමු චන්න තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අපි අහන්නේ භූගෝල විද්‍යාව පාඩමෙන්. චීනයට දකුණින් ඉන්දියාවට නැගෙනහිරින් පිහිටි ආසියානු කලාපයේ ගිනි කොන දෙක ආසියාව ලෙස හැඳින්වේ. ගිනි කොන දිග ආසියානු කලාපයට රටවල් 11ක් ඇතුළත්. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාව ගිනි කොන දිග ආසියාවට 1. බටහිරින් පිහිටා ඇත 2. උතුරින් පිහිටා ඇත.
1: ප්‍රශ්න තුනකට උත්තර දීලා මේ වෙනකොට රුපියල් 1000ක් චන්න දිනාගෙන තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන් චන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
2: ඕකේ.
1: හරි උත්තරේ දුන්නොත් ඔය 1000 5000ක් කරගන්න පුළුවන්. හැබැයි වැරදි උත්තරේ දුන්නොත් 1500ක් වෙනකන් අඩු වෙනවා.
0: ශ්‍රී ලංකාව කඳුකර ප්‍රදේශ බහුල රටක් නිසා සුන්දර දිය ඇලි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා මධ්‍යම කඳුකරයේ සහ ඌව ප්‍රදේශවලට දක්නට හැකියාවක් තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ දිගම ඇල්ල මොකක්ද? 1. හරි උත්තරේ දුන්නා නේද? අපි උත්තර දෙක කියන්නත් කලින් පුතා උත්තරේ තේරුවා. එහෙම තමයි, නියම දක්ෂ වැඩෝ නේද? දැන් මේ වෙද්දි අතේ කීයක් පොකට් මනි තියෙනවා කියලා දන්නවද චන්න? ප්‍රශ්න හතරෙම හරි උත්තර දුන්නා නේද?
1: චන්න රුපියල් 5000ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා ප්‍රශ්න හතරටම උත්තර දීලා.
0: ඉතින් මොකද හිතෙන්නේ මේ වෙලාවේ? හා, ඉස්කෝලේ ගිහලා එන යාළුවන්ට පොකට් මනි අභියෝගේ දෙන්න කියලා කියන්න ඕනේ. හොඳේ.
1: ජය වේවා.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714151 දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි. අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.

0: Это Pocket Money.
1: වශී දැන් වෙලාව 5:43 අද දෙවනියට දිනන්නේ කවුද කියලා අපි බලන්න යන්නේ අපේ දෙවන තරගකරු. අපි යන්නේ පිළියන්දල පැත්තට. Good morning.
2: අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න රාදීල්. පොඩ්ඩක් සද්දට උත්තර දෙමු රාදීල්.
1: රාදීල් ඉස්කෝලේ 8 වසරේ ඉන්නේ මොරටු වේල්ස් කුමාර විද්‍යාලයට තමයි පාසල් යන්නේ නේද? මේ අවුරුද්දේ ඉස්කෝලේ ඇනිවර්සරි එකක් තියෙනවා නේද? මේ කීවෙන ඇනිවර්සරි එකද?
3: 150
1: වෙනි සංවත්සරේ පිරෙනවා මොරටු වේල්ස් කුමාර විද්‍යාලයට. හරි. වේල්ස් කුමාර විද්‍යාලේ පුංචි වේල්ස් කුමාරෙක් තමයි දැන් ඉන්නේ. අපිත් එක්ක උත්තර දෙන්න ප්‍රශ්න හතරක් තියෙනවා. හරි උත්තර දුන්නොත් එහෙම
2: රුපියල් 5000ක්
1: දිනා ගන්න පුළුවන්. එහෙනම් ලැස්තිද වැඩේට?
2: ඔව්. දැන් රාදීල් මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ පාඩමෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බ වෙන්නේ. පෙරදිග රටවල් කියන්නේ සාමාන්‍යයෙන් යුරෝපයට සාපේක්ෂව නැගිනහිරින් පිහිටි ආසියානු රටවල් හඳුන්වන නම. පෙරදිග කියන්නේ නැගිනහිර දිශාවට. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් පෙරදිග රටක් වන්නේ 1 ඉන්දියාව, 2 ජර්මනිය.
2: හරි උත්තරේ වෙන්න ඕනි රාදීල්. ඉන්දියාව. එතකොට ජර්මනිය කියන්නේ අපරදිග රටක්. අපි යමු රාදීල් දෙවෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ විෂයෙන් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. ශරීර ස්කන්ධ දර්ශකයේ පුද්ගලයෙක්ගේ උසට සාපේක්ෂව ශරීර බර සාමාන්‍ය මට්ටමක තියනවාද කියලා බලන්න පාවිච්චි කරන මිනුමක්. ළමයින් සහ නව යෞවන වියේ අයගේ වර්ධනය බලන්න ශරීර ස්කන්ධ දර්ශකය භාවිතා කරනවා. මෙන්න ප්‍රශ්නය. ශරීර ස්කන්ධ දර්ශකය දක්වන ප්‍රස්ථාරය තද පාටින් තද දම් පාටින් පෙන්වන්නේ 1 ස්ථූලතාවය, 2 අධික බර.
2: හරි උත්තරේ වෙන්න ඕනේ ස්ථූලතාවය. තව එක ප්‍රශ්නයයි තියෙන්නේ. මේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් රුපියල් 250ක් දිනාගෙන බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නය.
1: විද්‍යාව පාඩමින් තමයි ඔන්නාට තුන්වෙනි ප්‍රශ්නය අපි හදලා තියෙන්නේ. ලුණු ආහාර වලට රස එකතු කරන්න. එතකොට ආහාර කල් තියා ගන්න වගේම නිෂ්පාදන ක්‍රියාවලියටත් භාවිතා කරනවා. මෙන්න අපේ ප්‍රශ්නය. ලුණු වල විද්‍යාත්මක නාමය වන්නේ 1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, 2 සෝඩියම් ක්ලෝරයිඩ්.
2: රාදීල් හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. අපි අමුදු බෝනස් ප්‍රශ්නට රාදීල්. හරි උත්තරේ දුන්නොත් 250 පස්කුණියක් කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් 250 රුපියල් 125ක් වෙනකන් අඩු වෙනවා.
1: එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ස්ථාපනය කරන ලබන ජාත්‍යන්තර ආයතනයක්. එහෙම නැත්නම් සංවිධානයක්. මේ ආයතනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ ලෝකයේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යන්න. මෙන්න ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද? 1 ජිනීවා නුවර, 2 නිව්යෝක් නුවර.
2: රාදීල් ගැති රුපියල් 250ක් තිබ්බ බෝනස් ප්‍රශ්නට උත්තරේ දීලා 250 පස්කුණයක් කරගෙන රුපියල් 1250ක් දිනා ගන්නවා රාදීල්.
1: එහෙනම් රාදීල් හද මේ දිනපු පොකට් මනි අභියෝගය ගැන ඉස්කෝලේ ගිහලා යාළුවන්ට කියමු නේද?
2: ජය වේවා රාදීල්. රාදීල් වගේ ඔබටත් අවස්ථාව තියෙනවා පොකට් මනි දිනන්න. මේ අභියෝගය බාර ගන්න නම් කරන්න තියෙන හරිම පුංචි වැඩක් එවන්න මැසේජ් එකක් 0714 151 151ට.
1: ඉතින් ඔබ වගේ හොඳ කෙනෙක්ට දැනු දෙනු කරන්න නම් ආය වෙන කොහෙ යන්නද නේද? සර්වේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හැරෙන්න. දැන් මාෂි අවුරුදු 5ක ස්ථාවර තැන්පතුව පටන් ගත්තොත් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් 15%ක පොලියක් ගෙවනවා සර්වෝදී ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. එතකොට අවුරුදු 3, අවුරුද්ද, මාස 6, මාස 3 වගේ කාලවලටත් ඔයාලට පුළුවන් ස්ථාවර තැන්පතුව පටන් ගන්න. මාස 3ට 13.5% හම්බ වෙනවා. එතකොට අවුරුද්දකට 12.5% හම්බ වෙනවා. මාස 6කට 11%ක්, එවන මාස 3කට 10.5ක් ඔයාගේ ස්ථාවර තැන්පතුවට පොලිය ලැබෙනවා. ඉතින් වැඩිම පොලියක් දෙන උපරිම සුරක්ෂිතතාවය තියෙන ඉහළම ප්‍රතිලාභ ලැබෙන විශ්වාසවන්ත ආයතනයක් නම් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ම තමයි. කතා කරලා විස්තර දැනගන්න පුළුවන් 13:19 ට නැත්නම් ළඟම තියෙන ශාඛාවට යන්න. අතේ තියෙන පුංචි මුදල ඔයාගේ හීනෙට අදම ආයෝජනය කරන්න.
2: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි. අනුග්‍රහය.
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා කමේ සමාජිකකි.

0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාද දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
4: 98.2 98.4
5: දෙනම් පටචුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි

0: දැන් වෙලා උදැස්සන 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ප්‍රදේශ කිහිපයකට අදත් අද වැසි ගංගා කිහිපයක් ආශ්‍රිතව ගංවතුර අවදානමක් පාසල් පැවැත්වීමේ තීරණය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් යටතට පොලිස් නිලධාරීන්ට අවදානම් දීම නාවක් පොරොන්දු ඉටු නොකළ බවට විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා
0: වැඩි විස්තර උදෑසන 6:00 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: Money. විනාඩි 6 good morning ඔන්න අපේ දෙවෙනි පැය අපි මේ විදිහට පටන් ගන්නවා. දැන් පොඩ දෙනෙක් පොකට් පණි දිනලා ඉවරයි මාෂි. මේ තුන්වෙනියා.
1: මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගම්පහ ඉඳලා හෂිනී දෙව්මිනි. good morning හෂිනී.
2: good morning.
1: ප්‍රශ්න හතරක් තියෙන උත්තර දුන්නත් රුපියල් 5000ක් ලැබෙනවා. ලෑස්ති නේද ඔයා?
2: ලෑස්ති.

0: සහ මනුෂ්‍යයන්ගේ අවසාන විනිශ්චය නිරූපණය කරනවා. අපි අහන්නේ අවසාන විනිශ්චය නම් චිත්‍රය අඳිනු ලැබුවේ කවුද? 1. මයිකලාන්ජෙලෝ 2. ලියනාඩෝ ඩා වින්චි.
1: හෂින් රුපියල් 250ක් දිනා ගන්නවා අපි අමු දෙවනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාවෙන් තමයි ඔන්න දෙවන ප්‍රශ්නය අපි හදලා තියෙන්නේ. ප්‍රස්තාව පිරුළු කියන්නේ යම් අවස්ථාවකට ගැළපෙන විදිහට කියන්න ඕන දේ කෙටියෙන් රසවත්ව උපමාවක් විදිහට කියන්න පුළුවන් සිංහල ජන කියවන් වර්ගයක්. බොහෝ අවස්ථාවල ප්‍රස්තාව පිරුළු හැදිලා තියෙන්නේ ගැමි ජීවිතයේ අත්දැකීම් ජනකතා පාවිච්චි කරලා. වෙන ප්‍රශ්නය, නිශ්චිත උත්සාහයක් ගැනීම සම්බන්ධව පාවිච්චි කරන ප්‍රස්තාව පිරුළු මොකක්ද? 1. කළුවා මාරපන් ගියා වගේ. 2. කුණිසන්ට දැල් දැම්මා වගේ.
1: හරි උත්තරේ වෙන්න ඕනේ හෂිනි, කුණිසන්ට දැල් දැම්මා වගේ. හරි හෂිනි, අතේ රුපියල් 250ක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: මෙන්න තුන්වෙනි ප්‍රශ්නේ. විද්‍යාව පාඩමෙන් තමයි අපි අහන්නේ සල්ෆර් බිඳින සුළු අලෝහ ඝන ද්‍රව්‍යයක්. සල්ෆර් ස්වභාවයෙන්ම කැණීම් වලින් ලැබෙන අතර රබර් පොහොර අම්ල නිෂ්පාදනයේට යොදා ගන්නවා. මෙන්න ප්‍රශ්නය, සල්ෆර් කුඩුවල පැහැය කුමක්ද? 1. නිල්. 2. කහ.
1: ප්‍රශ්න දෙකකට උත්තර දීලා මේ වෙනකොට රුපියල් 500ක් හෂිනි අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද හෂිනි?
2: තෝරගන්නවා.
0: අභ්‍යවකාශ ගවේෂණය සහ ගගන විද්‍යා පර්යේෂණ මෙහෙවන ප්‍රධාන රාජ්‍ය ආයතනයක් තමයි NASA ආයතනය. මේ ආයතනය 1958 ජූලි 29 වනදා තමයි පිහිටවලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය, NASA ආයතනය අයත් වන්නේ කුමන රටටද? 1. රුසියාව. 2. ඇමරිකාව.
1: අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා රුපියල් 500 පස්කුණයක් කරගෙන රුපියල් 2500ක් හෂිනි දිනා ගන්නවා.
0: නියමයි හෂිනි. ඉතින් ඔයාගේ මොකක්ද අනාගත බලාපොරොත්තුව?
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 දැන්ම වට්සප් කරන්න.
4: පොකට් මනි අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක් ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

0: හිත පිරෙන්න සියත.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
3: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
4: එහෙම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා.
5: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ගොල්ලන්.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
6: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටට සුබ නැහැ, යාළට සුබ නැහැ.
7: මිනිස්සුන දීපු මේ සහනට වීදු කරන්නේ.
8: එයාට මයිකේ දුනවා ගියා කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එමුනා.
4: අර මන්ත්‍රීවරු ගෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
9: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං අහන්නේ.
4: මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
11: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
12: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000 NIBM The City University. The place to be.
13: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
14: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහ

0: ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
1: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
3: ඕනේ LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0871 132 77 77
7: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
8: 98.2 98.4

0: සියත දෙවයිනපුරා සියත පොකට් මනි
1: උදේ 6 විනාඩි 20යි මාසෙ දැන් මෙලාප නද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන අවසාන අපේ තරඟ කරු
2: මේ වෙලාවේ ඉන්න රනිත් සිල්වා මොරටුවේ ඉඳලා ලෑස්ති නේද රනිත් තරඟ කරන්න ගුඩ් මෝර්නින්
3: ගුඩ් මෝර්නින්
1: ඉස්කෝලේ 8 වසරේ ඉන්නේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ තමයි ඉස්කෝලේ යන්නේ නේද රයිට් ප්‍රශ්න 4යි වැල් 5000යි අභියෝගේ බාර ගන්න ලෑස්තිද
2: හරි තප්පර 5ක් අපි ඔයාලට දෙන එක ප්‍රශ්නිකට හරියට උත්තර තෝරන්න පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ දුන්නොත් රුපියල් 250යි මේ තමයි පළවෙනි ප්‍රශ්නය
1: ඉතිහාසයේ පාඩමින් තමයි රණේ තුන් වයරට පළවෙනි ප්‍රශ්නේ හම්බ වෙන්නේ. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම 1602 දී තමයි පිහිටවලා තියෙන්නේ. එතකොට ආසියාවේ වෙළඳාම් කරන්න රජයේ අනුමැතිය ලැබූ බලගතු යුරෝපීය වෙළඳ ආයතනයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. ඒකේ පළමු බහුජාතික සමාගම වෙන්නේ මේ සමාගම. මෙන්න ප්‍රශ්නය. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම හඳුන්වන කෙටි නාමය වන්නේ 1 OVC 2 VOC
2: රණෙත් අපේවට තප්පර 5යි දෙන්නේ හරි උත්තරේ තමයි VOC. හරි අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ තමයි ඔන්න දෙවන ප්‍රශ්නේ අපි අහන්නේ. රග්බි ක්‍රීඩාව 1823 අවුරුද්දේ එංගලන්තේ රග්බි පාසලෙන් ආරම්භ වුණා. ශාරීරික යෝග්‍යතාවය ඉහළින්ම අවශ්‍ය වෙන කණ්ඩායම් ක්‍රීඩාවක් විදිහට රග්බි ක්‍රීඩාව හඳුන්වන්න පුළුවන්. ක්‍රීඩාවේ ආරමුණ වෙන්නේ ප්‍රතිවාදීන්ට වඩා වැඩි ලකුණු ගන්න එකයි. මෙන්න ප්‍රශ්නය. රග්බි කණ්ඩායමක සිටින ක්‍රීඩකයන් ගන්න කීයද? 1 11යි 2 15යි ඔයා තේරුවේ පළවෙනි උත්තරේද දෙවෙනි උත්තරේද අපිට හීනියට වගේ අහුන උත්තරයක් දෙනවා හරියට පැහැදිලි වුණේ නැහැ ආ අංක 1ද 2ද
3: 2
1: ටිකක් සද්දෙන් කියන්න ඕනේ ඔයා උත්තරයක් කිව්වා හැබැයි අපිට හරියට ඒ උත්තරේ ඇහුනේ නැහැ ඒකයි අපි ඔයාලට අවස්ථාව දුන්නේ කාලය ඇතුළත උත්තරේ කියපු නිසා තමයි අපි ඒක අහන්න තව පොඩි වෙලාවක් ගත්තේ ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඔයාලට ලැබෙන්නේ විද්‍යාව විශේෂයෙන් සංයුක්ත පත්‍ර කියන්නේ ඒක පත්‍ර සම්බන්ධ වෙලා තියෙන කුඩා පත්‍ර කිහිපයකින් සැදුණු වර්ගයක් මේවායින් පත්‍ර තලය සම්පූර්ණ කොටස් වලට බෙදිලා තියෙන්නේ මෙන්න ප්‍රශ්නය මේ අතරින් සංයුක්ත පත්‍ර ඇති ශාකයක් වන්නේ 1 පොල් 2 කොස්
2: ආගේ උත්තරය හරි රණෙත් දැන් මේ වෙද්දී රුපියල් 500ක් අතේ තියෙනවා දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගන්නවද හරි උත්තරේ දුන්නොත් ඔය 500 රුපියල් 2500ක් කරගන්නවට පුළුවන්
1: බෝනස් ප්‍රශ්නය සබරගමු පළාතයන් මෙන් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු මධ්‍යම කොටස්වල පිහිටි පළාත වෙන්න එකක් පුරාවිද්‍යාත්මක සාක්ෂිත් එක්ක බැලුවා මේ ප්‍රදේශයේ මිනිස් වර්ගය වාසය කරලා තියෙනවා අවුරුදු 29,000කට කලින් ඉඳලා මෙන්න ප්‍රශ්නය සබරගමු පළාතට අයිති දිස්ත්‍රික්ක ගණන කීයද 1 3යි 2 2යි
2: රණෙත් හරි උත්තරේ වෙන්න ඕනි 2යි. අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා.
1: මේ පළාත් දෙක තමයි කෑගල්ල සහ රත්නපුර කියන දිස්ත්‍රික්ක දෙක එකතු වෙලා තමයි සබරගමු පළාත හැදෙන්නේ.
2: රුපියල් 500ක් පොකට් මනී තිබ්බා බෝනස් ප්‍රශ්නට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. අපි අයිමා දවසක උත්සාහ කරමු රණෙත්. ජය වේවා. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා පොකට් මනි අභියෝගේ බාර ගන්න. මෙසේජ් එකක් කියවලා තියාද 0714151.
1: ඒ වගේම තමයි ඔන්න මේ දවස්වල සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියොත් ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න හොඳ අවස්ථාවක් හොඳ තැනක් හදලා තියෙනවා. අවුරුදු 5ක් කාලයකට ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ස්ථාවර තැන්පතුව පටන් ගත්තාම 15%ක පොලියක් ගෙවනවා 11.84% වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. ඉතින් ඔබේ තැන්පතු වලට ඉහළ ආරක්ෂාවක් ගන්න පුළුවන්. විශ්වසනීයත්වය ඉහළයි. ඉහළම ප්‍රතිලාභ ලැබෙනවා. ඉහළම ස්ථාවරත්වයකුත් තියෙනවා. ඉතින් මොකටද වෙන තැන් නේද යන්න 13.19ට කෝල් එකක් දීලා ළඟම තියෙන සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට යන. දැන් අවුරුදු 3කට 13.5ක්, එතකොට අවුරුද්දකට 12.5ක්, මාස 6කට 11ක්, මාස 3කට 10.5කුත් ගෙවනවා. අදම කතා කරන්න 13.19 සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔන්න ඔබේ අතේ තියෙන පුංචි මුදල දවසක හීන රජ කරන තැනකට අරන් යන්න පුළුවන් තරම් විශාල මුදලක් කරලා දෙනවා මේ ස්ථාවර තැන්පතු එක ආයෝජනය කරහම.
2: කොලයන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
0: සියතා පොකට් මනි අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර සියය ඉක්ම වූ වැස්සි. දිස්ත්‍රික්ක පහකට නායම් රතු නිවේතන. පොලිස් නිලධාරීන්ට අයවැයෙන් දීමනාවක්. පොරොන්දු ඉටු නොකළ බවට විපක්ෂයෙන් චෝදනා. ඉරානයෙන් පිටවන්නයි ඇමරිකානු පුරවැසියන්ට දැනුම් දීමක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා. රසවත් කරයි.
3: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: අප්පා, වැදුන නේද? මොකද්ද මල්ලි? පිනිපිනි ඇවිල්ලා වැද්දුවනේ. නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
5: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කොන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කොම්පනන්ට්ස්.
6: 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DS සිල්වෙතින් විශ්වසනීය ධාවනයකට.
1: පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක අදත් මිලිමීටර සියය ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමෝ සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ඒ අතරට අයත්. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමන් ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපය තවතුරටත් පැවතීම හේතුවෙන් දිවයිනේ නිර්ත දෙක ප්‍රදේශ ආශ්‍රිතව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පවතින කාලගුණ තත්ත්වය හමුවේ මාතර සිට හම්බන්තොට හරහා පොතුවෙල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 අතර දක්වා වැඩි විය හැකි. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් දෙහිවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. දිස්ත්‍රික්ක කිහිපයක පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක ජලමට්ටම්ද ඉහළ ගොස් තිබෙනවා. මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක පවතින සුළු ගංවතුර අවදානම ඉදිරි පැය 24 තුළ මහා ගංවතුර අවදානමක් දක්වා වර්ධනය විය හැකි බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගඟ ඉහළ කෝරළය, උඩපළාත, දොළුව, උඩුනුවර, යටිනුවර, ගඟවට කෝරළය, හරිස්පත්තුව, පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට මෙම ගංවතුර අවදානම නිකුත් කරනු ලැබුවා. ගිංගඟ ආශ්‍රිත තවලම, නාකොඩ, බද්දිකම සහ බැලිවිටිය දිවිතුර යන ප්‍රදේශ ආශ්‍රිතව සුළුගං උතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ ගංගාවල ජලමට්ටම් අඩුවෙමින් පැවතියද තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින බවයි.
7: මේ සියලු ගංගා තුරණවල තව දුරටත් ගංගාතුර තත්ත්වයක් ඇතිවීමේ කියාව තියෙනවා. ඒ වගේම ගිංගඟ ජලමට්ටම් ගත්තම ඉහළ තුරණයේ මිලිමීටර 125-150 අතර වර්ෂාපතන යන තැන් ස්ථානවල දක්නට ලැබෙනවා පෞගේ පැය 24. ඒ සමගම බද්දගම සහ තවලම ජලමට්ටම් අවදානම් මට්ටම දක්වා වර්ධනය වී තිබුණත් මේ වන විට කිමෙන් අඩු වෙමින් පවතින විශේෂයෙන්ම තවලම ජලමට්ටම් අලුගඟ සැලකුවොත් මිල්ලකන්ද සහ මගුරු මධ්‍ය මිනුම් මධ්‍යස්ථාන ජලමට්ටම් අවදානම් මට්ටමට වර්ධනය නීවීම සහ සුළුගම් උතුර තත්ත්වය දක්වා වර්ධනය වීමක් තිබුණා. ක්‍රමයෙන් අඩුවීමක් දක්නට තියෙනවා. මේ වගේම කැලණිගඟ ඉහළ තුරුණියේ ජලමට්ටම් විශේෂයෙන්ම විස්සාවේල්ල සහ කිතුල්ගල ජලමට්ටම් සැලකියුතු වැඩිවීමක් ඊයේ දිනේ දක්නට තිබුණා. නමුත් කිතුල්ගල ජලමට්ටම් මේ වනට සැලකියුතු අඩු වෙලා තියෙනවා. එතම් සෙමෙන් අඩුවීම පවතිනවා සහ හම්වැල්ල ජලමට්ටම් වැඩිවීමේ ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා. ඒ නිසා ගම් වතුර වැඩිවීමේ ප්‍රවණතාවය අඩුවවත් අද දවසේ වර්ෂාපතනය ලැබීමේ පුරෝකථනයන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ අතිශය සැලකිලිමත් විය යුතුයි. මහවැලි ගඟේ නාවල පිටියේ ජලමට්ටම බොහෝ දුරට අඩු වෙලා තියෙනවා සහ පෙරදෙනේ ජලමට්ටමත් ක්‍රමෙන් අඩු වෙමින් පවතිනවා.
1: පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන විසින් දිස්ත්‍රික්ක පහක් සඳහා නායම් අනතුරංග වීම නිකුත් කරනු ලැබුවා. ගාල්ල, කළුතර, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක පහයි. ඒ අතරින් මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට අරණායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා නිකුත් කර ඇත්තේ ඉවත් වීමේ රතු නිවේදනයි. නුවරණ දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නොවුඩ් ප්‍රාදේශලකම් කොට්ටාස සඳහාද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කරනු ලැබුවා. පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා මෙවන් විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩි පිළිසඳහන් කළේ.
8: මෙම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසු වෙන්න අවශ්‍ය වූවත් ඒ ලබා දෙන නිවේදනයන්ට අනුව ප්‍රතිචාර දක්වමින් ක්ෂණිකව ඉවත්වීම සඳහා තමගේ පහසුවෙන්ම රැගෙන යා හැකි ආපදා මල්ල සූදානම් කර තබා ගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. ඔපුතිරපු ටික, අයිඩෙන්ටි කාඩ් එක, රත්තරම් බඩු සහ එක අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය වැනි දෑ ඉතාම පහසුවෙන් ගෙනියන්න පුළුවන් විදිහට ළඟ තබා ගන්න. මේ පිළිබඳ අවධානයෙන් පසු වෙන්න 117 දුරකථන අංකය 24 පුරාම ව්‍යුත්පත්යි.
1: පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ පවුල් 1138කට අයත් පුද්ගලයින් 5074 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එක් පුද්ගල මරණයක් මෙවන විට වාර්තා වී ඇති බවයි. රිටික හා ඔයට ඇදවටී මේ ගොස් ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙක්. කළුතර අගලවත්ත ප්‍රදේශයේදී අකුණු සැරවැදීමෙන් 15 හැවිරිදි පිරිමි දරුවෙකුද මිය ගියා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ පාසල් පැවැත්වීම පිළිබඳ තීරණ ගැනීම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් යටතට පවරා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ උපදෙස් මත එම තීරණ ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ ණයතිරසර භාවය මෙවන විට ගැටලුකාරී තත්ත්වයක පවතින බව ආර්ථික විශේෂඥයින් පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශානුව මෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාව සතු සංචිත ඩොලර් බිලියන 9ක් දක්වා වැඩි විය යුතුයි. එහෙත් මෙවන විට පවතින සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7ක්. මෙම තත්ත්වය හමුවේ ජාත්‍යන්තර ණය ගෙවීම් අවධානම් මට්ටමක පවතින බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය W.A. සේමසිංහ සඳහන් කළේ.
9: යම්නම් එකඟතාවන් අපි තියෙනවා IMF ගත්ත එක්ක 2026 වෙද්දී 27 වෙද්දී අපේ කොහොමද විදේශ විනිමය සංචිත කොයිතරම් ප්‍රමාණයකින් තිබිය යුතුද කියන එක. 2026 වෙනකොට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 9ක ප්‍රමාණයක් වගේ තියෙන්න ඕනේ. ණය ගවාගෙන යෑමට නම් අපි ඒ අවශ්‍යතාව සපුරාලීමට හැකියාවක් නැහැ. තව මේ අවුරුදු 3 මාස 3ක් විතරනේ. ඒ අනුව ණය ගෙවීම පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා කියන එක තමයි මම දකින්නේ. අපේ ණය
1: ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවය පිළිබඳ අවධානම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත දැනුම් දෙනු ලැබුවා. මේ අතර ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
10: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින වැඩසටහන ලබන වසරේදී අවසන් වීමට නියමිතයි. විදේශ ණය ගෙවීමේ හැකියාව වර්ධනය කර ගැනීමට ගතියුතු පියවර මොනවාද?
11: අන්තර්ජාතික මුල්්‍ය අරමුදල දින එකඟතාවය අපේ ලබන අවුරුද්දේ මාර්තු මාසයේ අවසාන වෙනවත් එක්කම අපි සිදු කර ගන්න ඕන ප්‍රධාන දේ තමයි අපේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දා ගන්න අවශ්‍යයි. ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දා ගන්න අවශ්‍ය වෙන්නේ අපිට ගෙවන්න තියෙන ණය ඉදිරියේදී අපි ගෙවන්න අපේක්ෂා කරන්නේ යම්කිසි ප්‍රමාණයක් වෙළඳපොලෙන් නැවතවරක් ණයට අරගෙන. වෙළඳපොලෙන් ණයට ගැනීම සඳහා බලපාන ප්‍රධානම එකක් තමයි ණය ශ්‍රේණිගත කිරීම ශ්‍රේණිගත කිරීම. දැනට අපි ඉන්නේ C කියන ශ්‍රේණියේ තියෙන්නේ. C කියන ශ්‍රේණියට සාපේක්ෂව ටිකක් පොලිය වැඩි අගයක් තමයි අය කරන්නේ. ඉතින් ඒක නිසා අපි ඒක B මට්ටමටවත් අරගෙන ඉන්න අවශ්‍යයි තරමක් පොලිය අඩුවට වෙළඳපොලෙන් ණය ලබා ගන්න නම්.
10: තවමත් ඩොලරේ වටිනාකම ඉහළ යාම පාලනය කරගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි?
11: ඩොලර එක පහළ මට්ටමකට ගේන්න අවශ්‍ය නම් පුළුවන්, ඇත්තටම දැන් වුණත් පුළුවන්. නමුත් මහ බැංකුව වෙළඳපොලේ තියෙන ඩොලර්ස් මිලදී ගනිද්දී ඩොලර එක පල්ලෙහාට එන්නේ නැහැ. ඉතින් මහ බැංකුව ඩොලර්ස් මිලදී ගත්තේ නැත්නම් මහ බැංකුවට සංචිත ගොඩනගා ගන්න හැකියාවකුත් නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී මම අපේක්ෂා කරන්නේ විශාල වශයෙන් ඩොලර එක පල්ලෙහාට එයි කියලා.
10: ආර්ථිකයේ මෙහෙවීමේදී ඉඩම් කියලා කියන්නේ වැදගත් සාධකයක්. ඉඩම් සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී යම් ප්‍රතිසංස්කරණ අවශ්‍යද?
11: ඉඩම් ප්‍රතිසංස්කරණ වැදගත් වෙන්නේ ලංකාවේ කර්මාන්ත පටන් ගන්න ගත්තත් සාමාන්‍ය මිනිසුන්ට ගත්තත් ඉඩම් සම්බන්ධයෙන් අයිතිය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සාමාන්‍ය ලංකාවේ ඉඩම් වලින් 80%කට ආසන්න ප්‍රමාණයක් තාමත් අයිති රජයට. ඉඩම් වල තියෙන්නේ ඔප්පු ක්‍රමයක්. නමුත් ඔප්පු ක්‍රමයක් නැතුව මේක ඉඩම් හිමිකම් සහතිකයක් බවට පත් වෙන්න ඕනේ. අපි වාහනයක් ලියාපදිංචි කරනවා නම් වාහනේ පොත කියලා කියන්නේ CR එක කියලා කියන. එතකොට අයිතිය කාටද කියන සම්බන්ධයෙන් ආරවුලක් වෙන්නේ නැහැ. ඉතින් ඉඩම් වලටත් ඒ වැඩේම ඒ ආකාරයටම ඩිජිටයිස් කිරීම හරහා කරන්න පුළුවන්.
10: මෙරටට පවතින ආයෝජන ආකර්ෂණීය ඉහළ නංවා ගන්න ගතියුතු පියවර මොනවද?
11: ආයෝජකයන්ව ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අපේ DOI එක තමයි තියෙන්නේ. ඉතින් ඒක ප්‍රතිසංස්කරණ වෙන්න අවශ්‍යයි ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්. මොකද දැනට තියෙන ආකෘතිය අනුව ආයෝජකයන් වෙන රටවලට ගිහිල්ලා ආයෝජකයන් හොයාගෙන උන්ට ලංකාව ගැන විස්තර කියලා ලංකාව EU ආයෝජනය කරන්න ඕන වගේ කියලා එන ක්‍රමවේදය තරමක් දුර්වල මට්ටමක තියෙන්නේ. Inside story.
1: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 121,000ක් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ ලබන අයවැයෙන් පොලිස් නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමටද අවධානය යොමු ඇති බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුවය යනමයින් ඊයේ පසුරුවේ බැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවට එක්වෙමින්
12: රාජ්‍ය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය පුරප්පාඩු කරනවා. 121,000 පුරවන්න තීරණය කරා. එතන ඉන්නවා ගුරුවරු 23,000ක් ඉන්නවා. පොලිසිය 10,000ක් ඉන්නවා. එතන මොකද වෙන්නේ? අන්න ආර්ථිකයේ හොඳයි. රස්සාවක් හම්බුනා මෙතන ආර්ථිකය ගොඩ යනවා. එහෙම මේ ආර්ථිකය ලබන ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එන්න ඕනේ. පොලිසිය මහතුරුනත් අපි කල්පනා කරලා තියෙනවා. ඒගොල්ල ඉතාමත් රාජකාරිය කරන්නේ. එළබෙන අයවැයෙන් ඒගොල්ලන්ට තව අවදානම් දීමනාවක් ගෙවන්නත් අපි තීරණය කළා. යුනිෆෝම් එක වෙනස් කරනවා. ලස්සන යුනිෆෝම් එකක්. හොඳ ටෝච් එක තියෙන බැටන් එක ගහගත්තු යතුරු කරලා තියෙන නේද? බොඩි කැම් එක තියෙන ලස්සන කිට් එකක් ලබන අවුරුදු ජූලි මාසෙ දෙනවා. ඇයි පොලිසිය තමයි මම හිතන්නේ අපේ රටේ ජනතාවත් එක්ක සමීපම ගැවසුම් රාජ්‍ය නිලධාරිය.
1: ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය ජයගෙන අදට වසර දෙකක් සම්පූර්ණ වෙනවා. අනුර කුමාර දිසානායක මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පතුයේ 2024 වසරේ සැප්තැම්බර් මාස 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී. පසුගිය මැතිවරණ වේදිකාවලදී ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දු ඉටුකරන තෙක් ජනතාව බලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමග ජන බලවේගයේ හිරියාල ජන රැළිය අමතමින්.
13: අපි අහනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන්, ඔබ මේ රටේ ජනාධිපති වුණේ විදුලි බිල 33%කින් අඩු කරනවයි කියලා. 9000 බිල 6000 කරනවයි කිව්වා. 3000 බිල 2000 කරනවයි කිව්වා. කරාද? අද අපිට ආරංචි. ඔහු කියනවලු පොදු සහන හැම් පිටින්ම තියනවලු අයින් කරන්නේ නැහැලු. ඉන්නන සහන හැම් පිටින්ම තියනවලු අයින් කරන්නේ නැහැලු. ජනාධිපතිවරයා රොන්දු ඉටු කරනකම් මේ රටේ ජනතාව බලන් ඉන්නවා.
1: ජනාධිපතිවරයා වසර දෙකකට පෙර ලබා දුන් ජනතා පොරොන්දු මෙතෙක් ඉටු කර නොමැති බවයි හිටපු මාතය පාටලී චම්පික රණවක පවසුවේ.
14: අනුර කුමාර දිසානායක මහත්මයා 156ක ඡන්දයක් අරගෙන ජනාධිපති වෙලා අවුරුදු දෙකයි. එතුමගේ මොකද්ද පොරොන්දු? පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. දැන් ඔබ පොහොසත්ද? ඔබේ සාක්කු මීට අවුරුදු දෙකකට කලින් තිබුණට වඩා දැන් පිරිලද? සියලුම දේවල් වලට බදු ගහලා අද අපේ ජනතාවගේ සාක්කු හිස් වෙලා තියෙන්නේ.
1: ආණ්ඩුවට දේශපාලන පළිගැනීම් සිදු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.
15: දේශපාලන පළිගැනීම් අධිකරණයේ කියන්න ඕන අපිට කියලා හරියන්නේ නැහැ. අධිකරණයට ඉදිරිපත් වෙච්ච කරුණු මත තමයි කොමිස් කත්තේවට තමයි මේ අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඉතින් ඒවා අධිකරණයට කරුණු ඉදිරිපත් කරලාදී ඔප්පු කරන්න එපා.
1: ඉරානයේ ඇමරිකානු අත්‍යන්ත තානාපති කාර්යාලය විසින් ඇමරිකානු පුරවැසියන්ට ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ කිසිදු හේතුවක් මත ඉරානයට සංචාරය නොකරන ලෙසයි. දැනට ඉරානයේ සිටින ඇමරිකානු පුරවැසියන්ට රටින් පිටවන ලෙසත් එමගින් දැනුම් දෙනු ලැබුවා. ඇමරිකාව අනතුරු ඇඟවා ඇත්තේ කලාපයේ තත්ත්වය ඉතා ඉක්මනින් තවදුරටත් උග්‍ර විය හැකි බවටයි. ඇමරිකාව ඉරානයට එරෙහිව නැවතත් විශාල ප්‍රහාරයක් ආරම්භ කළහොත් මැද පෙරදිග ඇමරිකානු හමුදා කඳවුරු පවතින රටවල්ද ඊට සම්බන්ධ පාර්ශ්ව ලෙස සලකන බවට ඉරාන හමුදාව අනතුරු අඟවා තිබෙනවා. ඉරාන් හමුදාවේ කටම් අල් අන්බියා මූලස්ථානය පැවසුවේ එවැනි රටවලට ඉරානයෙන් තවදුරටත් ඉවසීමක් අපේක්ෂා කළ නොහැකි බවයි. ඉරානය සටන් කිරීමටත් සාකච්ඡා කිරීමටත් එකවර සූදානම් බව ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහමඩ් බාගර් ගලිබාෆ් පැවසුවා. ඉරානය ඉදිරිපත් කර ඇති කුන්දේසි සපුරන තෙක් හොමුස් සමුද්‍ර සන්ධිය ව්‍යවෘත නොකරන බවයි ඔහු සඳහන් කළේ. ඉරානයේ අයිතිවාසිකම් පිළිගැනීම සහ ඇමරිකාව සිය පොරොන්දු ඉටු කිරීම එම කොන්දේසි අතරට ඇතුළත්. එම කොන්දේසි සපුරන්නේ නම් පමණක් පෙර පැවති සාකච්ඡා ක්‍රමයට නැවත පැමිණීමේ හැකියාවක් ඇති බව ගලිබාෆ් සඳහන් කළා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාවට ප්‍රධාන විකල්ප දෙකක් පවතින බවයි. එම විකල්ප වන්නේ ඉරානය සමග ගිවිසුමකට පැමිණීම හෝ දැඩි ආර්ථික සහ හමුදා පීඩනයක් යෙදීම බවයි ඔහු පැවසුවේ. කෙසේ වෙතත් එක්සචෝතින්ගේ මහා මණ්ඩල සැසිය අතරතුරදී ඉරාන ජනාධිපති මසූද් පෙෂස්කියන් හමුවීමට තමා සූතනම් බවද ට්‍රම්ප් ප්‍රකාශ කළා. යලි සිරස්තල අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ වැස්සේ. දිස්ත්‍රික්ක තුනකට නායම් රතු නිවේතන. පොලිස් නිලධාරීන්ට අයවැයෙන් දීමනාවක්. පොරොන්දු ඉටු නොකළ බවට විපක්ෂයෙන් චෝදනා. ඉරානයෙන් පිටවන්නයි ඇමරිකානු පුරවැසියන්ට දැනුම් දීමක්. සියත උදෑසන ප්‍රධාන ප්‍රාර්ථනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රාර්ථි ප්‍රකාශය මධ්‍යහන 12ට එත ප්‍රදි සිටින්න පැන් පැපුවත් සමක.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: Musician කෙනෙක්, writer කෙනෙක් වගේම film director කෙනෙක් වෙන දර්ශන රුවන් දිසානායක අද birthday එක celebrate කරනවා.
2: Happy birthday දර්ශන.
3: Thank you, Mali. Thank you.
4: Happy birthday. Happy birthday. Happy birthday to you.
1: අදත් ඉතින් වෙනද වගේමද දවස ගෙවන්නේ.
3: බර්ත්ඩේ වල ගොඩක් කලාට රෙකෝඩින් ස්ටුඩියෝ වලයි නැත්තම් මගට තේනේ. අද මොන අරේන්ජ්මන්ට් එකක් තියෙනවද කියලා අවසනෙට තමයි ඒක දන්නේ. ඒ වෙලාවට යාළුව සෙට් වෙලා එක එක දේවල් කරනවා, ගෙදර අය සෙට් වෙලා එක එක ඒවා කරනවා.
2: ඔයාගේ නවල් එකෙන් අලුත් වැඩක් කරන්න නේද යන්නේ?
3: මනම්පිටි පාලම නවකතාව දැන් බුක් ෆෙයකින් ගන්න පුළුවන්, ඔන්ලයින් හරහාත් ගන්න පුළුවන්. නවකතාව විරේදී ටෙලිනාට්‍ය හෝ සිනමා නිර්මාණ කිරීම සඳහාත් ලෑස්ති වෙනවා.
1: ජීවිතේ ලබාගත් ලොකුම achievement එක මොකද්ද?
3: ඒවා අධ්‍යක්ෂණයට ජීවිතේම ගොවිතාක්පත් එක්කම ඉදලා මගේ ජීවිතේ ලොකු හැරමුලක් එක්කගෙන ජීවිතේට කද්දේ ගොඩක් ආව විශේෂයෙන් බටහිර ගැන කතා කරන්න ගිහිල්ලා තාපෙද්දෙන් ජීවිතේ කරන් වෙනවා. ඒ ගානට මේක හේතු වුණා දෙන්නක. නමුත් මම ඉතින් මේක තාසයි ඒ සිනමාවට දැනවට අපේ දේවල් නම් ආපහු මේකට කරන්නේ නැහැ කියලා මම හිතාගත්තා.
0: Talk of the town.
2: තමිල් සිනමායකින් හොලිවුඩ් වලට යන තවත් මූවි එක ගැන අපිට ආරංචි වුණා.
1: ඒ තමයි විජය සේතුපති මේන් කැරක්ටර් එක කරපු මහරජා මූවි එක.
2: 2024 දී රිලීස් වුණු මේ ක්‍රයිම් ත්‍රිලර් මූවි එකට ඉන්දියාවල විතරක් නෙවෙයි, ස්පෙෂලි චයිනාවලිනුත් ලොකු රෙස්පොන්ස් එකක් හම්බුණා.
1: ඒ ඉන්ටර්නැෂනල් සක්සස් එකත් එක්ක හොලිවුඩ් ඒජන්සි එකක් මහරජා මූවි එකේ රීමේක් රයිට්ස් අරගත්ත කියලා ප්‍රොඩියුසර් සුදන් සුන්දරම් කන්ෆර්ම් කරලා තිබ්බා.
2: ඒ වගේම තමයි ටෙමිල් මූවි එකේ විජය සේතුපති කරපු කැරක්ටර් එක හොලිවුඩ් වර්ෂන් එකේ මැතිව් මකානහේ වගේ හොලිවුඩ් ස්ටාර් කෙනෙක් කරයි කියලා තමයි මේ වෙද්දි ගොඩක් දෙනෙක් කතා වෙන්නේ.
1: හැබැයි ඒ ගැන තාම මැතිව් ඔෆිෂියලි කන්ෆර්ම් කරලා නැහැ.
0: Talk of the town.

0: පිරෙන සියත
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
2: සෙලන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
3: Listen up, Colombo. Vietnam is calling.
4: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
5: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
3: Let's Vietjet.

0: ලාන්ස්ටිකෙන් ටික පේ.
1: 2025 GDPකින් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
5: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
1: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: ඒක හරිම අපූරු ලෝකයක්.
9: හරියට Alice in the Wonderland වගේ.
10: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
11: මියුසික්.
12: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
12: යාගේ නම සීතා.
11: සීතා!
12: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
1: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
14: 98.2 98.4
15: නම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ චෝකි.

0: සියත දෙවයින පුරා
1: ගුඩ් මෝනික් අලුත් සතියක පොඩ්ඩෝ අභියෝගේ බාරගත්තා. දැන් අම්මලගේ චාන්ස එක.
2: අද අම්ම කෙනෙක් ක්ලාස් වෙලයින්න ප්‍රශ්න හතරට උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්න. මිනුවන් ගුඩින් තනුෂා කුමාරි. ගුඩ් මෝනින්.
3: මෝනින් මාෂි.
2: තනුෂා කියන්නක බලන්න ඔයා ගැන විස්තරයක්.
3: මම
2: තනුෂා ප්‍රශ්න හතරක් තියෙනවා. ලෑස්ති නේද තරම් කරන්න? තනුෂා පළවෙනි ප්‍රශ්නට හරියට උත්තරේ දුන්නොත් ඔයාට රුපියල් 250ක් පොකට් මනි ලැබෙනවා.
1: අද මම පොකට් මනි අභියෝගේ බාර ගන්නේ මිනුවන්ගොඩ තනුෂා කුමාරි.
4: මමිස් පොකට් මනි.
1: උණක් හෙම්බිරිස්සාවක් හැදීගෙන එනකොට අපි සාමාන්‍යයෙන් වෙනිවැල් ගැට කොත්තමල්ලි ටිකක් තම්බලා බොනවා නේද?
3: ඔව්.
1: වෙනිවැල් ගැට පහතරට තෙත් කලාපීය වනාන්තරවල වැඩෙන ඖෂධීය ශාකයක්. අධික ඖෂධී එල්ලුම නිසා අද වෙනකොට වෙනිවැල් ගැට වඳවීමේ තර්ජනයට ලක්වෙච්ච ශාකයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. මෙන්න අපේ ප්‍රශ්නය. මේ අතරින් වෙනිවැල් ගැට ඖෂධයක් ලෙස භාවිතයට නොගැලපෙන අවස්ථාව 1. සර්පදෂ්ටණය 2. අක්මාව ආශ්‍රිත රෝග 1.
2: සර්පදෂ්ටණය. තනුෂගේ උත්තරේ හරි. රුපියල් 250ක් දිනාගෙන තියෙනවා. අපි යමු තනුෂ දෙවැනි ප්‍රශ්නෙට.
1: තනුෂා, මුහුදෙන් අපිට ලැබෙන රසවත් ආහාරයක් විතරක් නෙවෙයි, ඉස්සෝ කියලා කියන්නේ පෝෂණින් පිරුණු ආහාරයක්. 1970 ඉස්සෝ වාණිජ වගාවක් විදිහට ලංකාවේ පටන් ගත්තා. ඉස්සෝ ආහාරයට ගත්තහම අපේ මාංශ පේශිවල වර්ධනය වගේම නඩත්තුවටත් උපකාරී වෙනවා. මෙන්න අපේ ප්‍රශ්නය. ඉස්සන් තුල ඇති හෘදය සහ මොළයේ ක්‍රියාකාරීත්වයට උපකාරී වන පෝෂකය මොකක්ද? 1. ඔමේගා 3 2. ඔමේගා 6.
2: තනුෂා හරි උත්තරේ වෙන්න ඕනේ ඔමේගා 3. අතේ රුපියල් 250ක් දෙනවා තනුෂා. තුන්වෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා 250 500ක් කරගමු. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නය.
1: තනුෂා, තෝමස් අල්වා එඩිසන් නම ඇහිච්ච ගමන් අපිට මතක් වෙන්නේ විදුලි බල්බය. පාසල් අධ්‍යාපනයට වඩා තමන්ගේ අත්දැකීම් වලින් ලෝකෙ දිනන්න පුළුවන් කියලා කියපු කෙනෙක් තමයි එඩිසන්. විදුලි බල්බය, එතකොට ග්‍රැමෝෆෝනිය, සිනමා කැමරාව, දහස් ගණන් එඩිසන්ගේ නිෂ්පාදන වලින් කිහිපයක්. එඩිසන්ට පේටන් බලපත්‍ර 1000කට වැඩි ප්‍රමාණයක් හිමි වුණා. මෙන්න අපේ ප්‍රශ්නය. තෝමස් අල්වා එඩිසන් කිනම් ජාතිකයෙක්ද? 1. එංගලන්ත ජාතිකයෙක් 2. ඇමරිකානු ජාතිකයෙක්.
3: ඇමරිකානු ජාතිකයෙක්.
2: තනුෂා තුන්වෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ දීලා රුපියල් 500ක් මේ වෙනකොට දිනාගෙන තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න වෙලාව ඇවිල්ලා තියෙනේ තනුෂා. බෝනස් ප්‍රශ්නට යනවද? හරි උත්තරේ දුන්නොත් ඔය රුපියල් 500 පස්කුණයක් වෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්න වැරදුනොත් ඔය 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා.
1: තනුෂා, තවල මන්දිරයේ ඉන්න ඇමරිකානු ජනාධිපතිවරයාත් පුද්ගලික පාවිච්චයට කෑමක් බීමක් හොඩ කරොත් ඒකට ගෙවන්න වෙනවා. තවල මන්දිරය ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල නිවහන. 1972 තමයි තවල මන්දිරේ ඉදි කරන්න පටන් ගත්තේ. අවුරුදු 8ක කාලයක් ගියා ඉදිකිරීම අවසන් කරන්න. කාමරම 132ක් තියෙනවා. මෙන්න අපේ ප්‍රශ්නය. තවල මන්දිරේ පිහිටා ඇත්තේ ඇමරිකාවේ කිනම් නගරයේද? 1. වොෂින්ටන් DC 2. නිව්යෝක්.
2: තනුෂා බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා තේ තිබ්බ රුපියල් 500 පස්කුණයක් කරගෙන රුපියල් 2500ක් ඔය අද දවසේ දිනා ගන්නවා.
3: අත්තටම හොඳ වැඩසටහනක්.
2: බොහොම ස්තුතියි තනුෂා. ජය වේවා.
0: සියත පොකට් මනි.
1: මාෂි, අපි හැමෝගෙම ජීවිතවල ඉන්න ඕනම දෙයක් කියලා කියන්න පුළුවන් කෙනෙක්.
2: ඔව් නිශාන්, ඒ තමයි අපේ ජීවිතේ අපිට ඉන්න හොඳම කෙනා.
1: ගනුදෙනුවක් කරන්න නම් ඔයා යන්නත් ඕනේ අන්න එහෙම හොඳම කෙනෙක් හොඳම තැනක් හොයාගෙන.
2: ඒක හරි නිශාන්. ගනුදෙනු කරන්න තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්.
1: ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් අවුරුදු 5ක FD එකක් ගිහිල්ලා සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනන්ස් එකේ දැම්මුත්
2: 15% පොලියක් ගෙවනවා නිශාන්.
1: එතකොට මාෂි අවුරුදු 3කට
2: 13.5 නිශාන්.
1: අවුරුද්දකට කොච්චරක් ගෙවයිද?
2: 12.5ක් ගෙවනවා.
1: එතකොට මාස 6කට 11ක් ගෙවනකොට
2: මාස 3කට 10.5ක් ගෙවනවා.
1: ඔබේ තැන්පතුවලට ඉහළ ආරක්ෂාවක්, ඉහළ විශ්වසනීයත්වයක්, ඉහළ ප්‍රතිලාභයක්, ඉහළ ස්ථාවරත්වයක් දෙන්නේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනන්ස් විතරයි.
2: ඉතින් අදම 13.19ට කතා කරලා වැඩි විස්තර දැනගන්න.
1: හෙටත් උදේ 5යි කාලට අපි එනවා පොකට් මනි අරගෙන.
2: දාන්න මැසේජ් එකක් 0714 151 151ට. මම ආශි.
1: මන් නිශාන්.

0: Good morning. Velavu dehatai vinadi ekai.
1: Velava oba vetha genave.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: සම මතු පිට ඇතිවෙන දිලේර ආසාදන හොඳ කරන්න අමාරුයි.
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: මේ දවස්වල අපේ රටේ විවිධාකාර දිලීර ආසාදන කීපයක් පැතිරලා තියෙනවා. සම මතුපිට ඇතිවෙන මේ දිලීර ආසාදනවල පොදු රෝග ලක්ෂණ තමයි කැසීම ස්වභාවය සහ සම මතුපිට පළු ඇතිවීම. විශේෂයෙන් මෙවැනි ආසාදන ඇති වෙන්නේ ඔබට වැටිපුර දහදිය දමන ස්ථානවල. බොහෝ වෙලාවට මෙවැනි සම මතුපිට ඇතිවෙන දිලීර ආසාදනයන් සුව වෙන තරමක කාලයක් ගත වෙනවා. මේ සඳහා යම් යම් ආලේපන භාවිත කිරීමටත් ඒ වගේම ඖෂධ ලබා ගැනීමටත් සිදු වෙන ඉඩ තියෙනවා. නමුත් මේ දිලීරවලට පුළුවන් ඒ සඳහා භාවිත කරන ඖෂධ වලට ප්‍රතිරෝධයක් නිපදවා ගන්න. හේතුව නිසා තමයි මෙවැනි තත්ත්වයක් සුව කරගන්න අමාරු වෙන්නේ. මේකට ප්‍රධාන හේතුවක් තමයි නිසි වෛද්‍ය උපදේශකකින් තොරව යම් යම් ආලේපන වර්ග සහ බෙහෙත් වර්ග භාවිත කිරීම. ඔබගේ සම මතුපිට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති වූ විට ඔබ කළ යුතු වන්නේ ඒ සඳහා සුදුසුකම් තියෙන අත්දැකීම් සහිත වෛද්‍යරෙක් හමුවී උපදෙස් ලබා ගැනීමයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: චිත්‍රකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200200
1: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න

0: අරිගියේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් ලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕන
2: එල්ෝල්ස ෆයිනන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්
1: පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසය පරිස්සම් කරපු කොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම් අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000 David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111 788 666
4: Finishing Vahalak Lesa Color Up Blow Vajabena
5: Sit Pedagani Kal Pavati අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
3: ශ්‍රීලංකා බැංකුවට යූරෝමනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලංකා බැංකුව 2026 යූරෝමනි සම්මානයෙන් පෙදුම් ලබයි
6: සිනාමින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
7: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
8: සීරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් සාරා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි බයිරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි කාගිල්ස් ෆුඩ් සිටි
9: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
10: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස් ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combat.lk වෙත පිවිසෙන්න.
11: අතිවිශ්වසනීය ගමනකට Jetac electric scooter. kilowatt පැය 3.5ක lithium ion battery. kilowatt 3.1ක motorය. liter 35ක storage පහසුකම. David Peris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0111 747 550 අමතන.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු Geneva recovery ජාතික සුරක්ෂිතකරණය. Galaxy Fire Shield Purple Fire දැන් වෙළඳපොලේ.
13: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
14: Advance ka aduma masika parikeyakata audio system ekak karaganna.
15: Advance ken ona deyak ada gewanna ganna.
16: Advance ticket ticket pay.
0: Gi harima tanata giye inda. LOLC ekken loan ekak gatte.
1: Maath hariyanna kiyala hari tanata me yanna one.
2: LOLC finance. හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න

0: මොකක්ද වෙලා තියන්නේ? මොකක්ද වෙලා තියෙන්නේ කියන්නේ?
1: මේ ගායනය ලස්සනයි.
0: මේ මේ මේ වත් ටෙක්නික්ස් මේව දැනගන්න නිකන් සින්දු කියනවා කියන්නේ හරියට නිකන් මේ පොත බලාගෙන වචන ටික කියලා එහෙනම් මල්ලි යන්නම් කියක් හරි දෙන්න කියලා. එහෙම එකක් නෙමෙයි.
1: යා යා යා. ටෙක්නික්ස් තියෙනවා.
0: අනේ ගායනා එන්ජොයි කරන්න. අනිත් මිනිස්සුන්ට එන්ජොයි කරන්න පුළුවන්ද බැරිද කියන එකට මේ ඉන්නේ.
1: ඔව් තමන් එන්ජොයි කරන්න ඕනේ.
0: අනිවාර්යෙන්. මේ දැන් අපිට මේ බලපාලා තියෙන මොකද්ද මේ මේ මේ අර්න් අප් කියන සුලිකුණාට තත්ත්වයට අපිට බලපාලා.
1: ඔව් නේද? එහෙම තමයි ආරංචි වෙන්නේ.
0: මං හිතන්නේ මැඩම් මොකුත් ඒක දන්නේ නැතුව ඇති නිකන් බලියන් හිටියට නේ.
1: අද උදේ නිවුස් එකේ තමයි ඒක දැක්කේ නැතුව පොඩි තිබ්බා වැස්ස.
0: නැත්තම් මේ වහිනවා. ඉතින් මොනවෑ මොනවා වෙනවද කියලා මිස් දන්නෙත් නෑ, ගෙදරයි දන්නෙත් නෑ කියනවා නේ.
1: ඉතින් මෙච්චර හොයලා බලලා ඉතින්
0: වැඩකුත් නෑ නේද? ගම් වතුර එනවා නම් එනවා නේද? නා යනවා නම් නා යනවා. හොඳයි මිස් උත් ඉතින් මාධ්‍යවේදියෙක් වුණානේ නේද? ඉතින් අනේ මොකටද නේද? මිස් මාධ්‍යවේදියෝ වෙච්ච එක නෙමෙයි මිස්, අපි මිස් එක අපි මාධ්‍යවේදියෝ වුණා කියලා.
1: හරි අපිට කියන්න කරවින්ද මේ සුලිකුණාටු තත්ත්වය පිළිබඳ පැහැදිලි විස්තරයක්.
0: දැන් මෙහෙමයි වා අහලා තියෙනවද පොඩි කාලේවත් අන්දමන් නිකෝබාර් වගේ දූපත් ගැන අහලා තියෙනවද?
1: යස් අන්දමන්
0: කොහෙද තියෙන්නේ කියන්නේ?
1: ඒවා තියෙන්නේ නෑ නෑ ඒක දන්නවා.
0: සිටියමේ.
1: ඔව් සිටියමේ පොඩක් කියන එක සැලට ගා. ඒවා තියෙන්නේ
0: අන්දමන් නිකෝබාර් දූපත් තියෙන්නේ කොහෙද කියන්නේ?
1: මාලදිවයින්. ඒ හරි.
0: මාලදිවයින් හරි. මේ මේ ගලවගෙන ගිහිල්ලා කියන්නේ මාලදිවයින හරියට නේද?
1: බෙංගාල බොක්ක ඔය ආශ්‍රිතව.
0: එතකොට මාලදිවයින තියෙන්නේ කොහෙද කියන්නේ? මාලදිවයින කියන්නේ බෙංගාල බොක්ක.
1: හරි ඉතින් ඒ හරිය තමයි බෙංගාල බොක්ක හරි.
0: මිස් ඇතර මිස්ගේ භූගෝලීය දැනුම ඇතරම මිස් සංගීත දැනුම වගේමයි.
1: අරවින්ද මෙතන මගේ භූගෝලීය දැනුම ප්‍රශ්න කරන මොහොතක
0: මිස්ගේ භූගෝලීය දැනුම
1: මිස්ගේ
0: සංගීත දැනුම දැනුමට
1: නොදෙවිනි.
0: දැනුමට නොදෙවිනි.
1: යා.
0: පුදුම දක්ෂකමක් තියෙන ඇත්තටම.
1: හරි.
0: පළවෙනි එක තමයි මාලදිවයින තියෙන බෙංගාල බොක්කේ නෙවේ. නිකම් බොක්ක රත් වෙන කතා කියන්නේ පෞදි.
1: හරි.
0: ඒක. එතකොට අන්දමන් නිකෝබාර් දූපත්තික තියෙන්නේ බෙංගාල බොක්කේ තමයි. දැන් මේ බෙංගාල බොක්කේ උතුරු අන්දමන් මුහුදේ අඩුපීඩන කලාපයක් වර්ධනය වෙලා ඊට පස්සේ ඒක පීඩන අවපාතයක් දක්වා යයි ඉදිරියේදී වගේ එකක් තමයි තියෙන්නේ.
1: හරි.
0: ඉතින් ඒතර හෝගාල හුලඟ කැරකෙනකොට හුලං හපන් හපන්නේ නෙමෙයි මේ හපන්නේ
1: මොකද මේ හපන්න
0: දෙයක් නැහැ නේ.
1: හුලං
0: හුලඟයි හපන්නේ. සම තේරුම් නැති වැඩ.
1: හුලං හමනවා.
0: හුලං හමන්.
1: ඔව්.
0: හුලං හමන්නේ අපේ රටේ විශේෂයෙන්ම බස්නාහිර නිරිත කියන කලාප හරහා.
1: හා ඕකේ.
0: ඒක තමයි අපි කොළඹට මේ වගේ පර්ශාපතනයක් සැරෙන් සැරේ. මහලක එකක් නැහැ ඉතින්. නැත්තෙත් නැහැ.
1: එක සැරේම වහිනවා ටිකක්.
0: නැහැ නැත්තෙත් නැහැ. අපිට අපිට අපේ ආර්ථිකය
1: තමයි. ඇත්තෙත් නැහැ
0: නැත්තෙත් නැහැ. ඉතින් එහෙම තමයි යන්නේ. ඉතින් මේකට බංග්ලාදේශයේ තමයි අර්නබ් කියන නම දීලා තියෙනවා කියලා කියන්නේ.
1: අර්නබ් කියන එකේ තේරුම
0: අර්නබ් කියන එකේ තේරුම දැන් ඔයාලා දැනගන්න ඕනේ.
1: මොකද්ද දන්නේ නැහැ නේ.
0: නැතුව නැතුව මේ මාලදිවයින තියෙන්නේ බෙංගාල බොක්කද නැද්ද කියන එක දැනගන්න ඕනේ
1: නැහැ. ඒක දන්නවා මම.
0: අර්නබ් කියන එකේ තේරුම තමයි දැන් මේ ඔක්කොම පැත්තක තියලා අපි බලන්න ඕනේ.
1: දැන් මේ ඔක්කොම දන්නේ එකේ
0: කවුද මල්ලි මේ? කවුද මල්ලි මේ?
1: ඔක්කොම දන්නේ එකේ කියමුකෝ බලන්න මේ අර්නබ් කියන එකේ
0: තේරුම. අර්නබ් කියන එකේ තේරුම දිස්නා මොනසිංහ කියන එකේ තේරුම. මෙලෝ වැඩක් නැහැ කියන එක තමයි කියන්නේ.
1: දැන් ඉතින් මේක කවදා වෙනකන් තියෙයිද? කොච්චර කාලයක් තියෙයිද?
0: මගෙන් දහන්නේ කාලගුණ විද්‍යාඥයෙක් කල්පනා කරනවා ඒක. මගෙන් මොකද්ද?
1: රයිට් ඕකේ.
0: උනන්දුව වැඩි වුණා එපා. තමන්ගේ නොදැනුවත්කම වහගන්න ප්‍රශ්න අහන පටන් ගන්න. අනේ මිස් මේ. අවුතමන්නේ.
1: හරි ඕකේ. එකක් දැනගත්තනේ. හරි.
0: ඉතින් ඕක තමයි. ඔවත් ඉතින් පොඩ්ඩක් දැනගෙන ඉන්න. ඉතින් මම දැක්ක මේ මේ සමහර ජ්‍යොතිර්වේදී ඔහෙම මේ විශාල ටෝක්ස් ඉෂුව කරලා තියෙනවා නේද?
1: ආ ඕකේ.
0: අනේ මේ මට ඒ සමහර අයට කියන්න තියෙන අනේ
1: මේ
0: කියලා වැඩන්නේ අප්පා මේවන. හරි. මම ඔය පහුගිය දවස් ටිකේ ඔය මූණු පොතයි.
1: හරි.
0: මේ මේ මේ මූණු පොතේ මූණු පොතනක් නෙමෙයි මට මේක හම්බුනේ. මේක අම්මට හම්බෙන්නේ TikTok අවකාශයෙන් මට
1: හම්බුනේ. හරි, ඔකේ.
0: දැන් ඔයාට වගේ නෙමෙයි. ඔයාට වගේ දාර පළණේවයි, උළු පළණේවයි, නටණේවයි, ඒවනේ ඔයා බලන්න.
1: මං ආසේවා.
0: අච්චර අර 715 එක අච්චර ඩේට දීලා තියෙනවා. මොනවද කියපල්ලක බලන්නේ මේ? මොනවද මේ බලන්නේ?
1: ඒවත් බලන්න එපා කවුරු හරි.
0: බලන්න ඕනේ තමයි. ඒක බලන්න තමයි ඕගොල්ලෝ. අපි තමයි මේ කුණාටු එනවද? මේ ඈන මොකද කරන්නේ? අපිට හරි අමාරුවනේ මෙතන. අපිට මේ හරි වේදනයි. ඉතින් මේ එතනදි මට හම්බ වෙනවා ප්‍රොෆෙසර් කෙනෙක් දකුණු අප්‍රිකාවට අදාළ.
1: හා
0: මම ප්‍රොෆෙසර් ගැන විස්තර වැඩි හොයන්න ගියේ නැහැ. නමුත් ඉදිරියෙන් තව හොයලා කියන්නම්. එයාගේ නම ප්ලෝ ලුලුම්බා. ප්ලෝ
1: ලුලුම්බා.
0: ප්ලෝ ලුලුම්බා. ඒවලු ගන්න ලුලුම්බා කියන සරසවියත් වට
1: මතක් වෙනවා. යස්.
0: මේ ඇවිල්ලා ප්‍රොෆෙසර්ගේ නම.
1: හරි.
0: ප්ලෝ ලුලුම්බා කියන්නේ. හ්ම්. ඉතින් මේ හරි අමුතුයිනේ ඔය ඇෆ්‍රිකන් මිනිස්සු ඉංග්‍රීසි කතා කරනකොට පොඩි අමුතු
1: ඇක්සන්ට් එකක් තියෙනා නේ.
0: ඕ. මොකක්ද එකක් තියෙනවා නේද?
1: ඕ යස්.
0: වචන නිකන් වරණගෙන විදිහෙන් පොඩි වෙනසක් තියෙනවා. ඉතින් එයා මම පොඩි try එකක් දෙන්නම්. එයා සිංහලෙන් මේක කිව්වනම් එයා නිකන් කොහොම කියයිද වගේ.
1: හරි ඔකේ.
0: එහෙනම් පොඩි එකක් මම මේ try කරලා බලනවා ඈ. එයා කියනවා ආ මම ගායනාවට ආවා.
1: ගායනාවට ආවා.
0: ගායනාවට නෙමෙයි ප්‍රොෆෙසර් ඇවිල්ලා මේ සින්දු කෙනෙක් කෙනෙක් නෙමෙයි මෙයා. ආර්ථික විද්‍යාව සම්බන්ධ එක්ක නේ. ගානාවට ආවා.
1: හරි. මේක කිගලෙන්
0: කියන්නේ. මේ රෝ ඉංග්‍රීසි කිව්වා. මම ගානාවට ආවා. මගේ සත්කාර කියෝ මාව ගන්න ලස්සන වාහනයවල තිබුණා. හැබැයි ඒ එක වාහනයක්වත් ගානාවේ එහෙම නැත්තම් අප්‍රිකාවේ හදපු එකක් නෙවෙයි. ඒව හදලා තිබුණේ එක්ක ජර්මනියේ, එක්ක ජපානයේ. අප්‍රිකාවට තාමත් තමන්ගේ වාහනයක් හදන්න බැරි වෙලා තියෙනවා. අපේ රටේ උපාධිධාරීන් ඕනු තරම් ඉන්නවා. කෘෂිකර්ම උපාධිධාරීනුත් දහස් ගාණක් ඉන්නවා. නමුත් සමහරුන්ට තාමත් බැලූ බැල්මටම එළුවයි බැටළුවයි වෙන් කරලා අඳුන ගන්න තමාරුයි. අපි අප්‍රිකාවේ කාගෙන් ඇහුවත් කියන්නේ මම ගොවියෙක් කියලා. හැබැයි අපි කන්නේ බ්‍රසීලෙන් ආනයනය කරන කුකුල් මස්.
1: හා හා.
0: මම අප්‍රිකාවේ හෝටලයකට උදේ කෑමට වාඩි වුණා. දුම් දමන රස කෝපියකක් ආවා. ඒ කෝපියක ගෙන්නලා තිබුණේ ස්විස්තර්ලන්තයෙන්. මම කල්පනා කරනවා ස්විස්තර්ලන්තයේ එකම එක කෝපි ගහක්වත් නෑ නේද කියලා.
1: ආ ඔකේ.
0: ගානාව කියන්නේ ප්‍රධානම කොකෝවා වගේම කෝපි නිෂ්පාදකෙක්. හැබැයි අපේ කෝපි වලින් අපේ කොකෝවා වලින් චොක්ලට් හදලා පිටරටින් එවුවාම අපි ඒව කන්න පුරුදු වෙලා ඉන්නවා. බලන්නේ මේ ප්‍රශ්නේ දෙන්නේ මේ අපේ රටේ ගැලු විතරකුත් නෙමෙයි
1: නේද?
0: මෙහෙම නම් අපිට හොඳයි නේද?
1: අපි ලංකාවට ආවා.
0: ඉන්නකෝ මේ කියලා.
1: හරි.
0: අපේ රටේ අධිවේගී මාර්ග හදනවා. මම බලනවා. ඒව හදන්නේ චීන ජාතිකයෝ මිසක් අපි නෙමෙයි. අපි දොස්තරලා බිහි කරලා තියෙනවා. හැබැයි අපේ රටේ බලවත් මිනිහෙකුට ලෙඩක් හැදුනහම ඩුබායි යමු කියනවා.
1: හා.
0: අපිට දොස්තරලා ඉන්නවා. ඒත් අපිට සිස්ටම් එක ගැන විශ්වාසයක් නැහැ. මම කියන්නේ නැහැ ඔයාලට මම මේ කතාව තෝරගත්තේ ඇයි කියලා හරිද?
1: හරි ඔකේ.
0: මේක එක එක්කෙනාට තනි තනියෙන් හිතන්න පුළුවන්. මේක කොහොමද සම්බන්ධ කරගන්න ඕනේ රයිට්?
1: හරි කෑලි අහුවෙනවා.
0: මෙයා කියනවා මේක සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මේක දේශපාලන ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මේක ඔළුව ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. අපේ රටේ අපි කරන්නේ අමුතු වැඩක්. අපි පරිභෝජනය කරන දේ නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි නිෂ්පාදනය කරන දේ පරිභෝජනය කරන්නේ. ආර්ථික ප්‍රශ්නයක් දේශපාලන ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. ඒත් પરම්පරා ගානක් තිස්සේ අපේ ඔළුවට දාලා තියෙන අපේ දේට වඩා පිටරට දේ හොඳයි කියන අදහස ඒක විසඳන එක ටිකක් අමාරුයි. එක්තරා පොතක මෙහෙම අදහසක් කියනවා. කාලයක් තිස්සේ මිනිහෙකුට ඔයා මීට පස්සේ එන්න ඕනේ පිටිපස්සේ දොරෙන් කියලා පුරුදු කරහපන්. කවදාහරි දවසක කෙනෙක් ඔහුට ඉස්සරහා දොරෙන් එන්න කිව්වත් ඔහු මුලින්ම හොයන්නේ පිටිපස්සේ දොර. පිටිපස්සේ දොරක් නැත්තම් ඒ මිනිහා දොරක් හදාගෙන හරි පිටිපස්සෙන් එන්නයි බලන්නේ.
1: සහතික ඇත්ත.
0: මාර්ගයලක් කාලයක් පිටිපස්සේ දොරෙන් එන්න පුරුදු වුණාම
1: හරි
0: ඉස්සරහෙන් එන්න කිව්වත් පිටිපස්සේ දොරක් තියනවද කියලා බලලා දොරක් නැත්තම් පිටිපස්සෙන් දොරක් හදාගෙන තමයි අපි එන්නේ. ඒ තමයි මල්ලි. අපි කවුද මල්ලි?
1: මේ.

0: ජානි
1: ඕකයි.
0: දාලා ඇත්තටම ඔයා දැන් ඔය ට්‍රිෆ්ටින් එක එහෙම තියන්න මොනවද ඔයා මොනවද එහෙම බලන්නේ?
1: මම බලනවා අලුත් ව්‍යාපාරික අදහස් ඒවා ගන්නවා. ඊට පස්සේ මගේ යාළුවන්ට
0: අලුත් ව්‍යාපාරික අදහස් බලලාට වැඩි වෙලාද ඔය
1: යාළුවන්ට කමෙන්ට්ස් දානවා ඒවා කරනවා. ඉතින් ඊට පස්සේ කේක ආමේ
0: යන ලෝකයටත් දෙයක් කරගන්න. ඉතින්
1: පන්සල් යනවා මම
0: කොයි වෙලාවෙද කියන්නත් බෑනේ.
1: හැබැයි මේ දවස්වල මාව පොඩ්ඩක් මේ මාව ඇඩික් වෙලා තියෙනවා අරවින්ද. අර එක එක වීඩියෝස් තියෙනවානේ, AI වීඩියෝස්, ඩ්‍රාමා වීඩියෝස්. අනේ ඒවා බලන්න මේ පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒකටත් මම පාවිච්චි කරන්නේ H15ම තමයි. ගොඩාක් එනවනේ. එක දිගට ඩ්‍රාමා එකක් එහෙම බලන්න ගියොත් සෑහෙන වෙලාවක් මට ඉන්න වෙනවා ඉන්ටර්නෙට් එකේ. ඉතින් එතකොට අර බය වෙන්න දෙයක් නැහැ. මොකද අන්ලිමිටඩ් ඩේට හම්බ වෙලා තිනවා TikTok වලට, ඊට පස්සේ අපේ Facebook වලට. ඉතින් ඒ නිසා එක දිගට වීඩියෝස් රීල්ස් බලන්න පුළුවන්කම තියෙනවා රුපියල් 1199කට.
0: ඔර දැන් බයක් නැහැ ඩේටා බිල් එක කොහොම වෙයිද කියලා.
1: No worries.
0: මේ මිනිස්සුන්ට එහෙම පුරුද්දක් තියෙනවනේ. දැන් බ්‍රේන් එක හැඩ ගැහිලා තියෙන්නේ මෙහෙම තමයි.
1: හරි.
0: බ්‍රේන් එක බය කියන එකට කැමති නැහැ. වේදනාව කියන එකට කැමති නැහැ. බය වේදනාව ආවහම
1: හරි
0: ඒක රිලීස් කරගන්න තමයි එයා විදියක් හොයන්නේ හැම වෙලාවෙම. නේද?
1: හරි.
0: ඉතින් ඒක වෙන සහනයක් සමහර වෙලාවට. හැබැයි බිස්නස් වල වගේදී පොඩ්ඩක් පාඩුයි. බය වගේ දැනනකොට බිස්නස් කරන්න හිතෙන්නේ නැහැ. ඒක ගොඩක් අය බිස්නස් කරන්නේ නැත්තේ.
1: ඒක හරි.
0: බිස්නස් එකකට අත ගහන එකත් පොඩි වීරකමක් තමයි. දැන් ඩේටා ප්‍රශ්න නම් කමන්නේ. ඇත්තටම ඩේටා බිල් ගැන බය වෙන්න ඕනේ. මොකද කල්පනාවෙන් හිටියේ නැත්තම් අපි මේ ස්ක්‍රෝල් කරන ස්පීඩ් එකට
1: හරි
0: අපි බලන වීඩියෝ ගානට අපිට ඔයාටයි මටයි එහෙම බිලාව නම් එහෙම මං හිතන්නේ වාහනේම විකුණලා තමයි ගෙවන්නේ මේ ඩේටා.
1: අනිවාර්යෙන් අපි එනං අනාථ වෙනවනේ. සීරියස්ලි
0: ඔබ කිසිසේත්ම ඩේටා බිල් එකක් හැටියට රුපියල් 1199කට වඩා වැඩි එකක් ගෙවන්න නම් තේරුමක් නැහැ. දැන් මේ දීලා තියෙන පැකේජ් එකත් එක්ක H15 දැනට පාවිච්චි කරන නම්බරයෙන් පාවිච්චි කරන නෙට්වර්ක් එක මොකක් වුණත් ඩේටා පැකේජ් එකක් H15 එකත් එක්ක දාගන්න එක මහලුකු වැඩක් නෙවෙයි.
1: හරි.
0: ළඟ ඉන්න හච් ඒජන්ට් හම්බුණා නම් ඒකට අගල කරගන්න පුළුවන් පොඩි වැඩක්. නේද? ඉස්සර වගේ අර සිම් ට්‍රේ එකේ සිම් දෙකක් දාන්න ඕනේ නෑනේ.
1: ඔව් නේද?
0: වර්චුවල් සිම් එකක් දාගන්න ෆැසිලිටි එකක් ෆෝන් එකේ තියෙනවා. දැන් ඉතින් වර්චුවල් සිම් නැති ෆෝන් කොහෙන්දනේ හොයන්නේ? වර්චුවල් සිම් තියෙනවා හැම ෆෝන් එකේම.
1: යා ඒකනේ.
0: එහෙම එකක් දාගන්න. එතකොට ඔබේ මෙතනින් පස්සේ ඔබේ බිල් එක රුපියල් 1199යි මාසෙට. එච්චර තමයි. සල්ලි වැඩිපුර තියෙනවා නම් ඒවැයෙන් වෙන මොනවා හරි කරන්න. උගාක්ම සල්ලි උඩ කරගන්න යන්න නැත්තම්
1: මං account number
0: එක දෙන්නවා කියලා මතක තියාගන්න.
1: ඔව්. ඒකත්
0: ඒක.
1: Yes.
0: ඊට පස්සේ දැන් බිස්නස් ගැනත් ඔහොමම අපි
1: කතා කරගෙන යමුද? මේ එතකොට අපිට බිස්නස් ගැන කතා කරද්දී බිස්නස් එක ඉස්සරහට අරගෙන යන්න මිනිස්සු මහන්සි වෙන විදිහ අපි ඕන තරම් දැකලා තියෙනවා. අනිත් එක ගොඩක් ස්ට්‍රගල් කරනවා නේ. සල්ලි පැත්තෙන් හිර වුණොත් බිස්නස් එකකදී ගොඩක් මහන්සි වෙන්න වෙනවා ඒක ගොඩ ගන්න. ඉතින්
0: දැන් මිනිස්සුන් හිතනවා මේ මිනිස්සුන් එහෙම හිතනවා.
1: මොකද්ද?
0: පොඩියට බිස්නස් කරන අපිට තමයි සල්ලි ප්‍රශ්න තියෙන්නේ වගේ.
1: යා ඔකේ.
0: ඔය ලොකුවට බිස්නස් කරන බිලියන් ගණන් ඕවට ඉන්වෙස්ට් කරපු මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ කියලා නෑ. එහෙම එකක් නෑ. ඒ කියන්නේ මට සුළු හා මධ්‍ය පරිමාණ විතරක් නෙමෙයි මහා පරිමාණ ව්‍යාපාරිකයොත් හම්බෙලා තිනවා ජීවිතේ සමහර තැන්වල සල්ලිත් එක්ක ඔට්ටු වෙච්ච.
1: ඔව් නේද?
0: ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අපේ තියෙන වෙනස තමයි අපි කියන අයියෝ මුහුද හත් ගව්වත් තියද්දි අමුඩේ ගන්නවද මෙයා කියලා අපිට ඔන්න ඔහොම ඒවා දාලා තියනවා නේද?
1: අපේ ඔලිවල් වලට දාලා තියනවානේ.
0: ඔව්. ඒ කියන්නේ අපි කිසි සූදානමක් නැතුව ඉඳලා මේ මෝ අර මොකක්ද කොනහම මොකක්ද කොහො වෙනවා වගේ.
1: මොකක්ද උනා මොකක්ද කහන?
0: මට කියන්නේ නැහැ. අනිත් අර මොකක්ද කොනහම.
1: හරි හරි හරි.
0: කොහො වෙනවා
1: නේ. හරි හරි මතක් වුණා. Yes.
0: නේද?
1: හරි.
0: අන්න ඒ වගේ තමයි කරන්න ඕනේ. ඇත්තටම මේ ලොකු විශ්වාස කරන මිනිස්සු එහෙම ලොකු ලයින් නැහැ.
1: හරි.
0: ඒගොල්ලෝ අන්නතුර සහ අභියෝග කල්තිය අඳුනගෙන ඔක්කොම වැඩේ රෙඩි කරන් ඉන්නේ.
1: ඒ කියන්නේ පිළියම් යොදලා තියෙන්නේ අවශ්‍ය වෙලාවට.
0: යොදලා තියෙන්නේ.
1: හරි.
0: අවශ්‍ය වෙලාවට. කඩුව මුවත් තියලා තියෙන්නේ. හැම වෙලාවෙම වනවනා ඉන්නේ.
1: රයිට් ඕකේ.
0: හැබැයි මොකක් හරි අවශ්‍යතාවයක් ආවොත් නගන්නා මුවත් තියපු කඩුව රෙඩි වෙලා ඉන්නේ. ඉතින් ව්‍යාපාරයක් ඔබ කරනවා නම් ව්‍යාපාරයක් නොකරත් අපේ මේ ජීවිතේදීත් අපිට හිතපු ගමන් සල්ලි සම්බන්ධ පොඩි චැලෙන්ජස් එනවා. අධ්‍යාපන කටයුත්තකට හදිසිය වියදම් කරන්න හිතපු නැති වෙලාවක මේවා වෙන්න පුළුවන්. අනපේක්ෂිත සිදුවීම් කියන එක, ඉතින් ඒකට නම දීලා තියෙන එහෙමනේ, අනපේක්ෂිත සිදුවීම්. අනපේක්ෂිත සිදුවීම් කියලා නෙවෙන්නේ,
1: නෑනි ඒක දන්නේ නැතුව හදිසියන එකක්නේ.
0: අන්න රයිට්. ඉතින් ඒක එනකන් ඉඳලා ගේම ගහනවට වඩා
1: හරි
0: පුළුවන් නම් රෙඩි වෙන්න මේක කල්පනා කරන්න. ඔබ එහෙම සල්ලිත් එක ටිකක් සැර ගනුදෙනුවක ඉන්නවනම් බෑකප් ප්ලෑන් එකක් තියාගන්න. LLC ෆයිනෑන්ස් වගේ ඒවා තියෙන එකට
1: හරි
0: ඒගොල්ලන්ගේ තියෙන ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක මිනිස්සුන්ව ඕන තරම් ගොඩ දාලා තියෙන ඒ වගේ හදිසි උමනාවන් වල කල් තියාම ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකෙන් සැලකිය යුතු මුදලක් අප්‍රූව් කරලා තියාගන්න පුළුවන්. වැඩි විස්තර මං කියන්න ඕනේ නැහැ. LLC ෆයිනෑන්ස් එකට ගියොත් එහෙම කොහොමද මේ බෑකප් ප්ලෑන් එකේ සල්ලි තියාගන්නේ කියලා කියයි ඒගොල්ලෝ.
1: හරි
0: ඒ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකට අපි තුම මිලියන 2ක් 3ක් 5ක් 10ක් කීයක් හරි ඔබේ හැකියාව ගෙවීමේ හැකියාව මත පදනම් වෙලා අප්‍රූව් කරලා තියාගත්තට ඔබට සල්ලි වියදම් වෙන්නේ නැහැ. සමහර අය බයනෝක අප්‍රූව් කරපු දා ඉඳලා ගෙවන්නේ නැවද නැහැ. ඒ අප්‍රූව් කරපු සල්ලියෙන් කීයක් හරි ඔබ එළියට ඇද්දොත් තමයි
1: හරි ඒකට තමයි
0: ඔබ ෆැසිලිටි එකෙන් කොටසක් පාවිච්චි කරොත් තමයි ඒකත් පාවිච්චි කරන්න එළියට ඇදපු කොටසට විතරයි ඔබ ගෙවන්නේ.
1: යා ඕකේ.
0: ඒකයි ඒකේ බියුටි එක. හරි. ඉතින් පොඩක් කල්පනා කර බලන්න.
1: පොලක් පොලක්
0: පොඩක් කල්පනා කර බලන්න. වලල එක කරගන්න. කල්පනා කර කර හිටියම කියලා තිය වැඩක් වෙන්නේ නැහනේ.
1: දැන් හිතන්නක අරවින්ද ඔයා කිව්වනේ හැමෝටම බිස්නස් කරන්න බෑ කියලා. ඉතින් ඒ වගේ මිනිස්සු හොයනවා මොකක් හරි වෙන ආයෝජන අවස්ථා. ඔය සමහර කට්ටිය රත්තරන් ගන්නවා ඒ වගේ වැඩ කරන්නේ. ඉතින් මේ දවස්වල අපේ ප්‍රයිම් ගෲප් එකෙත් තියෙනවා නියම වැඩක්. ඔය එකතු කරගෙන ඉන්න සල්ලි ටික වැඩකට යොදවන්න ඒගොල්ලෝ හොඳ අවස්ථාවක් දීලා තියෙනවා. ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් කියලා තමයි ඒක හඳුන්වන්නේ. මාර ඩිස්කවුන්ට් එකක් දෙන්නේ නේද? ඒගොල්ලන්ගේ අපාර්ට්මන්ට්ස් වලට.
0: ඒ නම දැම්මේ කොහොමද දන්නේ නේ? මිලියන ගාණක් මිනිස්සුන්ගේ ඩ්‍රීම් එක හැබෑ කරන නිසාද? එහෙම නැත්නම් මිනිස්සුන්ගේ හීනය මිලියන ගාණකින් ලේසි කරන නිසාද කියලා මං කල්පනා කරනවා.
1: ඒ කියන්නේ
0: මිලියන් ඩ්‍රීම්ස්.
1: මං ඒකට මෙන්න මෙහෙම කිව්වා.
0: මිනිස්සු හිතනවාද මේව නේ? අම්මෝ මේ ගද්දි මිලියන ගාණක් අඩු වුණා නම් ඉතින් අපිට මේක ගන්න තිබුණානේ කියලා හිතනවත් දන්නේ නැහැ නේ?
1: Yes, yes.
0: අන්න එහෙම මිනිස්සුන්ට මේ මේ මේක හොඳ කාලයක් හරි පොඩි පොඩි වින්ඩෝ එකක් තියෙන්නේ. දිග කාලයකට දීපු දීමනාවක් නෙවෙයි. ඒගොල්ලන්ගේ කොහොමත් ප්‍රයිම් ලගේ එකපාරට මේ වගේ ෆ්ලෑෂ් ඩීල්ස් තියෙනවානේ. පටස් ගාලා එන පොඩි කාලයකට එන. ඒ වගේ වෙලාවට රෙඩි වෙලා ඉන්න ඕනේ හැම අවුරුද්දෙම වගේ ඒගොල්ලෝ ඔය වගේ මොන හරි එන නිකන් අමුතු එකක් දානවා.
1: ඒ කියන්නේ ගැස්සිලා යන වැඩක්.
0: මේ පාරක තමයි ඔය ඒගොල්ලන්ගේ මිලියන් ඩ්‍රීම්ස් කියන කන්සෙප්ට් එක. ඔබට එකපාර අතේ ගෙවා ගන්න සල්ලියක් තියෙනවා නම් එකපාර එකපාරම ගෙවන්න ඕනේ. එකට එක ඉඩමක් වෙන්න පුළුවන්, එක අපාර්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්, එකට විලායකක් වෙන්න පුළුවන්. එකපාර ඒකේ වටිනාකම ගෙවන්න පුළුවන් නම් ඒ වටිනාකමෙන් 15%ක් ස්පොට් ඩිස්කවුන්ට් එකක් කියලා කියන්නේ. ඒ වෙලේ එතනම අඩු කරලා දෙනවා.
1: ඕකේ.
0: එකපාර සල්ලි දෙනකොට ඒ ගන්න අඩු කරලා දෙනවා ඔබට. ඒක ඉතින් නියමයි. ඒකෙන් ඉතින් ඇත්තටම ෆර්නිෂ් කරගන්න හැම මේ පුළුවන්.
1: ඔව් ඉතින් නේද?
0: දැන් ප්‍රයිම් ලගේ සමහර ප්‍රොජෙක්ට්ස් තියෙනවා ෆුල් ෆර්නිෂ්ඩ් ඒවා. සමහර ඒවා තියෙනවා ඔක්කොම ෆර්නිෂ් කරලා තියෙනවා.
1: මුකුත්
0: නැහැ. ඇඳුම් කැඩුම් ටික බෑග් 3-4ක දාගෙන වල් පෝච්චියක් දෙයක් අරන් මේ සුඩු තියාගෙන ගේ ඇතුළට යන්න තියෙනවා.
1: ඔව් ඔව් ඔව්.
0: මෙල්ලව දෙයක් කරන්න නැහැ. ආ වලන් ටිකත් ගෙනියන්න වෙනවා. වලන් පිකන් ටික. වලම්ම ගෙනියන්න එපා නේ පොඩක්.
1: ඔව් නේ.
0: පොට්ස් ඇන් පෑන්ස් යනවා නේ හොඳට නේද වලන් මුලින්.
1: ඇතිලි.
0: වලන්.
1: වලන් ඇතිලි.
0: ඇතිලි ඔය වලන්. අපේ ගෙවලට නේ පොට්ස් ඇන් පෑන්ස්.
1: යා ඕකේ.
0: මේ වෙලාව වලම් පිංගම්. ඇතිලි කොරස් ඔන්න
1: මැටි කෝප්
0: මැටි නම් ඉතින් මොනවද
1: එහෙනම් ඉතින් ප්‍රයිම් ගෲප් එකට උදෙන්ම පුළුවන් නම් කෝල් එකක් දීලා මේ වැඩේ ගැන විස්තර දැනගෙන වැඩේට අත ගහන්න 13:22 තමයි නම්බර් එක 13:22 ඕකේ දැන් වෙලාව උදේ 7:38

0: හිත පිරෙන්න සියත මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 Prime Group මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධක කළා රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලි
2: අරිගේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: පුංචි කාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි පුංචි කාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචි කාර නිවස
5: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන් ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: ඔතේ කන්නාඩි අමතක වෙලානේ.
8: අම්ම සල්ලිදා
7: සල්ලි දාන්න.
8: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
9: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න.
10: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
11: මොකද අනේ මං ඊයෙත් කිව්වා. ගෙදරට ඔන්න බලටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
12: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
13: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් manufacturing expertise සමග
14: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
15: ආවා ආවා! තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
16: මට ඇපල් මලක් දෙන්න.
17: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
16: අයියා මට මල් ගොඩක් දීලා.
17: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
16: හච් 15 පිස්සුවක්ම තමයි.
18: ඉතින් දක්ෂ වයිසවරුදු 4016 අතර අපේ රටේ වගේම දැනට පිට රටේ ඉන්න පුංචි වීරයන්ට විශේෂ පණිවිඩයක් රුපියල් 148ට වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය ජාතික හා පළාත් මට්ටමින් 1-2-3 විතරක් නෙවෙයි විශිෂ්ට කුසලතා සම්මානත් ඔබට හිමි වෙනවා කමර්ෂල් බැංකුවේ ඉසුරු හෝ අරුණලු ලබාගිනුමක් තේනව නම් තෑගි මුදල් තවත් වැඩි වෙනවා වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන් ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ

ගෙදර ආරක්ෂාව ගැන හිතන තාත්තා කෙනෙක් දොයා? හා ගුඩ්. එහෙනම් ඉතින් අලුතින් ගයක් එහෙම හදනවා නම් මතක ඇතුව ACL දම්පාට ෆයර් ගාඩ් කේබල් එක දාන්න අමතක කරන්න එපා කියලා මතක් කරනවා. ඊට පස්සේ අදත් අපි NSPM හරිත සරුසව්‍ය ගැන අලුත් ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්න තියෙනවා. NLB ලොතරැයි ගැන මතක් කරන්න ඕනි. පුළුවන් නම් එකම ජාතියෙන් ලොතරැයි පහක් ගන්න. හරිද? ඊට පස්සේ බලන්නකෝ, අනිවාර්යෙන් එකකට ජයග්‍රහණයක් තියෙනවා. ඒක තමයි අපි පහුගිය දවස්වල එක්ස්පීරියන්ස් කරපු දේ. හරිද? ඒක තමයි අපි ඔබට කියන්නේ. පුළුවන් නම් ලොතරැයි පහක් එකපාර අරගෙන බලන්න. එකම, ඒ කියන්නේ හිතන්නකෝ දැන් මෙගා පවර් ගන්න කියලා, මෙගා පවර් වලින්ම පහක් ගන්න. හරි? ඊට පස්සේ අපි අදත් වියර්ඩ් ෂෙඩ් ගැන කතා කරන්න ඕනි. ඊට පස්සේ මිලාන් පැස්ටා, මිලාන් මැකරෝනි ගැන කියන්නත් තියෙනවා. ඇලුමැක්ස් වල අපි මේ දවස්වල කියන්නේ මොස්කිටෝ මෙෂ් එක ගැන. ඒ ගැනත් අපි විස්තර කියන්න ලෑස්ති කරගෙන ඉන්නවා. කාගිල්ස් ෆුඩ් සිටි අපිට ලොකු ලිස්ට් එකක් එවලා තියෙනවා. ඒකලංගේ මෙගා ඩිස්කවුන්ට් දෙන. ඉතින් මේකට අවම බිල්පත් වටිනාකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. රිවෝඩ් සමාජිකෙක් නම් ඔබට මේ ඩිස්කවුන්ට් ටික හම්බ වෙනවා. මොනාද ඔබ දන්නේ වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන? ඒක නිකම්ම නිකං මෙට්ටයක්ද, එහෙම නැත්තම් මේකට තාක්ෂණය එකතු කරලා ඔබට නිින්ද ලබා දෙන මෙට්‍රස් එකක්ද කියන එක දැන් හොඳටම දැනුවත්නේ නේද? නිකම්ම නිකං මෙට්‍රස් එකක් නම් ඉතින් මෙච්චර අපිට කියවන්න දෙයක්වත් නැහැ. ඔන්න මෙට්ටයක් තියනවා ගන්න කියලා කියන්න පුළුවන්. හැබැයි හදිසි හරි ඔබට නිින්ද නොයාම, ඒ කියන්නේ නිින්ද යන්නේ නැති ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් ඒකට විසඳුම් අරගෙන තමයි වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ඇවිල්ලා තියෙන්නේ. ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ගිහිල්ලා නිින්ද නොයන හේතු ටික ඔක්කොම චෙක් කරගෙන ඒකට ගැළපෙන වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එක ගන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. අද උදේම අපි ප්‍රයිම් ගෲප් එක ගැන කතා කරා. ඒගොල්ලන්ගේ අලුත්ම අලුත් වැඩේ තමයි ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් කියලා කියන්නේ. ඉතින් 13:22 කියන නම්බරයකට කෝල් කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ ඔක්කොමත් එක්ක හොඳ වාහනයක් හොයනවා නම් අපි ඔයගලන්ට දෙනවා සුපිරිම ඐඩියා එකක්. හරිද? ඔබ යන්න ඕනි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත. මොකද GWM වාහන සීරිස් එකම තියෙන එතන ගිහිලා බලලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරලා, මම දන්නවා එක්ස්පීරියන්ස් කරොත් නම් අනිවාර්යෙන් වාහනයට යනවා. ඒක සහතිකයි. මොකද සමහර දේවල් අපි ඈතින් දැක්කට, විස්තර ඇහුවට, ඒක අපි ඉඳගෙන කරගෙන ඒක ෆීල් කරේ නැත්නම් ඒක අපිට ඇඟට එන්නේ නැහෙනේ නේද? ඉතින් ඒ නිසායි අපි ඔබට කියන්නේ වාහනයක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් සුපිරිම වාහන සෙට් එකක් GWM වාහන සීරිස් එකක් තියෙනවා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එකේ. ඉතින් එතනට ගිහිලා පොඩ්ඩක් බලන්න, බලලා ගන්න, එච්චරයි. ඉන්සි සංස්ථා සිමෙන්ති වලින් මේ දවස්වල ස්ලැබ් වරම් මොගලට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. පැල්වත්ත බටර් ගැනත් කතා කරන්න ඕනි. එක ජාතියක් නෙමෙයි, සෝල්ටඩ් අන්සෝල්ටඩ් ගාලික් බටර් විදිහට ජාති තුනකින් දැන් මාකට් එකේ. පැල්වත්ත බටර් 7:46.

0: කසාද බැඳලි තියෙන්නේ මාව නෙමේ බිත්ති.
1: බිත්ති?
0: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
2: ස්වාමීනි, වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාවේ පහ වෙලා නෙමේ.
3: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස. හානික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
4: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
5: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindua Eka Eka Hatai Atasi Asuatai Hayasi Hata Haya Million Ganan Vasi Labena Prime Million Dreams ගයක් ඉදම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
6: චිත්‍රාන්දින දක්ෂ වයස අවුරුදු 4.16 අතර අපේ රටේ වගේම දැනට පිටරට ඉන්න පොඩි වීරයන්ට විශේෂ පණිවිඩයක් රුපියල් 148ට වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන් ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න
7: පොල් ගාල මහන්සිද පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේදී ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතා කර පහසුව වාසිය අත්විඳින්න ඉහළම තත්ත්වෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලේසි පහසුයි වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි

0: සියල්ම බට එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
5: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
6: ස්ථාවරත්වය විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
7: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.

රයිට් අද අපි කමර්ෂල් බෑන්ක් එක ගැනත් අලුත් ආරංචියක් කියන්න ලෑස්ති. ඒ වගේම සීයේ ශ්‍රී ලංකා ගැන මතක් කරන්න ඕනේ. ඉතින් සීයේ ශ්‍රී ලංකා එක්ක එකතු වෙලා වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව තමයි මේ කාලේ උදා වෙලා තියෙන්නේ. ඉතින් ලියාපදිංචි වෙන්න ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට යන්න, නැත්නම් ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා අභියෝගතා පරීක්ෂණයට මුහුණ දෙන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ ඒ කැල්ල. හරිද? ඉතින් ඒ වැඩේ කරලා ලියාපදිංචි වෙලා ඔගලන්ට පුළුවන් වාගේ අනාගතේ සාර්ථක කරගන්න. ඒ ලෙවල්ස් රිසල්ට්ස් එනකොට අපි කියලා තියෙන්නේ මේක සාමාන්‍යයෙන් පියවර තුනකින් තමයි වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන විදිහට මේ වැඩසටහන තියෙන්නේ. ඉතින් දැන් ඒ ලෙවල්ස් කරලා තම රිසල්ට්ස් ආවේ නැහනේ. ඉතින් ඔබ දැම්ම වැඩේ පටන් ගත්තොත් රිසල්ට්ස් එනකොට පළවෙනි පියවර ඔබට අතිසාර්ථකව නිමාවට පත් කරන්න කාලය හොඳටම ඇති. හරිද? ඉතින් ඒ නිසා ගැන පොඩි අවධානයක් යොමු කරන්න. අපි කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන අදත් කතා කරනවා. ඊට පස්සේ තව ගෙදක් ලස්සන කරන්න අර තියෙන අර ගේ ඇතුලේ නිකන් වතුර එකතු වෙලා නිකන් හැදිලා තියෙනවා නේද අර පුස් වගේ. හරි කැතට කවදාවත් ජීවිතේට හිතෙන්නේ ඒක නම් බිත්තියෙන් යවන්න බැරි වෙයි කියලා. මොකද ඔබ එක එක දේවල් ට්‍රයි කරලා තිනවා මෙච්චරකල් ඒ ලොකු පැච් එක ගෙදරින් අයින් කරලා දාන. බට් ඒක එහෙම කරගන්න බැරි වුණා. යා ඐ නෝ දැට්. මොකද ඒක අපිටත් තියෙනවා ඒ ප්‍රශ්නේ. ඒ විදිහටම අපි ඔකට විසඳුමක් හොයාගත්තා. ඒ තමයි Dulux Aquatech Damp Protection කියලා කියන්නේ. ඉතින් වතුරට ලං වෙන්නවත් බෑ. මේක පිටති බිත්තිවල තමයි ආලේප කරන්න ඕනි. ඔගලන්ට තාප්පේ පුළුවන්. ඒ වගේම හොඳ වැස්සට නිරාවරණය වෙන බිත්ති තියනවා නේද? දන්නේ වට කෙලින්ම ආලේප කරන්න Dulux Aquatech Damp Protection. හා තව මොනවාද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වටික කියලා අපි ලංකා ටයිල්ස් ගැනත් මතක් කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා නේද අර ෆීචර් වෝල් එකක් හදනකොට එහෙම නැත්නම් කිචන් එකට හරිම ලස්සන ටයිල් එකක් ලංකා ටයිල්ස් හඳුන්වලා දුන්නා. ඒකට කියන්නේ මොසයික් කියලා. ඉතින් ඒක හරි චූටි ටයිල් එකක්. අපි ලෝකේ වෙන වෙන තැන්වල එහෙම දැකලා තියෙනවා. ඉතින් ඒ ටයිල් එක ඔයගලන්ට ලංකා ටයිල්ස් වලින් ගන්න පුළුවන් ලස්සන ඩිසයින්ස් ටිකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ අලුත්ම නිෂ්පාදනය තමයි කූල් රූෆ් ටොප් ටයිල් කියලා කියන්නේ. ඒ ගැනත් විස්තර කියන්න ඕනේ. සහ අද දවසේ අපි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැන කතා කරන්න තියෙනවා. රාජ්‍ය සේවකයන්ට මතකයි නේද ඔයගලන්ට සුභාරංචියක් හම්බුණා. ඉතින් ඒක තාමත් ඒ විදිහටම ක්‍රියාත්මකයි. චෙතක් එකක් ගන්නකොට රුපියල් 160,000ක ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙනවා කියලා අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථයක් ගනිද්දී ඔයගලන්ට ලැබෙන වගකීමේ සහතිකය ගැන අපි මේ දවස්වල ටිකක් වැඩියෙන් කතා කරනවා. හිතන්නකෝ වීගෝ එකක් ඔබ ගත්ත කියලා. එතකොට අවුරුදු පහක හරි කිලෝමීටර් 120,000ක හරි අසම සම වගකීමක් හම්බ වෙනවා. ඒ දෙකෙන් මොකක්ද ඉස්සර වෙන්නේ? ඒතනින් වගකීම ඉවරයි. හොඳේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කිලෝමීටර් 120 කිලෝමීටර් 120,000ත් හම්බ වෙලා අවුරුදු පහයි ආය දෙකම දැන් අවුරුදු පහ ඉවරයි. තව තියෙනවා ආය එහෙනම් වගකීම. එහෙම නෙමෙයි මේ දෙකෙන් මුලින් මොකක් දෙන්නේ? ඒකෙන් ඒ වගකීම එන්නේ කාලය සීමාව ඇතුළත තමයි හම්බ වෙන්නේ. ඉතින් අපි වීගෝ එක ගැන හැමදාම වැඩි විස්තර කතා කරනවා. ඉතින් එක චාර්ජ් එකකින් කිලෝමීටර් 150කට වැඩි දුරක් දුවන්න පුළුවන්. කිලෝමීටර් එකට රුපියල් 3ක වගේ මුදලක් තමයි ඔබට වැය වෙන්නේ. ඉතින් මේකේ තියෙන බැටරිය එක ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිය එකක්. ගෙදරම චාර්ජ් කරගන්න අවස්ථාව දීලා තියෙනවා. හරිම ලස්සනයි. හොඳට ඉඩ තියෙනවා. හරි ෂෝක් භාණ්ඩයක් තමයි බජාජ් වීගෝ කියලා කියන්නේ. ඉතින් ඒකට ලැබෙන වගකීමේ සහතිකය අවුරුදු 5ක් හරි එහෙම නැත්නම් කිලෝමීටර් 120,000ක හරි ලොකුම ලොකු වගකීමේ සහතිකය හම්බ වෙනවා. ඊළඟට අපි අබාන්ස් ඕඩියෝ ගැන කතා කරන්න ඕනේ. සහ උදේන්ම LLC ෆයිනන්ස් ගැනත් මතක් කරා. ඒ වගේම Hutch 15 පැකේජ් එක ගැනත් කතා කරා. දැන් තව සුළු මොහොතකින් අපි පත්තරේ බලන්න තමයි.

0: පත්තර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ විත්හසා.
2: Hi, good morning.
3: Good morning. ආශ්චර්ය අලුත් සතියක අලුත් දවසක පත්තරවල විස්තර ටික හොයාගෙන යන්නයි මේ හදන්නේ. ලංකාදීප පත්තරෙන් අපි පටන් ගමු වැඩේ. පාස්කුදා ප්‍රහාරය, සලේ කතාව, සජිත් එක්ක මන්ත්‍රී 10කගෙන් ප්‍රකාශ ගන්න CID අවසර, හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇතැයි කියලා ආරංචි මාර්ග පසුගියදා ප්‍රකාශ කළා කියලා ලංකාදීපේ ලියවිලා තියෙනවා. මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ සලේ මහතා සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු කර ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම ප්‍රකාශ ලබාගත හැක්කේ ඔවුන්ගේ කැමැත්ත හා පූර්ණ සහයෝගය මත පමණක් බවද ආරංචි මාර්ග සඳහන් කළා කියලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ කැමැත්ත මත ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ ප්‍රකාශවල මූලාශ්‍ර ගැන මොනහරි ඒගොල්ලෝ තොරතුරු දෙන්න කැමති නම් විතරක් ඒගොල්ලන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්න පුළුවන් තියෙනවා කියලා තමයි කියන්නේ. මේ අතර විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා තවදුරටත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින අතර ඔහු මේ වන විට දින 100කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බව වාර්තා වෙයි. ඉතින් ඒ අතින් බැලුවම කොළඹ ජාතික රෝහල හරිම දුර්වලයි නේද? ඒ කැඩේ එකම මනුස්සයව අවුරුදු දවස් 100ක් ඇඩ්මිට් කරලා තියලත් ඒ මනුස්සයාගේ ටිකට් කපා ගන්න පුළුවන් ගන්නට එයාගේ සෞඛ්‍ය ඉම්ප්‍රූව් කරගන්න බෑ කියන්නේ මං හිතන්නේ ඒ ජාතික රෝහලට සෞඛ්‍ය බෑ. එහෙමනම් නේද? එහෙම නැත්නම් ඒ ජාතික රෝහලේ මේ සලේ මහත්මයා සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරුන්ට ඒගොල්ලන්ගේ ජොබ් එක බෑ. දවස් 100ක් තිස්සේ මේ මනුස්සයාව ඇඳෙන් බහින්න පුළුවන් ගන්නට ගන්න බෑ කියන්නේ. ඒ වෛද්‍යවරයාගේ වෛද්‍ය වෘත්තියක ඇති වැඩක් තියෙනවා. සලේ මහතාට තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබා දීම අවශ්‍යද යන්න සඳහන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය කළ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හෙට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පැමිණ සිටින ලෙස නියෝග කර ඇත. ඔන්නිති හෙට ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවේ පැමිණ සිටින්න ඕනේ. මේ සම්බන්ධයෙන් කරුණු කියන්න. ඒ අතරේ ස්වර්ණ පුස්තක සම්මාන උල්ලේ මෙවර සුරද්දි මෙල් රචනා කරපු නයානන්ද පොතට සම්මානය ලැබුණු බවත් හැම පුවත්පතකම අද වාර්තා කරලා තියෙනවා. මංගනවා අරුණ පත්තරයට නඩු 25,000ටම නිලධාරීන් 135යි නීති ආධාර දීම කොමිසමට අභියෝගයක්. රාජකාරී වැඩට නිලධාරීන් යන්නේ බස්වල කියලා තියෙනවා. මේ නඩුවල පැටලිච්ච අයට නෛතික සහාය ලබා ගැනීමට නොහැකි දුෂ්කරතා තියෙන අය වෙනුවෙන් සකස් කරලා තියෙන නීති ආධාර කොමිසමේ වර්තමාන තත්ත්වය ගැනයි මේ ප්‍රවෘත්තිය. නඩු 25,000කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් කටයුතු කරන නීති ආධාර කොමිසම සභාවේ මධ්‍යස්ථාන 88ක් සඳහා සිටින්නේ නිලධාරීන් 135 දෙනෙකු පමණක් බව අනාවරණය වේ. අදාළ කටයුතු වෙනුවෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සඳහා ඇත්තේ වාහන 3ක් පමණක් වන අතර අදාළ වාහන 3 ඇත්තේද ප්‍රධාන කාර්යාලයට ස්ථානගතව පමණි කියලා තමයි මේක කියවෙන්නේ. ඉතින් නීතිය ඉදිරියේ තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් නීතිඥ සහාය ලබා ගැනීමට ආර්ථික හැකියාවක් නැමැති අයට තමයි මේ නීති ආධාර කොමිසම උදව් කරන්නේ. ඉතින් මේ තියෙන වැඩ ප්‍රමාණයයි ඉන්න නිලධාරීන් සංඛ්‍යාවයි එක බැලුවාම නිසි පරිදි නීති ආධාර ලබා දීම ගැටලුවක් වෙලා තියෙනවා කියලා තමයි මේ ප්‍රවෘත්ති සඳහන් වෙලා තියෙන්නේ. ඔය අතරේ බැසිල් රාජපක්ෂට නිල් නිවේදනයක් CID ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලයි. චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වන නඩු කටයුතු සඳහා මෙරටට නොපැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නිල් නිවේදනයක් නිකුත් කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ විවිධ නඩු කීපයක් යනවා. මාතර බ්‍රවුන් සිල්හි පිහිටි අක්කර 1.5ක ඉඩමක් මිලදී ගත්ත කියනවා නීති විරෝධී උපයාගත් මුදල් වලින්. ඊට අමතරව ඌව පළාත් සභා මැතිවරණයේ කාලේ රුපියල් මිලියන 7.8ක මුදලක් වැය කරලා දිනන ඌව කියලා ටීෂර්ට් ප්‍රින්ට් කරලා තියෙනවා කැම්පේන් එකට ඒ පළාත් සභාවේ සල්ලි වලින්. ඉතින් ඒවට තමයි නඩු යන්නේ. මේ ඉතින් නඩුවලට එන්නේ නැහැ. පුටුවෙන් වැටෙනවා, කොන්දරි දෙනවා, ප්ලේන් වල යන්න බෑ, ඒවා මේවා කිය
2: කිය
3: ප්‍රශ්න ඉතින් නේද. ඒකට තමයි දැන් නිල් නිවේදනයක් නිකුත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙන්නේ. නිල් නිවේදනයට නිසි ප්‍රතිචාරයක් දැක්වුවේ නැත්නම් ඊට පස්සේ රතු නිවේදනයක් නිකුත් කරනවා කියලා තමයි කියවෙන්නේ. දිවයින පත්‍රයට මං එනවා අනෝජන්ගේ ඉරණම සෞදි රජු අතේ. සෞදි අරාබියේ සේවය කරමින් සිටි අනෝජන් සිවරාසා නැමැති ශ්‍රී ලාංකික තරුණයාට පසුගිය සිකුරාදා මරණ දඬුවම නියම කර ඇති බව සෞදි අධිකරණයේ නිවේදනය කර තිබිනි. නබි නායකතුමාට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන අනෝජන්ට මෙලෙස මරණ දඬුවම නියම කර තිබේ. මේක පටන් ගන්නෙ මේ අර කතරගම යන පයින් කතරගම යන පාදචාරිකාව යන කණ්ඩායමක් එක්ක බල්ලෙක් යනවා මේ ගමන. මගදි හම්බෙන බල්ලෙක්. මේ බල්ලන් නම දානවා සුබ්‍රමණියම් කියලා. ඊට පස්සේ කිසියම් මුස්ලිම් ජනපදයක් ආසන්නයේදී කඩේක ඉන්න මුදලාලි කෙනෙක් මේ බල්ලට පයින් පාරක් ගහනවා. ඊට පස්සේ ඒක දමිළ කණ්ඩායම්වල විවේචනයට ලක් වෙනවා. ඒ අතරේ තමයි අනෝජන් මේ සමාජ මාධ්‍යවල යම් සටහනක් පළ කරන්නේ. ඒ පළ කරපු සටහනෙන් නබි නායකතුමාට අපහාසයක් වුණා කියලා තමයි. ඒකත් වෙයි යා සිංහලෙන් දාපු එකක්. මෙහි කවුරු හරි තමයි ඒක පරිවර්තනය කරලා සෞදියට යවලා එහි වැඩේ අවස්සලා තියෙන්නේ. ඉතින් බොහොම හරිම මේ හරිම ලස්සනයි. ඉතින් අපි ඉතින් ලංකාවේ මිනිස්සු ඒ වගේ වැඩවලට ඉතින් විවිධ අවස්ථාවල නම් දරලා තියෙනවා. ඉතින් මේකත් ඒ වගේ එකක්. ඉතින් යාව ඊට පස්සේ අවුරුදු 5ක සිර දඬුවමක් එක්ක සෞදි රියාල් මිලියන 3ක දඩයක් තමයි නියම වෙලා තිබුණේ. ඊට පස්සේ අපේ රජයෙන් මේකට මැදිහත් වෙලා මේ අනුජන්ගේ ගෙදර කට්ටියට ලෝයර් කෙනෙක් හොයලා දීලා මේක ඇපීල් කරනවා. ඉතින් ඇපීල් කළාට පස්සේ අවුරුදු 5 සිර දඬුවම මරණ දඬුවම බවට පත් වෙලා තියෙනවා. ඇපීල් එකත් හොඳට කෙරිලා ඇති. මොකද මරණ දඬුවම නියම වුණේ අභියාචනාවේ වරදින් බවත් සමහරු චෝදනා කරනවා කියලා තියෙනවා. ඉතින් 119ක් වියදම් වෙලා තියෙනවා මේ අභියාචනය කරන්න. ඉතින් ඒ අභියාචනය කෙරිලා තියෙන විදිහ තමයි මේ වාර්තා වෙන්නේ. මං එනවා දිනමින පුවත්පතට. අයවැයෙන් බදු සහන ප්‍රාග්ධන වියදම් වලට බිලියන 2000ක් ඔක්තෝබරයේ තෙල්මිලටත් සහන ආධාරයක්. පොලිසියට විද්‍යාපීඨ ගුරුවරුන්ගේ දීමනාව දෙගුණ කරනවා. 121,000ක් අලුතෙන් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා මේ වසරේ කියලත් මේ ජනාධිපතිතුමා අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි මෑයෙන් සංවිධානය කරන ජනරැලි මාලාවේ එක රැලියකදී තමයි මේ බව කියලා තියෙන. දැන්ටත් ලංකාවේ රාජ්‍ය සේවයේ මං හිතන්නේ 115,000කට කිට්ටු ප්‍රමාණයක් ඉන්නවා. තව 121,000ක් බඳව ගන්නවා කියලා තමයි ඉතින් කියලා තියෙන්නේ. ඊට අමතරව විවිධ අයවැයෙන් දෙන්න නියමිත විවිධ සහන වගයක් ගැනත් ජනාධිපතිතුමා කියලා තියෙනවා. මේ ආණ්ඩුව හදලා අදට වසර දෙකක් වෙනවා. වෙනදා ආණ්ඩුවක් හදනකොට ජනප්‍රියයි, ආණ්ඩුව කරනකොට වැටෙනවා. ලංකාවේ හැදිලා තියෙන පළමු ආණ්ඩුව තමයි ආණ්ඩුව හදනකොට තිබූ ජනප්‍රියතාවයට වඩා වැඩි කැමැත්තක් ආණ්ඩුකරණයේදී දිනාගෙන තියෙන්නේ කියලා ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා කියලා තියෙනවා. ඉතින් ඒ අර ඒ වැඩි වෙන ජනප්‍රියත්වය රඳව ගන්න වෙන්න ඇති ජනාධිපතිතුමා රටවටේ යන්නේ නේද? මිනිස්සුන්ව බල බල කතා කර කර වැඩි වෙන ජනප්‍රියත්වය අපති ගියොත් එහෙම නේද? එහෙනම් එතුමා යනවා. මොකද එතුමාට එහෙම තමා පේනවා ඇත්තේ. ජනාධිපතිතුමා ගම් ගාන යනකොට මිනිස්සු දුවගෙන ඇවිල්ලා ජනාධිපතිතුමා බලනවා ඇති. ඉතින් ජනාධිපතිතුමාට හිතරව ඇති අනිත් ඉන්න 159ටම එහෙම එහෙම යනකොට මිනිස්සු පස්සෙන් දුවගෙන ඇති කියලා ජනාධිපතිතුමාට හිතරව ඇති. අනේ මන් දන්නේ. ශ්‍රී ලංකාවේ විශාලතම පාවෙන සූර්ය විදුලි බලාගාරය ඔන්න ඉබ්බන්කටුව ජලාශය ආශ්‍රිතව ඉදිකරන ලද දිය ජනනී පාවෙන සූර්ය විදුලි බලාගාරය ගැනත් අද හැම පුවත්පතකම වගේ ප්‍රවෘත්ති වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ පාවිච්චි නොකරන ඉඩ වෙනත් කටයුතු සඳහා පාවිච්චි නොකරන ඉඩ සූර්ය පැනල් බලාගාර සඳහා යොදා ගැනීම දැන් අලුත් ප්‍රවණතාවයක්. අපි දකිනවා ලෝක සමහර රටවල කාපාක්වල වහලවල්වල සූර්ය පැනල් යොදලා තියෙන ආකාරය. ඉතින් දැන් මේ වැව්වල හදන්න පටන් ගන්න තියෙනවා. ඔන්න ඕවා තමයි අද දවසේ පුවත්පත් විසින් වාර්තා කරලා තියෙන තොරතුරු.
4: සුබ
3: දවසක්.
0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත් හසා.
4: රයිට් වෙලාව උදේ 8යි විනාඩි 7යි.
5: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

අද අපි කතා කරන විශේෂඥ දැනුම, නවීන තාක්ෂණය සහ උසස් සත්කාරය සියල්ලම එකම තැනකින් ගන්න පුළුවන් නවලෝක හොස්පිටල්ස් ගැන.

0: ඔයා එක්සිබිෂන් වලට එහෙම ගිහිල්ලා ඇතිනේ?
1: ඔව් අනිවාර්යෙන්.
0: ඔය ඉංජිනේරුවන්ගෙන් තියෙනවා නියම එක්සිබිෂන්. හරිද? එක්සිබිෂන් කියන්නේ ඒගොල්ලෝ මේ එක එක එක එක නව නිර්මාණ ආරම්භය කරලා
1: නව සොයා ගැනීම නේද?
0: ඔව්.
1: හරි.
0: නෑ සොයා ගැනීම වලට තර එක එක නිර්මාණ කරනවා. කරලා ඉතින් ඒවා පෙන්නනවා. ඒගොල්ලන්ටත් වඩා ජේෂ්ඨ ඉංජිනේරුව ඇවිල්ලා ඒවා බලනවා.
1: හරි ඔකේ.
0: බලලා ලකුණු දෙනවා. උන්වගේ එක්සිබිෂන් එක මේ ඉන්නෝනේ විනිශ්චකාරයෝ.
1: හරි.
0: ඉංජිනේරුවන්ගේ විනිසුරුවරු. ඒගොල්ල තමයි ඇවිල්ලා බලන්නේ. ඒගොල්ලෝ ඉතින් එන මොලේ.
1: හරි. ඔකේ.
0: එන මොලේ මට වගේ.
1: ඇහුන්නේ.
0: කොහොමද ඉතින් ඔයාලා මොලේ සම්බන්ධව ඇහෙනවා?
1: හරි හරි.
0: ඉතින් මේ මේ ඉංජිනේරුවෝ ඔර දෙන්නේ කෙනා ඉතින් ලොකු වැඩක් කරලා මොනවාද ඉතින් ඔයගොල්ලෝ අද මොකද්ද ඔයගොල්ලෝ හැදුවේ?
1: හා.
0: ඒගොල්ලෝ කියනවා සර් අපි සපි ලෝකෙ තියෙන ගැඹුරුම ලිඳ හැදුවා සර්. ගුඩ් ගුඩ් ගුඩ්. හොඳයි හොඳයි. හා.
1: හරි.
0: බලන්න ඉතින් මේ මේ අර ලස්සනට බැඳලා ගැඹුරුම ලිඳක් හදලා ඉතින්. ෂා හොඳයි නේද? ඒක බලන්න ලිඳට එබිලා බලලා මේ ලොකු ඉංජිනේරුවා ඇහුවා මේ.
1: හරි.
0: මොකද අර ලයිට් එකක් පල්ලෙහා තියෙනවනේ. නිවෙනවා පත් වෙනවා වගේ ලයිට් එකක්. මොකද ඒ?
1: ආ ඕකේ.
0: ඔස් ඒගොල්ලෝ කිව්වා මේ සර් අපිට මේකේ බ්ලූ ප්‍රින්ට් එක දෙනවනේ. ඔය දැකලා තියෙනවා බ්ලූ ප්‍රින්ට් එක.
1: යස් දැකලා තියෙනවා.
0: නිල් පාට කඩදාසියක සුදු පාටින් ඇඳලා ප්ලෑන් එක. ඔය යంత్ర සූත්‍ර මොන හරි හදන්න ගියාමත් ඉස්සෙල්ලා එනවනේ බ්ලූ ප්‍රින්ට් එකක්.
1: හරි.
0: ඉතින් ඒක බලාගෙන තමයි හදන්නේ. සර් අපිට බ්ලූ ප්‍රින්ට් එක තියෙනවා සර්. ඒක බලන් තමයි සර් අපි හැදුවේ.
1: ආ ඕකේ.
0: ඒකේ සර් ලයිට් එකක් එනවා සර්. ආ ආ දෙනවා බලන්න බ්ලූ ප්‍රින්ට් එක.
1: හරි.
0: බ්ලූ ප්‍රින්ට් එක දුන්නා සර්. සර් මේ තියෙන්නේ සර්. මෙන්න බැලුවා බලලා බලලා බ්ලූ ප්‍රින්ට් එක අනිත් පැත්ත හැරුවා.
1: හා.
0: අයිස් තමුසලට මේ ලයිට් හවුස් එකක් නේද හදන්න දේවල් තියෙනවා. තමුසලෝ කද හදුවේ මේ?
1: ආ ඒක අනිත් පැත්ත නේද? අයියෝ.
0: ලයිට් හවුස් එක.
1: සබි ලිදක්
0: මේ. සමහර වෙලස්. සර් ලයිට් එක ඇතුලට.
1: අනේ මම වගේ
0: ඔයාටම ගැළපෙන කතාවක්.
1: ඒක නම් ඇත්ත වගේ එකට ආසයි අනේ. හරිම කියුට්. මම තිස්සර සයන්ස් ඩේ එකේදී එක එක නිර්මාණ හදනවා එහෙම. මේවා ගල්ලා ඉතින් හරිම සතුටුයි ඉතින් ටීචර්ස්ලාට මගේ හැකියාව ගැන. මේවා කැල්ලා දාලා.
0: මොනවාද ඒ සයන්ස් ඩේ එකට හදපු එක නිර්මාණයක් මතක් කරගන්න පුළුවන්ද?
1: පුළුවන් අනිවාර්යයෙන්ම.
0: ඔන්න
1: මං කියන්නේ.
0: ඔන්න වැටුණා තොණ්ඩුව.
1: ඒ කියන්නේ
0: ඔන්න වැටුණා තොණ්ඩුව නංගිට වැටුණා. කියන්න බලන්න.
1: මම හැදුවා කම්බියක් මෙහෙම නිකන් කැරලි කැරලි වෙවි දඟර වෙවි යනවා. හරිද? ඒකේ දිගේ යන්න ඕනේ. තව කම්බියකින් රවුමක් හදලා ඒකේ දිගේ යන්න ඕනේ ඔහොම ඔහොම ගානට. ඒක අර්ත් උනත් ලයිට් එක පත්තු වෙනවා. හරිද? ඒක ගැවුණත්. ඉතින් එතකට අර අපේ ඇංග නිකන් අර බැලන්ස් කරගෙන යන ෆ්‍රී ගේම් එකක් වගේ එකක් හදලා
0: තියෙනවා. ඉතින් ඒක කණිකා හද්ද පරණ ගේම් එකක්. මොකද ඕකේ කරන් හදන්නේ.
1: ඒක හද්ද පරණ වෙන්නේ
0: මොකද? ඕක පොඩි පොඩි එකක් ආවා
1: හදන්න. ඊට පස්සේ බල්බ් එකේ වයර් දෙකක් දාලා අරින්ද බැටරි කියලා එකක් තියෙනවා දන්නවද? බැටරි කියලා එකක් දාලා
0: වෙන තියෙනවා නේ. ඔව්.
1: ඒ බැටරි කියලා එකක් දෙපැත්තට වයර් එක මේක මෙහෙම දෙපැත්ත ගාවපු ගමන් ලයිට් එක පත්තු
0: වෙනවා. ලයිට් එක පත්තු වෙනවද?
1: Yes, ලයිට් එක පත්තු වෙනවා. ඒකත් මම හොයාගත්තේ.
0: තෝමස් අල්වා එඩිසන් ලාට කරන්න වැඩක් තිබුණේ නැහැ නේද?
1: ඒව තමයි මම සයන්ස් ඩේ එකට මේවා කරන්න ඉතින්.
0: අනේ හොඳයි ඉතින්. ඒවත් කරලා තමයි අද ඉතින් මෙහෙම වෙලා තියෙන්නේ
1: නේ. ඔව් නේ. නිවේදිකාවක් කළා නිකම්ම නිකන් නේ.
0: බලන්න. ඒක හොඳයි ඉතින්. මේ ගානින් ගියා ඉතින් නේද?
1: දැන් මේ අපි ඒ කාලේ වගේ නෙමෙයි අරවින්ද දැන් ළමයි.
0: ඔයාලා නිර්මාණෝ දැන් නිර්මාණ කරන්න පුළුවන් නම්.
1: Yes.
0: ඔයා කියන්නේ ලෝකේ කරන්න වැඩ ඕන තරම් තියෙනවා.
1: යා.
0: ඉස්සර අපිට ඉතින් උගන්වන්නෙම රස්සාවක් කරන්නනේ නේ.
1: හා හා.
0: දැන් අලුත් ජෙනරේෂන් සම්පූර්ණයෙන්ම මේ රස්සාවල් කරන මානසිකත්වයෙන් අයින් වෙලා ඉන්නේ.
1: ඔව් නේද? ඒක නම් ඇත්ත.
0: අලුත් ජෙනරේෂන්ස් වෙනස්. ඒක ලංකාවට විතරක් එකක් නෙවෙයි. නිකම් මුළු ලෝකෙම ඉන්න ජෙන් සීද, ජෙන් ඇල්ෆාද ඉන්නවනේ නේද? ඒක පරම්පරාවක්.
1: Yes.
0: ඉතින් ඇත්තම කියනවා නම් ඒගොල්ලෝ මේ හරිය නිකන් කතා වෙලා වගේ ඒගොල්ලෝ එකම විදියට හිතන්නේ. ඒක මාර වැඩක් නේ. දලු ජෙනරේෂන් එක බඳින්න කැමති නැහැ.
1: හා
0: බඳින්න කැමති
1: නැහැ. කැමති
0: ඔයා ගැන මං කී දෙනුකෙන් අහලා තියෙනවා බෑමන කියන්නේ.
1: මොකද ඔය ඇහුවේ? වඳින්න ඇහුවා?
0: වඳින්න.
1: ඔකේ.
0: හරි කැමතිම නැහැ. අනිත් එක බැන්දත් තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉවර ළමයි හදන්න කැමතිත්
1: නැහැ.
0: හ්ම් හ්ම්. එමෙහෙකුත්
1: තියෙනවා. Yes ඒක හරි.
0: වඳින්න කැමති නැහැ. ළමයි හදන්න කැමති නැහැ. කාටවත් රස්සාවල් කරන්න කැමති නෑ.
1: ඒ කියන්නේ ගොඩක් අට වගකීම් වලින් ඈත් වෙලා ඉන්න තමයි try කරලා තියෙන්නේ නේ. එහෙම බැලුවොත් චුට්ට.
0: නෑ නෑ. වගකීම් වලින් ඈත් වෙන නෙමෙයි. ඒගොල්ලෝ කාටවත් වග කියන්න කැමති
1: නෑ. හ්ම්
0: හ්ම්. ඒගොල්ලෝ හිතනවා ඒ කියන්නේ අරයට නෑනේ මේ බොස් කියන්නේ.
1: හරි.
0: ඉස්සරහට බොස් කියන්නේ ගියාම දොස් කියන්නේ.
1: ඔව්.
0: එවනේ අපි ඉස්සරහට බොස් බොස් කියලා යන කතර දොස් දොස්. නේද?
1: යා.
0: එහෙම කැමති නෑ. අරිත් එක මේ අලුත් ජෙනරේෂන් එක හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ්. හ්ම්
1: හ්ම්.
0: ලේසි පහසු පොරක් මේ නිකන් අර බොරුවට කාවත් සනසන්න හා ඔව් ඒක හරි එහෙම කරන්නම් එහෙම කරන්නේ.
1: හ්ම්.
0: පුළුවන් නම් පුළුවන් බැර නම් බෑ.
1: කෙලින් කිව්වා.
0: හැබැයි ඉතින් ඒකත් ජීවත් වෙන එක විදිහක ආට් එකක් තමයි.
1: හරි ඔකේ.
0: අපි හිතනවට වඩා දුරක් දැන් අපි හිතනනේ අපි තමයි කෙරුමු.
1: හ්ම්.
0: අපි දැන් ඒක දාන්නේ අපිට නැත්තම් කොරයි.
1: එහෙම
0: අපින්නේ. හැබැයි අලුත් ජෙනරේෂන්ස් ඊට වඩා ඔය ෆ්‍රීලාන්ස කියන මූඩ් එකේ කිසිම බොස් කෙනෙක් නැහැ වැඩක් බාර ගන්නවා ඒ වැඩේ ඩිලිවර් කරනවා
1: හ්ම්
0: ඒ වගේ මෑත කාලෙන බිහි වෙච්ච අපේ රටේ පොඩියට හිටියට ජාත්‍යන්තර වශයෙන් ගොඩාක් දේවල් කරන ළමයි
1: ඉන්නවා
0: හැබැයි ඉතින් මේ මෑතක් වෙනකම්ම මේ ඒ වගේ අර ෆ්‍රීලාන්ස් වැඩ කරන අයට නිකන් ලොකු තැනක් තිබුණේ නැහැ මොකද ඒගොල්ලන්ට පොඩි පොඩි බාධක තිබුණා දැන් චර සල්ලි හම්බ කරත් බාග විට ඒගොල්ලෝ ෆ්‍රීලාන්ස් වැඩ කරලා අපි මේ මාසයක් කඹරලා හම්බ කරන සල්ලිය නිකන් සතියට දෙකට හොයනවා.
1: හ්ම්. Yes.
0: හැබැයි ඒගොල්ලෝ බැංකු ලෝන් එකක් ගන්න ගියොත් වාහනයකට ලීස් එකක් දාගන්න ගියොත් අන්න ප්‍රශ්නයක්.
1: ඔව් නේද?
0: තාමත් අපේ රටේ තැන් තැන් වල සම්ප්‍රදායික ක්‍රමවේද තියෙන නිසා හරි අමාරුයි ෆ්‍රීලාන්ස් කෙනෙක් හැටියට ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එකක් තියනවා කියලා පෙන්න ගන්න.
1: හ්ම්.
0: මොන අපේ කොහෙවත් බැංකුවකින් ඔයා දක්ෂද කියලා අහන්නේ නැහනේ. අහන්නේ ඔයාට ඉතින් මේක ගෙවන්න පුළුවන්ද?
1: පුළුවන්ද කියලානේ. ආ.
0: හානේ ඔයා කොච්චර දක්ෂද ගෙව්වේ නැතත් කමන්නේ මේක දෙන්නම් කියලා. මම දෙන්නේ නැහැ කතාව.
1: ඒවා ලිඛිතව පෙන්වන්නත් ඕනි. මොකක් හරි විදියකින් ප්‍රූෆ් තියෙන්න ඕනි.
0: ඉතින් මේ මම කියන්නේ එහෙම වැඩ කරන අයට ඔන්න ඔබට හොඳ අනාගතයක් ඇවිල්ලා තියෙනවා. ඒක ගේන්නේ කමර්ෂල් බැංකුවෙන්.
1: හරි.
0: ඔබ කරන්න ඕනේ කොම් බැංක් සයිට් එකට යන එක.
1: ඔකේ.
0: එතන තියෙනවා gig plus කියලා account එකක් පටන් ගන්න. තව දුරටත් ඔබේ ෆ්‍රීලාන්සින් කිරීමෙන් ඔබ හම්බ කරන සල්ලිය නිකම්ම නිකන් සල්ලියක් නෙමෙයි.
1: ඔකේ.
0: දැන් හොඳ match එකක් ගහන්න පුළුවන්.
1: Yes yes.
0: මොකද අපිට තිබිච්ච මම දන්න විදිහට එයාට තිබිච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි පිට රටට වැඩ කරලා ඒ සල්ලි කොහොමද ගෙන්නගන්නේ? ඩොලර් විදියට, යූරෝ විදියට, ෆොරින් කරන්සිස් විදියට කොහොමද
1: ගෙන්නගන්නේ? ඔව්.
0: කමර්ෂල් බැංකුව අඳුනලා දීපු gig plus account එක වටින්නේ ඔන්න ඔතන්දී.
1: හ්ම්
0: හ්ම්. ඔයාට දෙයනේ කියලා ඕනම මාර්ගයකින් ඕනම currency එකකින් සල්ලි ටික ගෙන්න ගන්නත් ඔය account එකට පුළුවන්.
1: නියමයි.
0: මාර ආරංචියක් මට නම්.
1: අනිවා.
0: ඔව්. අර ඉස්සර වගේ දහහක් දේවල් පෙන්වන්න ඕනේ නැ මේ gig plus account එක පටන් ගත්තාම. වැඩ කරන්නේ කාත් එක්කද සල්ලි එන්නේ කොහෙන්ද කියලා විතරයි බලන්නේ. සල්ලි ටික එනවා.
1: හ්ම් හ්ම්.
0: කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ දවසක ලෝන් එකක් දාන්න උනොත් වාහනයක් ගන්න ලීස් එකක් දා ගන්න උනොත්
1: හරි
0: ඔබට ඔබේම account එකේ records ටික තියෙනවා සල්ලි ආපු ගියපු හැටි
1: හරි ඔකේ
0: ගොඩනේ
1: ගොඩ
0: දැනට මතක තියාගන්න commercial bank එකේ gig plus හදලා තියෙනෙම freelancers ලගේ තියෙන income එක
1: income
0: එකට පොඩි validation එකක් දෙන්න
1: වටිනාකමක් දෙන්න
0: පොඩි වටිනාකමක් දෙන්න.
1: හරි.
0: ඉතින් පොඩි නෑ. ඒගොල්ලන්ගේ වටිනාකම් පොඩි නෑ. බැලුවම තේරෙනවා. මෝ මොන්ද සල්ලියක් සොයන්නේ.
1: ඒකනේ අපි මොනවද හම්බ කරන්නේ
0: බලන්න. කියලා වැඩක් නෑ.
1: අරවින්ද දැන් අපි ගෙයක් ආරක්ෂා කරගන්න කීයක් දේවල් කරනවාද? දැන් අපේ ගෙදර ගත්තොත් අපේ හතර කොනේම මුට්ටි එල්ලලා තිනවා ගෙදර වහලේ. හරිද? ඒවල අම්මා කියන අර බහිරව පූජා
0: තියලා. තාත්තයි තාත්තේ දවසල ලොක්කො
1: අල්ලපු මුට්ටි ඒව ඔක්කොම එල්ලලා තියෙනවා ලස්සන්ට හරිද
0: එතන බලාගෙන වහලා කඩාන වැටි
1: ඒ ඔලු
0: මුට්ටි දැල්ලද
1: ඔලු මුට්ටි නේ yes
0: මුට්ටි නේ මේවා කල
1: ඊළඟට අපේ අම්මා ගෙදර උළුවස්සේ එල්ලලා තිනවා දෙහි ගෙඩි එල්ලලා මිරිස් එල්ලලා ආරක්ෂාවෙන්. ඊට පස්සේ අපි එක එක පූජා තිනවා කාලෙකට සැරයක් එහෙම තියලා මුළු ගේම ආරක්ෂා කරලා තිනවා. CCTV දාලා තියෙනවා. අපි එහෙම අපේ ගෙදර ආරක්ෂාව තර කරලා තියෙන්නේ. ඒත් අරවින්ද කියන්න කනගාටුයි. හදිසිය හරි විදුලි ගින්නක් ඇති වුණොත් අපි ඒ සම්බන්ධයෙන්
0: ඉස්සෙල්ලාම ඇවිල්ලා ඉන්න මිරිස් ටිකයි ඒ මුට්ටි ටිකයි තමයි.
1: කිසිම දෙයක් අපි කරලා නැහැ. මට ඒක මට හරි කනගාටුයි. එච්චර අනාගතය.
0: නෑ, ඇත්තටම මේ පරණ දැනුමට, මේ පරණ විශ්වාසවලට අපිට මොකුත් කියන්න බෑ.
1: ඒවා හොඳයි ඉතින්.
0: මොකද ඒවා වැඩ කරනවද නැද්ද කියලා නිකන් කියන්න තරම් මහ විශාල පඬිතකමකුත් අපි ගාව නෑනේ.
1: Yes, ඒකනේ.
0: අපිට පේන්නේ නැති හින්දා. අපිට අතට අහුවෙන්නේ නැති හින්දා. එහෙම එකක් නැහැ කියලා කියන්න තරම් සාක්ෂි අපි ගාව නෑ. එහෙම නැත්නම් ක්වොන්ටම් සයන්ස්ත් භාගයට භාගයක් බොරු කරන්න ඕන. හැබැයි ඒ නොපෙනෙන දේවල් එක්ක කරන ගනුදෙනුව වගේම අපිට නිකන් අතට අහුවෙන
1: යස්
0: අපි හිතලා මතලා අපිට කන්ට්‍රෝල් එකේ තියාගන්න පුළුවන් කොටසකුත් තියෙනවා.
1: ඒ
0: ඉන්ෂුරන්ස් එකක් දාගන්න එකත් ඒ වගේ කෑල්ලක් තමයි. ඒක අපිට කරගන්න පුළුවන්. මුට්ටියකුත් එල්ලන්න, ඉන්ෂුරන්ස් එකකුත් දාගන්න. අර පොඩි කුප්පියකට තෙල් ටිකක් දාලා තඹ තහඩුවක් දාලා බහිරුව පූජාවක් කරලා එල්ලගන්න.
1: හරි.
0: හැබැයි අලුතෙන් හදන ගෙදරට බිල්ඩින් එකට මතක ඇතුව අර දම්පාට ACL ෆයර් ගාඩ් වයර් එක දාගන්න.
1: හරියට හරි.
0: දැන් මේක ෆයර් ගාඩ් නම් ගිනි පැතරින් නැති වයර් එකක් නම් දැන් තියෙන ස්ටෑන්ඩඩ් එක තමයි ඒක අර පරණ අලු පාටින් ඒක එන්න බෑ. ඒක දම්පාටින්ම එන්න ඕනේ.
1: දම්පාටින්ලා සඳ බැස යනවා.
0: සඳ බැස යනවා. ආකාශේ රන්වන් පාට දෙකයි.
1: නම මතක තියාගන්න ACL ෆයර් ගාඩ් කියන එක මුලින්ම හඳුන්වලා දුන්නේත් ACLම තමයි.
0: මම කල්පනා කරනවා.
1: යා.
0: සඳ බැස යන්නේ දම්පාටින්.
1: හරි.
0: අහස රන්වන්
1: පාටුනේ කොහොමද?

0: නේ වාඩව කඩවලට ගියාම සමහරලාට මේ සල්ලි තුරනම එක එකව දෙන්න අහනව නේද?
1: ඔව්.
0: එහෙම ඔය සමහර රටවල වල මේ තියෙනවා මේ ලොතරැයියත් කඩෙන්ම ගන්න පුළුවන්. අපේ සාමාන්‍යයෙන් කඩේ ලොතරැයි ගන්න නැහැ
1: නේ. නෑ නී ඔව් ඔව් ඔව්.
0: නේද?
1: yes.
0: අපේ කඩවල වල නෑ ලොතරැයි ගන්න.
1: ඒකට අපිට ලොතරැයි
0: අපේ තියෙන්නේ දැන් ඒ කඩවල තියෙන ඒවත් අපි ඒ වෙලාවේ සල්ලි ගෙවුවාම නම්බර ටික ඒ තියෙන සිස්ටම් එකෙන් print වෙලා එන්නේ.
1: ආ okay okay.
0: ඒ අන්න right. ඒක සිස්ටම් එකක් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් ඔන්න ඔහොම මේ තරුණේ කඩේකට ගියා. එයා ගාව ලොකු සල්ලියක් තිබුණෙත් නැහැ හරිද?
1: හරි.
0: ඉතින් ගිහිල්ලා මේ ඒ වගේ වෙලාවටම තමයි මේ වගේවත් එන්නේ. උදාරයි වැළුවා. දැන් පොඩි ගානක් නියම් මැච්චක් ගන්න ඕන. මේ ආ මේ මල්ලි මේ මාරු නෑනේ කියලා කිව්වා.
1: හරි.
0: ඊළඟට මේ ආයෙනම් එනම් කාඩ් එකෙන් දෙන්න කියලා. ආ මල්ලි කාඩ් මැෂින් එක වැඩ කරන්නේ
1: නෑනේ.
0: හා. එනදි දැන් කැෂුවලි ඉන්න කරන්න වෙන්නේ.
1: yes.
0: ඒතුරු දෙන්නත් මේවා නෑ.
1: හරි.
0: මම මොකද කිය මේ මුදලාලේ වා. මේ මල්ලි මේ වට ඉතුරු සල්ලි නෑ දෙන්න විදිහ නෑ. මේ ලොතරැයියක් දෙන්නද? හා. මොකද කරන්නේ?
1: ආ.
0: අනේ ඉතින් මේ කොල්ලට ඒ ඉතුරු සල්ලි වලින් මේ මොකක් හරි කන්න මොන හරි අරන් යන්න වගේ තමයි දැන් ප්ලෑන් එක දුන්නේ. දැන් කරන්න දෙයක් නෑ. මෙයා කිව්වා කමර නෑ එහෙනම් දෙන්නකො ලොතරැයියක් කියලා.
1: හරි.
0: අරන් ගිහිල්ලා ගෙදර තියෙන නූඩල් එකක් හදාගෙන කන ගමන් ජොලියට වගේ බැලුවා මේ ලොතරැයිය ගත්ත ලොතරැයි ඉලක්කන් ටික ටීවී එක දාන ඉන්නවා.
1: හා හා.
0: ඇදුන කීපල්ලක පළවෙනි
1: තැනක්. සීරියස්ලි?
0: විශ්වාස කරන්න එහෙම වෙන්න පුළුවන් නේ?
1: අනිවාර්යෙන් නෝ.
0: එහෙම වෙන්න පුළුවන් නේ?
1: ඒ තරුණයා
0: මම ඔයාලට එකපාරක් කතාවක් කිව්වේ අපි මේ දන්න කියන කෙනෙක්. එයාට මේ ගෙදරින් කියනවා ලොතරැයියක් අරන් එන්න කියලා.
1: හරි.
0: අල්ලපු ගෙදරින් එනකොට.
1: ඕ.
0: ඉතින් එයාට අමතක වෙනවා. අමතක වෙලා මහරෑ ඇවිල්ලා දැන් ලොතරැයිය රෑයි ලයිට් දන්නේ නැහැ කියලා.
1: ඕ.
0: ගිනි ගහන වැස්සේ ගිහිල්ලා ළඟ තිබුණ කඩෙකින් හදිසි ආයෙත් අවමුණ කියලා ලොතරැයියක් අරන් ඇවිල්ලා නිකන් එනකොට මතක ඇතුව අරන් ආවගේ අල්ලපු ගෙදරට දුන්නා ඒක ඇතුණා.
1: ඉවසන්න පුළුවන්.
0: වයිෆ් 17 එපා කියද්දි තමයි පොර ආපහු අවමුණට ගිහිල්ලා ලොතරැයිය අරගෙන ආව අල්ලපු ගෙදරට දෙන්න හරිද?
1: හා. අයියෝ අයියෝ.
0: ඔයා හිතන්නේ දැන් මේ ලොතරැයිය ගෙනාපු මිනිහාගේ ගෙදර තත්ත්වේ කොහොම ඇති කියලාද ඔයාලට කල්පනා වෙන්නේ?
1: හරිම. අලින් පාවුනේ. හැබැයි අරයට තිබ්බ half half වත් දෙන්න නේ. ලොතරැයි ගෙන.
0: අනේ නිකන් ඉන්නනේ. ඔය ලොතරැයිය දෙන්න කලින් දෙන half එක ඕක ඇදුනට පස්සේ ගන්න හරි අමාරු. එනිසා කාටවත් ලොතරැයි අරන් දීලා half බලාපොරොත්තු වෙන්න එපා. ගන්නවත් එක්ක බලලා NLB ලොතරැයියක් ගන්න. ඒකත් ගන්න මොකක් හරි જાතියකින් පහක් ගන්න.
1: හරි.
0: පහකට එකක් හරි ඇදෙන්න තියෙන සම්භාවිතාව ඉතාමම ඉහළ මට්ටමක
1: තියෙනවා. හ්ම් yes.
0: හරි.
1: ඕකේ ඕකේ.
0: ලොතරැයි පහෙන් එකක් ඇදීමේ සම්භාවිතාව ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. මම දන්නේ නැහැ කොහොමද ඒක සෙට් උනේ කියලා. ඒකේ NLB එකත් නිකන් නොකිය කියනවා.
1: ඔව් නේ.
0: ගත්තාම එකකට කොහොමත් දිනුවක් ඇදෙන්න ලොකු chance එකක් තියෙනවා.
1: හ්ම්
0: හ්ම් වාත්තරම් බලලා තිනවා ඒ පොඩි පොඩි 40 හේවත් ඇදලා තිනවා 500 දාලා ලයින් එකත් මං ගිහිල්ලා තිනවා.
1: ඔව්
0: ඔව් මම කල්පනා කරනවා ඕම ගිහිල්ලා මහ දිනුම් මැදීමත් එයි. අපි හිතන්නේ නැති මිනිස්සු මෙයා ලොතරැයි ගන්න. අපි හිතනවා හෙන්න සල්ලි තියෙන මිනිස්සු දැන් මොන ලොතරැයිද ওই මිනිස්සුන්ට ඕන තරම් සල්ලි තියෙනවා කියලා.
1: හරි.
0: ඒ මිනිස්සුමයි ගන්න සමහරවල්. ඒ මිනිස්සු පුදුම ලොතරැයි තෝගයක් ගන්නවා.
1: යා ඒක හරි.
0: නිකන් ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ හිතලා.
1: yes.
0: ඔත දිනුමක් ආවේ නැතත් ඒ සල්ලි කොහොමත් ආපහු මේ අපිට මේ වටේ පිට තියෙන සමාජ මොනාර තියෙන අඩුපාඩුවක් හදන්නම තමයි යොදන්නේ.
1: හ්ම් හ්ම්.
0: ඉතින් ඒ නැත්තං ඒක සල්ලි හැටියට දිනුමක් විදියට අපිට එන ඔය දෙකෙන් කයින් වෙන්නේ.
1: යා ඒකනේ.
0: ඉතින් සල්ලි තියෙන මිනිස්සු ලොතරැයි වලට වේදම් කරන එක පොඩි ආයෝජනයක්. 50-50 රිස්ක් එකක් එක්ක තියෙන ආයෝජනයක්. ඉතින් නමුත් අතප්පයක් යන්නේ නැහැ ලොතරැයකට වේදම් කරන සල්ලි වලින්.
1: අන්න ඒකනේ නේද?
0: මේ මිනිස්සු ගන්නවා. ලොතරැයි 100 ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා දන්නවද?
1: හ්ම් හ්ම්.
0: 100 අරන් බලනවා. සතියකට ලොතරැයි 100ක් ගන්නවා. රුපියල් 4000 නේ.
1: ඕනේ තින්නේ.
0: අෆෝඩ් කරන්න පුළුවන් මිනිස්සු ඉතින් එහෙම. ඉතින් මේ මිනිස්සුන් නැති ඔය ඕවා යන්නේ.
1: ඒගොල්ලෝ තමයි
0: ගන්න ගනිල්ලට.
1: යා ඒක හරි. එතකොට අරවින්ද ඔයාට කියන්න තියෙන පොඩි වැඩක් තමයි මේ. හරිද? සැප්තැම්බර් 2026 අවුරුද්ද තමයි මේ. يعني 2026 අවුරුද්ද සැප්තැම්බර් තමයි NSBM එකේ ඊළඟ කණ්ඩායම බඳවගන්න කාලය විදිහට නම් කරලා තියෙන. ඉතින් දැන් අපි බැලුවොතින් ලියාපදිංචි වීමටත් හරිම පොඩි කාල සීමාවක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් NSBM හරිත සරසවිය මතක් කරනවා උසස් පෙළ ඉවර කරලා ඉන්න අපේ කට්ටියට, ළමයි ටිකට. ඉතින් ඔගලන් කැමති නම් ඔගල උගලගේ උසස් අධ්‍යාපනය හරි විදිහට, හරි ලස්සනට, පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා ගන්න කැමති නම් NSBM හරිත සරසවියත් එක්ක එකතු වෙන්න. මොකද මේ අවසන් සති ටික තමයි මේ යන්නේ.
0: එහෙමද?
1: යාව ඉතින්නේ සැප්තැම්බර් මේක බඳව ගන්නවනේ. ඉතින් ඉක්මන් කරන්න වෙනවා. ඉතින් ඔබ බිස්නස් පැත්තෙන්ද, කම්පියුටින්ද, ඊපස්සේ ඉංජිනේරින්ද, සයන්ස්ද, ලෝද, ඩිසයින්ින්ද, මෙන්න මේ ක්ෂේත්‍ර ඇතුළත ඔගොල්ලෝ ඔගලගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න කැමති නම් ඉක්මන් කරන්න. මේ අන්තිම සති කිහිපය තමයි ගත වෙන්නේ කියලා අපි මතක් කරන්නම ඕනි.
0: ඔව්, මොකද මේ NSBM සරසවියට ගියාම
1: හරි
0: ඔයාට පේනවා මහ විශාල ඉඩකම මේ යුනිවර්සිටි එක හදලා
1: තියෙන්නේ.
0: ඒක බලලා ඔබ රැවටෙන්න එපා. අම්මෝ කොයි වෙලාවේ ආවත් ඉතින් කොතන ඉඳගෙන ඉගෙන ගන්න බැරිද කියලා හිතන්න එපා. ඒ ඉඩ පහසුකම් ඒ අවශ්‍ය ප්‍රමාණයට තමයි හදලා
1: තියෙන්නේ
0: නේද? එන එන වෙලාවේ කට්ටිය අරන් එතන ඉඳවන්න තත්ත්වයක් නෑ. මොකද ඒ සෙමෙස්ටර්ස් වලට ඕන කරන ලෙක්චර්ස් පටන් ගත්තට පස්සේ ඒක යනවා.
1: ඔව් ඒක හරි.
0: ඊට පස්සේ ඉතින් ඔබට තව රවුමකට මේක බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ අපිට මේ අලුත් ලෝකේ අපි කොච්චර ට්‍රයි කරත් අපේ දේවල් කොච්චර ඉක්මනට කරන්න මොන යන්ත්‍ර සූත්‍ර අරවා මේවා සොෆ්ට්වෙයා හදලා තිබුණත්
1: හරි
0: ඒ ඔක්කොටම පස්සෙත් අපිට තියෙන ලොකුම චැලෙන්ජ් එක කාලයම තමයි. මොකද ඉස්සර වගේ නෙමෙයි නිකන් ඔය අයිමායින් අතර වෙලා හිටියා කියලා අල්ලපු ගෙදර ළමයා අතර වෙන්නේ. මිනිහා ගමන යනවා.
1: යස්.
0: මොකද තියෙන ඉඩකඩ සීමිතයි. දැන් ඉස්සර නම් අපිට තිබුණේ මිනිස් ළමයි එක්ක විතරයි ෆයිට් එක. දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා කෘත්‍රිම බුද්ධියත් එක්කත් ගේම් ඉල්ල ගන්න.
1: ඕ නෑ.
0: ඉතින් ඔයා හිතන්නකෝ. ඔයා මෙලෝ දෙයක් දන්නේ නැති මිනිහෙක් විදිහට සමාජෙ ගියොත් එහෙම ඔයා පටන් ගන්න තැනම අනාථයි. දැන් NSBM හරිත සරසවිය උගන්වන්නේ ඔන්න ඕවා. දැනුම දෙනවා, දැනුම පාවිච්චි කරන්න ඕන කියන ප්‍රායෝගික නොලෙජ් එක දෙනවා.
1: හරි.
0: මිනිසුත් එක්ක වැඩ කරන විදිය උගන්වනවා. මිනිස්සුක වැඩ කරන එක තාර වැඩක් නේ.
1: ඒක
0: වෙන ආට් එකක්. අනිත් එක තමයි අනාගතේ එන්න තියෙන අභියෝග කොහොමද හැන්ඩල් කරන්න කියලා ගන්න. ඔය කෑලි හතරම නැතුව නිකන් කෙනෙක් ඩිග්‍රියක් ගත්ත කෙනෙක් තේරුමක් නැහැ. එහෙම ඩිග්‍රිය ඕන තරම් තියනවා මේ නිකන් බැලුවත් තියනවා. ඔය ඊට පස්සේ තියෙන බෝඩ් එකක් කරන් පාර යන්නනේ දියව් දියව් රත්තාව දියව් නැත්තම් බලාගත්තේ.
1: යස්.
0: ඒ පොලේ මට වැටෙන්නේ නැතුව වැඩේ විදිහට කරගන්න. NSBM හරිත සරසවියට අද හෙටම කතා කළා කැමති සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක තෝරගෙන ජොයින් වෙන්න. අපි මේ කතා කරන්නේ ලංකාවේ ඉඳගෙන ලෝකේ තියෙන ප්‍රධාන පෙළ ජාත්‍යන්තර විශාල නමක් තියෙන විශ්වවිද්‍යාලත් එක්ක ලංකාවේ ඉඳන් ඉගෙන ගන්න විදිය.
1: හරි.
0: මිලියන ගාණක් සල්ලි ඉතුරු කරලා මේ පිටරට ඩිග්‍රීස් ලංකාවේ ගන්න විදිය.
1: සතිය ඕනම දවසක උදේ 8 මාරින්දලා හවස 5 වෙනකල් හෝමගම NSBM පරිශ්‍රයට ඇවිල්ලා ඔබට පුළුවන්කම තියෙනවා ඔගලගේ ලෙක්චර් එක කතා කරලා ඔගලගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක වෙන් කරගන්න. එහෙම නැත්නම් ඔගලන්ට පුළුවන් ඔන්ලයින් ලියාපදිංචි වෙන්නත් අවස්ථාව දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට යන්න. මම WhatsApp නම්බර් එකයි නිකන් නෝමල් කෝල් කරන්න තියෙන නම්බර් එකයි දෙකම මතක් කරන්නම් මේ වෙලාවේ. 0111 544 5000 කියලා කියන්නේ වැඩි විස්තර සඳහා ඔබ කෝල් කරන්න ඕනේ නම්බර් එක. WhatsApp කරනවා නම් 0711 244 5000. හරිද? වැඩේ පැහැදිලි නේද? ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක www.nsbm.ac.lk. මේ සයිට් එකට ගියා නම් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. අරවින්දෝ, අපි මිලාන් පැස්ටර් ගැන කතා කරනවද නැත්නම් අපි කමර්ෂල් බ්‍රේක් එකට යනවද? අරවින්දර කැසක්
0: පොඩි කමර්ෂල් බ්‍රේක් එකට යන්නේ.
1: ඕකේ, ෂුවර්.

0: පිරෙන්න සියත
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0112 887 666
4: Million Ganan Vasi Labena Prime Million Dreams ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
5: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනෝ හිතවත්කම
6: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරි
8: ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
10: LOLC Finance හරියන්න හරිම තැන
11: වැඩි විස්තර සඳහා 0115 715 555
12: අමතන්න A level අවසන් කළ සිසුෙක්ද NIBM the city university සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0115 732 1000 NIBM the city university the place to
13: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ළංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
14: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
15: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
16: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550
17: අමතන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය
18: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
19: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
20: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සමාගම කි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ
21: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
22: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
23: අවන්ස් ටිකෙන් ටික පේ
24: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
25: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න
26: අපසුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000
17: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
18: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
19: ඔබේ ස්ථාවර තන්පතුවට
20: ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
19: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සමාගම කි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි

0: හිත පිරෙන්න සියත මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
1: දිවයිනේ විශාලතම ටොයෝටා රථ පෙළ ගැස්ම ජනුවින් අමතර කොටස් සහ රටපුරා විශේෂඥ සේවා මධ්‍යස්ථාන රැසකින් සමන්විත ටොයෝටා ලංකා අමතන්න 01.2 939.3
2: සිනාමින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් පැයක් දිනා ගන්න DLB වාසි කොයි කාටවත්
4: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC finance හරියන්න හරිම තැන
7: වැඩි විස්තර සඳහා 01115 715 555 අමතන්න

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500. හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
1: අරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715555 අමතන්න.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: ගාගිල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරළිය. කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 400යි. අපේ මිල රුපියල් 250යි. කැකිරි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 280යි. අපේ මිල රුපියල් 80යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
5: ඉතින් කන්නාඩි අමතක වෙලා නේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
4: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක්. හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාග්.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක බඩුවල ලස්සන
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
7: එයාගේ නම සීතා සීතා මට කෑගස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට

0: මේකනේ ඔයාට පුළුවන් මේ මම හොඳට මයික් එක දෙන්න මගේ මෙන්න මේ සද්ද මේක ඔයාට බලන්න.
1: හරි.
0: ඔයාට ඉතින් පේනවනේ ඉතින් මං කරන එක.
1: යා ඉතින් මොකක්ද සද්ද?
0: ඔන්න මේක.
1: හරි. Yes. Click.
0: අපි ගොඩක් එක කරන ගන්නේ.
1: යා ඕකේ. මෙහෙක් කරනකොට. හරි.
0: වදනන්ද මම මේකෙන් ඉගෙනගත්ත පාඩම.
1: මොකක්ද?
0: වත් කරන්න වත් කරන්න. ඔය සද්ද එන්නේ නැහැ
1: නේද? මේ ටොක් ටොක් ටොක්. හරි මම දැන් මගේ
0: එන්න ඕනේ සද්දේ මොකද්ද ඔය?
1: ඇයි එනවා අනේ බුර්ගියන්නේ බා එනවා සද්දේ. හරි.
0: ඕකට අපි කියනවා ස්නැපින් ෆින්ගර්ස්.
1: හ්ම්
0: හ්ම්. නේද ගා ටග් ගාලා.
1: හරි.
0: ටග් ගාලා.
1: හරි.
0: ටග් ගාලා නේ.
1: යස්.
0: පොඩි පෝස්ට් එකක් දැක්ක ජීවිතේ වෙනස් වුණා.
1: හහ්.
0: ඒක කියනවා ජීවිතේ මෙහෙම කරනකොට වෙනස් වෙන්න පුළුවන් කියලා. අම්මෝ.
1: ජීවිතේ මෙහෙම කරනකොට.
0: මේ ඔයා නිකන් වචන නෙමෙයි.
1: හරි.
0: ඒකේ තියෙන ඩෙප්ත් එක ගැන හිතන්නකෝ. මෙහෙම කරනකොට. මට කියන මෙහෙම කරනකොට ජීවිතේ වෙනස් වෙන්න පුළුවන් එක තැනක් කියන්න.
1: මෙහෙම කරනකොට ජීවිතේ වෙනස් වෙන්න පුළුවන් තැනක්.
0: මම මෙහෙම ඉන්නවා.
1: හරි.
0: මෙහෙම කරනකොට වෙනස් වෙනවා. පපුව අමාරුවක් එනවා.
1: අම්මෝ ඇත්තනේ අසනීපයක් කියන්නේ නේ. මෙහෙම කරනකොට ජීවිතේ වෙනස් වෙන තැනක්.
0: ඔයාට මතකද ඔයා එකපාරක් හතර ගාතේ දාලා වැටුණා මේ
1: වකුගඩුවල ගල් ඇවිල්ලා. ඒක නේද?
0: ගල් වලට වකුගඩුව.
1: නෑ වකුගඩුවල ගල් ඇවිල්ලා ඒක මට වැරදුනා.
0: ඔක්ට කිව්වනේ මේ වකුගඩුව නෙමේ මේ ගල් කොරියක් නේ. මේ මිස් වගේ. ඒකේ ගල් කොරියක් නේ තිබුණේ.
1: යා.
0: මට අද වගේ මතකයි අපි ආඋස්සගෙන දිව්වේ කොළඹ නවලෝක හොස්පිටල් එක.
1: හරියට හරි. යස්.
0: ඔයාට තේරලා තියෙනවද? ඒ වගේ වෙලාවකදී ඔයාගේ වේදනාව නැති කරන්න.
1: හරි.
0: ඔයාව ජීවත් කරන්න. ඔයාව ගොඩ දාන්න පුළුවන් තැනක්. ඒ වගේම ඒක කරන්න පුළුවන් මිනිස්සු ඉන්න තැනක්.
1: හරි.
0: ඔයාව ගොඩ දාන්න ඕන කරන සියලුම අඩුවැඩිය යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන් ස්කෑනින් මැෂින් ඇතුළු මොනම
1: තාක්ෂණය.
0: එහෙම තාක්ෂණයක් පරිම රෙඩි තැනක් තියෙනවා කියන එක ඒකේ සහනය කොච්චරද කියලා තේරුම් ගන්න ඔයා විශ්වාස කරන්න හරිම අයිරොනිකලි.
1: හරි ඕකේ.
0: එහෙම තැනක වටිනාකම තේරුම් ගන්න ඔයා අසනීප වෙන්න
1: ඕනේ. ඇත්ත ඇත්ත.
0: අපි ඉස්පිරිතාලේ තියෙන බව දන්නවා. ඒක කොච්චර වටිනවද කියලා දැනෙන්න අර වගේ තැනක තමයි මට අද වගේ මතකයි ඔයා.
1: ඔව්.
0: ඔයාගේ වේදනාව කියන්නේ ඔයා මේ ඔයා මෙහෙම ඔයාට සිහි මුර්ජා වුණා.
1: සිහි මුර්ජා කියන්නේ කලන්ත දැම්ම කියන එකනේ.
0: මුර්ජා
1: මුර්ජා වුණා.
0: මම ඇත්තටම හිතුවා අප්පා මුර්ජා වෙලාම කියන්නේ.
1: අනිත් එක අපි කාර් එකේ ගියේ නේද? මම කාර් එකේ හිටගෙන ගියේ ඒ තරම්. ඒ කියන්නේ එහෙම කැක්කුමක් ආවම හැබැයි ගිය ගමන් මට පළවෙනියටම ඕනි මොකද්ද? මට ඕනි සහනේ වෙලාවට.
0: වේදනාවෙන් වාව
1: මුදව ගන්න එක. ඒක කරලා දුන්නා.
0: කාර්ය මණ්ඩලයේද වෛද්‍යවරුද?
1: යස්.
0: ඔයාට ඒක දැක්කහම අන්න එතද්දි දෙවිවරුනේ
1: අනිවාර්යෙන්
0: දෙවිවරුන්ට තැන් තැන් වල ඉන්න බෑනේ. ඒගොල්ලෝ හොඳ තැන් වල ඉන්නේ. ඉතින් නවලෝක හොස්පිටල් එක ඒගොල්ලන්ගේ අවුරුදු 41
1: හරි
0: සංවත්සර සමරුවගේ සතියේ.
1: හා ඕකේ.
0: ඉතින් දැන් අපි ඒගනගෙන කතා කරනවා. අපිට නවලෝකේ වගේ fully equipped මිනිස්සුන්ගෙන් එතකොට know-how එක
1: හරි
0: දැනුම සහ ඕන කරන සියලුම දේ පහසුකම් එත් එක්කම අර ගිහිල්ලා අර ඉස්පිරිතාලයක් කියලා හිතෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගතිය.
1: අන්න ඒකත් වැදගත්. ඔව්.
0: ඒ ටික තියෙන එක කොච්චර වැදගත්ද කියලා එතන ඉඳලා ආපු කෙනෙකුගෙන් අහන්න වෙනවා. සියලුම දේවල් වල හොඳම හරිය නවලෝක හොස්පිටල් එකේ තියෙනවා.
1: හරි ඕකේ.
0: අපි ඉතින් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඒ නවලෝක හොස්පිටල් එක එක එක පැති වලින් අපිට හැම වෙලාවෙම ඕනේ නැති වුණත් අත්‍යවශ්‍ය වෙලාවෙදිම නවලෝක හොස්පිටල් එකට කොච්චර දේවල් අපිව ජීවත් කරවන්න කරන්න පුළුවන්ද කියන එක අපි ඒගොල්ලන්ගේ මේ අවුරුදු 41ක් සංවත්සරයක් සමරන වෙලාවෙදී ඉස්සරහට අපි කාලයක් කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා.
1: නයිස්.
0: මට නිකන් මේ මේ මට මේ කියවන එච්චර හොඳට මතක නැහැ. ඔයාට මතක, ඔයාට මතක ඇති.
1: හරි.
0: මම කියන්න. ජීවිතය ගැන ඇත්තම බලාපොරොත්තු කියන එක අපිට රෝහලකදී තමයි අහන්න හම්බෙන්නේ නේ.
1: ඔව් නේද? ඇත්ත.
0: නේද? ජීවිතය ගැන තියෙන ඇත්තම බලාපොරොත්තු.
1: Yes.
0: හොස්පිටලයිස් වෙච්ච ගමන් තමයි අපිට ඒක තේරෙන්නේ.
1: අනේ දෙක අපිට මොන ප්‍රශ්න තිබ්බත් ලෙඩක් ආවම ඒක වෙන ප්‍රශ්න අපිට මතක නැහැ. ඒ ලෙඩේ ලෙඩේ ලෙඩේ හොඳ කරගන්නකම් අපිට ඉවසුමක් නැහැ. ඉතින් එතනදී තමයි අපිට නවලෝක හොස්පිටල් එක ඉස්සරහින්ම මතක් වෙන්නේ නේ.
0: අනිවාර්යෙන්. ඒ කියන්නේ අපේ සියලුම ප්‍රශ්න මාර ලොකුයි කියලා අපිට හිතෙන්නේ.
1: හරි.
0: අපිට සෞඛ්‍ය ප්‍රශ්නයක් එනකම් විතරයි කියලයි මිනිස්සු කියන්නේ. මිනිස්සු කියන්නේ මොලේ තියෙන මිනිස්සු කියනවා.
1: යස්.
0: අපේ මේ අපිට මාර ප්‍රශ්නේ දවසකට.
1: ඔව් අතනේ.
0: කොහොම ප්‍රශ්න හැටියට පේන්නේ අපිට ලෙඩක් දුකක් හැදෙන තුරු විතරයි. ඒක හැදුනට පස්සේ අර කොහොම ප්‍රශ්න ඉවරයි. ඒ ලෙඩ දුක හොඳ කරගන්න එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒකට උත්තර බඳින්න.
1: හරි.
0: නව ලෝක හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්නවා කියන එක මතක් කරනවා.
1: ඕකේ අදත් අපිට කාගිල්ස් ෆුඩ් සිටි වැතින් දීලා තියෙනවා ඒගොල්ලන්ගේ හොඳම ඉතිරිය. ඒ කියන්නේ මෙගා ඩිස්කවුන්ට් දීලා තියෙනවා. ඔබ රිවෝඩ් සමාජිකයෙක් නම් මම මේ කියන ඔක්කොම ලිස්ට් එකම ඔයගලන්ට අද දවසේ ඉඳලා කාගිල්ස් ෆුඩ් සිටි වැතින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේක වීකෙන්ඩ් එකෙත් ක්‍රියාත්මක වුණා. දැන් අද දවසෙත් තියෙනවා. අරවින්ද මට හිතෙනවා මම ආස දේවල්ද දන්නේ මේ කාගිල්ස් එක තෝරලා දෙන්න කියලා. හරිද?
0: මම හිතන්නේ ඔව්.
1: චිකන් සොසේජස් වලට මම හරි කැමති. ඉතින් අපිට කාගිල්ස් එකෙන්
0: ඉස්සරවා හොදි විතරක් කාපු කාලයක් තිබ්බනේ. චිකන් හොදි තමයි කන්නේ නේ.
1: 2 ඉයර්ස් එක කරගෙන
0: ගියා. කෑලි කන්නේ හොදි කනවා.
1: හොදි කනවා. දැන් කෑලි
0: වල නල්ලමලේ වෙජිටේරියන් නම්. මාත් ඉතින් මේ නාඩගම් එක තමයි මාත් ඔයත් එක්ක උස්මහත්තුනේ නේ. ඔයාගේ නාඩගම් බල බල පේනවනේ මට වෙලා තියෙන දේ දැන්.
1: ඔයත් ඒකටම ඇවිල්ලා දැන් නේ.
0: ඔව් මටත්
1: හොඳට හිටිය මනුස්සෙක් වැටිච්ච තැනක්.
0: වැටිච්ච තැනක්. හොඳට ඉපො මිනිහෙක් දැන් වැටිච්ච තැනක්.
1: කාගිල්ස් ෆුඩ් සිටි වලින් ලැබෙන ඉතිරි අපි කියනවා. චිකන් සොසේජස් වලට රුපියල් 170ක මෙගා ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මීට් බෝල්ස් වලට රුපියල් 115ක, පොල් තෙල් ලීටරේ බෝතලයට රුපියල් 490ක, ඊට පස්සේ 7up වලට රුපියල් 140ක, චොක්ලට් බිස්කට් වලට රුපියල් 70ක, අයිස්ක්‍රීම් වලට රුපියල් 270ක, ටූත් පේස්ට් වලට රුපියල් 115ක මෙගා ඩිස්කවුන්ට් එකක්, සබන් වලට රුපියල් 175ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒ විදිහට චිකන් කොච්චි බයිට්ස් වලට, සෝයා වලට, ස්පැගටි වලට, ඉන්දියාප්ප පිටි වලට, ඊපස්සේ චීස් ස්ප්‍රෙඩ්, යා රුපියල් 200ක ඉතිරියක් තියෙනවා චීස් ස්ප්‍රෙඩ් වලට. තේකොළද, කෝපිද, ඇපල් ජූස්ද, වේෆර්ස්ද, චොක්ලට්ද, ස්විස් රෝල්ද, ජෙලිද, මුදුවපු කිරිද, ඊට පස්සේ ටයිල් ක්ලීනර්ස් වලට, රෙදි සෝදන ද්‍රව්‍ය වලට, ෂැම්පූ වලට, තව තියෙනවා බේබි කලෝන් වලට. මේ හැම එකකටම ඔගලන්ට ලොකු දැනෙන ලොකුම ලොකු ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා කාගිල්ස් ෆුඩ් සිටි. ඉතින් අද යන්න ෂොප් කරන්න. මං මේ කියපු ලිස්ට් එකම ඉතින් ගෙදරට ඕන කරන දේවල් නේ, අත්‍යවශ්‍ය දේවල් මං කිව්වේ. යා
0: මේ ඊළඟ තමයි දැන් ගොඩක් අය අහනවා. දැන් අපි ඔය කියනවානේ වියට් ජෙට් එක බජට් එයාලයින් එකක් වුණාට එක්ස්පීරියන්ස් එක බජට් එකක් නෙමෙයි කියලා.
1: යා යා
0: දැන් අපි දැකලා අහලා තියෙන බජට් එයාලයින්ස් වල නම වගේම තමයි යනකොට එක්ස්පීරියන්ස් එකත් බජට් ලෙවල් එක කියලා දැනෙනවා.
1: යස් ඒක හරි.
0: හැබැයි වියට් ජෙට් බජට් වුණාට එක්ස්පීරියන්ස් එක බජට් නෙවෙයි. ඒක එහෙම ගන්න නෙවෙයි.
1: හරි.
0: සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ගොඩක් අය එක්ස්පීරියන්ස් කරන එකක් තමයි මේ බජට් එයාලයින්ස් වල ගියපුවාම ගේන්න ගෙනියන්න දෙන කිලෝ ගන්න සෑහෙන අඩුවෙනේ.
1: හරි.
0: ඒක ඇඩ්ජස්ට් කරන්නත් බෑ. ඇඩ්ජස්ට් කරන්නත් බෑ. ඇඩ්ජස්ට් කරනවා නම් සෑහෙන විශාල ගාණක් ගෙවන්න ඕනේ.
1: හරි.
0: දැන් වියට් ඒගොල්ලන්ගේ බජට් එයාලයින් එක ලංකාවෙන් ඒගොල්ලෝ පටන් ගත්තේ වියට්නාම් වලට යන්න.
1: හරි.
0: හොචිමින් කියලා අපි කියනවා නේද? තාන්
1: එහෙමනේ
0: යන්නේ. දැන් එතනට ගියාට පස්සේ එතනින්
1: හරි
0: ලෝකේ පුරාම අපව ෆ්ලයි කරන්න පුළුවන්. ඩෙස්ටිනේෂන් 66ක් ඔෆර් කරනවා හොචිමින් වලට ගියාට පස්සේ.
1: හරි.
0: එතනට යන්න කලින් යන කැලේ කතා කරමුකෝ.
1: හරි.
0: දැන් සාමාන්‍යයෙන් මේකේ බජට් එකත් ඒගොල්ලෝ කැලේ 3කට කඩලා තියෙනවා. ඒක ඉකෝ කියන කැටගරි එක තෝරගත්තොත් කිලෝ 7ක් අතේ ගෙනියන්න පුළුවන්.
1: ඒ
0: කියන්නේ හෑන්ඩ් ලගේජ් එක.
1: හරි.
0: ඩිලක්ස් කියන කැටගරි එකට ගියොත් එම කිලෝ 7ක් හෑන්ඩ් ලගේජ් එක ගෙනියන්න පුළුවන්. කිලෝ 20ක චෙකින් බැගේජ් එකක් හම්බ වෙනවා. එහෙම ඇලවන්ස් එක්කත් එකට හම්බ වෙනවා මේ ඩිලක්ස් එකට.
1: හරි, ඕකේ.
0: එතකොට කෑම වෙනම ගන්න වෙනවා.
1: හා.
0: එතකොට ස්කයි බොස් මෙන්න මේක තමයි වැඩේ. මේක යනකොට මං හිතන්නේ ඔබට එක්ස්පීරියන්ස් එක නම් නිකන් ඕල්මෝස්ට් බිස්නස් ක්ලාස් එකටම ළඟයි.
1: වාව්, සුපිරි.
0: කිලෝ 10ක් හෑන්ඩ් කැරි කරන්න පුළුවන්. කිලෝ 30ක් චෙකින් කරන්න පුළුවන්. කෑම දෙන ඔයාට කැමති කෑමක් සිලෙක්ට් කරන්න පුළුවන්.
1: නියමයි, මං ආසේ එකට.
0: ඉතින් වාට ඕනේ කොහොමද පුන්නක් උනම් එහෙමනම් ඔයාගේ චොයිස් එක
1: බලන්න. ලපටි ලපටි තනකොළ මට ඕනේ.
0: ලාකොළ පාට එක.
1: යස්.
0: අනිවාර්යෙන්ම මිටි බැඳලා දෙන්න.
1: මේ ඇත්තටම ආසයි.
0: මේ එක්ස්පීරියන්ස් එක ගන්න නේ ගොඩක් අය රට යන්න ආසයි. නමුත් ඉතින් ෆ්ලයි කරන්න යන වියදම ගැන හිතලා කී දෙනෙක් රට ගියේ නැතුව හිටියද?
1: ඕ.
0: ඒක අපි ඉවර කරන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. කෝල් එකක් දෙන්න නැත්නම් ඒගොල්ලන්ගේ සයිට් එකට ලොගින් වෙන්න. සයිට් එක මෙහෙමයි vietjetair.com. ටෙලිෆෝන් නම්බරේ 01124440044 01124440044 මතක තියාගන්න. මෙත්තන්ට ගියාට පස්සේ කොහෙද යන්න ඕනේ? කැමති තැනක් තීරණය කරලා යන්නේ කයත්. කැමති තැන.
1: නියමයි.
0: හිතන තැන් වල යන්න පුළුවන් ඈ.
1: හරි, මේ මම ඊයේ මිලාන් පැස්ස හැදුව ආරවින්ද තනිකර තක්කලි පාවිච්චි කළා. හරිද? තක්කලි ගෙඩි ගත්තා, 1 2 3 4ක් ගත්තා. 4ක් අරගෙන මුලින්ම ඒක මම අපේ පැල්වත්ත බටර් චුට්ටකුත් දාලා තක්කලි එක මෙහෙම පලලා පෑන් එකේ තිබ්බා. පෑන් එකේ තියලා ඒක ටික වෙලාවක් ඒක නිකන් පොඩ්ඩක් නිකන් රත් වෙන්න වගේ තියලා අර තක්කලි එකේ පොත්ත වගේ කැල්ල තිනානේ අන්න ඒක හිමීට අයින් කරගත්තා. ඊට පස්සේ ඒක චොප් කරා. චොප් කළා. ඒකට මම පොල් කිරි එකතු කරා. පොල් කිරි එකතු කරලා ඊට පස්සේ තඹ ගත්ත මිලාන් පැස්ට එක ඒකට මික්ස් කරා. මික්ස් කරලා ලුණු ගම්මිරිස් පදමට දාලා තව නිවිති කොළ වගේකුත් ගෙදර තිබ්බා. ඒ ටිකත් එකතු කළා. නියම පැස්ට එකක් හැදුවා. මට තාම ඒකට නමක් දාගන්න බැරි වුණා. ඔයාට තියෙනවද මොකක් හරි නමක් ඒකට? මොකක්ද අපි දාන්නේ?
0: කලවම් පලා.
1: කලවම් පලා.
0: කලවම් පලා.
1: කලවම් පලා කියන්නේ ඉතින් ඒක වෙන එකක් නේ. ඔයාට ඔයාට
0: හාෆ් ෂීට් විතරයි දාලා
1: නෑ. ඇත්තට අපිට ගෙදර තියෙන ඕන දෙයක් එකතු කරගෙන මිලාන් පැස්ට හරි මිලාන් මැකරෝනි හරි හදන්න පුළුවන් කියන එක නම් මාර වාසියක්. අපි පොඩ්ඩක් ගෙදරදී උයනකොට බජට් බලනවනේ නේ.
0: බලන බලනවා. ඉතින් අර කොහොමත් එහෙම් මෙහෙන් ඔය ඉතුරු වෙච්ච ඒවා තියෙනවා.
1: යස්.
0: සමහරලාට චිකන් කැලේ ටිකක් ඉතුරු වෙලා තියෙනවා. නේද?
1: ඔද්දක්
0: හදන්නත් ඉතින් ඒක මදි.
1: හරියට.
0: ඉතින් පැස්ට් එකකට ඒක හොඳටම ඇති. බොඩියට කපලා කරලා අරමේ දාලා චීස් පොඩ්ඩක් දාගත්තා නම් ඉතින් කන්න බැරි පැස්ටාවෙක් නැහැ.
1: අනිවා.
0: නේ? චීස් පොඩ්ඩක් තිබ්බනම් පැස්ට ගැවුන එක ගෑවෙන තැන. මේක ඇවිල්ලා හොඳ රුලම් පිටි වලින් හදන්නේ. රුලම් පිටි ගුණ පරණ මිනිස්සුන් අහලා බලන්න රුලම් පිටි ගුණද නැද්ද කියලා. සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවන්ට කන්න දෙන එක ගැන ටිකක් උනන්දු. මොනවද මේ දෙන්නේ මේගොල්ලෝ මේ කන එක හොඳයි ධර්මයේ කියලා. ඉතින් මේ ඩූරම් පිටි නැත්තම් රුලම් පිටි වලින් තමයි පැස්ටා එම් මන්ත් එක මැකරෝනි හදන්නේ. මිලාන් පැස්ටා අනිත් කරපු හොඳම දේ තමයි මිනිස්සුන්ට දරන්න පුළුවන් ගානකට මේක ගෙනාපේ. සාමාන්‍යයෙන් පැස්ටා එම නැත්තම් මැකරෝනි පොඩ්ඩක් ගණන් වගේ එකක් ඔළුවේ තියෙනවනේ නේද?
1: ඒක හරි.
0: ආන ඒක මිනිස්සුන්ගේ ඔළුවෙන් වෙනස් කරලා තියෙනවා. ගාන බලන්නකෝ. ළඟම කඩෙන් බලලා ගන්න පුළුවන්. ළඟම තැනටම ගෙනහැල්ලා තියනවා ගිහලා ගන්න.
1: රයිට්.
0: අනිසිවත් තමන්ගේ කඩේ නැහැයි කියලා හිතන්නු. මොකද කරන්නේ දැන්?
1: එතකොට ඉතින්
0: කරන්නේ නැහැ නෑ කී කියන්න පුළුවන්.
1: මොසු
0: නිතර නිතර ඇවිල්ලා අහනකොට මොකද ගන්න? මිනිස් අනිත් එක සමහරව දැක්කහම ගන්න ඕනේ බලලා. ගන්න යන්නේ ගිනිපෙට්ටියක් වනනේ. එනකොට තාම මොනාරට දේකුත් අරන්
1: යනවා. ඒක
0: තමයි මිනිස්සුන්ගේ හැටි.
1: ඔව්.
0: ඒක පේන්න තියෙන්න ඕනේ. මේ නම ඇහිලා ආ. මේ නේද අර හැම තිස්සෙම නම ඇහෙන මිලාන් පැස්ට කියලා එහෙම ගන්නවා. ඉතින් එහෙම අපිට නම්බර් එකක් දෙන්න පුළුවන් නේද?
1: පුළුවන් පුළුවන්.
0: කඩේට ගෙන්න ගන්න.
1: දැන් ඔබේ කඩේ නැත්නම් අනිවාර්යෙන් මෙන්න මේ නම්බර එකට කෝල් කරන්න 0783 82 32 92 0283 82 32 92 කියන නම්බර එකට ගිහිලා කඩේට ගෙන්න ගන්න පුළුවන්. මේ ඇත්තට මිලාන් පැස්ටා වගේම තමයි දැන් අපේ පැල්වත්ත බට එකක් අපිට අර ගාන පැත්තේ මාර සාධාරණයක් කරානේ දර්වින්ද සමහරක් තියෙනවනේ. අපි හැමදාම බල බල ගිය ප්‍රොඩක්ට්ස් තියෙනවා. කවදා හරි ඉතින් කීයක් හරි අතට ආවම ගන්නවා කියලා හිතපු ඒවා තියෙනවා. ඒ කුලකේ තමයි බටර් කියන එකක් තිබුණේ. මොකද ඉතින් පිට රටේ
0: බටර් ඕ බටර් ඉඳ හිට තමයි කන්නේ. ආම ළමයින්ට උනත් කියනවා ඔහොම බටර් කන්න එපා ළමයෝ මේ මේ අපි පාරට වැටේ ඔහොම බටර්
1: කන්න. ඉන්න වෙලාව
0: එනකම්. හැබැයි දැන් පැල්වත්ත තියෙන නිසා බටර් වලට ඔය හැටි හැඹරෙන්න ඕනේ නැහැ නේද?
1: අනිවා
0: බටර් ඇවිල්ලා තියෙනවා අපේ ගානට.
1: ඒක හරි.
0: I think real butter flavor එක අපේ ගානට ඇවිල්ලා තියෙනවා. මොකද පැල්වත්ත දේශීය නිෂ්පාදනයක් අපේ රටේ කිරි ගොවියන්ගෙන් ඉල්ල ගන්න අරගෙන එන ඒ කිරි වලින් අපේ රට ඇතුලේ ප්‍රොසෙස් කරලා හදන්නේ.
1: හරි.
0: ඒ නිසා බටර් හදන එක මේ රොකට් සයන්ස් නෙමෙයි. බටර් හැදුවේකි. අපේ රටේ තවත් තවත් බටර් හදන්න ඕනේ. මම දන්නේ හදන්නේ නැත්තේ කියලා තින්. සමහරට කිරි ටික බටර් වලට දාන්න කැමති නැද්ද දන්නේ නැහැ. මේ පැල්ලත්ත නම් එහෙම නැහැ. ඒගොල්ලෝ කිරි බටර් හදලා හැමෝම අපේ බටර් ටික කන්න පුළුවන් කවදද?
1: Thank you so much.
0: ඒක ලුගස් තියන්නතු.

0: පිරෙන්න සියත
1: අඳින දක්ෂ වයස අවුරුදු 417 අතර අපේ රටේ වගේම දැනට පිට රටේ ඉන්න පුංචි වීරයන්ට විශේෂ පණිවිඩයක් රුපියල් 148ට වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය ජාතික හා පළාත් මට්ටමින් 1-2-3 විතරක් නෙවෙයි විශිෂ්ට කුසලතා සම්මානත් ඔබට හිමි වෙනවා කමර්ෂල් බැංකුවේ ඉසුරු හෝ අරුණලු ලබාගිනුමක් තේනවා නම් තෑගි මුදල් තවත් වැඩි වෙනවා වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන් ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න
2: ඔස්ට්‍රේලියයා මැලේසියා හෝ රශයා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධයක් බිස්නස් කම්පියුටින් ඉන්ටීරිය හෝ ෆෂන් ඩිසයින් ඒයන් ඩේට සයින්ස් ඉංජිනීරිං ලංවේජස් සයිකලෝජි හෝ ලොජිස්ටික්ස් යන අංශයකින් සම්පූර්ණ කරන්න අතම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams.

0: අපේ බිත්තිවලට හරියාපලයි වතුරවලට ඔක්කොම සෞතු වෙනවා.
1: සහෝකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕන ඩියුලක්ස් එකට. ගන්න ඕන ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
2: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම chance
3: එකක්. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකින්
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
9: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi-currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
10: Milan Pasta. Dunak pitiwala gune peri Milan Pasta. Obe pawule ahara welata ekkaragena obe daruwa star kenek karanna. Milan
11: Pasta. අපසෝසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
2: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
11: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
12: උදේනා වේයි විනාඩි 12යි.
13: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 011 2939 03.

0: theater top story
1: norene district ke paul 50 ke wat kare ප්‍රදේශ කිහිපයක පස්කඳු කඩා වැටීමේ අවධානම හේතුවෙන් පුද්ගලින් පිරිසක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පවසනවා. පවතින නායම් අවධානම් තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කරන ලෙසයි දිස්ත්‍රික් ලේකම්වරිය ඉල්ලා සිටියේ.
2: සලස්ලේ පවුල් සුරක්ෂිත මධ්‍යස්ථානගත කරන්න සිද්ධ වුණා. නුවරඑළිය ප්‍රාදේශ ලේකම් කොට්ටාසේ එක ගෙදරකට පස්කන්දියක් කඩා වැටීම නිසා ඒ පවුලේ පස් දෙනෙක් ගෙදර ඉවත් කරන්න සිද්ධ වුණා. පවුල් 50ක් විතර ඒගොල්ලන්ගේ නෑදෑයන්ගේ ගෙවල් වෙත යන්න මුකරලා තියෙනවා.
1: බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමන් ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපය තවදුරටත් පැවතීම හේතුවෙන් දිවෙනි නිර්තතික ප්‍රදේශ ආශ්‍රිතව පවතින බැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පවතින කාලගුණ තත්ත්වය හමුවේ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල

0: සුළුගේ වේගය විටින් විට 5 කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා වැඩි විය හැකි. එම මොහොතු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් දෙවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
1: අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: අප්පා වැදුන නේද? මොකද්ද මල්ලි පිනිපිනි ඇවිල්ලා වැද්දුවනේ. නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
4: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කොන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
5: 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.

0: මේදවසර ප්‍රක්ටිස් කරන්න ඉංගලිෂ් සෝංස් අරවින්ද දැන් සිංහල ප්‍රක්ටිස් කලා එක ඕකේ. දැන් අර සමහරක් තියෙනනේ ඉංගලිෂ් සෝංස් ගන්නකොට අර සිංහල විදියටම බෑනේ. ඒක පොඩි එන්න එපැයි. This land belongs to you.
1: මොකද්ද?
0: This land belongs to me. This land belongs to all of us. To live in harmony.
1: හොඳයි හොඳයි නේ දැන් නම් හොඳයි හොඳයි සින්දු කියවෙ නැත්තම්.
0: ක්‍රෙඩිට් එක යන්න ඕනි අබාන්ස් ඕඩියෝ මාව ගායකයෙක් කරොත් මං කවදර ස්ටේජ් නැගලා සින්දු කිව්වොත් ඒ ඔබ නිසා අබාන්ස් ඕඩියෝ ඒ ඔබ නිසා මං ඉතින් ආයේ හදවතින් කියන්නේ අරින්ද
1: ඔයාට ඔහොම කියලා ඒක පුද්ගල ගී ප්‍රසංගයක් වුණත් කරන්න පුළුවන් ඔබ නිසා කියලා.
0: ඔබ නිසා කියලා. ඕ නේද?
1: ඒක අබාන්ස් ඕඩියෝ සෙටප් එකක් අරගෙන අර හම්බෙන මයික් එකකුත් තියෙනවා ඔයා කියලා කියලා කියලා ඔයා ගායිකාවක් වුණොත්
0: හරි
1: මම හිතන්නේ ගොළු වුණත් සින්දු කියන්න පුළුවන් කියලා මම හිතනවා. හරි ඕන කෙනෙක්.
0: ඉතින් මගේ අර ප්‍රසංගයට අනිවාර්යෙන් අබාන්ස් තනික රෙස්පොන්ස් කරයි. ඉතින්
1: තනිකර.
0: නියමයි.
1: අබාන්ස් ඉදාරට තමයි දැනගත්තේ මේ කරගත්තේ මොකද්ද කියලා.
0: මේ ඇත්තටම ෂෝක් අනේ රේඩියෝ එක තියෙනවා. දැන් අපි ගත්තොත් අර ඒගොල්ලන්ගේ ස්පීක් එක තියෙනවනේ ටිකක් ලොකු එක. ඒකේ රේඩියෝ එක තියෙනවා, මයික් එකක් එනවා, හොඳ LED ලයිට් සිස්ටම් එකක් තියෙනවා. ඕනම පාටි එකක් නිකන් හැපනින් කරන්න ඕගලන්ට අබාන්ස් ඕඩියෝ එකත් එක්ක පුළුවන්. ඒ නිසා අබාන්සකට යන්න ගිහිලා බලන්න පොඩි ස්පීක් එකේ ඉඳන් ලොකු ස්පීක් එකට වෙනකම් මේ රේන්ජ් එකම තියෙනවා. රුපියල් 1500යි මූලික ගෙවීම නේද?
1: ඕන ලොකු එකක් ගෙනිත් හැකි ඒ ගාන ගෙවලා.
0: නියමයිනේ.
1: ඊට පස්සේ මාස 12ක් හම්බෙනවනේ ගෙවන්න.
0: හා.
1: එහෙම අපිට තියෙන්න ඕනේ. ඔබට ඉතුරු කරන ඩිසිප්ලින් එක ලොකුවට නැත්තම් හොඳම දේ තමයි කැමති දේවල් අරගෙන ඒකට වාරික ගෙවන එක.
0: Yes, yes.
1: ඒකට අපේ ටිකක් පොඩ්ඩක් ඇඟේ තියනවනේ ඒක. වාරික ගෙවලා තමයි ඉතුරු කරන වැඩක් කරන්නේ.
0: ආ.
1: නේද?
0: ඒක හරි.
1: තව ඉතුරු වෙලා තියෙන මොන හරි වැඩ තියෙනවා නම් ඒවා කරන්නේ අර වාරික ගෙවලා. එහෙම කරලා නේ කියන්නේ. එතන කමිට්මන්ට් එකට ඉස්සලා තැන දීලා නේ යන්නේ. එතකොට වැඩේ කෙරෙනවා.
0: Yes, yes.
1: ගොඩක් කරාට මේ මට අහුවෙලාම තියෙන්නේ. එහෙම නැතුව මේ කීයක් කර ඉතුරු කර ගන්නවා කියලා එහෙම ඩිසිප්ලින් එකක් නැහැ. මාසේ පළවෙනි සතිය පඩිය ගත්ත ගමන් ඉතුරු කරන එක දෙවෙනි සතිය පටන් ගන්නකොටම ආයි ගන්නවා.
0: ඔව්. එහෙම වෙනවා.
1: වෙලාවට මේක ඉතුරු කරලා තිබුණේ කියලා?
0: ඔව් ඒකම ගන්න.
1: ඊයේ සවුදා ඉතුරු කරපු එක මේ සවුදා ගන්න.
0: මොන්න අපේ ඉතුරු කිරීම.
1: ඔව් ඒ නිසා හොඳයි කමිට්මන්ට්ස් වලට යන එක. ඔබ ඉතුරු කරන්න නිකන් එහෙම හොරුවක් නැති කෙනෙක් නා. හොඳ ඕඩියෝ සිස්ටම් එකක් ඕන නම් ඒක ආය. අබාන්ස් ඕඩියෝ.
0: හ්ම්.
1: ගිහිලා බලන්න ඒගොල්ලන්ගේ තියෙනවනේ අබාන්ස් සයිට් එක තියෙනවනේ.
0: buyabans.com.
1: ඒකෙන් බලා ගන්න.
0: හරි.
1: ඒකෙන් බලලා ගිහිල්ලා ගන්න කලින් එක්ස්පීරියන්ස් කරන්න මොකද එක එක ඒවායි ඔබට එකේකේනාගේ චොයිස් එක අනුව වෙනස් වෙනවා. සද්දේ ත්‍රෝ එක ඒක තියෙන හයිස් බේස්
0: මිඩ්ස් ඔව් යේ
1: නේද?
0: යා
1: පොඩක් දන්නවා වගේ වනේ හයිස් දන්නවා වගේ පොඩක්
0: යා
1: දන්නෙත් නෑ පොඩ්ඩක් මට තාම.
0: මේ අරවින්ද දැන් අපි සාමාන්‍යයෙන් ගෙවල් රක්ෂණය කරනවා අපි දන්නවා. ඔව් යස්. ඔයා දන්නවද බිත්ති රක්ෂණය කරන්න පුළුවන් කියලා? බිත්ති බිත්ති
1: පුළුවන්ද?
0: පුළුවන්. ඒක කරන්න යන්න ඕනේ ඔබ ඩියුලක්ස් එකට. අන්න ඒකයි පොඩි වෙනසක් තියෙනවා. ඔබේ බිත්ති ටික රක්ෂණය කරගන්න ඔබ යන්න ඕනේ ඩියුලක්ස් එකට. මොකද ඩියුලක්ස් එකේ ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ෂන් හරහා ඒක ගෑවට පස්සේ වතුරට ලං වෙන්නවත් බෑ. ඔබේ බිත්ති ටික ආරක්ෂා කරලා දෙනවා. ඒක නම් හරි ෂෝක් පේන්ට් එකක් නේද?
1: මෙහෙම කවුරුවත් ඩියුලක්ස් එකට නම් යන්නේ නැහැ මිස්. ළඟ තියෙන හાર્ඩ්වෙයාර් එකට ගිහලා තමයි ගන්නෙ
0: නේ. ආ යස් යස් ඒක හරි.
1: ඔව්. ඔක්කොම නවත්තල කවුරුත් ඩියුලක්ස් එකට යන්න ඕක.
0: හાર્ඩ්වෙයාර් එක ගන්න.
1: ඒ වල ළඟ තියෙන හાર્ඩ්වෙයාර් එක අනිවාර්යයෙන්ම ඩියුලක්ස් ඇක්වටික් තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. ඒකේ ඩෑම් ප්‍රොටෙක්ෂන් එක ගැන තමයි අපි කතා කරන්නේ. අපි මේක ගැන කලින් කාලෙට කතා කරලා තියෙනවා. දැන් මේ හොඳ කාලේ ආයිත් පාරක්. දැන් නම් මේ වැස්සත් එක්ක තින්ත ගා ගන්න පුළුවන් වේද අපි දන්නේ නැහැ.
0: හරි.
1: නමුත් දැන් මේක මේ හදිසි තත්වයක් නේ මේක.
0: හ්ම්.
1: නේද?
0: ඔව් නේ.
1: මේ අර්නබ් කියන සුලිකුණාටු තත්වය වගේ එක. අදිසියාපෙකක් මේක නිකන් මෙහෙම වහින්න සෙට් වෙලා තිබුණ නෑ ඇත්තටම.
0: ඕකේ.
1: වහින කතාවක් තිබුණා තව ටිකක් පහු වෙලා. ඉතින් ඔන්න මේ කාලේ තමයි බිත්තිරික විනාශ වෙන්නේ. ඔක්කොම අර තින්ත ගාලා පහුගේ කාලේ වහපු ලපකැලල් ටික ආයිත් පාරක් ඔන්න දැන් එළියට එනවා. මොකද රෝග මූලයට රෝග බීජයට
0: හරි
1: අපි බෙහෙත් කළා නැහැ. ඒකයි වෙලා
0: තියෙන්නේ.
1: දැන් අපි දැනගන්න ඕනේ. ඇයි බිත්ති පුස්කන්නේ? ඇයි බිත්ති පෙඟෙන්නේ? ඇයි ලයිකන හැදෙන්නේ? ඇයි අර දියසේවල පාසි වගේ හැදෙන්නේ? ඇයි වතුර රඳින තැන්වල? ඊට පස්සේ ඇයි වතුර රඳින්නේ? ඔය වගේ තැන්වලද? වතුර රඳින්නේ බිත්තිවල තියෙන ඇහැට පෙනෙන නොපෙනෙන මට්ටමේ හීනි ඉරිතැලීම් නිසා. ඒ තැන්වල අපිට රිංග ගන්න බැරුණාට අයියෝ වතුරට ඕන හැටියට රිංගගෙන පැලපදියම් වෙන්න පුළුවන්. සාමාන්‍ය වතුරට ඒ වගේ තැනක් හම්බුනොත් එයාගේ සාමාන්‍ය රාජකාරිය යටතේ. එතන වතුර නෙමේ ප්‍රශ්නේ. වතුරත් එක්ක හැදෙන එක එක ඇල්ගී ලයිකන බැක්ටීරියා වගේ දේවල් පුස් පෙඳ පාසි වගේ දේවල් ඒගොල්ලන්ට හොඳ තෝ තැන්නක් ඒගොල්ලන්ගේ ජීවිතේ පටන් ගන්න යන්තම් හරි වතුරට තියෙන තැනක් අහු වුණා කියලා කියන්නේ.
0: හරියට හරි.
1: ඉතින් ඩෑම් ප්‍රොටෙක්ෂන් එකකින් කරන්නේ මෙන්න මේ තෙතමනය හැදෙන එක නතර කරනවා. චූටි ඉරිතලුම් කොහොමත් මොන අලුත් බිත්තියෙත් එනවා ඒක හැටි. ඒවයි අර තියෙන ඉරිතලුම් ටික සම්පූර්ණයෙන් වහලා දාන්න ඩිව්ලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ෂන් පේන්ට් එකට පුළුවන්. සෑහෙන කාලයකට එක වැඩ කරනවා. ඒකේ හොඳට අර ඇදෙන සුළු ගතිය වැඩිම තින්ත එකක්.
0: හරි.
1: සහ දූවිලි සහ වතුර රඳින්නේ නැති. නිකන් තේරුම් ගන්න අපි කියනවා නෙළුම් කොලේ ඉෆෙක්ට් එක. ඒක දූවිලටත් එච්චරයි.
0: හරි.
1: වැහි වතුරටත් එච්චරයි. වතුර රඳින්නේ නැහැ. වතුර ටික ඔක්කොම පල්ලෙහාට ගලවලා යනවා. දූවිල්ලත් එහෙම රැඳුණත් පොඩි හොලඟටත් දූවිල්ල ආපහු අයින් වෙනවා.
0: නියමයි නේ.
1: ලස්සන නිකන් බැලුමට හරි සිම්පල් වගේ තමයි අපිට
0: තේරෙන්නේ.
1: හදන්න මහන්සි වුණා. නමුත් ඉතින් අපිට එච්චර ඉතින් අමාරු ගන්න. අපිට තියෙන අර ගාණ්ඩනේ.
0: ඔව් ඔව් හදලා නිතියෙන්නේ දැන්. අපි අරගෙන ගාමු. රයිට්. අපේ මේ රාජසේවකයෝ මේ වෙලාවේ ලහි ලහියේ මං හිතනවා වැඩ වෙන්නේ නැති රට ගොඩ නගන්න ඒ අගොල්ලන්ගේ උපරිම දායකත්වය ලබා දෙනවා ඇති. අපිට හරි සතුටුයි. අපි ඕගොල්ලෝ දිහා බලාගෙන අපි
1: කටිගුල වගේ.
0: ඔව් වැඩ කියන්නේ ආයි නිකන් නේ ෆයර්. සේවය සලසනවා. නියමයි. සුපිරි සුපිරි. මන් දන්නේ මෙහෙම ගිහිලා
1: අපි කොහෙන්ද අපේ රාජ්‍ය සේවය තියනවා කියලා අපි තාගෙන කැමැත්තෙන් ආසාවෙන් ඉන්නේ. එහෙම තමයි ඉතින් මොක වුණත් නේ.
0: එහෙම තියෙන වා හරි හරි.
1: තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා. දැන් නම් ටිකක් තියෙනවා ඒක මට පේනවා.
0: යස් ඒක හරි.
1: වැඩක් කරගන්න ගියාම ටිකක් ලේසියක් පෙන්නුම් කරනවා.
0: good news.
1: යම් ලේසියක් පෙන්නුම් කරනවා.
0: ඉතින් ඒ වගේ රාජසේවකයන්ට ප්‍රණාම දක්වන්න ඔබ දන්නවනේ ඩේවිඩ් පීරිස් එක ඔන්න කල්තියාම ලස්සන වැඩක් ප්ලෑන් කරා. ඒ තමයි දැන් හිතන්න ඩේවිඩ් පීරිස් එකේ තියෙනවනේ වාහන ජාති සෙට් එකක්. අපි ගත්තොතින් ඒගොල්ලන්ගේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක තියෙනවා. ඊට පස්සේ නෝමල් මෝටර් බයික්ස් ටික තියෙනවා. ඊට පස්සේ පෙට්‍රල් ත්‍රී වීල් තියෙනවා. බජාජ් වීගෝ එක තියෙනවා. ඉතින් මේ බයික්ස් වලට සහ ත්‍රී වීල් වලට දෙනවා සුපිරි ඩිස්කවුන්ට් එකක්. සාමාන්‍ය අයට හම්බ වෙන්නේ නැහැ. කියන්නේ අපි වගේ පෞද්ගලික අංශ වැඩ කරන අයට හම්බ වෙන්නේ නැහැ. කෙලින්ම ඒක ටාගට් කරලා තියෙන්නේ රජයේ වැඩ කරන රාජ්‍ය සේවකයන්ට. මම මතක් කරන්නම් අරවින්ද චෙතක් එකට රුපියල් 160,000ක ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙනවා මේ ඊයේ පෙරේද. ඒ කියන්නේ
1: දැන් නම් ඔය ගණන් ටික මතක තියෙන්න ඕන නේද?
0: යා
1: ඒක නම් නේද. චෙතක් එකට 160,000යි වීගෝ ඉලෙක්ට්‍රික් 3 වීල් එකට 125,000යි ඕනම බජාජ් මෝටර් සයිකල් එකකට රුපියල්
0: 85,000යි
1: පෙට්‍රල් 3 වීල් එකකට බජාජ් එකකට රුපියල් 25,000යි.
0: හරි.
1: ඒක තියෙනවනේ. ඒක මත්තම් මතකයි. ඉතින් මේ අපි රාජසේවක නෙමෙයි වුණා අපිට මතකයි.
0: අතර අයියා
1: මේ රාජසේවකයට මතක නැද්ද දන්නේ.
0: හරි. ඉතින් ඔයගොල්ලෝ කෝල් එකක් දෙන්න ඩේවිඩ් පීරිස් එකට 011 400 600 කියන නම්බර් එකට. ඊට පස්සේ මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. නැත්නම් යන්නනේ ඩේවිඩ් පීරිස් තියෙන්නේ කොච්චර තියෙනවද ලංකාව පුරාම තියෙන ඔයගලගේ ශාකා. ඒ තැනකට ගිහිල්ලා ඉස්සලා
1: වාහන බලන්න යන්නේ ගතියනේ.
0: ඔව් නේද.
1: ඉතලෙත් එහෙම වාහන බලන්න ඒක ආර ගතියක් තියෙනවා ඒ වට.
0: ඉන්ස්පයර් වෙනවා නේ. එහෙම දැක්කම නිකන්
1: මේ බලනවා වටේ ගිහිල්ලා බලනවා. ඉතින් කතා කරනවා මේක මෙහෙමද ගන්න තමාරේව තේරෙන්නේ නැහැ. ඒත් ගන්නවා නේද.
0: ඒක ඇත්ත.
1: ඒත් එක මට වීගෝ 3 වීල් එක ගැන මොකක්ද හොඳ ආරංචියක් නිකන් කියන්න වගේ try කරන්න. මොකක්ද?
0: yes. ඔයා දන්නවද බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 වීල් එකට හම්බ වෙන අසම සම වගකීම ගැන දැනගන්නකොට ඔයාට වයස කීයද අරවින්ද? මට ඒක කියන්නකෝ.
1: 22ක් ඇති.
0: 22ක්. කොච්චර කාලයකට කලින් දන්නවද?
1: හරි. දෙකක් තමයි ඉතින් ගොඩක්ම. 32කට වඩා අඩු වෙන්නේ නැහැ මට.
0: ඔයා දන්නවද අවුරුදු 5ක හෝ කිලෝමීටර 120,000ක් දක්වා සුපිරි වගකීමක් වොරන්ටි එකක් හම්බ වෙනවා බජාජ් වීගෝ 3 wheel එකක් ගන්නකොට. ඒක නම් මං හිතන්නේ ඔබට හොඳම ආරංචියක්. ඒක සාමාන්‍යයෙන් ඒ දෙකෙන් එකක් නේ අවුරුදු 5ක් හරි කිලෝමීටර 120,000ක් හරි.
1: ඔව් මුලින්ම පත්තු වෙන එක තමයි.
0: Yes.
1: අවුරුද්දක් ඇතුළත කොහොම දුවනවද දන්නේ? දුවලා කොහොම 120,000 පන්න ගත්තොත් ඒක වරන් ඉවරයි.
0: හරි.
1: ලේසිනේ අවුරුද්දට 120,000ක් දුවනවා කියන්නේ පොඩි දිවිල්ලක් දුවන්න ඕනේ.
0: ඔව් නේ.
1: නේ? දවසකට කියන්නේ 120,000ක් කියන්නේ මාසෙකට කිලෝමීටර 10,000ක් විතර දුවා ගන්න බෑ.
0: ආ එහෙම දුවලා ඇත. ඉන්නවත් දන්නේ.
1: කොහෙද මල්ලි මේ දුවන්නේ මෙහෙම?
0: ඉතින් මේවා ඉතින් කොච්චර දිව්වත් ඉතින් අවුලක් නැහෙනි කිලෝමීටරයක් යන්න රුපියල් 3යි යන්නේ වීගෝ එකට. ඒ වගේම එක චාර්ජයකින් කිලෝමීටර 150ක් දුර දුවන්නත් පුළුවන්. මේකේ තියෙන බැටරි එක ගැනත් විශේෂයෙන් කතා කරන්න ඕනේ. ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකක් තමයි මේකේ තියෙන්නේ. මං ආසම කෑල්ල තමයි ගෙදරම චාර්ජ් කරගන්න පුළුවන්. ආයි කොහෙවත් යන්න ඕනේ නැහෙනි. කොතන හරි විශේෂ තැනකට ගිහලා චාර්ජ් කරගන්න පොලිමේ ඉන්න ඕනේ. ඒක තාමකුත් නැහැ. නේද?
1: යන තැන චාර්ජ් කරන්න පුළුවන්. ප්ලග් පොයින්ට් තියෙනවා දැක්කනම්
0: ගැහුවා.
1: ආ මේ තින් පක් පොයින්ට් එක ගැහුවා.
0: ගැහුවා.
1: කිසිම හෙලි මිල්ලක් බැරිලා නැහැ ගැහුවා.
0: ගැහුවා.
1: ලයිෆ් සපෝර්ට් දෙන මැෂින් එකේ ප්ලග් එක ගලවලා හරි කම නැහැ ගැහුවා.
0: ගැහුවා. මාරු මාරු මාරු. වැඩි විස්තර කතා කරන්න අපි නම්බර් එකකුත් දෙන්නම් 0114 700 550.

0: හිත පිරෙන්න සියත.
1: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලමි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01177888666. Oba A-level awasan kala sisuwekda NIBM The City University samagin obe global life eka godanaga ganna. UK, Australia, Malaysia ho Russia Vishwavidyalaya ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 01172000 NIBM The City University, The Place to
5: Be. ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01175 715 555 අමතන්න.
7: රුපියල්

0: ස්ටිකෙන් ටික පේ.
1: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
2: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකේ ලෝන් එක ගත්තේ?
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011515 අමතන්න.
5: CD board සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි. 7 up ඉතිරි රුපියල් 140යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි. කාගිල්ස් ෆුඩ් සිටි.
6: අතිවිශ්වාසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 44 700 550 අමතන්න.

0: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූට කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන
1: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12000 18000 24000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න 0.76 252 30 20.
2: ස්වාමීනි මෙයා කසාද බැඳලා තියෙන්නේ මාව නෙමෙයි බිත්ති.
3: බිත්ති?
2: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
4: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාව එපා වෙලා නෙමෙයි.
5: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක් වෙත පවරන ලෙස. හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
6: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක්.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන.
5: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500.
11: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
12: මොකද බං අසනීපෙන් වගේ?
13: ඔව් මේ පොඩි කැස්සක් විතරයි.
12: මං ඔබ ගැන නෙමෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරන්න වෙයි.
14: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
15: NGK ප්ලග්ස් විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
16: ඒ කණ්ණාඩි අමතක වෙලා නේ.
17: අම්ම සල්ලි දාන්නද?
16: ඔව් සල්ලි දාන්න.
17: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
16: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක්.
18: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න.
19: ලංකා රේටින් BBB-Stable Outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
4: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
0: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship සහ අනිවාර්ය රැකියා අවස්ථා. අදම ඉදම් කරන්න Slate and Hemas. අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයේ සාමූහික ශක්තිය.
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
6: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.

0: දන්න ධර්මින්ද සමහරක් මිනිස්සු නිදාගන්නවා හාවු වගේ. ඒගොල්ලන්ට හරිම කෙටි වෙලාවක් තමයි නිින්ද තියෙන්නේ. ටක් ගාලා සද්දයක් ඇහෙනවද? ඇහෙනවා.
1: ඒ හාවු කියන්නේ කුකුල්ලු වගේ.
0: කුකුල්ලෝද? මට මේ මොඩල් එක කවුද කියලා පොඩ්ඩක් මතක නැහැ.
1: හාවෙක් මොකද්ද මේ ආවේ?
0: හාවෙක්
1: වගේ නේද? හාවෙක් වගේ දුවනවා කියලා නේ අපි කියන්නේ. හාවෙක් වගේ ගැහෙන.
0: ආ ඕකේ.
1: කුකුලෙක් වගේ නිදා ගන්න.
0: ආ කුකුල කුකුල කුකුල.
1: ඌරෙක් වගේ කනවා. නැතන් ඌරෙක් කොනේ දිස්න වගේ කනවා. ඌරෙක් කොනේ නැන්.
0: අරවින්ද වගේ කපටි. ලුටු පුටු පුටු.
1: ඒක නිකන් Tamanටම කියාගත්තා වගේ නැද්ද නිකන්. Tamanට එයි කියලා කලින්ම. මොන සිංහලා වගේ කපටි.
0: මුණ සිංහල වගේ ආඩම්බරයි.
1: ලොකු ගෙල වගේ අවංකද?
0: අවංකද?
1: අවංකද?
0: අවංකද කියන්නු ගැත්තට.
1: අවංකනම් රත් මදින්නේ නැහැ කියලායි මම
0: හිතන්නේ. රයිට්. මේ ඇත්තට සමහර
1: මේ වර තව දෙයක් මං කියන්නේ මේ මරු ඒවානේ මේ දවස්වල මේ හොඳ හොඳ ඒවා අහුවෙනවා. එක මනුස්සෙක් try කරනවා මේ මහා විශාල ගලක් තල්ලු කරන්න.
0: හරි.
1: උත්සාහ කරනවා දන්න සෙල්ලම් ඔක්කොම දානවා.
0: හා
1: මිනිහා තනියම මේක කරන්න try කරනවා.
0: හරි.
1: මේ මිනිහට දවස් ගාණක් ඔට්ටු වෙලත් මේක කරගන්න බැහැ.
0: අයියෝ.
1: හරිම කනගාටුවෙන් එතන වැටිලා කල්පනා කරනවා මේක කොහොමද අයින් කරන්නේ? අයින් කරන්න විදියක් එන්නෙම නැහැ.
0: හරි.
1: නමුත් තව පින්තූරයක පෙන්නනවා. ඒ මිනිහට නොපෙනෙන දර්ශනයක් ගල යට. ලෝකේ ඉන්න විස ගෝරම සර්පයා දරණ ගහගෙන ඉන්නවා. අහං කරපං අහ කරපංකො මේ ගල.
0: Oh my gosh.
1: ඔබ ගැන මම බලා ගන්න.
0: අනේ අම්මෝ.
1: හරිද?
0: හා
1: හා. ගල අහ කරපංකො. මම ඔබ ගැන බලා ගන්න. සර්පයා ලෝකේ ඉන්න විස කුරුම සර්පෙක් දරණ ගහගෙන ඉන්නෝ.
0: හරි ඔකේ.
1: අපේ මේ ජීවිතේ ඔය සමහර ඒවා තියෙනවා නේ. ඔය සමහර ඒවා තියෙන කොච්චර කරත් කරන්න බැරි ඒවා තියෙනවා නේද?
0: ඔව් තියෙනවා.
1: මිනිස්සු කියනවනේ කොහොම හරි කරන්න ඕනේ කොහොම හරි උත්සාහවන්තයෙක් නම් කොහොම හරි. මං හිතනවා නෑ, සමහර ඒවා ස්වභාව ධර්මයෙන්ම වළක්වනවා. අපි දන්නේ නෑ එක කරාට පස්සේ ඊළඟට වෙන්න තියෙන්නේ මොකක්ද. සමහරලාට වාට ස්වභාව ධර්මයා ඒ වැඩේ කරන්න දෙන්නේ නැතුව ඉන්නේ.
0: හරි.
1: වාට උදව් කරනවා වෙන්න පුළුවන්.
0: දැන් මං ඔය ඉගෙන ගන්න එකටනේ මට කොච්චර ඒක දෙන්නෙම නෑනේ.
1: ඔයාගේ පාණ්ඩිත්‍ය වැඩි වෙලා ඔයා ඉල්ලං කාලා රක්ෂාව නැති කරගනි.
0: මොන
1: බේරිල්ල බේරලද කියන්නේ බලන්නකො මේ ළමයා. බඩ පපුව දාලා යනවා මගේ.
0: දැන් ඔය වගේ මං දැන් අර කලින් කිව්වේ අරවින්ද නිින්ද සම්බන්ධයෙන් ඒ වගේ දැන් රොය රෑට ඇහැරෙන අය ඉන්නවනේ යන්නේ. ඒ කියන්නේ සමහරකට නිකන් දාඩිය දාලා වගේ ඇඟේ නිකන් උෂ්ණත්වය වැඩි වෙලා වගේ වෙලා දඩ බඩ ගාලා සාමාන්‍යයෙන් පැයක් තමයි උපරිම නිින්දක් යන්නේ. ඊට පස්සේ ඇහැරෙනවා. ආයි ඉතින් දඟලන දඟලන නිදා ගන්න. ආයි චුට්ට වෙලාවකින් ආයි ඇහැරෙනවා. ඒ අයටත් වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් වල තියනවාද ඒගොල්ලන්ටත් ගැලපෙන මෙට්‍රස් එකක්?
1: ඕනම කෙනෙකුගේ නින්දට බාධා කරන කාරණාව අයින් කළා.
0: හරි.
1: දීත කාලෙම හරියට නිදා ගන්න බැරි වෙච්ච මිනිස්සෙකුට උනත් නින්ද යන විදිහේ යාගේ ප්‍රශ්නෙට ගැළපෙන මෙට්‍රස් එකක් දෙන්න පුළුවන්කම වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් රේන්ජ් එකට තියෙනවා.
0: වව් ගුඩ්.
1: ඒගොල්ලෝ කියන්නේ මෙත්ත විකුණලා වැඩක් නැහැ. මිනිස්සුන්ගේ නින්ද යන ති ප්‍රශ්නෙට සොලූෂන් එකක් ඒකෙන් දෙන්න බැරි නම් මෙට්ටයක් උසට මහතට ස්ප්‍රින්ග්ස් දාලා සැපට මොන හරි ලස්සන ප්‍රින්ට් එකක් දාලා ලේබල් එකක් ගැහුවට මිනිස්සුන් නිින්දයන්නේ. හ්ම් හ්ම්. ඇඟට වැඩක් නැහැ නේ ඒවා.
0: ඕ ඒකනේ.
1: අපිට නිින්ද යන ති ප්‍රශ්නෙට ඔය ලස්සන මෙට්‍රස් එකක් වැඩක් නැහැ.
0: හ්ම්.
1: වැලන්ටිනෝ ඉටලි ලස්සනයි විතරක් නෙමේ ඒවා ෆන්ක්ෂනල්. ඒ මෙට්ටෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. එක මෙට් එකකට පුළුවන් නෙගටිව් වෙන ජොයින් කරන්න.
0: හ්ම්.
1: තව මෙට් එකකට පුළුවන් ඔයාගේ බයෝ රිද්ම් එක ආයිත් පාරක් වට අරන් දෙන්න.
0: හ්ම්.
1: තව මෙට්‍රස් එකකට පුළුවන් ඔයාගේ කොන්දේ අමාරුවට සපෝට් කරන්න.
0: හරි.
1: තව එකකට පුළුවන් ඔයාගේ රොමෑන්ස් ෆීල් එක වැඩි කරන්න. ඔයාගේ ශරීරයේ පිටතුෂ්ණත්වය වැඩි නම් ඒක උරාගෙන ඔයාව කූල් කරන්න තව මෙට්‍රස් එකකට පුළුවන්. ඒවගේ ඒක වැඩ කරන්න පුළුව මෙට්‍රස් ජාති ගොඩක කලෙක්ෂන් එකක් තමයි වැලන්ටි නොයිටල කියන නැත්තන් තනි මෙට්ටයක් නෙමේ.
0: ඕකේ.
1: හරි සයිස් වලින් විතරක් නෙමෙයි ඒකේ ෆන්ක්ෂන් එකනොත් වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එකකට එකක් වෙනස් වෙනවා. ඒගොල්ලන්ගේ කොට්ට තියන රේන්ජ් එකක් ලක්ෂර ලෙවල් එක වෙනකම්. ඒගොල්ලන්ගේ බෙඩ් ලිනන් රේන්ජ් එකකුත් තියනවා ඒ වගේම ලක්ෂර ලෙවල් එකේ. මොකද මෙට්ට විතරක් අරන් ගිහලා හරියන්නේ නැහැ. ඒකට ලස්සන බෙඩ් ලිනන් තියෙන්න ඕනේ, ලස්සන කොට්ට තියෙන්න ඕනේ, පිලෝ කේසස් තියෙන්න
0: ඕනේ.
1: එතකොට තමයි කම්ප්ලීට් සෙටප් එක හදා ගන්න පුළුවන්. ඉතින් එතනට ගියාට පස්සේ ඔබට තේරෙයි ඔබ ජීවිතේ ගත්ත හොඳම තීරණයක් ගත්තේ එතනට ආපු එක. ඔබ අනිවාර්යෙන් එතනින් මෙට්‍රස් එකක් ගන්නවා කොයි වෙලාවක හරි. අපි ඔබට කවදාවත් කියන්නේ මෙට්ට ගන්න කියලා. අපි ඔබට කියන්නේ වැලන්ටිනෝ ඉටලියක ඇවිල්ලා ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඇවිල්ලා
0: කොළඹ
1: 7 වල තියෙන ෂෝරූම් එකට ඇවිල්ලා අපි කියන්නේ මෙට්ට එක්ස්පීරියන්ස් කරන්න කියලා විතරයි. අපි අදටත් මේ මාස ගානටම කිසිම දවසක අනේ මෙට්ටයක් ගන්නකෝ කියලා අපි කිව්වේ නෑ කියලා ඔබට මතක ඇති. ඒක කියන්න ඕන එකක් නෙමෙයි.
0: හරි.
1: ඒකව කොහොමත් කරන එකක්.
0: දැන් අරවින්ද මම මේ කල්පනා කරේ 15 වතාවක් ජනතා සම්මානය ලබා ගන්න ඉන්සි සංස්ථා සිමෙන්ති වලට පුළුවන් වුණා. ඒ 15 වතාවම මම ඉන්සි සංස්ථා සිමෙන්ති එක්ක හිටියා. ඒ කියන්නේ මම දැක්ක, මගේ ඇස් දෙකෙන් දැක්ක, මම ක්ලැප් කරා, මම විශ් කරා. ඉතින් එතන බලනකෙක නිය සම්බන්ධෙත් නේ දර්වින්ද. ඒගොල්ලන්ගේ ජයග්‍රහණ පිටුපස්සේ මමත් ඉඳලා තියෙනවා. ඒක මගේ මං හිතන්නේ මාරයි. ඉතින් ඒක මටත් හරි හිතට හොඳයි.
1: පිටුපස්ස නෙමෙයි නේද, ඔයා ගොඩක් අයිනේ හිටියේ නේද?
0: කොනේ.
1: ඔව්.
0: කොනේ.
1: ඔයා අපි අර මේ කොනට.
0: කොමාරි මම හිටියානේ. මම ඉතින් ඇසින් දුටු සාක්ෂිකාරයෙක්. ඉතින්
1: ඒගොල්ලන්ගේ ජයග්‍රහණයේ ඉස්සරහා මං හිටියා. මං
0: ඉස්සරහා කොහොමද හිටියේ?
1: ඉඳලා මං විශ් කරා.
0: එක මිස.
1: ඔයා කොණේ. පොඩක් දුරයි එතන.
0: ඒක නෙමෙයි හැබැයි අපේ කතාව. ඉන්සි සංස්ථා සිමෙන්ති ගැන කතා කරද්දී ඔගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න සිමෙන්ති කොට්ට 100 ජයග්‍රහණය කරන්න. හැබැයි ඔබේ පැත්තනොත් පොඩි වැඩක් කරන්න තියෙනවා. ඔබ කරන්න ඕනි සිමෙන්ති කොට්ට පහක් ගත්ත බිල් එකේ ෆොටෝ එකක් වට්ස්ඇප් කරන්න ඕනි. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් ගත්තා. හරිද? ඒකත් එක්ක ඔබේ නම, ලිපිනය, ID නම්බර එක දාලා 0747976767 0747976767 කියන නම්බරයකට වට්ස්ඇප් කරන්න. ජයග්‍රාහකයෝ මේ දවස්වල තෝරන්න ඇතිනේ.
1: අනිවාර්යෙන්ම ඔබ තින් තෝරගෙන යන්න ඕනේ.
0: යේ නියමයි.
1: වනම් අපි මේ අපිට ඊයේ දින එකක් තිබුණා.
0: ඔකේ.
1: හරි. ඉතින් මේ ඔය අපේ යාළුවගේ ගෙදරට අපි ගියා. මිනිහත් මේ මෑතකදී ඔය ඇලුමිනියම් වලට මාරුණා. ගෙදර ඔක්කොම ලීවලින් හදපු ඔලුවාව දොර ජනෙල් අරව මේවා තිබ්බේ. මාර වේයෝ ප්‍රශ්නයක් ආවා.
0: ආ ඕකේ.
1: හරිද?
0: හරි.
1: මාර වේයෝ ප්‍රශ්නයක් ආවා.
0: හා හා.
1: කොමාර මිනිහා මේ මහලොකු කාලෙකුත් නැහැ, මාස කීපයක් වෙන්නේ.
0: හ්ම්
1: හ්ම්. පණ්ඩිතය බෑරද? හ්ම් හ්ම්. අර කවුරුවත් කියන ඇත්ත ලොකෝට අහන්නේ නැහැ නිකන් අර.
0: එහෙම ඩයල් එකක්.
1: එයාගේ අර කවුරුර කිව්වොත් මේක ඒක කරන්න කැමති නෑ වගේ එකක් තියෙනවා සමහරේ.
0: මාව මුණගස්සන්නකෝ, මං හදලා ගන්න.
1: මට මේ කතාව කියන්න.
0: හරි.
1: ඉතින් දැන් ගිහිල්ලා මිනිහා මේ කියනවා මේ ඇලුමිනියම් දැම්ම මචං මට වැඩේ සෙට්ුන්නේ නැහැ කියලා.
0: හා.
1: ඇත්ත. යම් මිනිහා ගාර දොර ජනෙල් එහෙම මේ හරියට වැහෙන්නේ
0: නැහැ.
1: අර දොරල් අකුලල වහන සිස්ටම් එකක් ගෙනහැලා තියෙන්නේ. එහෙම වුණාම අර ලොකුවට තිබුණාට අකුලල අකුලල දැම්මාම ඉතින් ලස්සනයි, දෙපැත්තට ගානට යනවා.
0: හරි.
1: ඉතින් ඇත්තට මෙතන දොර ජනෙලයක් තිබුණ නෑ වගේ. කෙලින්ම එයාගේ ඩයිනින් ඒරියා එක ඕපන් වෙනවා. ගේ ඇතුළෙම කෑල්ලේ හදලා තියෙන ලස්සන පොඩි ගාඩන් එකක්
0: තියෙනවා.
1: හරි. පොඩි පොන්ඩ් එකක් වගේ හදලා වෝටර් ෆෝල් එකකින් ඇවිල්ලා
0: නැද මිදුලක් වගේ සීන් එකක්
1: අනහරි.
0: හරි.
1: ඒකේ අයින ඉඳ ගන්න පුළුවන් විදියට දාලා
0: හරි
1: ලයිට් කරලා තියෙනවා. පුදුම ලස්සනයි.
0: ඕකේ.
1: මහා ලස්සන විදියට මේ කොහොම හොඳයි.
0: හා හා.
1: මිනිහට මේක වහ ගන්න බෑ.
0: හ්ම් හ්ම්.
1: පතර පස් දෙනෙක් කොට්ටු වෙන්න ඕනේ ඒක වහන්න.
0: හ්ම් හ්ම්.
1: මම බැලුවා මේ ඇලුමිනියම් දාලත් මේ මිනිහා වරද්දගත්තේ කොහොමද කියලා.
0: ඒක නෑ පවු නේද?
1: මිනිහා මේ ගෙවල් ගාව තැනකින් තමයි මේ කාටද බාර දීලා වැඩේ කරලා තියෙන්නේ.
0: දැන් යාට ඇලුමිනියම් සම්බන්ධ කිසි විශ්වාසයක්වත් නැතුව ඇති දැන්.
1: විශ්වාසයක් නැතින ඔන්න ඕක තමයි වැඩේ.
0: අන්න ඒකනේ
1: කේස්. ඉතින් ඔබ මේ වැඩේ ඔබ මේ වරද කරගන්න එපා.
0: හරි.
1: නිකන් උස මහතට නිකන් පාට ගාලා එහෙම තිබුණට හැම ඇලුමීනියම් එකේම ඉංජිනේරින් කොලිටි එක නෑ.
0: නෑ ඕ ඕ ඕ.
1: කෙන ඉංජිනේරු වැඩවලට සිවිල් ඉංජිනේරු වැඩවලට හැම ඇලුමීනියම් එකම පාවිච්චි කරන්න බෑ.
0: හරි.
1: ඒකට ලෝකෙ පිළිගත්ත ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතියේ තියෙන ඇලුමීනියම් වලින් විතරයි.
0: ඕකේ.
1: ඒ ගෙවල් දොරවල් ගොඩනැගිලි වලට පාවිච්චි කරන ඇලුමිනියම් ප්‍රොෆයිල් හදන්න පුළුවන්.
0: ආ ආ.
1: ඇලුමිනියම් වැඩේ තියෙන අර සුදු පාට ගයවහම සීරම එකයි කියලානේ හිතෙන්නේ.
0: රැවටිනාට අග්ගාලා.
1: හැම මෙතන පවුඩර් කෝටින්.
0: මුලදී
1: ඔක්කොම එකයි තමයි.
0: ආ ආ.
1: කාලෙත් එක තමයි තේරෙන්නේ. දැන් මට හොඳටම තේරුණා යාළුවට වෙලා තින්නේ. ප්‍රොෆයිල් එකේ මහත තියෙනවා. හැබැයි මේ ඒ ප්‍රොෆයිල් එකට ඕන කරන ඝනකම නේ. ඒ නිසා මේවා ඇද ගහනවා. බැලු බැලමුට පිටින් වහතර ලොකුවට තියෙනවා.
0: ආ නේ.
1: ඒ වුණාට ඒකේ thickness එක ඉතාම අඩුයි.
0: යා ඔකේ. පවුවනේ.
1: ඒ අර වගේ බර දොරවල් දාලා අල්ලනකොට මේවා නිකන්
0: ඇඹරිලා යනවා.
1: කුද ගහලා තියෙන ඉතින් වැහෙන්නේ
0: නැහැ.
1: එහා පැත්තෙන් දෙන්නෙත් අල්ලු කරන්න ඕනේ මේ පැත්තෙන් එක්කෙනෙක් අල්ල කරත්. මෙහෙම දුක් විඳින්න ඕනේ දැන් ඇලුමිනියම් දාලා. හරි ඇලුමිනියම් එක දාලා.
0: Yes. ඇලුමැක්ස් අපි දැන් කට කැඩෙනකම් කියලා තියෙනවා. දැන් නම් රවටෙන්න බෑ. ඇලුමිනියම් තෝරගනිද්දි හරි බ්‍රෑන්ඩ් එකම කියලා තියෙනවා කෙලින්ම නමින්ම. මාව මට කේන්ති
1: ඉතින්. අතතරේ මොකක් මොකක්hari ප්‍රශ්න එකද කතා කරන්න එක්කෙනෙක් ඉන්නවනේ.
0: ඕ අනේ ඒක නේද?
1: Lumix කියලා බ්‍රෑන්ඩ් එක ගහලම වෙනවා නේ මේක Lumix බ්‍රෑන්ඩ් එක. මට ඕනේ මොන හරි දෙයක් ගත්තා මේකට වග කියන්න කවුරුරි ඉන්නෝනේ.
0: Yes yes ඒක හරි.
1: ඉතින් මේක ඉගෙන ගත්ත දාට ඔබට ඔය එන්න තියෙන ප්‍රශ්න ගොඩාක් අඩු වෙයි. හැම තිස්සෙම හිතන්න. අපේ යාළුවට මාස ගානේ ඔය ප්‍රශ්න ආවේ.
0: හරි.
1: ඔබට අද ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නම් හොඳට කල්පනා කරලා බලන්න. මීට අවුරුදු 3කට 4කට කලින් ඔබ ගත්තු ඔබ හිතපු ඔබ කියපු ඔබ කරපු මොකක් හරි දෙයක අඩුපාඩුවක් වරදක් නිසා තමයි ඒ தත්ත්වයට අද අපි මුණ දීලා ඉන්නේ. මේක ඇත්තටම බැලුවම කාටවත් දොස් කියන්න බෑ.
0: ඔව් ඒක හරි.
1: මේවා අපේම තීරණ නිසා තමයි අද දවසේ අපිට මුණ ගැහෙන ප්‍රශ්න අපිට ඇවිල්ලා
0: තියෙන්නේ.
1: සමහරලාට දේවල් ගණන් ගන්න.
0: හරි.
1: කවුරක් කියන දයක් අහන්නේ.
0: හිතන්නේ.
1: සමහරලාට සමහර අය ගැර මුණ සිංහල වගේ පණ්ඩිතයි.
0: පණ්ඩිතයි.
1: ඒ තේරුම් කරවන්නේ.
0: ඔයාට කියන්න අරවින්ද අපේ තාත්ත අපි මොරටුවේනේ අපේ තාත්තට කොස් කියන එක මේ ළඟින් යනකොට කළ බලා වරගසුවඳක් එනවා මේක කොස් කියලා තග්ගාල තාත්තට කියන්න පුළුවන්කම තියෙනවා ලීලී අඳුර ගන්න තග්ගාල බලනවා වරකා මේක කොස්ලිය ඒ
1: කියන්නේ දැන් කොස්ලියෙන් පුටු සෙට් එකක් හදුවොත් එහම මුළු ගෙදරම වරකසුව
0: එහෙම නෙමෙයි මම කියන්නේ ආ අඳුර
1: මොකද කියන්නේ
0: නැත්තම් මහෝගනී නම් පුතා මේ මහෝගනිනේ අපිට පුදුමයි කසට තාත්‍රි එහෙම නොලෙජ් එක තේක බුරුම තේක එහෙම ටග් ගාල අඳුර ගන්න පුළුවන් එයාට
1: තාත්තා මොරටුවේ නේ තාත්තා පිටගම් කාර්යය නේද පිටින් ඇවිල්ලා නිකන් ඔය ලයින් වල නේද ඔය මොරටුවේ ඕලයි තාත්තා මොරටුවේ ඕලයි තා හොරනට තොන්න කොහෙද කිලෝමීටර් 200ක් විතර
0: තාත්‍රි රත්නපුරේ උනාට තාත්‍රි බෝන් මොරටුවේ බෝන් මොරටුවේ අයියෝ
1: අනේ
0: කොහොමද
1: බල්ලි මේ
0: ඒ ආච්චි සීයා මොරටුවේ ගමන කැවිලා එහෙදි තමයි කසරේම
1: හදිසියෙම
0: බෝන් වෙලා. යා. යාදා නේ
1: ඔය. අනේ පව්වානේ.
0: ඉතින් අපේ ඉතින් හෝම් ටවුන් එක.
1: හදිසිය රත්නපුරේ මොරටු වෙනකොට හම්බෙලා ගවා.
0: ඉතින් අරවින්ද අපේ තාත්තිත් දැම්මා ලස්සන ස්ට්‍රිප් සීලින් එකක්. ඉතින් ලී අඳුර ගන්න බැරිද අපේ තාත්තට? මොන මොලයක්ද නේ මොල හතක්. තාත්තා දැම්මා ගෙලින් ස්ට්‍රිප් සීලින් එකක්. බා කවුද ලී මුදලාලිත් කිව්වා එලේලේල කියලා. ඉතින් අපිත් ඇවිල්ලා දැම්මා. ඇත්තටම ඔය ආර හැමදාම කියන කතාව තමයි. එල තමයි දාලා තියෙන්නේ. කොච්චර අඳුර ගන්න.
1: ආ අරටු නෙමෙයි එල.
0: එල දාලා තියෙන්නේ. එලෙල කිල කිව්වනේ අපි තා එල එල එල කියලා අරගෙන.
1: ආ.
0: ඒ කියන්නේ ලී එහෙම අපි
1: කොහොමද? එල වරද්ද ගන්න එපා. එල කියන එකට ඔන්න ඔතනදී අහුනොත් එල එල කියලා අහුනොත් හරිම තමයි. ඉතින් මේ අපේ රටවල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ වගේ රටවල පොඩි පොඩි ඔය ලී ಜಾති අරව මේවා කන සත්තු ಜಾති අපි දන්නේ අපි දැන් දන්නේ වේයා දන්නවා ගුල්ලා දන්නවා.
0: Yes. තවත් ඉන්නවත් දන්නේ
1: නැහැ. මේ සත්තු දෙන්න තමයි අපි දන්නේ නමුත් තව මීයත් ඉන්නවනේ.
0: මියත් හපනවානේ
1: අප්පා ඌට තැනක් සෙට් වුණාම ඌ හැමදාම අර දත්තික ගෙවෙනකම් ගාලා ගාලා පීරි ගන්නවා වගේ රෑ එළියනකම් ඌට වෙන ජොබ් එකක් නැහැ ඒකම හපනවා හැබැයි දැන් අපි මේ කියන කලර් අප් එකකින් අඳුනලා දෙන ස්ට්‍රිප් සීලෙමට අඳුනලා දෙන ලී පෙනුම තියෙන ලී නොවන ලී වල සබ්ස්ටිටියුට් එක නම් ඔය එක සතෙකුට දත ගහ ගන්න බැරි ප්‍රොඩක්ට් එකක් එක සතෙකුට ඒ නිසා කවදාත් පෙනුම වෙනසක්වත් හැඩේ වෙනසක්වත් පාට වෙනසක්වත් වෙන්නේ නැහැ අපි දන්න කාලෙක ඉතින් ඒ සාහනේ භුක්ති විඳින colorup.lk සයිට් එකට ගිහලා ඉස්සෙල්ලාම බලන්න අපි මේ කියන ්‍රිප්සිල්ිම විතරක් මේ තවත් ප්‍රඩක් ලයිනප්පයක් මේ කොළ ගාව තියෙනවා එකත් බලන්න ශ්‍රිප්සිල්ම ගැන විතර අපි මෙතන අපේ ශෝයක කතාර ඒකට බලාගත්තර හැබැ හොඳ එනේද ප්‍රෝජනත් වෙයි.
0: ඔත්තන්ට අපට එකතු කරන්න පුළන් ලංකා ටයිල්ස් මොකද දැන් අපි ගයක් දොරක් හදනවා කියලා කියන්නේ මේ දවසක් දෙකක් තියාගන්න මාසයක් දෙකක් තියාගන්න කරන වැඩක් නෙමේනි. කෙලින් මිතින් පරම්පරා ගානකට තමයි අපි ගෙවල් දොරවල් හදන්න. ඇත්ත අපිට හැමදාම කරන්නත් බෑනේ අරවින්ද එහෙම හදනවා කියලා. අපිට කොහෙන්ද සල්ලි? එහෙම අපිට සල්ලි තියෙන මිනිස්සු
1: අපිට මේ දෙන් කවුරුත් ඉතින් මොන සල්ලි කාර්යයක්ද ගයක් හදන්නේ මේ මේ සති අධ්‍යයක් ඉන්න ගයක් හදන්නේ.
0: ඉතින් එතකොට කවදාවත් පසුතැවෙන්නේ නැති ප්‍රොඩක්ට්ස් ඔබේ ගෙදරට ඔබ පාවිච්චි කරන්න ඕනේ. ටයිල් එකක් ගත්තත් කොලිටි ටයිල් එකක් ගන්න අමතක කරන්න එපා. අපිට මේ ටයිල් කියන එක අපිට මුලින්ම හඳුන්වලා දුන්න කෙනා තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. එතනින් අතරුනේ නෑ හැමදාම එන අලුත්ම ට්‍රෙන්ඩ්ස් අපිට හඳුන්වලා දුන්න. ඒගොල්ලන්ගේ මොසයික් ටයිල් රේන්ජ් එකත් අන්න ඒ වගේ. ඒ අපිට කොහෙටද දාන්න පුළුවන් ෆීචර් වෝල් එකට පුළුවන්. ඊට පස්සේ අපි
1: පෝල් රූම් එකට පුළුවන්.
0: පූල් එකට පුළුවන් දරවින්ද අපේ පූල් එකට දාන්න මට.
1: පූල් එකට පුළුවන්. පූල් එක යනවා සිංක් එක ඔයගොල්ලෝ කියන්නේ.
0: සිංක්
1: එකට තෝරන දාගන්න ටික.

0: සිංකේ කර බලන් හෝදන එක දාගන්න කොහම අපිට ගවන්න. ඊට පස්සේ ඕක දාගන්න පුළුවන් පැන්ට්‍රිකට දාගන්න.
1: යා ඕකේ.
0: පැන්ට්‍රිකට ලස්සනයි දැම්ම.
1: යස් ඕකේ.
0: කොහේ ගෙදර අපි එන්න කියන්නේ නැහනේ.
1: ඕ ඉතින්
0: කවදාද අපි එන්න කිව්වොත් ඔයාලට බැලුවේ හැකි.
1: පැන්ට්‍රි එකක් කියන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයි නේ ධර්මෙන්දිත්. ඒක ඇවිල්ලා පැන්ට්‍රි එකක් කියන එක ඉතින් සාමාන්‍යයි නේ. ඉතින් ඒක ගෙවල් වලට
0: සාමාන්‍ය නේද? ඔයා දැකලා නැහැ. සාමාන්‍යයි තමයි.
1: හරි හරි.
0: ඉතින් හැමල ඔයාගේ පැත්තෙන් හිතලා නේ කතා කරන්නේ. මම ෆොටෝස් කීපයක් එවන්නම් ඔයාලට ඒක ලස්සන බලා ගන්න.
1: හරි එවන්නකෝ.
0: ඔගලන්ගේ පැන්ට්‍රි එකක් තියෙනවද කොහොමද දන්නේ?
1: නෑ අපිට පැන්ට්‍රි එකක්
0: නෑ. දන්නේ නැහැ නේ. මේ පැන්ට්‍රි එකක් නැතුව ඇති.
1: පැන්ට්‍රි එකක්
0: නෑ. දන්නේ නැහැ කියන්නේ දැන්.
1: පැන්ට්‍රි එකක් නෑ.
0: පැන්ට්‍රි එකක් නෑ තමයි. මොනවා ගන්නද ඉන්නේ?
1: හදලා දෙන්න බෑද?
0: ටයිල් ඔළුවේ තමයි අල්ලගන්නේ. මොසයික් අල්ලගන්න නෑ ඔළුවේ නලද.
1: මේ අත ලස්සන ඩිසයින්ස් තියෙනවානේ මම බැලුවා හරිම ලස්සනයි. ආවේනික අනිත් එක මට හිතෙනවා මේවා කවදාවත් කල් ඉක්ුත් වෙන්නේ නෑ මේ ඩිසයින්ස්. හැම කාලයකටම මැච් වෙනවා කියලා මේ ලංකා ටයිල්ස් තෝරගන්න ඩිසයින්ස්.
0: ඒක හරි. ඒගොල්ලෝ තියෙන ලස්සන teams ගණනාවක් අඳුනලා දුන්නා.
1: හරි.
0: අද වෙනකොට ලෝකේ රටවල් සැලකිය යුතු ප්‍රමාණයකට ලංකාවේ හදන ටයිල් එක යවනවා. ඒගොල්ල මොසයික් රේන්ජ් එක ඩෙවලොප් කරනවා. ඇත්තටම මේ ෆොරින් ක්ලයන්ට්ස් ලාට. අපි ෆැක්ටරි විසිට් එකට ගිය වෙලාවේ ඒගොල්ල මොසයික් ටයිල් ඩිසයින්ස් ගණනාවක් තියලා ඒගොල්ලෝ කට්ටි ඉන්ජිනියර්ස් ලෙවල් ඒගොල්ලෝ ඩිසයිනර්ස් ලෙවල් එක තර්ක කරනවා. මේක මෙහෙමයි මේ කර්මයි කියලා මේ කොයි එකද අපි ඉදිරිපත් කරන්නේ
1: කියලා. ආ ඕකේ.
0: මාර වැඩ ටිකක් යනවා ඉතින්. අපිට හරි සතුටුයි ඉතින්. මොසයික් වගේ එකක් මට නම් අදටත් ඒ නිර්මාණය කරන විදිහ එතන බලලා දවස් ගාණක් ඉඳගෙන තේරුම් ගන්න ඕන එකක්.
1: හරි ඕකේ.
0: මම හිතා ගන්න බෑ කොහොමද මේ වීදුරු කැට වගේ මේව හදන්නේ.
1: ඕ මැජික්.
0: කොහොම ලස්සනයි
1: නේ. අතත්.
0: ලංකාවේ නිෂ්පාදනය කරනවානේ ආඩම්බරයි.
1: ලංකා ටයිල්ස්. හා මේ අරවින්ද අපේ බොස් හිතාගෙන ඉන්නවා මං හිතන්නේ මම වරලත් ගණකා අධිකාරීවරයෙක් කියලා. එයා අපේ ආයතනයේ අනාගතය ගැන හැමතිස්සෙම මගෙන් අහන්නේ කොමුණ වේද? තව අවුරුද්දකින් මේ අනාගතේ කොයි ඔයා කියන්නේ ඉස්සලම බොස්.
0: ඔයා ඉතින් වරලත් ගණකාධිකාරීවරයක් විදිහට එහෙම පෙනී ඉඳලා මොකද්ද ඔයා කිව්වේ?
1: නෑ මං ඇත්තට මම වරලත් ගණකාධිකාරීවරයෙක් නෙමෙයිනේ. දැන් මම කියනවා බොස්ට බොස් මම වරලත් ගණකාධිකාරීවරයෙක් නේ. හරි හරි හරි. ඔයාගේ පෙනුමේ තියෙනවා chartered accountant කෙනෙක් වගේ. මම නෑම කිව්වා. දැන් නම් අරවින්ද මටත් ඕනි
0: මේ chartered ගතියක් නෑ නේද පොඩි charter ගතියක්
1: තියෙන්නේ. මේ මටත් ආසයි අනේ CA ශ්‍රී ලංකා එක්ක එකතු වෙලා. දැන් නම් ඒ එහෙම නිකන් හිතෙනවා. මන් දන්නේ නෑ අපිට අවස්ථාව තියනවද කියලා. හැබැයි A levels කරලා results එනකන් ඉන්න ළමයිට නම් මේක නියම අවස්ථාවක්. මොකද මේ දවස්වල CA ශ්‍රී ලංකා එකේ ලියාපදිංචිය සිද්ධ වෙනවා. right
0: ඔව් තෙන් කියන්නේ දැන් අහන් ඉන්නේ කැලක් කියලාද මන් දිහා බලන් ඉන්න මේ මොකද වෙලා
1: තියෙන්නේ දිහා බැලුවා ඉතින් මේ අධ්‍යාපනයේ සම්බන්ධ කරුණු කාරණා නිසා ඉතින්
0: නිසා පොඩි බයකුත් හිතේ තියෙනවා නැතුව නෙවෙයි නේද
1: හරි අපි දැන් හිතමු දැන් ඔන්න A levels කරලා gedera ඉන්න දරුවෙක්
0: දැන් මම කෙටියෙන්ම කියන්නම් මේක දැන් අපිට මේ ගොඩාක් වෙලාව නැහැ හුරුතල් වෙවි ඉන්න කාලය යනවා දැන් මේ මාසයේ වගේ ඉවරනකොට තව බොහොම ඉක්මනට ස්ටඩිස් පටන් ගන්න ඕනේ
1: හරි
0: ඕනනම් ඉතින් ඇත්තටම පුළුවන් මේ අපි මේ මොනවා කිව්වත් අපිට ඕන එකක් කියා ගන්න ඇරලා A level results එනකම්ම ඉඳලා ඒ results බලලා ඒ results වලින් ආයි පාරක් chartered accountancy පැත්තට CA ශ්‍රී ලංකාවේ කියලා පදිංචි අරගෙන
1: එහෙම
0: යන්නත් පුළුවන් හැබැයි එහෙම වුණත් අනිවාර්යයෙන්ම ඔබට සාමාර්ථ තුනක් තියෙන ඕනේ මොන විෂය ධාරාවෙන් හරි ඒක අනිවාර්යයි හැබැයි ඔබ මේ දවස්වල පැවැත්වෙන CA ශ්‍රී ලංකාවකින් handle කරන aptitude test එක ලියලා දැම්මා නම් ඒක MCQ paper එකක් බහුවර්ණ ප්‍රශ්න තියෙන්නේ තෝරගන්න තියෙන්නේ තෝරගෙන ඒක ගොඩ දාගත්තා නම්
1: හරි
0: එතනින්ම ගමන පටන් අරගෙන රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක ස්ටඩි පැක් එකක් තරම් වැඩේ පටන් ගන්නවා A level results එනකොට ඔබ CA ශ්‍රී ලංකාවක මේ offer කරන chartered accountant කියන ගමනෙන් තුනෙන් එකක් ගිහිල් ඉවරයි A level results එනකොට දැන් aptitude test එක ලියලා ස්ටඩිස් ටික පටන් අරගෙන විභාගෙත් ලියලා ඉවර කළා
1: හරි
0: A level results එනකොට සුද්ධ වගේ ඉන්න පුළුවන් මොකද results හොඳට ආවොත් එමය ආවේ නැත්නම්
1: එහෙමයි
0: සමහර අය ඉන්නවා ඉතින් විද්‍යා විෂයන් පැත්තෙන් ඕවා කරලා ඒවත් results හොඳයි CA ශ්‍රී ලංකාවේ aptitude test එක දීලා පළවෙනි විභාග set එක ලිව්වා ඒකෙත් හොඳයි දැන් ඉස්සර වගේ අර විෂයන් 20 ගණන් ඉගෙන ගන්න නැහැ මගේ මතකයේ විදිහට විෂයන් 12ක් හෝ 15ක් වගේ ගණන් තමයි දැන් තියෙන්නේ
1: යා ඕකේ
0: ඒ ගණනට භාගයට භාගයක් ඉට් වෙන විතර මේ විෂයන් ගණන් අඩු වුණා දැන් අලුත් තාක්ෂණයේ තියෙන නිසා හැමදේම අර මුල ඉඳලාම ඉගෙන ගන්න ඕනේ නැහැ ඒක හරියට අර කැල්කියුලේටරයක් තියාගෙන ඉන්නකොට මේ කොස්ට් ටැග් මතක තියාගන්න ඕනේ නැහැ වගේ වැඩක් නේද?
1: Yes yes.
0: දෙන්ටිටි ගාලේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ නිසා විෂයන් අඩු වෙලා තියෙනවා. වෙනදට වඩා ඉක්මන් වෙලා තියෙනවා. වෙනදට වඩා ළමයින්ට මේක ස්ටඩි කරගන්න ලේසි වෙලා
1: තියෙනවා. හරි ඕකේ.
0: ඒ නිසායි කියන්නේ. ඇත්තටම

0: මේ මාසේ රිජිස්ට වනානම් ඊළඟ මාස තුනේ විෂන්ටික හදාරලා නම් ඔන්ලයින් හදාරන්න පුළුවන් නැත්තම් ක්ලාස් ගිහිල් හදාරන්න මොකද මුල් පියවරේ ගොඩාක්ම මේ ජෙනරල් නොලෙජ් පැත්තෙන් ගොඩක් දේවල් ගැටකාගෙන ඉස්සරහට ගේමක් නැතුව යන්න පුළුවන්
1: අනිත් එක භාෂා තුනෙම
0: ඉතින් චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් කියන එක ඔබ දැනගන්න ඕනේ ලෝකේ අදටත් ඉල්ලුම ඉන්දිකටු මලක ප්‍රමාණකින්වත් අඩු වෙලා නැති සුදුසුකමක් තමයි වෘත්තීය සුදුසුකමක් විභාගෙට වාඩි වෙලා සර්ටිෆිකේට් එක ගන්න යන්නේ නෙවෙයි ඒක වෘත්තීය සුදුසුකම උගන්වනවා විතරක් නෙමේ ප්‍රායෝගික දැනුම දීලා කෙලින්ම රෙඩි කරලා තියෙන්නේ රස්සාවට රෙඩි රෙඩිමේඩ් බඩු ඒකයි වටින්නේ ඉතින් ඔබ කල්පනා කරන්න මොකද්ද ඔබට ගන්න ඕන පාත්වේ එක කියලා ශ්‍රී ලංකා වෙබ්සයිට් එකට යන්න නැත්නම් ඒගොල්ලන්ගේ Facebook සයිට් එකකින් ගිහලා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ලියාපදිංචි වෙන අදම දිනයක් වෙලාවත් ඒගොල්ලෝ දන්නවල වෙන රුපියල් 500ක්ද කොයිද යන්නේ තනයි වෙලාවයි දවසයි ටික හම්බෙනවා ගියාව ලිව්වා ඒ වැඩේ ඉවරයි එතනින් එහාට වෘත්තිමය ගමන පටන් ගන්නවා ආයෙ ඉතින් කාටවත් එක නවත්තන්න බෑ
1: සෙල්ලන්නේ මේ අපේ ෆැමිලි එකට ගැළපෙන වාහනේ මොකද්ද කියලා මම මේ දවස්වල හොයනවා ආරවේද හරිද අපේ තාත්තිගේ තියෙන ඒ ගාම්භීර පෙනුමත් එක්ක මට හිතනවා ටැංක් 500 එක තමයි තාත්තිර මැච් වෙනම වාහනේ කියලා අපේ අම්මිගේ තියෙන හුරුබුහුටිකම අහිංසක පෙනුම ඒ ඔක්කොමත් එක්ක එයාට හවල් GT එකක් යාට නියමටම මැච් වෙනවා කියලා මට හිතෙනවා. අනිත් එක මගේ තියෙන ලයින් එකයි.
0: විහිළු කරන්න එපා, විහිළු කරන්න එපා.
1: ඒ මොකද කොතනද විහිළුව?
0: අතන් ගත්ත තැන ඉඳන් විහිළුවක් යන්නේ.
1: මගේ තියෙන සුකුමාල පෙනුමට.
0: මගේ ගාම්භීර පෙනුම. මට hina මෙතන කතා කරන්න දෙන්නේ
1: නැහැ. අය යාගේ තියෙනානේ හොඳ රගට් පෙනුමක්.
0: අම්මගේ හුරු බූටි පෙනුම. තාත්තව ඉනේ ගහගෙන යන මට මේ සයිට් එක වෙනවා. හුරු බූටි පෙනුම.
1: ආ එහෙනම් අනිත් පැත්ත වෙන්න ඕනේ නේ. අම්මගේ ගම්බීර පෙනුමට එදිතර පෙනුමට ටැංක් 500 එකක් ගත්තනම් හරි තාත්තගේ හුරු බූටි අහිංසක ඒ හුරතල් පෙනුමට යාට හවල් H6
0: වාහනය නොගෙන හිටියනම් හරියට
1: කොමාරි මැච්
0: ඔයා කල්පනා කරලා තියෙනවද දැන් ඔයාට ඔෆර් එකක් ආවොත් එහෙම ටැංක් 300 එකක් දවාගන්නේ ටැංක් 500 එකක් ගන්න ඔයාට ඕනේ
1: ටැංක් 500
0: පාරේ ඕන කෙනෙක්ගේ අවධානය හම්බ වෙන එහෙමද එහෙම නැත්තම් ඕන තැනක බය නැතුව දාලා ඇලේ දොලේ විලේ හැම තැනම දාලා මොකක්ද අට ඕනේ
1: මට ටැංක් 500 එකක් ඕනේ
0: ටැංක් 500
1: ඔව් මට එකක් ආස
0: වැඩ දාන්න බයයි පෙනුමට තමයි කැමති නේ
1: ඇයි ඒකේ වැඩ දාන්න
0: කමන්නේ කමන්නේ කමන්නේ ඕනේ මොකකට හරි වා කැමති නේ නේද ඉතින් වා ඒකට උණ කරන පළවෙනි පියවර තිබ්බද
1: නෑ තාම තිබ්බේ
0: නෑ වා ටැංක් 500 එකට ආසයි මොකද්ද වාගේ තියන්න පුළුවන් පළවෙනි පියවර මොකද්ද
1: ආසයි කියලා මම විශ්වයට කියනවා ඒක මට ටැංක් 500 එකක් හම්බ
0: වෙනවා විශ්වයට කියන්නේ ඒකට කලින් කමන්නේ නෑ විශ්වයට කියන්නේ
1: හරි
0: මේ විශ්වයට කියන ගමන් ඔහොමම යන්න මේ මෙතන යුනියන් ප්ලේස් යන්න
1: හා
0: විශ්වයට කී කියා යන්න ගිහිල්ලා විශ්වය විතරක් නෙමෙයි එතන ඉන්න කවුරු හරි සේල්ස් ඒජන්ට් කෙනෙකුටත් කියන්න මේ මේ මම මේකට ආසයි මට පොඩ්ඩක් ඒක බලන්න පුළුවන්
1: හා ඕකේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එකට ගිහිල්ලා නේ
0: ගන්න යනකොට මටත් කියන්න
1: ඇයි ඒ මොකටද
0: නැත්තම් මට කියන්න තෝයාව එකක් අරගෙන එනවා දැකලා මාව පෙරිලා
1: ඇත්තට මාර ලස්සන සහ මේ මේ හොඳ පර්ෆෝමන්ස් තියෙන වාහන රේන්ජ් එකක් තමයි හඳුන්වලා දෙන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් මේ GWM වාහන මුළු ලෝකෙම දන්න සුපිරි බ්‍රෑන්ඩ් එකක් තමයි GWM කියලා කියන්නේ නේ
0: Great Wall Motors.
1: Great Wall Motors.
0: ලංකාවේ හැන්ඩල් කරන කවුද? David Pieris Automobiles.
1: Yes. වෙලාවක් දාගෙන යන්නකෝ ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම දාගන්න 0117 888 666 කියන නම්බරයකට කතා කරලා පොඩ්ඩක් වෙලාවක් දාගෙන ගිහිලා බලන්න ඉස්සලානේ. අපි කියන්නේ නැහැ නේ ගන්න කියලා. අපි කියන්නේ බලන්න. ගිහිලා බලන්න.
0: අනිවාර්යෙන් ගන්න නොගන්න එක ඉතින් පරිභෝගිකයගේ ඩිසිෂන් යන්නේ.
1: Yeah.
0: අපි ඉතින් ඒක ගැන ඇත්තටම මේව කන්නේ යන්නේ.
1: ඉතින් අරවින්ද හොමයි අද දවසේ වැඩ ටික නේද?
0: ඔව් ඉතින් ඒ තමයි. මොකද්ද ඉතින් කරන්න කියන්නේ මට?
1: නෑ මොකද කරන්න
0: කියන්නේ. කරන්න යන්නේ නැහැ. ඒ අනිවාර්යෙන්ම මම පොඩ්ඩක් අද පොඩ්ඩක් කතා කරලා ඩේවිඩ් පීරිස් මොබයිල් එකට පොඩ්ඩක් වෙලාවක් දාගන්න. ටැංක් 500 මම දැන් දකිනවා ටැංක් 300 එහෙම.
1: මම
0: ටැංක් 300 එකක් ඔන්න ඊයේ දැක්කා. අම්මෝ එකට ආයි කරලා තියෙන කැලී ටික ඒක වෙන්නම පෙනුමකට අරගෙන
1: ආවිද
0: එහෙම තියෙනවා ගොඩක්
1: ඕකේ
0: එහෙම අප්ග්‍රේඩ් කරන්න ලොකු ලොකු ඇක්සසරි න ගොඩක් ಜಾති ගොඩක් තියෙනවා
1: හා ඕකේ
0: වැඩක් දාගන්න පුළුවන් අර දෙමට හොඳටම ඇඟේ වේදනාව යවා ගන්න පුළුවන් වාහනයක් තමයි මට නම් ටැංක් 300 එක බලන්නකෝ බලන්නකෝ ඉතින් මොකටද කැමති කියලා
1: එහෙනම් සුබ දවසක්

0: දහස් විසි පහේදී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: අසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන්ස් ටිකෙන් ටික පේ.
8: එහිමට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ.
9: ඈතුන දේවල් ගැන හිතද්දී ලංගින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
10: එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
11: අයියා මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
11: අයියා මට මල් ගොඩාක් දීලා.
12: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
13: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
14: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
13: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සෞතු වෙනවා.
14: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
15: Dulux Aquatic Dam Protect.
16: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance
17: එකක් නැහැ. මෙතරයි පෙරලි කරන NLB Mega Power. දෙවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Remote රටයක්. දිනන ලොකුම Super Tag-ද නැකම ලොතරැය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
18: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික කිරීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
19: Listen up Colombo. Vietnam is calling.
20: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
21: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
19: Let's Vietjet.
22: Agil's Food City Satyanti Adu Mamila Perelia Gaslobo kilogram ekak Velandapola mila rupiyal 260 ape mila rupiyal 200 Salaya kilogram ekak Velandapola mila rupiyal 650 ape mila rupiyal 570 Memma mila ganan pera denun dimakin torowa wenas wiya kiya Memma dimana walanguwanne 2026 September 19 sita 21 dakwa Tugawasan wenu durupamanai kondisi sahithai
15: Dulux Aquatic Dam Protect Waturata lan wennawat ba Algae fungus dirt walata kissema chance ekak ne
23: උදේ 10:00 විනාඩි 13යි.
24: වේලාව ඔබ වෙත ගෙනාවේ.
25: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: වෛද්‍යවරුන්ගේ නිලේමක්. බැසි තත්ත්වය සමග මදුරුවන් බෝවීම යළි වැඩිවිය හැකි බැවින් පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස ජාතික ඩෙංගු මදුරු ඒකකයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර ඉල්ලා සිටිනවා. පාසලවට පරිශ්‍ර අතහැර දමා ඇති ගොඩනැගිලි පිළිබඳවද වැඩි අවධානයක් ලබා දෙන ලෙසයි ඇය පැවසුවේ.
1: පැසි සහිත කාලගුණයත් සමගම ඩෙංගු රෝගය නැවත ඉහළ යාමේ අවධානමක් තියෙන හේන් ස්පී මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරය මදුරුවන් බෝනෝනසේ තබා ගැනීමෙන් අපිට මේ රෝගය අඩු කර ගැනීමට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ නිවස ඇතුලේ තමන්ගේ පරිසරය ඇතුලේ මදුරුවන් බෝ විය හැකි ස්ථාන තියෙනවා නම් විශේෂයෙන්ම ඒව ගැන සැලකිලිමත් වෙන්න කියලා අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
0: වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,791ක් බවට පත්ව තිබෙනවා. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 75ක්. දැන් තවත් ශිවපෝතක්. බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින දිවර යාත්‍රා සඳහා කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ යාබද උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් සිටින බවයි. එම තත්ත්වය පීඩන අවපාතයක් දක්වාත් හෙට සිට යළි ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2: අනුග්‍රහය
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
5: මේ ටිකක් හිමින් යංකෝනේ.
6: ඇයි බයද?
5: පේන්න නැද්දනේ මේ වැස්සත් එක පාර හොඳටම තැමිලා තියන්නේ. ආ ලිස්සු අනේ මං කිව්වා.
7: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මානු තාක්ෂණය සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.

0: හිත පිරෙන්න සියත.
1: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Galani Fire Shield Purple Fire Tank වෙළඳ පොලේ.
3: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112732000. NIBM The City University, the place to be.
6: Finishing වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා
7: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න Finishing වහලක් නම් කලර් අප් තමයි
8: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මාන

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: రిపోర్ట్ సామాజిక కాగిల్స్ ఫుడ్ సిటీ విత్ ఇన్ మెగావట్టం సారా చికెన్ సొసేజెస్ ఇతిరి రూపాయలకు 70 బైరహా చికెన్ మీట్ బాల్స్ ఇతిరి రూపాయలకు 15 మమ్స్ జాయ్ రిఫైన్డ్ పోల్ తెల్ ఇతిరి రూపాయలు 69 సిగ్నల్ స్ట్రాంగ్ టీ టూత్ పేస్ట్ ఇతిరి రూపాయలకు 15 కాగిల్స్ ఫుడ్
2: సిటీ
3: హొంద కెనుకుడు కనుదురు కరండి ఏ వగేమ హొంద తనక్కో ఉబే స్థావర తన్పతువట ఇహల పొలియక్ లబాదిన హొంద మతన సర్వోదయ డెవలప్మెంట్ ఫైనాన్స్ లంకా రేటింగ్ బిబిబి మైనస్ స్టేబుల్ అవుట్లుక్ బలపత్రాబి మూల్య సమాగోకి శ్రీలంక తన్పతు రక్షణ యోజన కమే సమాజ
4: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික කිරීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
5: පුතා දැන් ඉස්සර වගේ නෑ කොයි වෙලාවෙත් පුතේමයි
6: ඉතින් කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
5: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
7: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
5: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
7: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714යි 151යි 152ට WhatsApp කරන්න.
5: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
9: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

0: අපි දවසපුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: සංචාරක ව්‍යාපාරයක් 2025 දී සංචාරක පැමිණීම 23,62,521ක්. එය 2024ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම ඩොලර් මිලියන 3,219ක්. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3,500ක්ද. බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
0: ඔබ වෙළඳපොලෙන් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි. එබැවින් ඔබත් වෙළඳපොලෙන් තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක්, කල්ලිකුත් වන දිනයක් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල් මිලදී ගන්න පුරුදු වෙන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් වරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
5: අයියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOL එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111-5715-555 අමතන්න.
8: අයියා, මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
8: අයියා, මට මල් ගොඩාක් දීලා.
7: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් දෙකක් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
10: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
9: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
12: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
13: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
16: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ
17: 98.2 94.4
18: දෙන්නම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ චෝකි.

දෙදහයයි විනාඩි 49යි දැන් වෙලාව ස්වර්ණමහ රන් සැමරුමත් එක්ක අපි ගේ වීකෙන්ඩ් එකේම ඔබට හොඳ ආරංචි ටිකක් මතක් කරානේ. ඔන්න මේ ඉරිදා ඉඳන් තව අලුත් වැඩක් පටන් ගන්නවා යාලගේ වත්තල ඒ වගේම මහනුවර තියෙන ස්වර්ණමහ ජුවලර්ස් බ්‍රාන්චස් වල. දැන් කාලයක් තිස්සේ ඔබේ ගෙදර ටිකක් උචාරුවට කොහෙ ගියත් අඳින ජුවලරිස් මොන හරි තියෙන්නේ නැතිනේ. ඒව දැන් ටිකක් පළුදු වෙලා ටිකක් පරණයි ඩිසයින් එකේම ඔබට දැන් මදි වගේ කියලා හිතනවාද? එහෙනම් ඔබට පුළුවන්කම තියෙනවා එහෙම පරණ වෙලා පොඩි ඩැමේජ් එකක් වෙලා අයින් කරලා දාලා තියෙන රත්තරම් බඩු ටික ඔන්න ස්වර්ණ මහල්ලේකට අරන් ගිහිල්ලා මේ මාසේ 27 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකන් එයාලගේ වත්තල මහනුවර බ්‍රාන්චස් වලින් හුවමාරු කරගන්න පුළුවන්කම තියෙනවා. දැනට මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකට රත්තරම් වල ගණන් අමුතේ මතක් කරන්න ඕනේ නැහැ නේද? ඒකින්ද ඔන්න සුවිශේෂී වට්ටම් ගොඩක් එක්ක ඔබට වාසි ගොඩාක් හම් වෙන මේ දවස් තුනේ ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. යන්න කලින් කෝල් එකක් දෙන්න 0113 0157 0156 0157 0156 කියන නම්බරයකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉරිදා සඳුදා අඟහරුවාද බදාදා මතකයින දවස් ටික 27 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකන් ඔබට මේ වැඩේ කරගන්න පුළුවන්. එයාලගේ වත්තල එහෙම නැත්නම් මහනුවර තියෙන ස්වර්ණමහල් ජුවලර්ස් බ්‍රාන්ච් එකකට ගියොත් ඒත් එක්කම තිලකවර්ධන සෙලවල එක ගැන උදෙන්ම ඔබට මතක් කරන්න ඕන. දැන් අපි හැමදාම ඔබට මතක් කරනවා ස්මාර්ට් ෆෝන් එකක් ගන්න වැඩේ කල් දාලා තියෙනවා නම් එක්ක එකපාර සල්ලි දෙන ප්‍රශ්නේ හින්දා හරි නැත්නම් ඔබට ගැළපෙන ස්මාර්ට් ෆෝන් එකක් හොයාගන්න බැරුව හරි ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා යන්න තිලකවර්ධන සෙලවල එකට. Android ෆෝන් එකක් ගන්නවා නම් අපි ඔබට මතක් කරලා තියෙනවා 30% ඩවුන් පේමන්ට් එකක් මුලින් දාලා ඒතර ටික ගෙවාගෙන යන මාස 24ක් ඔබට දෙනවා. ඒක මතක් කරනකොට හැමදාම ඔබ ඇහුවනේ iPhone එකක් හිම ගන්න බැරි වේද කියලා. ඔන්න දැන් ඒකත් කරගන්න පුළුවන්. ඒකත් මේ පොඩි iPhone එකක් නේ iPhone 17 Pro එකකින්ම ඔබට වැඩේ පටන් ගන්න පුළුවන්කම තියෙනවා. මාස 12න් වැඩේ ගෙවල ඉවර කරගන්න. ඒ ඔක්කොම විස්තර දැනගෙන කතා කරන්න පුළුවන් ඔබට 077465.650 කියන නම්බරකට. 077465.650 තමයි යාලගේ නම්බර එක. එතනට කතා කරලා ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. තිලකවර්ධන සෙලවුල එකකට යනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා කිරිබත්ගොඩ වත්තල කඩවත මහනුවර ගම්පහ ජායල නිට්ටඹු කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන සෙලවුල තියෙනවා.

0: பிறன் சீதா சீதா பாத்தரே விதாசா
1: පාස්කුදා ප්‍රහාරය සලේ කතාව සජිත් එක්ක මන්ත්‍රී 10කගෙන් ප්‍රකාශ ගන්න CID අවසර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම ප්‍රකාශ ලබාගත හැක්කේ ඔවුන්ගේ කැමැත්ත හා පූර්ණ සහයෝගය මත පමණක් බවද ආරංචි මාර්ග සඳහන් කළා කියලා තියෙනවා. ඉස්ලාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මේ වන විට දින 100කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි. ඒ අතින් බැලුවහම කොළඹ ජාතික රෝහල හරිම දුර්වලයි නේද? ඒ කියන්නේ එකම මිනිස්සයා දවස් 100 ඇඩ්මිට් කරලා තියලත් ඒ මනුස්සයාගේ ටිකට් කපා ගන්න පුළුවන් ගන්නට එයාගේ සෞඛ්‍ය ඉම්ප්‍රූව් කරගන්න බෑ කියන්නේ මං හිතන්නේ ඒ ජාතික රෝහලට සෞඛ්‍ය බෑ.
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: Listen up, Colombo. Vietnam is calling.
6: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න.
7: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's Vietjet.
8: සෙලම් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. සෙලම් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ළමයි.
9: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
10: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
11: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
12: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
13: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
14: ඇතුන දේවල් ගැන හිතද්දි ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
15: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
16: කාගිල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය. කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල ₹400යි. අපේ මිල ₹250යි. කැකිරි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල ₹280යි. අපේ මිල ₹80යි.
17: මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
18: සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවත් ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas &

0: උදේ 11 විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: थिएटर टॉप स्टोरी।
1: भारी जलाश पिलबंद वतनम तीमाक निर्धारित कोटस संधा वर्षा पतनाक लबुनत भारी जलाश संधा प्रमाणवत जलयाक लबी नमेती बव भारी मार्ग डिपार्टमेंटवे जलकलमनाकरण अध्यक्ष इंजीनियरु एचएमपीएसटी हेरात पवसनवा ओहु सदान कले जलाश वल पवतिन जलधारिताव तवमत 133 क मट्टमे पवतिन बवाय
2: විශේෂයෙන් ඉදිරියේදී එම ප්‍රදේශවලට වර්ෂාපතන ලැබුණොත් එම ජලාශවලටද ජලාශවල ජල මට්ටම් දිහිල යමක් අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් මේ වන විට ඉහළ ජල මට්ටම් පවතින ජලාශ ලෙස දැදුරුවේ ජලාශය, රාජංගනේ ජලාශයට නම් කරන්න පුළුවන්. මේට අමතරව බදුලු දිස්ත්‍රික්කයේ නාගදීප මොරාණ ජලාශය, අම්බන්තොට දිස්ත්‍රික්කයේ මුර්තේල ජලාශය සහ මඩකළු දිස්ත්‍රික්කයේ නවකිරි ජලාශවල ආම ජල මට්ටමක් පවතිනවා. කෙසේ වෙතත් මෙම ජලාශවලින් විශේෂයෙන් මුර්තේල ජලාශයෙන් සහ නවකිරි ජලාශයෙන් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලට දිරි වර්ෂාපතන ලැබෙන තෙක් මෙම ජල ප්‍රමාණය කල්පනා කරණය කර ගැනීමට හැකියාවක් ලැබිතයි අපේක්ෂා කරනවා.
1: බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ යාබද උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එය අද පීඩන අවපාතයක් දක්වාත් හෙට දිනේ ඇති ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. සැප්තැම්බර් 23 වනදා පමණ වන විට එය උතුරු ආන්ද්‍ර ප්‍රදේශ සහ දකුණු ඔඩිශා වෙරළ තීරයට ආසන්න බෙංගාල බොක්ක ප්‍රදේශයට ළඟා වීමට නියමිතයි. අදාළ මුහුදු ප්‍රදේශවල සුළං වේගය 55 කිලෝමීටර 55 අතර දක්වා විටින් විට ඉහළ යා හැකි අතර මුහුද රළු හෝ ඉතා රළු විය හැකි. සියතමිලඟ ප්‍රධාන ප්‍රාර්ථී ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය.
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
5: ජපන් තාක්ෂණින් ජපානෙම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙද හැරීම, දිගු කාලීන කාර්යක්ෂමතාවය, Aqua Prius XU වැනි හයිබ්‍රිඩ් ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLE ටෙක්නොලොජි එක, Wagoneer Series සඳහා හරියන එකම බැටරිය, ජපන් වාහනයේට ජපන් බැටරියක්.

0: පිරෙන්න සියත. දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
1: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳපොලේ.

0: ඉතාම බට එක්ස්පිරියන්ස් එකකට නෑල්වත්ත බට
1: දස් පන්සේක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිිස්ටම් එකක් කරගන්න
2: අවන්සකෙන් ඕන දෙයක් අදගෙවන්න ගන්න
1: අවන් ස්ටිකෙන් ටික පේගේ
3: හරිම තැනට ගියහින්ද එල්ලොල්සයකෙන් නිලෝන්නෙක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
8: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung Hisense Panasonic SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශන
9: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
10: අම්ම සල්ලි දාන්නද?
9: ඔව් සල්ලි දාන්න.
10: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
9: දැන් හොඳ නං ඉන්නේ.

0: හොඳයි.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික
2: Miss හොඳ කුල්ද?
3: කුල්. මොකද මම හොට්නේ.
2: ඒක නම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු ඉත් වගේ
3: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහලා පුරුදු ඇති.
4: Oh my god.
2: ඔඩි මිස් සුදු කොච්චි.
5: Hot and spicy with sudu kochi. Kochi.
6: Moni siyatama havas dekata sudu kochita. Kochita.
2: Miss, miss. Excuse me, miss.
3: No, no, no. Umma nang show time ekedu vitarai.

98.4 මෙගාවාට්ෂයට සියත FM.

උදේකොළහයි විනාඩි 25යි දැන් වෙලාව. සතිය පටන් ගන්නකොටම ඔබට රටම එකට ජාතික මෙහෙයුමෙන් වෙනද වගේම ඒ මතක් කරන පණිවිඩේ අදත් ඔන්න උදේම මතක් කරන්න කියලා හිතුවා. සමහර තීරණ තියෙනවා, ඒ තීරණ අරගෙන කාලයකට පස්සේ ආපහු හැරිලා බැලුවම මේ තීරණේ මමද ගත්තේ, ඇයි මම මේ වෙලාවේ මේ වගේ තීරණයක් ගත්තේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. අපි අද ඉන්න හැම තත්වයකටම හේතුව අපි කවදා හරි දවසක හොඳයි කියලා ගත්ත එක තීරණයක් වෙන්න පුළුවන්. සමහරවිට එක දැන් වැරදි වුණත් ඒ තීරණය ඔබට ඒ වෙලාවේ හරිම තීරණේ කියලා හිතෙන්න කවුරු හරි ඉඳ සලස්සලා තියෙන පුළුවන්. නැත්නම් ඔබම හිතලා ආ මේක තමයි හරිම දේ, මම මේක කරනවා කියලා හිතලා ඔබ ඒක කරා වෙන්න පුළුවන්. දැන් අරන් තියෙන තීරණේ හරිද වැරදිද ඒක දන්නේ ඔබනේ. මේ මතක් කරන්න හදන්නේ විෂ මද්‍රව්‍ය, හානිකර මද්‍රව්‍ය වලින්. ඔබ මේ විදි පීඩා විඳින කෙනෙක් නම්, ඒ වගේ බැහැයක ඉන්න කෙනෙක් නම්, ඒ තීරණෙත් කක්කාරිම දවසක ඔබ ගත තීරණයක්. ඉතින් ඒ තීරණේ රිවර්ස් කරන්න ඔබට දැන් පුළුවන්කම තියෙනවා. ඒකට උදව් කරන්න රටේ ගොඩක් ආයතන තියෙනවා. ඒ ගැනයි අපි ඔබට මතක් කරන්නේ. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක පුනරුත්ථාපනයේ ප්‍රතිකාර කටයුතු පිළිබඳ ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. මෙන්න මේ අංකයට කතා කරලා 1927 මතක තියාගන්න. අද නැතත් කවදාරිම දවසක ඔබට හරි, එහෙම නැත්නම් ඔබ තන්න කියන කෙනෙක්ට උදව්වක් විදිහට ඔබට ඒ අංකය දෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මද්‍රව්‍ය වලින් වෙන ප්‍රශ්න ඔබට විතරක් වෙන ප්‍රශ්නයක් නෙවෙයි, ඒක මුළු සමාජයටම වෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේකත් එක්ක ඔබට පුළුවන් උදව් කරන්න ඇයට විෂමද්‍රව්‍ය නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ ඔබට තොරතුරු ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. 18:18 කියන අංකයට කතා කරලා වැඩි විස්තර ඔබට දැනුම් දෙන්න පුළුවන්කම තියෙනවා. එත් එක්කම මේ මාසේ 27 ඉඳන් 30 වෙනකන් ස්වර්ණමහල් ජුවලස් එකේ පටන් ගන්න අලුත්ම වැඩේ ගැනත් ඔන්න ඔබට මතක් කරන්න ඕන. ගිය සතියේ රන් සමරම තිබ්බ, මේ සතියේ ඔන්න ඔබ ගාව දැනට තියෙන පැරණි වගේම පළුදු වෙච්ච රන් ආභරණ මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකකට ඔබට මාරු කරගන්න පුළුවන්කම තියෙනවා. යන කලින් වැඩි විස්තර දැනගන්න මේ වැඩේ තියෙන්නේ, ප්‍රොමෝෂන් එක තියෙන්නේ වත්තලේ වගේම මහනුවර තියෙන ස්වර්ණමහල් ජුවලස් බ්‍රාන්චස් වල. කතා කරන්න 011 7 53 44 6 කියන නම්බරයකට.

0: අරිගියේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් ලෝන් එක ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 732 1000. NIBM The City University, the place to be.
4: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි හැලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
5: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි හැලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
2: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
2: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: finishing wahala klesa color of flow aja bena
16: sit padagani kal pavati avalakshana novi oyat walata washi wenna finishing wahala nam color of samai
17: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4700 678
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට
19: real mapate experience එකකට නැල්වත්ත බට
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles
3: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 011 4700 550.
0: හරි ගියේ හරිම තැනට ගියහින්ද. LOL සියකින් ලෝන් එක ගත්තේ
2: LOLC Finance හරියන්න හරිම තැන
9: වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
17: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000
8: දැන් Vietjet එක කොළඹින් ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්.
11: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
9: Let's Vietjet.
17: David Pieris Automobiles within GWM Hybrid Hub. Plug-in Hybrid SUV Madhili Rasak. Haval H6, Haval GT. Tank 300 Ha, Tank 500 Ratha. Then Union Place GWM Experience Center within.
12: Nidhaf Pansi ka aduma maasik baari kye gata audio system meka karaganna.
14: Avans again kona deyak adage vanna ganna.
0: Avans ticket ticket pay.
16: Freelance obavinwenma nirmaniya kala Combank Big Plus account ekin PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
15: අදම combank.lk වෙත පිවිසෙන්න.
2: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
4: වැඩි විස්තර සඳහා 077-6767-6767 මිස් කෝල් එකක් දෙන්න.
13: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක් කරගෙන ඔබේ දරුවන් ස්ටාර් කෙනෙක් කරන්න.
6: Stars Milan Pasta.
10: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Fire. දැන් දම් පාටින් ACL Fireguard Fire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
20: Dulux Aquatic Damp Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae Fungus

0: Siyata Devainapura.
1: Siyata Pradhana Pravruti Sirasthala.
2: Siyata Headline Review.
3: බංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ගමන් නොකරන්නේ යාත්‍රාවලට දරුම් දීමක්. 22 ගැන තීරණය කතානායකට. අධිවේගී අනතුරකින් 10කට තුවාල.
4: එයා බෑග් එක ක්‍රියාත්මක වුණා සීට් බෙල්ට් එක නැති හින්දා ඒකෙන් වෙන හානිය වැඩි.
3: විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණාත්මක රැස්වීමක. ඉරානෙන් ඇමරිකාවට අනතුරු වංගවීම.
1: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ಹಿತ ಪಿರೆನ್ ಸಿಯತ ಸಿಯದ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ಪಾಸ್ಕುದ ಪ್ರಹಾರ ಸಲೇ ಕಥಾ ಸಜಿತ್ ಎಕ್ಕ ಮಂತ್ರಿ ದಹಾಯಕಗಿನ್ ಪ್ರಕಾಶ ಗನ್ ಸಿಐಡಿ ಎಟ ಅವಸರ ಅಪರಾಧ ಪರೀಕ್ಷಣ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ತೋಟ ಎಮ್ಮ ಪ್ರಕಾಶ ಲಭಾಗತ ಹೆಕ್ಕೆ ಓನ್ಗೆ ಕೆಮೆತ್ ಹಾ ಪೂರ್ಣ ಸಹಯೋಗಿಯ ಮತ ಪಮನಕ್ ಬವದ ಆರಂಚ್ ಮಾರ್ಗ ಸಂಧಾನ ಕಲಾ ಕೇಳತೆ ನ ಇಸ್ಲಾಮಿಕ ಮೇಜರ್ ಜನರಲ್ ಸುರೇಶ್ ಸಲೇ ಮಹತಾ ಮೇವನ ವಿಟ ದಿನ ಸಿಎಕಟ ಆಸನ್ನ ಕಾಲ್ಯ ಕೊಲಂಬ ಜಾತಿಕ ರೋಹಲೆ ಪ್ರತಿಕಾರ ಲಭಮಿನ ಸಿಟಿನ ಬವ ವಾರ್ತಾ ವೇ ಯಾತಿ ಬಲುಹಾಮ ಕೊಲಂಬ ಜಾತಿಕ ರೋಹಲ ಹರಿಮ ದುರ್ವಲೈ ನೇ ದೇಖಡೆ ಏಕಮ ಮನುಷ್ಯ ದವಾ ಸಿಎಕ ಅಡ್ಮಿಟ್ ಕರ್ಲಾ ತಿಯಲತ್ ಮನುಷ್ಯಗೆ ಟಿಕೆಟ್ ಕಪಾ ಗಂಡ ಪುಳುವಂಗ ಅನಟ ಯಾಗೆ ಸೌಖ್ಯ ಇಂಪ್ರೂವ್ ಕರ ಗಂಡ ಬ್ಯಾ ಕಿಯನ್ನೇ ಮಂಗ ಹಿತನ್ನೇ ಈ ಜಾತಿಕ ರೋಹಲಟ ಸೌಖ್ಯ ಬ್ಯಾ
0: ಸಿಯದ ಪಾತ್ರೆ ವಿಧಾಸ ಉದೇ ಹತೈ ಪನಹಟ
2: ಪರಂಪರಾ ಗಾನ ಕಪೇ ರಟೇ ಹೊಂದ ಅಲ್ಯೂಮಿನಿಯಂ ದುನ್ನ ವಿಶ್ವಾಸೆ ಪರಿಸಂ ಕರ್ಪು ಕ್ವಾಲಿಟಿಯ ಮೇಂಟೇನ್ ಕರ್ಪು ಗ್ಯಾರಂಟಿ ಅತ್ ತೆಕ್ಕಮ ವಾರಂಟಿ ಯಾಗ್ ದನ ಅಲ್ಯೂಮಿನಿಯಂ ನಮ್ ಅಲ್ಯೂಮೆಕ್ಸ್ ಮ ತಮೈ
3: ಅಲ್ಯೂಮೆಕ್ಸ್ ನಮ್ ವಾರಂಟಿ ವಿತ್ ಗ್ಯಾರಂಟಿ
0: ಅಲ್ಯೂಮಿನಿಯಂ ಓಣ ತರ ಅಲ್ಯೂಮೆಕ್ಸ್ ನಮ್ ಇಸ್ ತರ
4: ಸಿನಾಮಿನ ಕೋಹಿಂದ ಸರ್ DLB ವಾಸಿಲೋತರಯ್ಯ ಎಂಗರೆನ್
5: ಸಂಪರ್ಕನ ಲೋತರಯ್ಯ ಹಗುಮಾದಿನ ವಾಸಿ ಟಿಕೆಟ್ ಪತೆಂ ದಿನಪತಾ ರೂಪಿಯಾ ಲಕ್ಷ 10 ಪಹೆ 50000 ಸಹ 25000 ಮುದಲ್ ತ್ಯಾಗ ಸಮಗ ಎಲೆಕ್ಟ್ರಿಕ್ ಯತು ಪೆದಿಯತ್ತುಲು ತಪತ್ತೆ ಕಿತಿನಾ ಗನ್ನ DLB ವಾಸಿ ಕೋಯ್ ಕಾಟತ್ ವಾಸಿ
6: ಸೆಲಾನ್ ಬ್ಯಾಂಕ್ ಊಟ ಯೂರೋ ಮನಿ ಸಮ್ಮಾನ ದೇಕ ಅಖಂಡವ ದವನ ವರಟ ಶ್ರೀಲಂಕಾ ವ್ಯಾಪಾರಿ ಭೂಗಿಕ ಅಧ್ಯಕ್ಷಿಂ ಸಭಾ ವಿಶಿಷ್ಟತಮ ಬ್ಯಾಂಕ್ ವಲೆ ಸಾ ಶ್ರೀಲಂಕಾ ವಿಸುಲುಹ ಮಾಧ್ಯಮ ಪರಿಮಾಣ ವ್ಯಾಪಾರ ಸಂಧ ವಿಶಿಷ್ಟತಮ ಬ್ಯಾಂಕ್ ವಲೆ ಸಾ ಸೆಲಾನ್ ಬ್ಯಾಂಕ್ ವ 2025 ಯೂರೋ ಮನಿ ಸಮ್ಮಾನ ಎನ್ ಪೆದೂಮ್ ಲಬೈ
7: ರೂಪವಾಹಿನಿ ಶೀತಕರಣ ವಿದ್ಯುಲಿ ಉಪಕರಣ ಗೃಹ ಬಾಂಡ ಗನ್ನ ಮಾಸ ಹೆಟಿನ್ ಕ್ರೆಡಿಟ್ ಕಾರ್ಡ್ ಎಕೆಮ್ಮ ಕಿವನ್ನ ಸೀತಾ ಪ್ರದರ್ಶನಾಗಾರ ಸಹ ಲೆಕ್ಷಸ್ ಮೈ ಸೀತಾ ಸೀತಾ ಹದವತ್ ದಿನೋ ಹಿತವತ್ ಕಮ
8: 2025 GDP එකෙන් 16.7% තක්ව රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
9: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.
11: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
12: අම්ම සල්ලි දාන්නද?
11: ඔව් සල්ලි දාන්න.
12: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
11: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
13: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න
14: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකයෙකි
15: after levels psychology biomedical science and nursing study කරන්න ඇල්ටියා සමග එකතු වන්න පිවිසෙන්න www.slit.lk slit and hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
16: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයා conditioner රුපියල් 179999 සිට smart wifi fast cooling සමග 12000 18000 24000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0676252320
17: මිලාන් පැස්ටා යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවන් ස්ටාර් කෙනෙක් කරන්න මිලාන් පැස්ටා
18: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
18: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියත pocket money.
5: අනුවටයි 0.2න්. අනුවටයි 0.4න්.
8: දෙන්නම් පට චුන්තු සින්දු.
1: ಯೋ ಚೋಕಿ

0: බයි.
1: දැනුලවත වල්දොල්හයි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ගමන් නොකරන්නේ යාත්‍රාවලට දැනුම් දීමක්. 22 ගැන තීරණය කතානායකට. අධිවේගයේ අනතුරකින් 10කට තුවාල. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණාත්මක රැස්වීමක. ඉරානයෙන් ඇමරිකාවට අනතුරු වකපේ.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි. සෑම මොහොතක්ම රසවත් කරයි.
4: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: මේ ටිකක් හිමින් යංකෝනේ.
6: ඇයි බයද?
5: පේන්නත් දැනේ. මේ වැස්සත් එක පාර හොඳටම තැමිලා තියන්නේ. ආ, ලිස්සුවනේ. මං කිව්වා.
7: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින්.
1: බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අන්දමන් ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීම පිළිබඳව රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ යබද උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එය අද පීඩන අවපාතයක් දක්වාත් හෙට දිනේදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි කාලුකන විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. සැප්තැම්බර් 23 පමණ වන විට එය උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිශා වෙරළ තීරයට ආසන්න බෙංගාල බොක්ක ප්‍රදේශයට ළඟා වීමට නියමිතයි. අනතුරු ඇඟවීම් යටතේ නම් කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගරුම් සහිත තදවැසි සමග සුළං වේගය 5 කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බවයි කාලුකන විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ ආශ්‍රය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.
8: මේ අඩුපින්න කලාපය තවදුරටත් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. අද දිනේදී බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා මේක පින්නාපතයක් දක්වා, තින්පසුව ගැඹුරු පින්නාපතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙයි කියන එක. ඒ පද්ධතිය ක්‍රමයෙන් ඉන්දියානු වෙරළ දෙස තමයි ගමන් කරමින් පවතින්නේ. කෙසේ නමුත් මේ පද්ධතිය දෙසට හමායන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා විශේෂයෙන් දිවයිනේ නිරතී කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපි ඉදිරි දින කීපේ අපේක්ෂා කරනවා. අද උදෑසන 8 දක්වා කාලය ගත්තොත් අපිට වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන්. රත්නපුර සහ ගාල්ල මාතර දිස්ත්‍රික්ක විශේෂයෙන් තවලම නෙළුව වගේ ප්‍රදේශ ආශ්‍රිතව පසුගිය පැය කිහිපයේ තදවැසි වාර්තා වෙනවා. ත්‍රිපැය කිහිපෙත් අදටත් මේ ප්‍රදේශ ආශ්‍රිතව වැසි වාර්තා වීමේ හැකියාව පවතින නිසා නැත්නම් ඇති අපේක්ෂා කරන නිසා ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක අපි ජනතාවට මතක් කරනවා. බෙංගාල බොක ගැඹුරු මුහුදු ප්‍රදේශය අපි ගත්තොත් උතුරු බෙංගාල බොක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු වල ධීවර ප්‍රජාව තායික්මනින් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා.
1: මේ අතර නාවික හමුදාව නිවේදනය කළේ කාලකුණික තත්ත්වයේ හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානමින් තබා ඇති බවයි. මේ අතර පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක පහක් සඳහා නායම් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා. ඒ ගාල්ල, කළුතර, මහනුවර, නුවරළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි. එහි ජල විද්‍යා හා ආපදා ක්‍රමණාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ ගංගාවල ජලමට්ටම් අඩුවෙමින් පැවතියද තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින බවයි.
9: ගංග ජලමට්ටම් ගත්තම ඉහළ ද්‍රෝණියේ මිලිමීටර 125-150 අතර වර්ෂාපතන නැතම ස්ථානවල දක්නට ලැබෙනවා. පෞගේ 24 ඒ සමගම බද්දගම සහ තවලම ජලමට්ටම් අවදානම් මට්ටම දක්වා වර්ධනය වී තිබුණත් මේ වන විට කිමෙන් අඩු වෙමින් පවතින විශේෂයෙන්ම තවලම ජලමට්ටම් අලුගඟ සැලකුවොත් මිල්ලකන්ද සහ මගුරු මිනුම් මධ්‍යස්ථාන ජලමට්ටම් අවදානම් මට්ටමට වර්ධනය වීම සහ සුළුගම් උතුර තත්ත්වය දක්වා වර්ධනය වීමක් තිබුණා. ක්‍රමයෙන් අඩුවීමක් දක්නට තියෙනවා. කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ ජලමට්ටම්, අවිස්සාවේල්ල සහ කිතුරුගල ජලමට්ටම් සැලකියුතු වැඩිවීමක් ඊයේ දිනේ දක්නට තිබුණා. නමුත් කිතුරුගල ජලමට්ටම් මේ වනට සැලකියුතු අඩු වෙලා තියෙනවා. එතරම් සෙමෙන් අඩු වීම පවතිනවා සහ හම්වැල්ල ජලමට්ටම් වැඩිවීමේ ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා.
1: නිරතතික කොටස සඳහා වර්ෂාපතනයක් ලැබුණද වරි ජලාශ සඳහා ප්‍රමාණවත් ජලයක් ලැබී නොමැති බව වරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් පවසනවා. ඔහු සඳහන් කළේ ජලාශවල පවතින ජලධාරිතාව තවමත් 33% මට්ටමේ පවතින බවයි.
6: විශේෂයෙන් ඉදිරියේදී එම ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබුණොත් එම ජලාශවලටද ජලාශවල ජල මට්ටම් ද ඉහළ යෑමක් අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් මේ වන විට ඉහළ ජල මට්ටම් පවතින ජලාශ ලෙස දැදුරුවේ ජලාශය, රාජංගනේ ජලාශයට නම් කරන්න පුළුවන්. මේට අමතරව බදුලු දිස්ත්‍රික්කයේ නාගදීප මොරාණ ජලාශය, අම්බන්තොට දිස්ත්‍රික්කයේ මුර්තේල ජලාශය සහ මඩකළු දිස්ත්‍රික්කයේ නවකිරි ජලාශවල අවම ජල මට්ටමක් පවතිනවා. කෙසේ වෙතත් මෙම ජලාශවලින් විශේෂයෙන් මුර්තේල ජලාශයෙන් සහ නවකිරි ජලාශයෙන් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලට දිරි වර්ෂාපතනය ලැබෙන තෙක් මෙම ජල ප්‍රමාණය කළමනාකරණය කරගැනීමට හැකියාවක් ලැබෙතයි අපේක්ෂා කරනවා.
1: ප්‍රදේශ කිහිපයක පස්කඳු කඩා වැටීමේ අවධානම හේතුවෙන් පුද්ගලින් පිරිසක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පවසනවා. පවතින නායම් අවධානම් තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කරන ලෙසයි දිස්ත්‍රික් ලේකම්වරිය ඉල්ලා සිටියේ.
10: නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එක ගෙදරකට පස් සන්ධියක් කඩා වැටීම නිසා ඒ පවුලේ 5 දෙනෙක් ගෙතන ඉවත් කරන්න මතර පවුල් 50ක් විතර ඒගොල්ලන්ගේ නෑදෑයන්ගේ ගෙවල් වෙත යන්න මුකරලා තියෙනවා.
1: ගංවතුර තර්ජන හේතුවෙන් පහත් පිම්බල්ල සිටින පුද්ගලින් 60කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පැවසුවේ.
11: අපි නාවලපිටිය ප්‍රදේශයේ මහලිගංගයාව පවුල් 60ක් පමණ ඉවත් කරා ගංවතුර තත්ත්වයක් ඇතිවේ කියන සැකෙන් නැවතන් කඳුරු දෙකක පවුල් 25ක් ඉන්නවා. රාජ්‍ය ලේකම්වරුන්ට දැනුම් දීලා තියෙනවා, පොලිස් ස්ථානවල දැනුම් දීලා තියෙනවා, දැනුම් තත්ත්වයක් ඇති වුණොත් ජනතාව අයින් කරන්න කියන එක. ඒ වගේම ජනතාවට දැනුම් දීලා තියෙනවා ග්‍රාමීණදාරින්.
1: දෙවනපුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පාසල් 38කට අද නිවාඩු ලබා දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මෙම දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම තත්ත්වය හමුවේ පාසල් පවත්වාගෙන යාමේ බලය අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇති බවයි. මධ්‍යම පළාතේ පාසල් 35ක්, සබරගමුව දකුණ සහ බස්නාහිර පළාත්වල එක් පාසල බැගින්ද සමස්ත පාසල් 38ක් අද දින නොපැවතෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. වැසි තත්ත්වය සමග මදුරුවන් බෝවීම යළි වැඩි විය හැකි බැවින් පරිසරය පිරිසිදුව තබාගත යුතු බව ජාතික ඩෙංගු මර්දන එකකේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පවසනවා. පාසලවට පරිශ්‍ර අතහැර දමා ඇති ගොඩනැගිලි පිළිබඳවද වැඩි අවධානයක් ලබා දෙන ලෙසයි ඇය පැවසුවේ.
12: වැසි සහිත කාලගුණයත් සමගම ඩෙංගු රෝගය නැවත ඉහළ යාමේ අවධානමක් තියෙන හේන් මේ මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරය මදුරුවන් බෝනෝනසේ තබා ගැනීමෙන් අපිට මේ රෝගය අඩු කර ගැනීමට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ නිවස ඇතුලේ, තමන්ගේ පරිසරය ඇතුලේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවා නම් විශේෂයෙන්ම ඒවා ගැන සැලකිලිමත් වෙන්න කියලා අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1: වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,791ක් බවට පත්ව තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 75ක්. ආසන පටි පළඳවීමකින් තොරව අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම පිරිස් සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණකල පවසනවා. අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු වැඩිවීම පිළිබඳව සලකා බලමින් මෙම තීරණය ගත් බවයි ඔහු පැවසුවේ.
13: ආසන පාටි නොමැති කිසිදු අයකු ඇතුළත් නොකරනවා. අනිත් එක තමයි ඒ සියලුම දඩමුදල් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි. මේ ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ මොකද හයිවේ වල රියානතුරු විශාල සංඛ්‍යාවක් සිදු වුණා. මේ මාර්ග වල ගමන් කරන සීට් බෙල්ට් එක නැති හින්දා ගලයන්ට වෙන තුවාල සහ බරපතල තුවාල වැඩි වෙනවා. ඒ හින්දා තමයි මේ නීතිය දැම්මේ. මොකද සාමාන්‍යයෙන් වාහනයක් යනකොට 100ක වේගෙන් තමයි හයිවේ එකේ යන්න පුළුවන්. ඉතින් ඒ 100ක වේගෙන් යා ගිහිල්ලා යම් කිසි බ්‍රේක් එකක් ගැහුවොත් එහෙම ඒ බ්‍රේක් එක නිසා ඉස්සරහට ඇදිලා එන ප්‍රවේගය වැඩි. ඒ කියන්නේ බීස්ට්‍රීම් එක කඩාගෙන එළියට යන්න පුළුවන්. අනිත් එක තමයි කොච්චර එයා බෑග් එක ක්‍රියාත්මක වුණත් සීට් බෙල්ට් එක නැති හින්දා ඒකෙන් වෙන හානිය වැඩි.
1: දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංකොඩ අතර සිදු වූ රියානතුරකින් පුද්ගලින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබුවන් නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා. පොලිසිය පවසුවේ මාතර සිට කොළඹ දක්වා ගමන්ගත් බස් රථයක් සහ තවත්

0: එකයි රටට සුබයි යන මෙයින් ඊ පසුරුවේ බැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවටක් වෙමින්
1: මේ ආණ්ඩුව වැට්ටීම ගැන කවුරු හරි හිතනවා නම් හිතන්නවත් ඉඩක් නැති තරමට අද ජනතාව මේකත් එක්ක අපිට ඉස්සරහට යන්න. ඒ නිසා අපි කියන්නේ එකයි මේ පරිවර්තනය ඇවිල්ලා තියෙනවා. අපි අවුරුද්ද දෙකක් ඇතුළත ස්ථාවරභාවය අරන් තියෙනවා. ස්ථාවරභාවයේ ප්‍රතිඵල ජනතාවට ගලාගෙන ඒ නිසා මම හිතනවා මේක තමයි ගමන. මේ ගමන ඉස්සරහට සාර්ථක කරගන්න අපි විශාලතම මහජන බලය ගොඩනගමු.
0: ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය අද පාර්ලිමේන්තු කතානායකවරයා වෙත ලැබී තිබෙනවා. ඒ අනුව 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇතුළත් රහසිගත නිගමනය හෙට කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතයි. මේ අතර කිසිදු සංවර්ධන සැලැස්මක් ආණ්ඩුවට නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනහමුවකට කමින්.
2: ඔය අධිවේගී පාරවල් නිසා තමයි ඔය පොඩ්ඩක් හරි අද ආර්ථික වර්ධනයක් එන්නේ. මොකද ඒකට යන්නේ දැන් මේකට මොකද කියන්නේ? මේ රටේ සල්ලි ආණ්ඩු කලේ විදේශ වලින් ණයට අරගෙන කලේ ඩොලරයක් නැහැලු. මේ ඔක්කොම රුපියල් වලින් කරන්නේ. රුපියල් වලින් දැල්ලා යන රටේ සිමෙන්තිගේ යකඩගේ නේද බිටුමින්ගේ
0: ගෙවීමට ඇති ණය ගොඩකෙසේ ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසුවේ.
2: ගුණරත්න වාර්තන දියදිම කියන්නේ එදිනෙදා වියදම්. කඩි ගෙවන්න අමාත්‍යාංශවල වාහනවලට ඉන්ධන සපයන්න ඔය වගේ. ප්‍රාග්ධන වියදම තමයි වැදගත්. ඒකෙන් තමයි සංවර්ධනයක් ඇති වෙන්නේ. ඒකෙන් තමයි තමුන්නාසලට යම් යම් ඒවා ලැබෙන්නේ. කෞඛ්‍යයට පහසුකම්, අධ්‍යාපනයට පහසුකම්, ආරවල් හදන්න, ගොඩනැගිලි හදන්න, ඉස්කෝල හදන්න මෙන්න මේවට මුදල් වියදම් කරන්න. ගියවෘද්දේ ප්‍රාග්ධන වියදමේ ඊයේ වියදම් කරේ 121.
0: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සීතලවත්ත
3: තමුන්දාසලා පොලිසියෙන් උනා කිව්වේ එක මේ වැරද්ද. අයියා මේ වැරදි කියන්නේ. පවුලක් ගත්තහම හිර වෙනකොට ණයක් ගන්නෝ. ණයකට වැරදි හම් නැත්නම් හිර වෙනවා. ඒක පවුලකට පොදුයි. අපේ නායක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේක තේරුන්නේ. අපි අර සල්ලි දිනවල සර් කියලා. මේනේ සල්ලි විතරක් දිනවෝ කිව්වා. දෙලින් සල්ලි නෑ. හිර වෙලා. හිර වුණා.
0: පසුගිය වසර දෙක තුළ මූල්‍ය සංවර්ධනයක් සිදුව නොමැති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යානය පිළිබඳ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ 2027 වසර වන විට රුපියල් බිලියන 11

0: මිල සටහන් වැති රුපියල් 335ක් ලෙසයි. රාජ්‍ය විශ්වවිද්‍යාල සියල්ලෙහිම ආචාර්යවරුන් සමගෙක්ව හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහිලේ කම්චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම මේ අරමුණ බවයි.
1: බොහෝ විට මේ ඉදිරි සති දෙක තුළ අපි බලාපොරොත්තු වෙනවා රටේ මහජනතාව මේ අධ්‍යාපන පද්ධතියේ තියෙන අර්බුද සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න. එතකොට ඒ කාලය තුළත් අපිට නිසි පිළිතුරක් නොලැබුණොත් එතනින් එහාට තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන්න සිද්ධ වෙයි කියන අදහස තියෙනවා.
0: පවතින ආචාර්යවරුන්ගේ හිඟ හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංකේත වැඩමර්ජනයක්ද සිදු කෙරුණා. ඇමරිකාව නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි ඉරානය පවසනවා. ඉරානය අනතුරු අඟවා ඇත්තේ එවැනි ප්‍රහාරයක් එල්ල කළහොත් කිසිදුක් සිදු කර තිබෙනවා. ගල්ෆ් කලාපයේ ගැටුම් තවදුරටත් වර්ධනය වීම වැළැක්විය යුතු බවයි ඔහු පැවසුවේ. සියලු රටවල ස්වෛරී භාවයට ගරු කරන සහ එක් රටකට තවත් රටකට තර්ජනයක් විය නොහැකි ක්‍රමවේදයක් කලාපයට අවශ්‍ය බවද ඔහු සඳහන් කළා. මේ අතර ඉරානයට කිසිවිටකත් න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොදීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන අරමුණක් බව ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත මයික් වෝල්ස් පවසනවා. ඒ සඳහා ඉරානයට තවදුරටත් උපරිම පීඩන යෙදවීමට ට්‍රම්ප් කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ. එහෙත් ඉරානය අවංකව සාකච්ඡා කිරීමට සූදානම් නම් නැවත සාකච්ඡා සඳහා පැමිණීමට තවමත් අවස්ථාව තිබෙන බව වෝල්ස් පැවසුවා. නිව්යෝර්කයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිදු කරන වත්මන් යුද ක්‍රියාමාර්ග දිගුකාලීන ගැටුමක තවත් අධියරයක් බවයි. කෙසේ වෙතත් න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ කරන බවට එල්ලවන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කර සිටිනවා. යලි සිරස්තල. බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ගමන් නොකරන්න යාත්‍රාවලට දැනුම් දීමක්. 22 ගැන තීරණය කථානායකට. අධිවේගී අනතුරකින් 10කට තුවාල. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණාත්මක රැස්වීමක. ඉරානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීම. සියත දහවල් ප්‍රධාන ප්‍රාර්ථි නිවයි. මම සිතාරා අතුකෝරළ. සියතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සම සහයයි තියට එත ප්‍රදි සිටින්න පැන් පැපුවත් සමක.
2: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: මියසිෂන් කෙනෙක්, රයිට කෙනෙක් වගේම ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන දර්ශන රුවන් දිසානායක අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
2: Happy birthday Darshan.
3: Thank you my thank you.
4: Happy birthday, happy birthday, happy birthday to you.
1: අදත් ඉතින් වෙනද වගේමද දවස ගෙවෙන්නේ.
3: බර්ත්ඩේ වල ගොඩක් කලාට රෙකෝඩින් ස්ටුඩියෝ වල නැත්තම් මගතේනේ. අද මොන අරේන්ජ්මන්ට් එකක් තියෙනවද කියලා අවසන් උඩ තමයි ඒක දන්නේ. වෙලාවට යාළුවෝ සෙට් වෙලා එක එක දේවල් කරනවා, ගෙදර අය සෙට් වෙලා එක එකම කරනවා.
2: ඔයාගේ නවල් එකේ අලුත් වැඩක් කරන්න නේද යන්නේ?
3: මනම් පිටි පාලම නවකතාව දැන් බුක් ෆයකින් ගන්න පුළුවන්, ඔන්ලයින් හරහා ගන්න පුළුවන්. නවකතාව විදියේදී ටෙලිනාට්‍ය හෝ සිනමා නිර්මාණ කිරීම සඳහා ලෑස්ති වෙනවා.
1: ජීවිතේ ලබාගත් ලොකුම achievement එක මොකද්ද?
3: ඒක අධ්‍යක්ෂණයට ජීවිතේ ගොවිතාපත් එක්ක මම ඉතලා මගේ ජීවිතේ ලොකු හැරමුලක් එක්කගේ ජීවිතේට කද්දේ ගොඩක් ආව විශේෂයෙන් බටහිර ගැන කතා කරන්න ගිහිල්ලා තාපෙද්දෙන් ජීවිතය කරන් වෙනවා. ඒ ගානට මේක හේතු නැ දෙන්නක නමුත් මම ඉතින් මේක තාසයි ඒ සිනමාව තමයි නවත අපේ දේවල් නම් ආතෝ මේකට කරන්නේ නැහැ කියලා මම හිතාගත්තා.
4: Happy birthday, happy birthday, happy birthday to you.
0: Talk of the town.
2: තමිල් සිනමායකින් හොලිවුඩ් වලට යන තවත් මූවි එක ගැන අපිට ආරංචි වුණා.
1: ඒ තමයි විජය සේතුපති මේන් කැරක්ටර් එක කරපු මහරජා මූවි එක.
2: 2024 දී රිලීස් වුණු මේ ක්‍රයිම් ත්‍රිලර් මූවි එකට ඉන්දියාවල විතරක් නෙවෙයි ස්පෙෂලි චයිනාවලිනුත් ලොකු රෙස්පොන්ස් එකක් හම්බුණා.

0: ඉන්ටර්නෙශනල් සක්සස් එකත් එක්ක හොලිවුඩ් ඒජන්සි එකක් මහරජා මූවි එකේ රීමේක් රයිට්ස් අරගත්ත කියලා ප්‍රොඩියුසර් සුදන් සුන්දරම් කන්ෆර්ම් කරලා තිබ්බා.
1: ඒ වගේම තමයි ටෙමිල් මූවි එකේ විජි සේතුපති කරපු කැරක්ටර් එක හොලිවුඩ් වර්ෂන් එකේ මැතිව් මකානහේ වගේ හොලිවුඩ් ස්ටාර් කෙනෙක් කරයි කියලා තමයි මේ වෙද්දි ගොඩක් දෙනෙක් කතා වෙන්නේ.
0: හැබැයි ඒ ගැන තාම මැතිව් ඔෆිෂියලි කන්ෆර්ම් කරලා නැහැ.
2: Talk of the town.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 732 1000 NIBM The City University The Place to Be.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 6767 67 අංකයට වට්ස්ඇප් කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: අවන්ස් ටිකෙන් ටික
6: පේ. සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි, ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි, 7UP ඉතිරි රුපියල් 140යි, මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි. කාගිල්ස් ෆුඩ් සිටි.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝ වැජබෙනා.
8: සිත් වැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
9: ඇයියේ හරිම තැනට ගියේ ඉඳා. LOL එකෙන් නෙලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
11: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
12: ඒ ගම්මිරිස් ඕනේ හතවස්සරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු ගිය සිකුරාදා පොකට් මනී චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
13: යතෝ පොකට් මනී.
12: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: මාව දැකලා හැංගුණානේ.
16: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
14: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
17: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන නම් මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
14: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
12: සියත ටීවී තුලින්
18: 98.2 FM 98.3

0: ತಪ್ಪಿರೆನ್ನು ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ಪಾಸ್ಕುದ ಪ್ರಹಾರ ಸಲೇ ಕಥಾ ಸಜಿತ್ ಎಕ್ಕ ಮಂತ್ರಿ ದಹಾಯಕಗಿನ್ ಪ್ರಕಾಶ ಗನ್ ಸಿಐಡಿ ಎಟ ಅವಸರ ಅಪರಾಧ ಪರೀಕ್ಷಣ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ತೋಟ ಎಮ್ಮ ಪ್ರಕಾಶ ಲಭಾಗತ ಹೆಕ್ಕೆ ಓನ್ಗೆ ಕೆಮೆತ್ ಹಾ ಪೂರ್ಣ ಸಹಯೋಗಿಯ ಮತ ಪಮನಕ್ ಬವದ ಆರಂಚ್ ಮಾರ್ಗ ಸಂಧಾನ್ ಕಲಾ ಕೇಳತೆ ನಾ ಇಸ್ಲಾಮಿಕ ಮೇಜರ್ ಜನರಲ್ ಸುರೇಶ್ ಸಲೇ ಮಹತಾ ಮೇವನ ವಿಟ ದಿನ ಸಿಎಕಟ ಆಸನ್ನ ಕಾಲ್ಯ ಕೊಲಂಬ ಜಾತಿಕ ರೋಹಲೆ ಪ್ರತಿಕಾರ ಲಭಮಿನ ಸಿಟಿನ ಬವ ವಾರ್ತಾ ವೇ ಯಾತಿ ಬಲುಹಾಮ ಕೊಲಂಬ ಜಾತಿಕ ರೋಹಲ ಹರಿಮ ದುರ್ವಲೈ ನೇ ದೇಕಡೆ ಏಕಮ ಮನುಷ್ಯ ದವಾ ಸಿಎಕ ಅಡ್ಮಿಟ್ ಕರ್ಲಾ ತಿಯಲತ್ ಮನುಷ್ಯಗೆ ಟಿಕೆಟ್ ಕಪಾ ಗಂಡ ಪುಳುವಂಗ ಅನಟ ಯಾಗೆ ಸೌಖ್ಯ ಇಂಪ್ರೂವ್ ಕರ ಗಂಡ ಬ್ಯಾ ಕಿಯನ್ನೇ ಮಂ ಹಿತನ್ನೇ ಏ ಜಾತಿಕ ರೋಹಲಟ ಸೌಖ್ಯ ಬ್ಯಾ
2: ಸಿಯದ ಪಾತ್ರೆ ವಿಧಾಸ ಉದೇ 7:50ಟ 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
4: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
5: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැණිකෙන්.
4: එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්
6: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
7: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
8: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
9: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
10: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
11: අයියා මට Apple මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
11: අයියා මට මල් ගොඩාක් දීලා.
12: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
13: දැන් හොඳ නං ඉන්නේ. හොඳ
14: අය. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජ කිකි.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.

0: මං දැන් වෙලාව තවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: థియేటర్ టాప్ స్టోరీ.
1: ජපානයට ප්‍රබල සුළුකුණ අටුවක්. ජපානයේ නැගෙනහිර වෙරළ දෙසට ප්‍රබල සුළුකුණ අටුවකින් බලපෑම එල්ල වී තිබෙනවා. ඩුජුවන් ලෙස නම් කර ඇති මෙම සුළුකුණ අටුවේ වේගය පැයට කිලෝමීටර 126ක්. එය පැයට කිලෝමීටර 180ක් දක්වා වර්ධනය විය හැකි බවයි එරට කාලගුණාංශය සඳහන් කළේ. කුණාටුව අද ටෝකියෝ නගරයේ ආසන්න චිබා ප්‍රාන්තයේ බොසෝ අර්ධද්වීපයේ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. ගුවන් ගමන් සහ දුම්රිය සේවා කිහිපයක් ද අත්හිටුවා ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන්. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ හෙට දක්වා ඇතැම් ප්‍රදේශවල වාර්තාගත වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි. පහත්බිම් ප්‍රදේශවල දැඩි ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටත් වෙරළපට ප්‍රදේශවල නායම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ජනතාවට අනතුරු අඟවා සිටිනවා. මෙම වසරේ ජපානයට බලපාන 25 වන සුළුකුණ අටුව මෙයයි. මේ අතර මධ්‍යම ජපානයේ අයිචි ප්‍රාන්තයේ සහ නයෝකා නගරයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලටද කුණාටුවෙන් බලපෑම ලැබුණා. කුණාටුව පිළිබඳ ඇති වූ අවධානම හේතුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති සමාරම්භක උත්සවයට සහභාගී වූ පිරිස අඩු වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා
3: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ, වාහනේ පැත්ත රදිනවා වගේ. ටයර් ටික චෙක් කරගත්තොත් නරකද? ටයර් මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා. සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
5: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
6: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvethin විශ්වසනීය ධාවනයකට.

0: හිත පිරෙන්න සියත.
1: ඉතුරු ගිනුමකට 100%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: ආසිනාම වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම්පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0115 732 1000. NIBM The City University, the place to be. හොඳම මිලට අදම ගන්න. සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
9: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
10: අම්ම සල්ලි දාන්නද?
9: ඔව් සල්ලි දාන්න.
10: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
9: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
11: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
12: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
13: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
14: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
15: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
16: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
17: Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77
18: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
6: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන.
0: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
19: මිස් හොඳ කූල්ද?
20: කූල්. මොකද මම හොට් නේ.
19: ඒක නම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
20: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහලා පුරුදු ඇති.
21: Oh my god.
19: ඔඩි මිස් සුදු කොච්චි.
22: Hot and spicy with Sudu Kochi. Kochi.
0: Moni Siyatama, Havasa Dekata. Sudu Kochi ta.
19: Miss, miss. Excuse me, miss.
20: No, no, no. Umma nang short time ke de vitarai.
23: Siyata. Teli de paya. Alut kalavakata teli naatya pelak balanna.
24: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
25: මන්නම් හිතන්නේ නැහැ.

0: දකින හීන පෙනෙන මානයට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
1: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
2: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
3: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
2: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
3: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවා කෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉදම ගන්න 15% Prime අපෙන්. දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22. Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ ඇජබෙනා.
15: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
17: ඕනම කැමක් temperature කරගන්න තියෙම බට.
18: real mat experience එකකට නැල්වත් බට.
19: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy flagship experience center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිත දවසකට පළමු පියවරයි.
20: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය. David Pieris e-mobility වෙතින් 011 4700 550.
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
22: LOLC finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 4700 515 අමතන්න.
23: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
24: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
25: දැන් වියජට් එක කොළඹින් ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
26: කොළඹින් ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
27: Let's Vietjet.
24: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
28: Nidhas Pansi ka aduma maasika varike ekata audio system eka karaganna.
29: Avance ken ona deyak adagewanna ganna.
30: Avance ticket tika pay.
31: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals, credit card facility, loans, multi currency access saha tawat bohu de.
32: Adama combank.lk weta pivisenna.
33: Aawa aawa tattu ganan hadanna kotta ganan dinanna insi sanstha slab waram. Wedi vistara sadaha 0747 67767 67 ta miss call ekak denna.
34: Stars Milan Pashadai Dura Pitwala Gune Peri Milan Pasta obe pawule aahara welata ekkaragena obe daruwa star kene
35: kara. Stars Milan
36: Pastas. Kawudath kaagith nivase palamu rakawarnaya. ACL Fireguard Wire. Then dam patin. ACL Fireguard Wire Flame Retardant Pramithiye Purogamiya
37: Dulux Aquatic Dam Protect Waturata Lang Wennawat Ba Algae Fungus Dirt Walata Kisima Chance Ekak
38: Asa Kalpana Bavela Payala Rapula
39: Mehema Chill Eke Ahagena Innakota
40: Oyata Mehema Hitenawa
41: Api Aaye Hamu Noena
39: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන. දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සිංදු දෙක ගාන
0: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
1: සිංදු සියොත අනුග්‍රහය
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චමත්කාරේ
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමවූ ස්වර්ණාභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදි සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
4: මෙන්න ප්‍රශ්නය. කලාවැවට අධිපති දෙවියන් කවුද? 1. කඩවර දෙවියන් 2. මහසෙන් දෙවියන්
3: ඉස්කෝලේ 6 වසරින් ගෙන ගන්න බල්ල කැටුවෙන් චන්න ජයලත් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් වින්දා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: 9:02
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: Theatre Top Story.
1: ගිංගක ආශ්‍රිත ගංවතුර අවධානම දීර්ඝ කරයි. ගිංගක ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ ගංවතුර අවධානම ඉදිරිපැය 24 සඳහා තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ ගංග ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙන අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් පවතින තත්ත්වයේ හමුවේ තවලම නාකොඩ, බද්දේකම සහ වැලිවිටිය, දිවිතුර යන ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම ප්‍රදේශ ආශ්‍රිත මාර්ග භාවිත කිරීමේදීද වැඩි අවධානයක් යොමු කරන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලැබුවා. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පසරු පහට ආරම්භ වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී. අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ පසුවන අතර එංගලන්තයට හිමිවැත්තේ 7 වන ස්ථානයයි. දෙරට අතර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පවත්වා ඇති තරග ගණන 82ක්. ඉන් තරග 40ක් එංගලන්තය ජය වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග සංඛ්‍යාව 38ක්. දෙරට අවසන් වරට පසුගිය වසරේ පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 2-1 ලෙස එංගලන්තය ජය වාර්තා කළා.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: මොකදනේ මං ඊයේ කිව්වා ගෙදරට ඕන බඩටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ මට නම් එපා වෙලා තියෙන්නේ.
5: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
6: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
7: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු

රම්පෙට පොඩි හැලෙන්න වහිනවනේ. හයෝ හයෝ. ඉතින් කොහොමද ඔබ ඉන්න පළාත තත්ත්වය? වැස්ස වැහලා එපා වෙලා දින්නේ. මන්න ඇත්තටම නේද? හොඳටම එපා වෙලානේ. ඒතිති මොනව කරන්නද නේද? සබාධමට අවනත වෙලා අපිට පරිස්සම් වෙලා ඉන්න සිද්ධ වෙනවා. මට කියලවන්නකො කොහොමද ඔබේ පලාතේ තොරතුරු කියලා. මං ඉතින් මේ පැත්තෙන් එතකම් වැඩ පටන් ගන්නවා. Hey, good afternoon. දවස් දෙකකට පස්සේ අපි ආය හම්බුණා. කොච්චර වැසි වැටුණත් මං ඉතින් එනවනේ දන්නවනේ ඒක වෙනසක් නෑ. වීකෙන්ඩ් එක කොහමද? තෙතබරිතව ගෙවුණාද? ඇඳුම් ටිකවත් වෙලගන්න හම්බුනේ නෑ නේද? අන්න ඒකයි වැඩේනේ. මන් දන්නෑ අව්වක් නම් පෑවම නැද්ද කොහෙද? ඔබ ඉන්න පලාතරත් එහෙමද කියලා එවන්නකු බලන්න. අපි කතා කරමු ඉතින් හවස 5ට කලින්.

අවිල්ලයන්න එන්න වට්සප් මෙසේජ් එකක් දාන්න 0711 982 984ට. මේ පැතින්න අද සීතලේ වෙවුල වෙවුල මට කිස්ස එකක් දෙන්න හොඳේ. අද මෙසේජ් එකක් දාද්දි හැමදාම මමනි දෙන්නේ.

0: පිරෙන්න සියත
1: තැන හොඳනං ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: ඔබ ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University The place to be.
5: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. සාරා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි. බයිරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි. මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි. සිග්නල් ස්ට්‍රොง ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කාගිල්ස් ෆුඩ් සිටි
6: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
7: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amatanna Bindu Aika Eka

0: තයි 888යි 666
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
0: ශ්‍රීලංකා බැංකුවට යුරෝමනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලංකා බැංකුව 2026 යුරෝමනි සම්මානයෙන් පෙරුම් ලබයි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
3: අවන්ස් ටිකෙන් ටික පේ
5: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 4700550 අමතන්න
6: මිනු කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
7: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටවත්
8: වාසි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
10: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න
11: පුතා දැන් ඉස්සර වගේ නෑ කොයි වෙලාවෙත් පුතේමයි
12: ඉතින් කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
11: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු
13: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000
11: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
14: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151 කට WhatsApp කරන්න.
11: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
16: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
18: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
19: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා rating BBB minus stable outlook බලපතරාදී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජික.
7: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: ඔය ඉන්නේ 10 ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
11: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
3: රාජ්‍යරුව ගොබ්බයා.
5: එයි, කාටද ගොබ්බයෝ තෝ ගොබ්බයා කිව්වේ?
6: නිලබල කරේති ඔලමුල පුරේ.
12: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා. රාත්‍රී 7ට සියත ටීවී තුලින්
9: 98.2 98.4
8: දෙනම් පට්ට චුන්තුසින්

හවස 2:00 වෙනාඩි 36 වෙලාව මට මේ කලින් සින්දු දෙකට හොඳ ප්‍රතිචාර දක්වලා තියෙනවා. අනු රුමේනියාවේ අනු කියලා තියෙනවා නියමයි වැස්ස නටන්න කියාපු සින්දු දෙක කියලා. ඔවුනේ ඔයා කොහොමද ආස සින්දු දෙකක් නෙක ළඟ ෆ්ලේවරේ? හැබැයි වා බලන්නකෝ ඊළඟට ප්ලේ වෙන එක. ඒක දැම්ම කියන්නේ පොඩි වෙලාවකින් මම ඒක අහන්නම දෙන්නම් වාට. හරිද? ඒකට නම් කොහොමත් ඔයාට නටන්න හිතේ. දැන් ලංකාවට නිතින් වහින්නේ රොමේනියාවට වහින්නේ නැහැනේ නේද? කොහමද ඔය පැත්තේ කාලගුණ තත්ත්වය? සීතලයිද? නැත්නම් ඉන්න බැරිද රස්නේද? විස්තර කියලවන්න අනු මං ආසයි දැනගන්න. කොහොමත් ඔය රට රටවල් වල තොරතුරු දැනගන්න මම ඉතාම ආසයි. මේ Good afternoon. කොහොමද කියලා අහලා තියෙනවා? අපේ කේක් බොයි හයි ගිල්ස් එකේ කොළු පැංචටක සනීපෙන් ඉන්නවද? එතකොට ඊ පෙර දොගනට නිවාඩද ඇතම් වීකෙන්ඩ එකෙත් වැඩද කියල එවන්න බලන්න චතුරංග. ඔයා මගේ ප්‍රශ්නවලට උත්තර එවන්න. අනු වේලාසනම කියලනි දැන්නේ දැක්කේ. එහෙටත් වහිනවලු බරිසෝරේ යහමු කියලා තියෙනවා. අද වැස්ස ගැන සිද්ධුව දෝනේ. එවන ම ඊළඟට වෙන හින්දි එකක් තෝර ගත්ත පොඩා ඉන්න කෝඩමා එක ප්ලේ කළ හම කෑ ගැස්සේ ඔයාට. හරිද? එහිද පොඩා හොමම ඉන්න. හරි හායි සුදු කොච්චියෝ අපිටත් වහිනවා. මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද? රුකා හායි. මාව නැල්ලට නම් කොහොමත් වහිනව ඇති කියලා මට හිතුණ වෙලස්සනම. මේ තෙමෙන්නේ මේ පහොඳ ලන්තරන් පරිස්සමට ඉන්න ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ඔයාලා හොඳින් නේද? මේ පිළිම තලාවේ ඔමාලි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ආවෝ එයා මේ කේකෝඩ් එකක් දත්තු එකක් මේ හදලා ඒකේ ෆොටෝසත් මට දාලා තියෙනවා. හරිම ලස්සනයි. දෙන්නෙක්ට හැදුවේ ඉන්දිටයි හෂීටයිනේ. හරිම ලස්සනයි. ඉතින් ඔයාගේ වැඩ කටයුතු තව තව සාර්ථක වෙන්න ඕනි. ඔයාගේ දක්ෂතාව තව එළි දක්වන්න පුළුවන් වෙන්න ඕනි. කේක් බිස්නස් එක තව තව හරියන්න ඕනි. ඔයාට ගොඩ යන්න ලැබෙන කියලා විශ් කරනවා. හරිද? ඒ අතර ඇට දිලුක්ට කිස් එකක් අදත් ඕනේ ලූ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. පව් අනේ මුන්නට කොල්ලා හෂාන් ඔයා දිගට මොනම් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ දිලුක්ට. එපානේ පව්. අපි වෙන නමක් ලස්සන නමක් දාමු. හාද ඉන්නක මමත් එකක් හිතන්නම් ඔයත් එකක් හිතන්න. හරිද? දවස් දෙකක් බලන් හිටියලු මං එනකන්. ඉතින් සෙනසුරාදා ඉරිදට මොකට බලන් ඉන්නවද? සෙනසුරාදා ඉරිදට කොච්චර බලන් හිටියත් මං එන්නේ නෑ සුද්දා. මං එන්නේ නෑ. එනිසා බොරුට බලන් ඉන්න එපා. ඉතින් සඳුද හවස 2 වෙනකොට බලන් ඉන්න පටන් ගත්තら හරි. එතකොට වැඩි වෙලා බලන් ඉන්න ඕනේ නෑනේ. 2:05-10 වෙනකොට මම කතා කරන්න පටන් ගන්නවානේ. අනු සින්දුව ගැන සතුටුද? ඔය ආස එකක් නේ.

0: ගමනට විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබට අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට අමතන්න 011 2939
1: දැන් හොඳනම් ඉන්නෙත් හොඳයි
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සහගත ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: Listen up, Colombo. Vietnam is calling.
4: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
5: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
3: Let's Vietjet.
6: Million ගණන් වාසි ලැබෙන prime million dreams. ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම අපෙන් දකිනහින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි

0: తిలకవర్ధన టెక్స్టైల్స్ වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකින්
3: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න, නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙන්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: මෙන්න ප්‍රශ්නය. කලාවැවට අධිපති දෙවියන් කවුද? 1. කඩවර දෙවියන්. 2. මහසෙන් දෙවියන්.
10: ඉස්කෝලේ 6 වසරින් ගෙන ගන්න බල්ල කැටුවෙන් චන්න ජයලත් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්දා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
11: යත පොකට් මනි.
10: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

ඔන්න බබෝ බිල්ලා. මම තමයි ඉතින් හවස පහ වෙනකන් ඉන්න එකම බිල්ලා. බිල්ලි නේද? ගිත්මි කොට්ටාවිඳ මෙසේජ් එකක් දාලා තියෙනවා, ලස්සන සින්දුවක් කිල්ලලා තියෙනවා. හැබැයි මැනිකේ එක වඩා ස්ලෝ නේද? අන්න ඒකනේ කෙල්ලේ වැඩි. දැනට මේක අහමු බලමු පොඩ්ඩක්. හවස් වෙන්න වෙන්න මම සලකා බලන්නම්. හරිද මැනිකේ? අනේ ෂේර බබා දොයි. හැබැයි මේ අද ෆොටෝ එකක් නෙවෙයිනේ, සිකුරාදේ උපිකම් මන් දැන් දැක්කේ. ෂේර බබාගේ අම්මා මෙසේජ් එකක්.

0: හිත පිරෙන්න සියත
1: ඔෆිස් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76 252 30 20
2: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
5: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකින්
6: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන් ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත අදම ඇවිත් යන්න හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
8: නම

0: දේම මගින් ඈත් වෙන්නේ.
1: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
0: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
2: After levels minds explore karana ready the enroll bsc honors psychology degrees at slit adama idum karana www.slit.lk slit and hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
3: hodama milita adama ganna singagiri ekata enna samsung hisense panasonic sgl etulu hodama maadivi sadaha 60% dakwa wattam mas 60% dakwa poli rahita warika givime krama september 31 da dakwa pamanai ikman karanna adama enna langama eti singagiri pradarshana agariyata
4: හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.

0: හවස තුනයි වෙනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් ටොයොටා වාහනේ ගැනද හිතන්නේ? ටොයොටා ලංකාවෙන් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම ටොයොටා ලංකාවෙට යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: Theater Top Story.
1: විදුලි බිල්පතට සහනයක් දීමට පරිපූර්ණ කැස්තමේන්තුවක්. විදුලි බිල්පත් සඳහා මහජනතාවට සහන ලබා දීමේ අරමුණින් රුපියල් මිලියන 17213ක පරිපූර්ණ කැස්තමේන්තුවක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ තුලින් විදුලි බිල්පත් සඳහා ජනතාවට මූල්‍යමය සහනාධාරයක් හිමිවනු ඇත. 2026 වසරේ රේඛීය අමාත්‍යංශවලට වෙන් කළ එහෙත් වසර අවසානයේ දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගත් ප්‍රතිපාදන මගින් මෙම පරිපූර්ණ කැස්තමේන්තුව සඳහා මුදල් වෙන් කර ඇති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා. එම කාරක සභාව නියෝජ්‍ය කතානායක රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් අද රැස්වේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පරිපූර්ණ කැස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බැවින් හෙට නියමිතව තිබූ අපනයන කෘෂිකර්මාන්ත ප්‍රවර්ධන සංශෝධන පනත් කෙටුම්පත අනිත්‍යා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ලබන 23 සහ 24 යන දිනවලදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත. දැන් තවත් දේශීය පුවතක්. දිවයිනට ඉස්සාන දෙසින් බෙංගාල බුක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති අඩු පීඩන කලාපේ ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම මත දිවයිනේ නිරතික ප්‍රදේශයට තව දුරටත් වැසි අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සබරකමුව මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගල් සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100ක පමණ තද වැසි අපේක්ෂිතයි.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් නාදෙන් හදවත් සනසලා
3: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: මොකද බං අසනීපෙන් වගේ?
5: ඔව් මේ පොඩි කැස්සක් විතරයි.
4: මං ඔබ ගැන නෙමෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරන්න වෙයි.
6: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
7: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.

කියලතිෙන කියලතිෙන. කොම හරිය දුවත් එක්ක අහගෙනලු ඉන්නේ අදනම් ඊයේ තරම් වැස්ස නෑ මෙහෙට කියලා ලලිත් කියලා තියෙනවා. ඒ වුනාට ඉතින් නේද අඳුරුයිනේ නේ කොච්චරවත් වැහි අඳුරෙන් අහස පිරිලා නේ වැහි වලා කුලින් එමනේ අපේ ගෙවල් පැත්තට නම් එහෙම ශෂිකගේ සින්දුවක් දෙනවද අපිට දොලේ කඩේ යමුනා සම්පත් ශමී ළඟට හර්ෂී තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට කටින් සෙක්ෂන් එකේ කටිව එකතු කරගන්න කියලා නිර්ගම ඉෂාන් මෙසේජ් එකක් දාලා තියෙනවා. මොකක්දනේ ඔගොල් වැඩ කරන තැන නම? ඔයා මට ඒක කියලා නෑනේ. කටින් එකේ කටිව එකතු කරගන්න කියලා විතරයි තියෙන්නේ. මට එවන්න හොඳේ වැඩ කරන තැන නමත්. බුද්ධික කනිෂ්ක ප්‍රසන්න රන්දික ඊට පස්සේ දමින්ද සුසන්ත ඇතුළු කට්ටිය. අමතක නොකර කිස්සකකුත් දෙන්න කියලා තියෙනවා. මොකද නම? අයින් ටෙක්ස්ද? හරිනේ මම නම කිව්වා. වැරදි නම් ඉදි කරන්න දෙයක් නැහැ. එවල තියන්න හරියට නම මේ. ඊළඟ දවසේ හරි කියන්න බැරි. දැන් ඊළඟට එතකොට ශෂිකාගේ සින්දුවක් දෝනේ. නැත්තම් මං ඊළඟට රෙඩි කරගෙන ඉන්න සින්දුව දීලා ඊට පස්සේ ශෂිකාගේ සින්දුවක් දෙන්නද? මොකද්ද කියවුන්නේ නැද්ද මන් දන්නේ? ශෂිකා ශෂිකා කියලා මට කියන්න පුළුවන්ද? එනට ඒක කියවුන්නේ නැහැ. මට ඒක තේරුණා. පොඩ්ඩක් ඉතින් දන්නද? ඩාම්බනවා ඩුම්බනවා. ඊට පස්සේ කවුද අපේ චෝටි කෙල්ල නිසල්ලි කැන්ඩිවල නිසලි මට මෙසේජ් එකක් දාලා තිබ්බා. එයා මේ ට්‍රිප් එකක් ආවනේ කොළඹ ආව ට්‍රිප් එකක්. ගිය සිකුරාදාද කොහෙද? සිකුරාදා හරි බ්‍රහස්පතින්දා හරි. ගෑනු ළමයා මාවත් බලන්න ආසාවේ තමයි කොළඹ ඇවිල්ලා තියෙන්නේ. පෝට් සිටි පැත්තේ ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මේ කොහොම හරි අද මට කියලවල දිනවා ට්‍රිප් එක නම් මෙලෝ රහක් නෑ කියලා. හේතුව බස් එක කැඩුනලු. ඊට පස්සේ බස්සත් එක්කලු අවුව පෑව්වලු කට්ටව්වයිලු පායපු වෙලාවේ ඔය වගේ කතන්දර ගොඩාක් කියලා තියෙනවා. හැබැයි කොළඹට අඩිය තිබ්බ වෙලේ ඉඳන් හත් අතෙන් බැලුවලු මම ඉන්නවද කියලා. කොහෙන් හරි වැරදිලා හරි මගකදි හරි මාව දකින්න පුළුවන් වෙයි කියලා එයා විශ්වාස කළාලු. අනේ කෙල්ලේ හරි දුකත් හිතුනෝ ආයම කිව්වාම. හරි හරි එක්සෑම් කරලා තවශට ලොකුණයින් පස්සේ ආපව කොළඹ එන්නකෝ. ඊට පස්සේ අපි හම්බෙමු. හරි දැනට ෆොටෝ වලින් මාව බල බල ඉන්න.

0: සියත
1: ආදිනම් මින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු කටත්තෑ කිදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
4: ඔබ ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු
5: බී හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
7: අවන්ස් ටිකෙන් ටික
9: පේ අපිට වාර්තා කබන කෝටි 8 NLB තනට තහනේ ලුතරයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
10: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
11: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 2727 777
13: පුතේ කන්නාඩි අමතක වෙලානේ
14: අම්ම සල්ලි දාන්නද
13: ඔව් සල්ලි දාන්න
14: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්ම කන්නාඩි වෙන්න
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
15: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න
16: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි
17: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
18: මෙන්න අපේ ප්‍රශ්නය. තෝමස් අල්වා එඩිසන් කිනම් ජාතිකයෙක්ද? 1. එංගලන්ත ජාතිකයෙක්. 2. ඇමරිකානු ජාතිකයෙක්.
19: ඇමරිකානු ජාතිකයෙක්.
20: සියතසු පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මිනු අංගොඩින් තනුෂා කුමාරී.
21: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
22: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0814යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න.
23: සියත පොකට් මනි.
24: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
23: අනුග්‍රහය
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
15: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්
18: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
14: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
20: මොකද මේ වගේ කියන්නේ?
18: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
20: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ
22: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්
23: 98.2 98.4 දිව

0: සියත
1: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චගේ දවල් ෂෝ එක
2: යුකෙවලින් ඉන්නවා
3: ඕදත් අත් ද රේ ෂූ ලෝකෝචේ
2: ඉතාලියෙන් ඉන්නවා
4: සා ෆස්ටයි අපිට හන්න සියත
2: එතකොට කොරියා
5: සුදු කොච්චි මානි හරංගේයෝ
2: ජපාන් රොමේනියා එවගේම
1: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
2: සතිය දවස්සල හවස දෙකට
5: සුදු කොච්චි මරු

තුනයි වෙනඩි තිහයි වෙලාව හොමග මාන්ටි දයානී බැස්සේ එලියට බැහැලා ඉදුල් අතු ගාන්න සුද්ධ කරන්න නම් මන ඒ දේවල් වලට එහෙම යනවා නෙවෙයි හරි තමන් දන්න ඕන වගේ හැටි ඊට පස්සේ දඩබඩා අංගාලල් ඉස්සල වැටිලා පස්සේ කකුල්ලල තෙල් ගාන්න ප්‍රශ්න දාගන්න හොඳ ළමයා වගේ ගේ ඇතුළටලා ඉන්න ඕනේ පොඩි එකෙක්ට වගේනේ මං කියලා දෙන්න ආදරේනි සමේ ඔක්කොම ඉතින් මං දන්නවනේ ඉතින් අම්මලා එහෙම තමයි ගෙදර ළමයි නැති වුණාම නේද ඔක්කොම වැල්ටික් කරන්න එළියට බහිනවා ඊට පස්සේ මොනවා හරි ඉතින් අකරතැබ්බයක් කරගන්නවා එනිසා පරිස්සමින් ඉන්න ඕනේ හරිද ආදරේ අක්කි මැනික ඔයාගේ මෙසේජ් එක මං කලින් කියවුවා ඔයා එක පාට WhatsApp DP එක වෙනස් කරලානේ සුදු මට ආව හාගන්න බැරි වුණා දැන් තමයි ආයේ අඳුනගත්තේ මේ ඔයා කියලා අද රම්පෙට පොරි හලාගෙන සුදු කොච්චි ආවේ කිස් දෙන්න බෑලු ගර්ල්ෆ්‍රෙන්ඩ් කේස්ලු පෝලන්ඩ්වල මිහිරාන් මෙසේජ් එක දාලා තියෙන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ආගෙන දෙන්නේ එනං එපා චැට් එක බලනවද එනං එපා ඔයා මට මේ ඉමෝජි එක වෙන එකක් එවන්න නිකන් ගින්දර වගේ එකක් එතකොට ගර්ල්ෆ්‍රෙන්ඩ් මාට්ටුනත් අවුලන්නේ නැහැනේ නේද ෂෝ එක අහන ගමන් ප්‍රෝග්‍රෑම් එක අර නියමයි කියලා කියන්න හරිද ඒ වගේ එකක් එවන්න එතකොට මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මාට්ටු වෙන්නේ නැහැ ඔයා මට කිස් එකක් එව්වා කියලා. අන්න ඒ වගේ පොඩි පොඩි ට්‍රික්ස් පාවිච්චි කරන්න සුදු. තේරෙන්නේ නැත්තම් මගෙන් ඉගෙන ගන්න. අහගන්න. මිහිරාන්. අලස්සන සින්දුවක් කියලා තියෙන ඉන්න බලන්න මම ඒක දෙන්න try කරනවා හොඳේ. දැනට මේක හමු. ඒක බැරි නොත් අමිත් අසංගේ සින්දුවක්

නිකමට හරි. මිහිරාන් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් ප්‍රශ්නයක් වුණොත් ඔට මංගින් නොහරද මං බාරගන්න ඔයාව. හරිනේ ෂේප්ද වැඩේ. ඕකේ, අපි දැන් චූඩි බ්‍රේක්කයක් ගන්න, ඊට පස්සේ ආයෙ සින්දුව හමු. වෙලාව හවස 3:35.

0: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක් අඛණ්ඩව දෙවනවරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
4: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
5: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තෑගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
15: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලරක් තමයි
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4700 678
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්කල්වත්ත බට
18: real mobile experience එකකට නැල්වත්ත බට
19: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
20: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pierce e-mobility වෙතින් 011 4700 750
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ
22: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
24: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000
25: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්
26: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
27: Let's Vietjet
24: David Pierce Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
28: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
29: Avance ken ona deyak adagewanna ganna
30: Avance ticket tika pay
31: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals credit card facility loans multi සෙක්සස් සහ තවත් බොහෝ දේ
32: අදම combank.lk වෙත පිවිසෙන්න
33: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න
34: ස්ටාර්ස් මිලාන් පැෂනයි යුරෝප් පිටවල ගුණේ පිරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරා
35: ස්ටාර්ස් මිලාන් පාස්ටාස්
36: කවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
37: Dulux Aquatic Dam Protect Waturata lang wennowat ba Algae Fungus Dirt walata kissema chance ekak ne
38: Rasa kalpana bavela payala rapula
39: Mehema chill eke ahagena innakota
40: oyata mehema hitenawa
41: Appi aaye
0: වෙන.
1: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
2: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
3: සින්දු සියත අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චමත්කාරේ.
5: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
6: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
7: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මකභාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලසගන්න ළඟමදි සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
8: මෙන්න ප්‍රශ්නය. කලා වැවට අධිපති දෙවියන් කවුද? 1. කඩවර දෙවියන්. 2. මහසෙන් දෙවියන්.
7: ඉස්කෝලේ 6 වසරින් ගෙන ගන්න බල්ල කැටුවෙන් චන්න ජයලත් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් නින්දා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
9: යතර පොකට් මනි.
7: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
10: සියත
9: දෙවයි නපුරා.

0: කොන්ඩට මැට්‍රන මැට්‍රන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

0: හවස 4ට තව තියෙන විනාඩි 10යි. ඊළඟට මොකක්ද අහන්නේ? මේ නටන්න පුළුවන් සින්දුවක් පුළුවන් නම් දෙන්න කියලා තියෙනවා. ඉතින් මේවට නටන්න බැරිද? දැන් මේ ප්ලේ වෙච්ච ඒවට ඔයාට ඕනේ කරටි කැඩෙන්න නටන්න පුළුවන් ඒවද? එහෙමද? ඉන්නකෝ බලන්න එහෙම එකක් හොයාගන්න. ඒක හොයාගන්නකන් වර්ජිනියා මම දැනට ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. කනානේ මේ තිරෝ ඇපරල් එකේ කටිය තහගෙන ඉන්නවලු. ඒයි ඔගොල්ලෝ ෆස්ට් ටයිම්ද මට මෙසේජස් එවන්නේ? නෑනේ නේ, ආ කලිනුත් එවල තියෙනවා. තිරෝ ඇපරල් එකේ නදීමේ සැතුළු කට්ටිය ලහිරු ඉන්නවා, එතන සඳරෝ ඉන්නවා. අන්නේ සඳරෝ අයියා ලිකීගේ ලෙක්කිරිකුත් ඉන්නවද? ලකීරේද? වැරදිලා වැරදිලා, හොඳ වැඩේ. නම් ටයිප් කරනකොට හදිස්සිය හදිස්සිය. ඔක තමයි කියන්නේ හදිස්සියටනේ. කොරස් කටේවත් අත දාගන්න බෑ කියලා. හරි හරි කමන්නෑ, කිනත් යනවානේ මාත් ඉතින්. ඒක හැමම කියෙව්වා මොඩයිනේ. ජයන්ති ඉන්නවා, ශ්‍රියාණි ඉන්නවා, හන්සි, තිලිනි, අමලි කියලා එක්කෙනෙකුත් ඉන්නවා. ඒ අමාලි වෙන්න ඇති නේද? ඇයි මෙච්චර හදිස්සිය මෙසේජස් ටයිප් කරන්නේ? මීට එවන්න ආද හිනත් තනවප්ප හයිසියත ඔස්ට්‍රේලියාව ඉඳන් අහගෙන ඉන්න හර්ෂාන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඔ හර්ෂාන්ද හර්ෂන්ද හර්ෂාන් වෙන්න ඇතිනේ. රකිනෝ බොබ් ඇන් කෞශල්‍ය ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙන. ඕකේ, ඔගන්න මොකද වෙන සිද්ධුව? අපි හින්දි එකක් නම් ඇහුවා මේ පැයට. අපි අහමුද, අපි අහමුද, අපි අහමුද AI සොංග එකක්, AI වලින් හදපු වර්ෂන් එකක්. ඕකේ, කැමතිනේ? මට හිතනවා ඔය කොල්ල සෙට් එක පොඩ්ඩ අලුත් තාලෙට හිතන, අලුත් තාලේ සින්දු අහන්න කැමති අය වෙන්න ඇති කියලා. ඒ නිසා මං හිතුවා ඊළඟට ඔගොල්ලෝ වෙනුවෙන් හොඳ නැගලන සින්දුවක් දෙන්න, වර්ජිනියටත් එක්කම නටන්න පුළුවන් සින්දුවක්. මහනුවර ජයනා, තවත් එකතු කරගන්නවා. මොකද මේ පුටුවක් ඔලුවට දාගෙන කරන්නේ? ඒ සිකුරාදේපු මෙසේජ් එකක් නේද සුදු? දැන් දැක්කේ කලින් මෙසේජ් එකක් කියලා. ඊට පස්සේ බ්‍රයන්, හයි බ්‍රයන්, ඔය සින්දුවක් මං කලින් ප්ලේ කළේනේ මල් කුමරිය. රුචිර තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. බ්‍රයන්ුයි රුචිරයි දෙන්නමත් ආදරෙන් එකතු කරගන්නවා.
1: Yeah, you already know who it is. We taking it higher.
0: මේ සින්දුව අහන්න.
1: We setting the fire.
0: ඔන්න නටන්න ඕනේ කට්ටිය නටන්න. කිසිම සැලවීමක් නැතුව පාඩුව අහගෙන ඉන්න කැමති නම් එක්කවන්න අහගින්න.

ඩ්‍රෙස් කඩාගෙන වැටෙන්නද මන්දනයානේ මෙච්චර වහින්නේ. කවන්නේද මේ සින්දුව කියලා තියෙන විදියට? කොයි දේවල් කොහොම වුණත් අපි ඉතින් ඊගා හිනාවෙලා ඉමු. අවසාන මොහොතේ හිනාවෙලා ඉමු.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
4: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: After A levels, minds explore karana ready da. Enroll BSc Honors Psychology degrees at SLIT. Adamaidum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya sathkare samuhika shaktiya.
8: Otarayi perali karana NLB mega power. Devanta mega super tag gata amatarawa rupiyal koti ekak power super tag saha grand super tag gata super remote ratiya. Dinana lokuma super tag idana ekamalu otarayi NLB mega power obat adama miladi ganna.
9: Parampara gana kape rate honda aluminium thun විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
11: මිලාන් පැෂදායි යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න. මිලාන්
12: පාස්තා පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
13: අම්ම සල්ලි දාන්නද?
12: ඔව් සල්ලි දාන්න.
13: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
12: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
14: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක්. හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
15: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
16: සියත පොකට් මනී. කුණුවටයි 0.4ෙන් මේ කමුවට. සියත FM.
17: හවස 4යි විනාඩි 2යි.
18: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: theater top story
1: බන්ධනාකාර තදබදය අවම කිරීමට පියවර කිහිපයක් බන්ධනාකාරවල අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාකාරකතව සිටින සැකකරුවන්ගේ රස පරීක්ෂණ වාර්තා කඩිනම් කිරීම ඇතුළු පියවර කිහිපයක් පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. ඒ රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සෙවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී. එහිදී අනාවරණය වී ඇත්තේ වරදකරුවන් වූ සිරකරුවන්ට වඩා රක්ෂිත බන්ධනාකාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව බන්ධනාකාර තදබදයට සැලකිය යුතු බලපෑම එල්ල කරන බවයි. මද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන්ට ඇප ලබා ගැනීමට නොහැකිව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාකාරගතව සිටීමට සිදුවන බවද අනාවරණය වුණා. ඇතැම් සැකකරුවන් මාස 18 සිට වසර දෙකක් දක්වා කාලයක් රස පරීක්ෂක වාර්තා නොමැතිව රක්ෂිත බන්ධනාකාරගතව සිටින බවයි නිලධාරීන් සඳහන් කළේ. සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් බන්ධනාගාරගත කිරීම වෙනුවට වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධනයටද අවධානය යොමුව තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. ඒකාණ්ඩයේ දේශීය ක්‍රීඩා සමාජ 14ක් ඉදිරි වසර දෙක තුළ 10ක් දක්වා අඩු කිරීමට ක්‍රිකට් පරිවර්තන කමිටුව තීරණය කර තිබෙනවා. කමිටුව තීරණය කර ඇත්තේ දැනට ක්‍රියාත්මක බී කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 12 තව දුරටත් පවත්වාගෙන යාමටයි. ඒ කාණ්ඩයේ දේශීය ක්‍රීඩා සමාජ අඩු කිරීම තුළින් රටේ සිටින දක්ෂතම ක්‍රීඩකින් ඉහළ මට්ටමේ දේශීය තරඟවලට එක් කිරීමට හැකිවනු ඇති. එමගින් වඩාත් තරඟකාරී ක්‍රිකට් වටපිටාවක් නිර්මාණය කිරීමට අපේක්ෂිතයි.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් නාදරෙන් හදවත් සනසලා
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: හම්මෝ අනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
5: ඒමකෝ අනේ.
4: ඒමකෝ තමයි ගැස්සෙන ගැස්සිල්ල.
5: වයිෆ්ගේ ගැස්සිලි පැද්දිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
4: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
5: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.

Ciao, Malinda. Come stai? Sorry, Sudhu, මං වගේ මැසේජ් එක දැක්ක පහ වෙලා. මලින්ද මැසේජ් එකේ අන්තිමට කියලා තියෙනවා, ඇයි සුදු ඔයා මට මෙහෙම කරන්නේ? අඩුම ධර්මේ හායි කියලාවත් කියන්නකෝ. ඔයා ආස නැද්ද? ඔයාව උමතුවෙන් වගේ මං අහනවට. අනේ සුදු, දැනේ දැක්ක මැසේජ් එක මං ආසයි. මං ආසයි උමතුවෙන් වගේ මාව අහනවට. ආදරේ ඉතින් ඊළඟට සෙතිනු දිසිනු අම්බෝ දිවලුකනෝ මේ නම් කියන්නේ ගියාම ආයෙ try එකක් දෙන්න බලන්න. සෙතිනු දිසිනු සහස් ආයෙ නම ෂේප් සෙව්වන්දි අගුරුවැල්ල සියඹලාවල සිට. හරිනේ, මයික නමක්වත් වැරද්දුවේ නෑනේ. මේ සින්දු ඔගලොන්ටත් එක්ක

0: සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
2: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
3: එහෙම පොයින්ට් පොඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා
4: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටට සුබ නෑ, යාළට සුබ නෑ. මිනිස්සුන දීපු මේ සහනටි කීතු කරන්නේ.
5: එයාට මයිකේ දුනම ගියා කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එමන.
3: අර මන්ත්‍රී වාර ගෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
4: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං
3: අහන්නේ. මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
0: සෑම දිනකම උදෑසන 6යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
11: Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 7777.
12: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0117 888 666.
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
14: වාසිනාම වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
13: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
15: ඔබ A-level අවසන් කළ සිසුවෙක් ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112 732 1000. NIBM The City University, the place to be.
16: ඔයත් පහලට වා.

0: ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: අති විශ්වසනීය ගමනකට චෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට

0: සුරක්ෂිත කරණය. ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
2: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
3: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
4: කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
3: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
5: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
3: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
5: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න.
3: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook by Fitch. මුල්‍ය සහගතකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා කමිටු සමාජිකකී.

මදු කොහමද ගාල්ල පැත්තට ඕ ගාල වැස්ස වහිනවද නැත්තම් දැන් ටිකක් ෂේප්ද අපි ගාල්ලේ ආපු දවසෙත් ඔන්න වැස්ස පටන් අරන් තිබ්බේ හැබැයි දැන් ටිකක් වැඩි ඇති කියලා මට හිතනවා මෙන්න පරක් වෙලා ඇවිල්ලා සමන්ත පඩි කපනවා 4:25ට ඇවිල්ලා තියෙන ප්‍රෝග්‍රෑම් එකෙන් පැය දෙකමාරකුත් ඉවර වෙලා මොකද පරක්කු ආ හොඳටම තෙමුණලු එහෙනම් කමන්නේ පරක්කුණාට සමාව දෙනවා හෙටවත් බලන්න දැන් චුට්ටක් කලින් එන්න හරිද ඊගල් අපරල් එකේ කටි ඔක්කොම අහගෙන ඉන්නවා ආදරෙන් එකතු කරගන්නවා

0: හවස හතරයි විනාඩි 29යි වෙලාව. ඒ මම කොතරන්නේ? ඒ මම රහසින් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. හරි හරි, මගේ පුරුදු විදිහට මම කතා කරන්නම්. මේ සින්දුත් එක්ක, මේ වැස්සත් එක්ක මට හිතුන පොඩ්ඩක් එම ලෝට ඕනගේ කතා කරන්න වෙන එක සෙට් නෑනේ. රයිට්, මං ඉන්නවා මෙන් ඔයාගේ මෙන් කියලා කියන්නේ මෙන්ඩිස්. හයි මෙන්ඩිස්, කොමද කොමද? ඉතාලියේ වැස්ස නෑ කියලයි මට කවුද මලින්දද කොහෙද කියලා තියෙන්නේ නේද? ආනේ, ඒ කතා කරන විදිය සෙට්. එහෙම දෙකටම කියන්න කියලා වර්ජිනියා කියලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම මෙහෙම කියන්න මට ඒක සෙට් නෑ යනේ. අපේ විශ්මිට නම් ඕකේ නේද? ආතුර රේඛාවට සෙට්. සුදු අපිව කිව්වද?
1: अब है जुदाई का मौसम,
0: क्यों नैनी
1: दो पल का मेहमान
0: इलंगड़ी क्या ना

පැත්තක තරහා වෙලා මාසයක් දෙකක් මට මැසේජස් නොදා එවනට හොර ගෙඩියෙක් වගේ අහගෙන හිටපු එක්කෙනෙක් ඉන්නවා. ඔ ඔයාගේ බර්ඩ්ඩේ එතනවනේ ළඟ ළඟම. ළඟ ළඟම කිව්වට මාස දෙකක් විතර තියෙනවා. දැක්කනේ මට මතකයි. මෙයා ඉන්නේ ඉතාලියේ. නම ලහිරු. තරහ ගිහාම පුපුරනවා ලහිරු. මාත් එක්ක රණ්ඩු වෙනවට වඩා සද්ද නැතුව අහගෙන ඉන්න එක හොඳයිලු. කොච්චර හොඳද. දුම්බර ආයේෂා චෝඩි මැණිකේ ඔයාවත් එකතු කරගන්නවා.

0: නොයිව සිල්ලට තිත තියන්න සීමා අභිභවන ශක්තිවන්තයා පැමිණියා. නවතම ටොයෝටා හයිලක්ස් 2026 ධාවනිය කර බලන්න. දැන් රුපියල් මිලියන 23.5 සිට ඉහළට. වැඩි විස්තර 0112 939.3.
1: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 ප්‍රයිම් ගරූප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.

0: සියල්ම බට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට.
1: අප සෞසස් පෙලින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනා කරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
2: ආවා ආවා! තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
3: මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
6: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් හදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combat.lk වෙත පිවිසෙන්න.
7: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
8: Advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: Advance ticket ටික pay.
10: මිනිමයා කසාද බැඳලා තියෙන මාව නෙමෙයි බිත්ති.
11: බිත්ති?
10: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
12: ස්වාමීනි, වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මේ ආවේ පහ වෙලා නෙමෙයි.
4: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ Dulux Aquatic Dam Protect වෙත පවරන ලෙස. අනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
13: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
14: මෙන්න ප්‍රශ්නය. කලාවැවට අධිපති දෙවියන් කවුද? 1. කඩවර දෙවියන්. 2. මහසෙන් දෙවියන්.
15: ඉස්කෝලේ 6 වසරින් ඉගෙන ගන්න බල්ල කැටුවෙන් චන්න ජයලත් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ලින්දා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
16: යත පොකට් මනි.
15: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
17: සියත දෙවයින පුරා.

කළු වලාවල පවා රිදී ඉරිතියේ. ඒක මතක තියාගන්න හරිද? එනිසා අඳුරු කාල වගේම ජීවිතේ එළිය වෙන කාලත් එනවා. ඉස්සරහට එනවා. එනිසා හිතේ හයිය තමයි වැදගත් දෙයනේ කියලා. ජීවිතේ කියන එක නේද අත්මහැර අල්ලගෙන ඉන්න ඕනේ. සුදු කොච්චි අද අපේ බොස් ප්‍රියන්තගේ උපන්දිනේ. දැනුයිද කියන්නේ? කලිනුත් කියලා නේද? නෑ නේද? හරි දැන් විශ්කරමු. මොඳ වෙලාවට අර දැන් හරි මදක්ුණේ ඕක කියන්න. නැත්තම් ඉතින් පයෙන් පස්ස කිව්වන ඉතින් මොකද මට අද විශ් කරන්න වෙන්නේ නෑනේ. මේ කියලා තියෙන්නේ කොහොම හරි විශ් කරන්න තා පොඩ්ඩෙන් අමතක වෙනවා කියලා කොල්ලත් කියලා. වාසනාවන්ත සුබ සතියක් වේවා කියලා තමයි පටන් අරන් තියෙන්නේ. ප්ලේ කරන හැම සින්දුවක්ම මරේ මරු කියලත් තියෙනවා. තැන්කියු සුදු. පිළියඳන ඔබෙල් එකේ තිලක් තෙන්න කෝන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. බොස් ප්‍රියන්තගේ තමයි අද බර්ත්ඩේ. ඉතින් අපි ගොඩාක් ආදරෙන් විශ් කරමු නේද? බිස්නස් ඔක්කොම සාර්ථක වෙන, සල්ලි වැඩි වැඩියෙන් හම්බ කරන්න පුළුවන් වෙන, මේ තිලක්ලා වගේ හොඳ ස්ටාෆ් එකක් තියාගන්න පුළුවන් වෙන, ඒ වගේම ජීවිතයේ සතුට සැනසීම හැමදේම අඩුවක් නැතුව ලැබෙන, සල්ලිත් තව තව වැඩියෙන් ලැබෙන, නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි සුපිරිම බර්ත්ඩේ එකක් වේවා. තිලක්ගේ බොස් කියන්නේ මිස්ටර් ප්‍රියන්ත, ජනම්දින් මුබාරක්. ඔන්න ස්ටාෆ් එක ඔක්කොම විශ් කරනවා. තිලක්ගේ පොඩ්ඩක් සැලරි වැඩි කරන්න. එයා තමයි මට මෙසේජ් එක දැම්මේ. හයි ශ්‍රී ලංකන් දීපිකා, සුදු කොච්චි. කවුද බොලේ මේ මෙසේජ් එක දාලා තියෙන්නේ? බොරුවක් කියාගෙන ඇවිල්ලා. මොකද අවධානය ගන්න මගේ සුපුන්. ඔයා නේද? ඔයා ඉතින් මෙහෙම නොකිව්වත් මගේ අවධානය ඔයාට ලැබෙනවා. හක්මන සුපුන්, මේ සින්දු ඔයාටත් එක්ක සුද්දා

0: Pirenne Sieta. Sieta Patre with Hasa.
1: පාස්කුදා ප්‍රහාරය සලේ කතාව සජිත් එක්ක මන්ත්‍රි 10කගෙන් ප්‍රකාශ ගන්න CID අවසර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම ප්‍රකාශ ලබාගත හැක්කේ ඔවුන්ගේ කැමැත්ත හා පූර්ණ සහයෝගය මත පමණක් බවද ආරංචි මාර්ග සඳහන් කළා කියලා තියෙනවා. ඉස්ලාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මේ වන විට දින 100කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි. ඒ අතින් බැලුවහම කොළඹ ජාතික රෝහල හරිම දුර්වලයි නේද? ඒ කියන්නේ එකම මිනිස්සයා දවස් 100 ඇඩ්මිට් කරලා තියලත් ඒ මනුස්සයාගේ ටිකට් කපා ගන්න පුළුවන් ගන්නට එයාගේ සෞඛ්‍ය ඉම්ප්‍රූව් කරගන්න බෑ කියන්නේ මං හිතන්නේ ඒ ජාතික රෝහලට සෞඛ්‍ය බෑ.
0: සියත පත්‍රේ විදහසා උදේ 7:50ට
2: තුන දේවල් ගැන හිතද්දි ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
3: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වල.

0: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
1: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
2: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක්. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
1: Pagil's Food City Satyanti Adu Mamila Perelia Gas Labo Kilogram Ekak Velandapola Mila Rupiyal 260 ai Ape Mila Rupiyal 200 ai Salaya Kilogram Ekak Velandapola Mila Rupiyal 650 ai Ape Mila Rupiyal 570 ai Memma Mila Ganan Pera Denum Dimakin Torawa Wenas Wiya Kiya Memma Dimana Walanguwanne 2026 September 19 Sita 21 Dakwa Tugawa Sanwana Duru Pamanai Kondisi Sahithai
3: Parampara Gananawak Api Upawa Balaganbowa Eha Meha Nupenna Pittiyak Athule Thibunu Ape Namaya Usas Tattwaya Upa Ubi Jeevithaya Taram Vishwasaka දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳවලේ
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
6: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
7: 98.4 පනතුරට
8: අන්තිම සිංදුව පෙසරෝවල රොමේෂ් ඒ ආගේ පොඩ්ඩගේ බර්ත්ඩේ කළු දිනෝ පුතා හලෝ සුදු මහත්තයා සුබ උපන්දිනයක් වේවා ඔයාට තාතිමුණා දෙව්වේ මට හිතෙනවා තාතිමුණා හරි ඔයාට තැග්ගක් එවන්න ඇති කියලා නැත්තම් තාම මග වෙන්නත් පුළුවන් කොමාරි තාත්තිය ඔයාට ගොඩාක් ආදරේ ඔයාටයි අම්මිටයි ඊට පස්සේ තව ඉන්නවනේ අක්කෙක් හරි අයියෙක් හරි මල්ලියෙක් හරි නංගියෙක් හරි මට මතකයි මට ෆොටෝ එකක් කියලා තිබ්බා දවසක් කොහමහරි ඕගොල්ලෝ වෙනුවෙන් තමයි ඉතින් තාත්ති රට ගිහිල්ලා මහන්සි වෙලා සල්ලි හම්බ කරන්නේ හරිද ඉතින් වා හොඳට ඉගෙන ගන්න ඕනේ චොඩි පුතා ලොකුනාම තාත්තිව ආදරෙන් බලා ගන්න ඕනේ හරි ඊළඟට අයියෝ එයා දැන් යනවා නේද කියලා අහලා තියෙනවා සිතුම් දේශාන් ඕනේ සුදු ඒ වගේම ප්ලීස් ප්ලීස් ප්ලීස් අනේ අක්කි යන්නේ පෝ කියලාත් මැසේජස් ඇවිල්ලා අවදානි තමයි අපිට ඕනේ සුපුන් තමයි ඒක කියලා තියෙන්නේ චානු ඇයි අපේ මැසේජස් කියවන්නේ නැත්තේ කියලා අහලා තියෙනවා සෝඩි චානු මන් දැන් දැක්කේ

0: සහේලි කමේ ශොදනවත් එකතු කරගන්නවා.
1: මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා?
0: හෙට හෙන්නම්. හෙන්නම්. හෙට හෙන්නම්. බයි. මංගගේ සුදු කොච්චිය. ගොඩා කාදරේ.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 1යි.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: क्या था टॉप स्टोरी।
1: ප්‍රාදේශීය ලේකම් කොට්ටහස 13කට නායාමයේ රතු නිවේදන. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක 10ක් සඳහා නායාම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක 10යි. ඒ අතරින් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ සහ කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ සඳහා නායාම රතු නිවේදන නිකුත් කරනු ලැබුවා. මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝර්ලිය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, දැරණියගල, මාවනැල්ල, යතියන්තොට සහ දෙහිඔවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටහස සඳහා නිකුත් කර ඇත්තේ ඉවත් වීමේ රතු නිවේදනයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අබගමුව, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර සහ නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටහසය සඳහාද නායාම රතු නිවේදන නිකුත් කරනු ලැබුවා. දැන් තවත් දේශීය පොතක්. 2026 උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් සහ විෂයන් සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. අදාළ විෂයන් සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට නියමිතයි. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල්වල විදුහල්පතිවරුන් වෙතද, පුද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සිය අයදුම්පතෙහි සඳහන් ලිපිණයටද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට පෙර ලැබෙනසේ තැපැල් මගින් යොමු කරනු ඇති. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීම මගින්ද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 7කට පෙර සිට ප්‍රවේශ පත්‍ර බාගත කර හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: මොකද්ද වාහනේ අවුල?
5: මේ කාර් එකේ ඇක්සලරේටරේ දුන්නට ස්පීඩ් වෙන්නේ නැහනේ. RPM එක නම් වැඩි වෙනවා.
4: ගිය මාරු කරද්දි පොඩි ගැස් දෙල්ලක් එනවද?
5: සමේ පොඩි කඳක් එමෙනවද?
6: ඔවුනි මල්ලි. දැන් ටික දවසක ඉඳා.
4: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
7: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් නඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
8: XCD ක්ලච් අතරමන්න වෙන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
9: 98.2 98.3

0: ัง
1: Howdy, howdy.
2: මොකද?
1: Howdy, howdy, howdy.
2: මොකද ගැම්මට කතා කරන්නක මගල.
1: Howdy, howdy.
2: ඔය තියෙන්නේ නියම.
1: අර කරදරයක් කුඩා දෙන්නේ. ඉතින්.
2: ඉතින් කොහොමද වීකෙන්ඩ් එක සතුටින් ගෙවුණාද?
1: වීකෙන්ඩ් එක සතුටින් ගෙවුණායි මොකද?
2: හොඳයි ඉතින්. සතුටින් තමයි ගෙවෙන්න ඕනේ.
1: ඔව් සතුටින් තමයි ගෙවුණායි මොකද?
2: මොකද මේ හැමදෙස්ස?
1: ඒ මොකද? ඒ මොකද? මොකද
2: මේ? ඔය කාදරෙන් ඉන්නකො මගල.
1: ඒ මොකටද පොඩ පොඩ ආදරෙන් ඉන්නේ? ඒ මොකටද? ඇයි මොකද හැක ගන්න මොකද
2: මොකද්ද මේ පැගිලා තියෙන්නේ
1: මොකද්ද පැගිලා
2: තියෙන්නේ කොහෙන් මොකද්ද මේ පැගිලා තියෙන්නේ
1: මයික් එකේ වයර් එක පැගිලා වගේ
2: ඒක මිස
1: සමහර ඉන්නව නේද එහෙම කියන්නේ ඒක සාමිට ගන්නම බෑ
2: බෑ බෑ බෑ කොච්චරද සද්දෙන් කතා කරන්නේ
1: සාමිට ගන්නම බෑ මොනවා කතා කළා කොහොම කතා කළා ඕ ඉතින්
2: මොකද
1: ඕ ඕ ඇයි මොකද
2: ඒක තමයි ඉතින් අවුලනේ
1: ඇයිද මොකද ඔය ප්‍රශ්නේ
2: මේ
1: අන්තර්ජාතික සාමයේ දිනය
2: අද සාමයේ දිනය
1: ඔව් සාමයේ දිනය අද
2: හොඳ දවසක් අද
1: ඔව් සැප්තැම්බර් 21 සාමයේ දින
2: එහෙනම් මකලෝ අද අපි දෙන්න
1: හොඳ වලියක් දාගම
2: දෙවයි දාගන්න අපි ඒක සංකේතවත් කරන්න බෑ
1: ඒක තමයි මේවයි සාමයේ දිනේ මතක හිටින්න දාගන්න ඕනේ වලිය සාමයේ දිනේ කියලා වලියක් දාගෙන ගහගෙන
2: අපි හරි ආදරෙන් කතා කරමු අද ඔයා මට එක එකව කියන්නේ මම ඔයාට එක එකව කියන්නේ නැහැ එහම අර ලස්සනට අර ගලාගෙන යන ප්‍රෝග්‍රෑම් එකක්
1: අද කොහෙ ගිහිල්ලා රතර වෙලා තියෙන්නේ බලන් බලන් කවුද ඉන්නේ බලන්න
2: අද අපිත් එක්ක ඉන්නවා මාළවේ පුංචි කාර්නිවස ඒ වගේම ඉතින් අපි කතා කරන්න ඕනේ DFCC බැංක එකකින් මේ දවස්වල හෝම් ලෝන් එකක් දෙනවා ඒ ගැන විස්තර අපි කතා කරන්න ඕනේ ඊට පස්සේ ඩග්ලස් & සන්ස් ප්‍රයිවට් ලිමිටඩ් ගැන කතා කරන්න ඕනේ වාහන අමතර කොටස් කිහිපයක් තියෙනවා ඔබත් එක්ක කතා කරන්න
1: ඒ ඔක්කොම ගැන කතා කරන ගමන් අද හෙන වලියක් දාගන්නත් තියෙනවා අද ආමයේ දිනය ඉන්න හය මාර වෙනකම්
2: හඳ හඳලාඩා
1: හන්දෑ ජාමේ

0: ජාතික සුරක්ෂිත කරණය ගැලනි ෆයිශීල් පර්පල් ෆය දැන් වෙළඳ පොලේ.
1: තැන හොඳ නං ඉන්නෙත් හොඳ අය.
0: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකී. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117 886 666.
2: Aluminium mane
3: dansale fried rice ekai hotel e fried rice ekai quality wenas ne. Aluminium ut e wage tamai.
0: Aluminium ona taram Alumex nam istara A level avasan classes ekda NIBM the city university samagin obbe global life ekak godana ga ganna. UK Australia Malaysia ho Russia vishwavidyalayekin lowa peligat upadiyak hemi karaganna. Adama amathanna 01117 632000 NIBM the city university the place to be.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115 715 555 අමතන.
7: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනට තහනේ දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතිය කුවන්.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
9: සිත් බැඳගනි කල් පවති. අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
10: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 01114 700 550 අමතක.
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: අවන්ස් ටිකෙන් ටික පේ.
5: ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115 715 555 අමතන.
14: අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම්පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
15: CD Board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි. 7up ඉතිරි රුපියල් 140යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි. කාගිල්ස් ෆුඩ් සිටි.
16: රස දෝතින් රස හංගුමන් පුබුදලා
17: මෙඩෝලි.

0: Medoli. සෑම මොහොතක්ම රසවත් කරයි. මෙඩෝලි දවස පුරාම.
1: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
2: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
1: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික Kiki.

0: 라당.
1: అంతర్జాతిక సామయ దినయ వాడు తేరు పొగడదు. అంతర్జాతిక సామయ దినయ కీలక ලෝකෙ තියෙන කියලා
2: සාමයක් නැති හින්දා
1: අන්න හරි ගා ගන්න වැඩි හින්දා තමයි
2: සාමයේ දිනේ කියලා එකක් දාලා තියෙන්නේ.
1: මේ කියලා එකක් නම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.
2: කියන්නේ ගා ගන්න නැති දවසක් නැහනේ. හැම දවසකම මොකක් හරි එකක් තියෙනවනේ ලෝකෙම ගත්තොත්.
1: ලෝකෙම නෙවෙයි ඉතින් තම තමන්ගේ රටවල් ගත්තත් හැම අවුරුදු 10ක් ඇතුළෙම මොකක් හරි කන්ෆ්ලික්ට් එකක් තියෙනවා. ලෝකෙ නම් ඉතින් ලෝකේ කොයි හරි තැනක කවුරු හරි රටවල් දෙකක් කණ්ඩායම් දෙකක් ගහ නොගන්න දවසක් මං හිතන්නේ එහෙම තියනවා නම් හරි වාසනාවන්ත දවසක්. ලේසියෙන් හොයාගන්න බෑ. දැන් අද අන්තර්ජාතික සාමයේ දිනය වෙච්චි අදත් කොයි හරි අනිවාර්යෙන් කවුරු කවුරු හරි ගහ මරා ගන්නවා. ඒක තමයි මේ බබා පුදුමාකාර සත්තු ජාතියක්.
2: කියන්නේ මිනිස්සුන්ගේ හැටිද කොහොම කළා රණ්ඩු කරන්න වලියට බරයි.
1: ගහ ගන්න නැතුව බෑ මේ මේ මේ පෙන්න හැටි. අරවින්ද අරවින්ද මොකද මේ කොහෙවත් ඉන්නේ උනේ ඔය දේ
2: මේ මං කේන්ති ගන්නෑ මං අඬනවා දැන්
1: අපෝ මිනිසාරීම තේරුමක් නැති දේවල් වලට
2: රණ්ඩු වෙනවා
1: රණ්ඩු වෙනවා
2: ඔයා වගේ
1: ඔව් තේරුමක් නැති දේවල් වලට අඬනවා ඔයා වගේ ඉතින් තේරුමක් නැති යුද්ධ 1925 බල්ලෙක් හින්දා ගහගත්ත කිව්වොත් ඔයා විශ්වාස කරද? ග්‍රීසියයි බල්ගේරියාව.
2: රටවල් දෙකක් බල්ලෙක් හින්දා.
1: බල්ලෙක් හින්දා ඉතින් මිනිසු දෙන්නෙක් ගහගත්ත නම් කමන්නෑ කියන්නකො අල්ලපු ගෙදරයි මහා පැත්තේ ගෙදරයි. මේ රටවල් දෙකක්. හරි.
2: මොකද්ද රටවල් දෙක?
1: ග්‍රීසියයි බල්ගේරියාව.
2: හරි.
1: දැන් ග්‍රීසියේ සෝල්ජර් කෙනෙක් එයාගේ බල්ලව එලෝගෙ කරේ බල්ලා දුවනවා බල්ලව අල්ල ගන්න දුවනවා ග්‍රීසියේ සෝල්ජර්. දුවගෙන දුවගෙන ගිහිල්ලා බල්ලා බෝඩ එක ක්‍රොස් කරනවා.
2: හරි.
1: ඊට පස්සේ බල්ලගේ අයිතිකාරයා දුවගෙන දුවගෙන ගිහිල්ලා බෝඩ් එක ක්‍රොස් කරනවා. බෝඩ් එක ක්‍රොස් කරා විතරයි බල්ගේරියාවෙන් බලනවා අන්න අන්න අන්න ග්‍රීක සෝල්ජර් කෙනෙක් බෝඩර් එක ක්‍රොස් කරගෙන මේ පැත්තට දුවගෙන ආවා ඩිසුම් ඩිසුම් ඩිසුම්. මෙයා කාට වෙඩි තියනවා. ඊට පස්සේ අන්න අර බල්ගේරියාවෙන් අපේ සෝල්ජර් කෙනෙකුට වෙඩි තිබ්බා කියලා ග්‍රීසිය ගිහිල්ලා බල්ගේරියාව ආක්‍රමණය
2: කරනවා.
1: මෙහෙමයි දැන් නිකන් හරියටම බල්ලටම ලඟු කරන්න බෑ. ඉතින් දැන් ඒ බල්ලගේ පස්සෙන් සෝල්ජ දුවපු හින්දා ඒ සිද්ධිය හින්දම ඒ යුද්ධය ඇති වුණා නෙවෙයි. ඒක ඇති වෙන්න තමයි
2: තිබිලා
1: තිබුණේ. ඉතින් අර අඬන්න හිටපු එකාගේ ඇහැට බල්ලගේ ගැන්නා
2: වගේ
1: ඔන්න ඔන්න ලෝකේ යුද්ධ ඇති වෙන්න හේතු. ඈතට ගිහිල්ලා කල්පනා කරලා බැලුවම අනේ මේ වටත් ගහ ගන්නවා නේ බම් මිනිස්සු කියලා හිතනවා. ඉතින් මොකද කරන්නේ?
2: මොකද කරන්නේ?

0: රසවත් කරයි.
1: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල්ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
2: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දෙකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
4: අප උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකීමක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
5: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
6: වාසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
7: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත්
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාවි මුල්‍ය සමාගම ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා කමිටු සමාජ.

0: Tilakavardhan Textiles.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් වියට් එක කොලඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්. මේ ක්‍රේසි ඩීල් එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න.
3: කොලඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
4: ශ්‍රදායි ඩියුරක් පිටවල ගුණේ පිරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට කරගෙන ඔබේ දරුවන් ස්ටාර් කෙනෙක්

0: ட்ரான்ஸ் டிக்கெட் டிக்கப்பே
1: 40 வசரக டேவிட் பீரிஸ் விஸ்வாசிய சமகின் என பஜாஜ் செட்டக் எலக்ட்ரிக் ஸ்கூட்டர் தன் ரட்டபுரா விஹிதுனு டிபிஎம்சி பிரதர்ஷனாகார சஹ டீல ஜாலே
2: மட பித்தி ரக்ஷணையாக ගන්න බැරිද
3: பித்தி නිවාස රක්ෂණයක්ද සර්?
2: නිවාස කිව්වහම බිත්ති වහල්වල් ඔක්කොමනි. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සෞතු වෙනවා.
3: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
4: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක්
5: නැහැ. කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
6: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: චිත්‍රදින දක්ෂ වයස අවුරුදු 4-16 අතර අපේ රටේ වගේම දැනට පිටරට ඉන්න පුංචි වීරයන්ට විශේෂ පණිවිඩයක්. රුපියල් 148ට වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය ජාතික හා පළාත් මට්ටමින් 1-2-3 විතරක් නෙවෙයි, විශිෂ්ට කුසලතා සම්මානත් ඔබට හිමි වෙනවා. කමර්ෂල් බැංකුවේ ඉසුරු හෝ අරුණලු ලබාගෙනුමක් තියෙනවා නම් තෑගි මුදල් තවත් වැඩි වෙනවා. වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන්. ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න.
9: අනුවටයි දශම දෙකෙන්, අනුවටයි දශම හතරෙන්.

0: සමහර වෙලාවට සැන්ඩින් වාහනයක යනගමන් කතා කර කර යනකොට වතන
1: ගැස්සෙනවා. ඔය නිකම කැඩිච්ච කෝච්චියක යනවා
0: වගේ. වාහනේ ඇත්තටම ෂොක් අබ්සෝබර්ස් සවුත් වෙලා නම් තියෙන්නේ, සස්පෙන්ෂන් හරියට වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ වාහනයක යන ගමන් කතා කරනකොට
1: වලවල් වල වැටෙන්න ඕනේ නිකන් වාරේ යනකොට.
0: මෙහෙමයි ඉතින් පාරේ පොඩි පොඩි ඉතින් රැලිති සහිතයිනේ, විශේෂයෙන් ලංකාව වගේ රටවල්. අපේ රටේ මෙහෙ ගොඩාක් පාරවල් එහෙම ඊවන් නැහනේ. පොඩි නිකන් පාර උඩින් ක්‍රේප් කොලයක් එලලා වාගේ පොඩි රැලිති සහිතව තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ වගේ පාරවල් වල යනකොට විශේෂයෙන් ඔයාගේ ෂොක් අබ්සෝබර්ස් තියෙන්න ඕනේ හරියට. ඔයාගේ වාහනයට දාගන්න KYB ෂොක් අබ්සෝබර්.
1: KYB
0: ෂොක් අබ්සෝබර්ස්. ඒ තමයි දැන් කට අරලා බයනතෝ කිව්ව හැකි ලෝකේ හොඳම ෂොක් අබ්සෝබර්ස් KYB. KYB නේද? KYB ෂොක් අබ්සෝබර්ස් කියලා බයනතෝ කියන්න පුළුවන්. ජපන් තාක්ෂණයෙන් හදන්නේ. ජපන් තාක්ෂණයෙන් හදලා ලංකාවට ගෙන්වා බෙදා හරින්නේ ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ්. ඉතින් වාහනේ ස්මූත් විදිහට මනුව කරන් යන එන ගමන බිමන ගැස්සෙන්නේ පැද්දෙන්නේ නැතුව පරිස්සමට සනීපට ගිහිල්ලා එන්න KYB ෂොක් අබ්සෝබර්ස් ඔබේ වාහනයට දාගන්න.
1: දැන් ඉතින් ඔය එක එකේව දාගන්න තිදි මකල හොඳ වාහනයක් තියෙන්න ඕනේ නේද? ඒ වාහනේ ගන්න යන්න ඕනේ මාළපේ පුංචි කාර් නිවසට. දැන් ගොඩාක් අය මගලු කරන දෙයක් තමයි වාහනයක් ගන්න යනකොට ඒගොල්ලෝ වාහනේ මතුපිට තමයි බලන්නේ. පාට කොහොමද, වාහනේ ලස්සනද, වාහනේ හැඩේ කොහොමද, ලයිට් පත්තු වෙනවද, සයිලන්සරෙන් දුම් වෙනවද, ඔය වගේ දේවල් ටික තමයි හරියටම බලන්නේ. හැබැයි ඔයා දන්නවද ඊට වඩා බලන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන් වාහනේ ඇක්සිඩන්ට් වෙලා තියෙනවද කියලා දැනගන්න ඕනේ. හදලා තියෙනවද, වෙනස් කරලා තියෙනවද, චැසිය පාස්සලා තියෙනවද, ඔය වගේ එක එක දේවල් බලන්න ඕනේ. හැබැයි ඔයා මේ වගේ ඇක්සිඩන්ට් වෙච්ච වාහනයක් ගත්තොත් ඔයාගේ ජීවිතෙම ඉවර වෙන්න පුළුවන්. මොකද හැමදාම ඔයා ගරාජ් එකේ ඉන්න පුළුවන්. ඉතින් මාළපේ පුංචි කාර් නිවසට ඔයා ගියොත් ඔය වගේ ප්‍රශ්න නැති වාහනයක් තමයි ඔයාට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මාළපේ පුංචි කාර් නිවස වාහන 400ක් විතර තියෙනවා. හොඳ වාහන තමයි මාළපේ පුංචි කාර් නිවසේ තියෙන්නේ. යන්න මාළපේ පුංචි කාර් නිවසට, ඔයාට හොඳ වාහන ගන්න පුළුවන්. මෙන්න ඒගලංගේ ඇඩ්‍රස් එක, පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර මාළපේ.
2: London.

0: ആട്ടം.
1: ചാളി തക്കാള അപ്പിവ് എക്കകര 1859
2: මෝ ගොඩක් වෙලා යයිනේ.
1: 1859 ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය
2: හරි
1: පැටලෙන යුද්ධක ඒ යුද්ධේ නම ඇති මිනිස්සු යුද්ධ කරන්නේ මොනවටද කියලා තේරුම් ගන්න. ඒ යුද්ධේ නම ද පිග්වෝ.
2: පිග්වෝ
1: ඌරු හටන. ඌරු හටන කියලා ඒකට කියන්නේ
2: ඌරු නිසා.
1: ඌරෙක් නිසා. ඌරෝ නිසා නම් තව කමන්නේ.
2: ඌරෙක් නිසා.
1: ඌරෙක් නිසා තමයි මේ සිද්ධිය වෙන්නේ. හැබැයි ඌර ඇවිල්ලා ආසන්නතම සිදුවීම. ඒ කාලේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව අතර තිබුණ පොඩි ප්‍රශ්නයක්, සැන් ජුවාන් අයිලන්ඩ් එක කාටද අයිති කියලා හරියටම බෙදා හදා ගන්න.
2: ඇමරිකාවටද බ්‍රිතාන්‍යටද?
1: ඔව්, බ්‍රිතාන්‍යටද ඇමරිකාවටද අයිති කියලා. ඒ දෙගොල්ලන් කවුද මේකයි රූලින් පාටි කියලා ඒගොල්ලන්ගේ පොඩි එකක් තිබුණා සැන් ජුවාන් අයිලන්ඩ් එක සම්බන්ධයෙන්. දෙගොල්ලම ඒකට අයිතිවාසිකම් කිය කිය ඉන්න අතරේ ඒ දූපතේ ඇමරිකාවෙන් ආපු කට්ටියත් හිටියා, බ්‍රිතාන්‍යෙන් ආපු කට්ටියත් හිටියා. බ්‍රිටිෂ් එක්කෙනෙක්ගේ ඌරෙක්.
2: හරි.
1: හරි. ඇමරිකන් හාදේගේ ගාඩන් එකට නිතර යන්නෙන්ට පටන් ගන්න
2: තියෙනවා.
1: මේ ලයිමන් කුට්ලර් කියන ඇමරිකානු වගේ වත්තට එනවා කොච්චරවත් ඌරෙක්.
2: හරි.
1: ඊට පස්සේ ඒ ඌරා එනවා, මෙයා ඌරා වෙලවනවා. ඉතින් ගාඩන් එක විනාශ කරනවා, පැල ටික කනවා රෙමේ කියලා. ඌරා ආපහු එනවා. ආපහු කුට්ලර් එලෝනවා, ආපහු ඌරා
2: එනවා.
1: මේක කරලා කරලා බැරි තැන දවසක් කුට්ලර් මොකද කළේ? ඩෝංගල ඌරට වෙඩි තිබ්බා. හරි. දැන් ඔන්න දැන් බ්‍රිතාන්‍යයේ හඩ්සන් බේ කම්පැනි එකේ තමයි මේ ඒකේ ප්‍රොපර්ටියක් තමයි මේ ඌරා. ඒකට තමයි මේ ඌරව අයිති. ඊට පස්සේ බ්‍රිතාන්‍යෙන් ටග්ගාල තර්ජනාත්මක නිවේදනයක් නිකුත් කරනවා. ඒගොල්ලෝ ටග්ගාල ඇරස්ට් කරලා ඇමරිකන් සෙටලර්ස්ලා, ඒ කියන්නේ ඇමරිකාවෙන් ඇවිල්ලා දූපතේ පදිංචිලා හිටපු අයව ඒකෙන් ඉවත් කරන්න කටයුතු කරනවා. මේ කාරණේ වෙච්ච ගමන් ඇමරිකාවෙන් කෙලින්ම ඇමරිකන් හමුදාවෙන් ආරක්ෂාව ඉල්ලනවා. ඇමරිකාවෙන් ට්‍රූප් එකක් එනවා. බ්‍රිතාන්‍යෙන් ටග්ගාලා යුද නෞකා වගේක් එතෙන්ට එවනවා.
2: හරි.
1: දැන් මේ යුද්ධෙට මෙහෙම දැන් ඈ.
2: ඔන්න මෙන්න.
1: මෙහෙම වෙඩි තියාගන්න තුවක්කු මානගෙන ඉන්න ගමන් හරි ඒගොල්ලන්ට හිතිලා තියෙන මේකද ඌරෙක්ින්ද අපි මෙහෙම ගහගන්න ඕන් නෑ නේද කියලා හිතලා අන්තිමට බ්‍රිතාන්‍ය හමුදාව සහ ඇමරිකානු හමුදාව දෙක එකට එකතු වෙලා හමුදා කලාපයක් හැටියට සැන් ජුවාන් අයිලන්ඩ් එක කාලයක් පාලනය කළා කියලා තියෙනවා. මූලෙන් තමයි එහා මෙහා වෙලා තියෙන්නේ. තව චුට්ටක් එහෙට මෙහෙට වුණා නම්
2: ඌරෙක්ින්දත්
1: ගහගන්න. ලැජ්ජාවේ සන්තෝෂෙයි.
2: බල්ලහින්ද ඌරොහින්ද ගහ ගන්නව නේ මොකද මෝරලෝ.
1: ඌරො තිනාවිද මිනිස්.
2: නෝනේ DFCC නිවාසනය පහසුකම ගැන මොකද හිතන්නේ? මං කළා මම ලෝන් එකක් අරගෙන මම ලස්සන ගයක් හදලා ඒකේ ගෙට ගෙවදීමට මම මුලින් මෙන්න කියන්නේ වාට. ඔයාමට මොන වගේ gift එකක් දරන් යන්නේ?
1: ඔය මං දැනගත්තා ගෙට ගෙවදීමට එන්න කියනවා කියන්නේ. ඉතින් ගෙදර අඩුපාඩු ටික පියව ගන්න මං.
2: ඔයාමට මොන වගේ gift එකක් දත්තර? washing machine එක.
1: ඈ?
2: ආ, oven එකක්. ඒ වගේ නිකන් කුස්සියට ඕන කරන දේවල් ටිකක් අරන් ඉන්නේ. ඉතින් අපි දෙන යාළුවනේ මක්කල ගොඩක් අල්ලින්නම්.
1: මම තනක් හොයන්න මොලේ උකස් තියලා තෑගි ගන්න පුළුවන් කඩයක් හොයන්න. සී කල්පනාවෙන් ඉන්න විදිහේ ඔයාට ගෙදෙට්ට වොෂින් මැෂින් ෆ්‍රිජ් එහෙම ගෙනල්ලා මට පිස්සුවක් ඇතයි.
2: රයිට්. හරි. ගෙට ගෙවදීමට එන්න කියන කලින් ගේ හදන වැඩේ හදාගන්න එපැයි. DFCC එකේ මේ දවස්වල නිවාස ණය පහසුකමක් ලබා දෙනවා. ඔබට යන්න DFCC බැංක එකේ ළඟම තියෙන ශාඛාවකට, එහෙම නැත්නම් මෙන්න මේ ටෙලිෆෝන් නම්බරයකට කෝල් කරලා අපි කියන විස්තර හරියද තව විස්තර වට දැනගන්න ඕන නම් කෝල් කරලා දැනගන්න. 011-235-2202. ඔයාට අවුරුදු 30ක් යනකම් ගෙවාගෙන යන්න සුපිරි ණයක් දෙනවා ගයක් හදාගන්න. ඉතින් අවුරුදු 30ක් යනකම් ගෙවාගෙන යන්න පුළුවන්. අනිත් එක තමයි අවුරුදු 20ක් යනකම් ස්ථාවර පොලි අනුපාතයට තමයි පොලිය හැදෙන්නේ. කියන්නේ පොලිය වෙනස් වෙන්නේ නැහැ අවුරුදු 20ක් යනකම්. ණය මුදල් දින 10ක් ඇතුළත ලබා දෙනවා කියලා තමයි. කියන්නේ අනිත් එක ලියකියවිලි පැත්තෙන් ගත්තොත් ලියකියවිලි ප්‍රමාණය සෑහෙන්න අඩුයි. කියන්නේ අපිට හොයාගන්න බැරි ලියකියවිලි ගේන්න කියලා DFCC බැංකේ කට්ටිය කියන්නේ නැහැ. හොයාගන්න ලේසි. අවම ලියකියවිලි ප්‍රමාණයක් ඇති ඔයාට ලෝන් එක පාස් කරගන්න. ඒ නිසා ඔයාට දැන් ගයක් හදන සිහිනේ ඔළුවේ තියෙනවා නම් තැවි තැවි ලත වෙවි ඉන්න එපා. යන්න ඔයා DFCC එකේ ළඟම තියෙන ශාඛාවකට ගිහිල්ලා වාගේ අවශ්‍යතාවය කියන්නේ ඒගොල්ලෝ ඉක්මනටම වාගේ වැඩේ කරලා දෙයි. අපි ආයි පාර ටෙලිෆෝන් නම්බර් එක මතක් කරන්න. 01112052 02.

0: හිත පිරෙන්න සියත මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් Prime අපෙන් දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 Prime Group මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
1: රූපවාහින ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
2: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීම.
5: ශ්‍රී බැංකුවට යුරෝ මනි සම්මාන දෙක.
6: අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස,
7: ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස
8: ශ්‍රී ලංකා බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්න.
11: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න, අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශන ගාරියට.
12: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
13: අම්ම සල්ලි දාන්නද?
12: ඔව් සල්ලි දාන්න.
13: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
12: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
14: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
15: Milan Pasta. Obe pavule ahara velata ekkaragena obe daruwa star kenek karanna. Milan
16: Pasta. Dulux Aquatic Dam Protect. Waturata lang wennawat ba. Algae, fungus, dirt walata kisima chance ekak naha.
17: චිත්‍රාන්දින දක්ෂ වයස අවුරුදු 4-16 අතර අපේ රටේ වගේම දැනට පිටරට ඉන්න පොඩි වීරයන්ට විශේෂ පණිවිඩයක්. රුපියල් ලක්ෂ 48 වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය. වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන්. ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න.
18: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
19: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
18: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
20: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
18: යාගේ නම සීතා. සීතා! එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
21: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ Lexus by සීතා දැන් රට පුරා.
22: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
23: දැන් වෙලාව හවස 6යි.
24: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු අන්දමන් දූපත් ආශ්‍රිතව පීඩනව පාතයක් වැසි සහිත තත්වය තවත් දින හතරක් කලු සහ ගින්ගංගා ආශ්‍රිත ගංවතුර අවදානම තවදුරටත් ප්‍රාදේශීය ලේකම් කොට්ටහෂ 13කට නායම් රතු නිවේදන අනෝචන්ගේ මව්පියන් ජනපති හමුවයි චීන ජනපති ඇමරිකාවට
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: ladang.
1: பால்தி சட்டன.
2: பால்தி சட்டன.
1: பால்தி சட்டன. මොනහරි වචනයක් කළා දෙන්න බලාගනි තොට බාල්දි එන්නේ බාල්දියෙන් ගහ ගන්නවා වගේ
2: එහෙම එකක් තමයි ඔලුවට එන්නේ
1: ඔව් එහෙම එකක් නේ ඔලුවට එන්නේ බාල්දි සටන කිව්වහම මේක එහෙම ගන්න නෙමෙයි මේ ඉතාලියේ කාලේ තිබුණානේ දැන් නගර රාජ්‍ය ස්ටේට් දෙකක් අතර තිබුණා වලියක් මොඩේනා සහ බොලෝනා කියන ස්ටේට් දෙක අතර තමයි මේ වලිය තිබුණේ මේ ළඟපාතක නෙවෙයි 1325
2: අම්මෝ ගොඩක් දුර
1: ඩොටේ කාලේ ඩොටේ සෑහෙන කාලයකට කලින් හරියට බැලුවොත් අවුරුදු 700කට විතර එහා පැත්තේ තමයි මේක වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් රිපෝට් වෙලා තියෙන කතාවේ හැටියට මිනිස්සු එහෙම කියාගෙන කතාවේ හැටියට ගත්තාම මොඩේනා වලින් ගිහිල්ලා බොලෝඤ්ඤා වල තියෙන මොකක් හරි කිසියම් විශේෂිත වූ බාල්දියක් උස්සගෙන එනවා.
2: හරි.
1: බාල්දිය අයියෝ අපේ බාල්දිය අපේ බාල්දිය අරන් ගිහලා තියෙන පොඩේන උද්දේට බාල්දිය ගත්තා නේද මොකද යමු ගා ගන්න කියලා එහෙම.
2: බාල්දිය ගත්තේ
1: කියලා. බාල්දිය ගත්තට බොලෝඤ්ඤාවෙන් ඇවිල්ලා මෙහෙම ගහමරා ගත්තා කියලා තමයි මේක ගැන මේ
2: සඳහන් වෙන්නේ. ඉතින් මිනිස්සු මැරිලාද?
1: ඔය කැන්දි ගහ ගන්නකොට ඉතින් මේ කියන්නේ
2: පොඩි යුද්ධයක් නෙවෙයි.
1: නෑ නෑ නෑ මේ
2: ලොකුවට මිකිහිම
1: ලොකුවට ලොකුවටම වැඩේ කරගෙන
2: තියෙනවා.
1: හැබැයි ඇත්තට බැලුවාම ඒ කියන්නේ මේක නිකන් හාරවුස්සල බැලුවාම
2: හරි.
1: ඔව් බාල්දියක් මේකේ බාල්දියක සම්බන්ධයක් තියනවා තමයි. හැබැයි අපිට නිකන් ඒගොල්ලෝ බාල්දිය ගත්ත හින්දා මේගොල්ලෝ යුද්ධෙට ගියා තරම්ම අවුල් කතාවක් නෙවෙයි එතන. වෙලා
2: ඊට කලින් පොඩි කොස්සක් දීවිලා දෙනවා
1: පොඩි ටිකට කොස්සක් කිව්වට දෙයක්
2: ලොකු කොස්සක්
1: දිගට මකුළු දැල් කඩන සයිසෙක කොස්සට තව බටේකුත් ගැට ගහලා දිගට මකුළු දැල් කඩන්න පාවිච්චි කරන්නේ ඒ වගේ දෙයක් ලොකු කොස්සක් මේ දෙගොල්ලෝ අතර
2: තිබිලා තියෙනවා හරි
1: ඒ වෙනකොට ඉතාලියේ නගර කීපය බැගින් කණ්ඩායම් වලට බෙදිලා පොඩි වලියක් තිබිලා තියෙනවා ඒකේ ඉතින් මොඩේනා එක පාර්ශවයකුත් බොලෝනා එක පාර්ශවයකුත් නියෝජනය කරමින් මේ වලියේ යෙදිලා රැඳිලා ඉඳලා තියෙනවා.
2: වලියේ සමාජිකයෝ.
1: ඔව් ඒගොල්ලෝත් ඒක කොටසක් කියලා ඉඳලා තියෙනවා. ඉතින් එහෙම අර ස්පාක් වෙලා ඇවිලෙන ගින්නට පිදුරු ටික වැටිලා එක්තරා වෙලාවක හොස් ගාලා ඇවිලිලා යනවා. හැබැයි මේ සටන අවසන් වෙලා ඇත්තටම මොඩේනාවල කට්ටිය බොලොඤ්ඤා වලින් සංකේතාත්මක බාල්දියක් අරගෙන ඇවිල්ලා තියෙනවා.
2: එහෙමත් කරලා.
1: ඔව් සඳහනක් නැහැ මේ බාල්දිය ඉතින් කොහේ හරි ඒගොල්ලන්ගේ ප්‍රභූ තැනක තිබිච්ච බාල්දියක්ද ඉහළ ආඥාදායක ආයතනයක තිබිච්ච බාල්දියක්ද මොකද්ද දන්නේ
2: විශේෂක මොකක් හරි වෙන්න
1: තියෙන විශේෂ බාල්දියක් අරගෙන ඇවිල්ලා මොඩේනවල කට්ටිය අපි යුද්ධ දිනුම් කියලා අර ට්‍රෝෆි එක වගේ තියාගෙන ඉඳලා තියෙන්නේ
2: බාල්දිය
1: ඒ හින්දා තමයි පස්සේ කාලේ කතාව හැදලා තියෙන්නේ මේ අක්කු මේ බාල්දියටත් ගහගත්තා කියලා හැබැයි ඉතින් මේක බොරු වුණාට ඉතින් බල්ලට ඌරට ගහගත්ත මිනිස්සු කොහේ හරි රෙකෝඩ් නොවිච්ච තැනක සමහර විට කෝප්පෙට බාල්දියටත් දෝසකටත් ගහගෙන ඇති. මේ අදිච්ච මිනිස්සුනේ මේ කියලා ඉදරෝරි.
0: රන්ඩන්

0: දවස බෙබේ හය පහු වෙලා හය මාර්ටත් ළඟයි.
1: මොකද මොකද වලියක් දැයි?
0: නෑ නෑ වලියක් නෑ වලියක්. තංගල් විස්තරෝඩියක් තියෙනවා තංගල් කිය.
1: තංගල් කියන.
0: මේක පාද කරන්නේ. එහෙනම් අපි අද කතා කළා KYB shock absorbers ගැන.
1: ඔව්.
0: KYB shock absorbers ලංකාවට ගෙන්නන්නේ Douglas and Sons Limited. ලංකාවේ ඔටෝමෝටිව් ආෆ්ටර් මාකට් එකේ ඉන්න මේ ඉස්සරහින්ම ඉන්නේ DSL කියලා අපිට නිකන් බය නැතුව කියන්න පුළුවන් ලොව පුරා පැතිරිලා විසිරලා තියෙන ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් වෙච්ච බ්‍රෑන්ඩ් නේම් 200කට අධික සංඛ්‍යාවක් ඒගොල්ලෝ මේ මාකට් එකට ලංකාවට අරගෙන එනවා. ඉතින් ගොඩක් වෙලාට ස්පෙයා පාර්ට්ස් ගන්න ගියාම මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඇන්දුවද දන්නේ නැහැ. ඇන්දුනද දන්නේ
1: නැහැ
0: කියලා එහෙම හිතන අපි අහලා තියෙනවා නිකන් කතන්දර සමහරලාට සයිඩ් කණ්ණාඩිය නැති වෙලා සයිඩ් කණ්ණාඩියක් ගන්න ගියාම මේ කියන්නේ මේ ඊට ඉස්සරහ නවත්තල් දින වාහනේ සයිඩ් කණ්ණාඩිය ගලවලා මේ සයිඩ් කන් මේ වාහනේට විකුණනවා වගේ කතාත් අපි අහලා තියෙනවා. හැබැයි එහෙම නැතුව ඉතාම විශ්වාසවන්තව තමන්ට ගන්න ඕන ස්පෙයා පාර්ට් එක හොඳම ක්වොලිටි එකෙන් වගකීමක් සහිතව අරගන්න කියාපු සන්නාමය Douglas and Sons Limited. ඉතින් ඔබේ ඕනෑම වාහනයක වාහන අමතර කොටස් අවශ්‍යතාවයන් සඳහා මතක තියාගන්න DSL රට පුරා බලයලත් අලෙවි නියෝජිතව 3000ක් විතර ඒගොල්ලොත් එක්ක වැඩ කරනවා. ඉතින් ඔයගොල්ලෝ දිවයිනේ කොයි කොනක හිටියත් ඔයගොල්ලන්ට DSL මගහැරෙන්න විදිහක් නැහැ.
1: අපේ ගෙවල් ගාව පවුල් දෙකක් ඉන්න. හරිද? එක පවුලක් මේ පැත්තේ, එක පවුලක් මේ පැත්තේ, වම් පැත්තේ, දකුණු පැත්තේ. අපි තමයි මැද ඉන්නේ. හරිද? පස්සේ
0: කොටෝරුව මැද්දට ලයි. අපේ පැත්තේ පවුලයි, වම් පැත්තේ පවුලයි හැමදාම වලි.
1: ඇයි
0: දන්නවද? සැන්ඩි කොටෝරුව දෙන්න.
1: වම් පැත්තේ ගෙදර කට්ටිය ලুকু ගෑග් හැදුවා. ඒක දැකලා දකුණු අත පැත්තේ ගෙදර කට්ටිය හැමදාම දැන් මේ හොයාගන්න බෑ මේ රණ්ඩු මොකද්ද කියලා. වල්ලිමයි අපේ ගේ මැද්දට පැලලා තමයි වලිය පටන් ගන්න.
0: ඔයාගේ බිදුලේ තමයි ගහගන්නේ.
1: ඊට පස්සේ අපේ අම්මයි මමයි ගිහලා සමතේකට පත් කරනවා. හරි හරි හරි හරි ඇත්තලයි නෝ ඕ ප්‍රශ්නද කියලා එහෙම කරා. ආයි වලි පටන් ගන්නවා. මයි අම්මයි පොඩි සර්ච් එකක් දාලා බැලුවෝ මොකද්ද මේ වලියට හේතුව කියලා. බැලින්නම් අර වම් අත පැත්තේ කට්ටිය ලুকু ගෑක් හදලා අර කට්ටිය පුදුමේ ඉරසියවගේ
0: ඉරසියවරේද
1: රස මම කල්පනා
0: කරා මේක හොඳට ආවනේ චාලික පචේ උනාට ඒක දැන් ඒ පැනක තා කොබරි එදී ආවනේ චාලි නේ හොඳයි හොඳයි තරතර
1: චාලිට කියන්නේ හොඳ හොඳයි කියලා මට කියන්නේ
0: දැන් ඔයාගේ පචේ වාට මේක හොඳයි හොඳයි කියලා කියන්නේ
1: ඊට පස්සේ මම ගිහින් කිව්වා මොකටද හලෝ රණ්ඩු වෙන්නේ යන්නකෝ DFCC එකට ඔයාට පුළුවන් ඔයිඩෙඩිය ලස්සන ගයක් හදාගන්න සුපිරි ලෝන් එකක් දෙන
0: නියමයි
1: ඊට
0: පස්සේ වම්පය අත පැත්තේ කට්ටියත් අලුතෙක් ගයක් හදලා දකුණු අත පැත්තේ ඉන්නවලු පුප් කරගෙන පුඩ පුඩ පුම්බගේ ඊර්ෂියාවෙන් පැලෙනවා මේ පැත්තේ මේ උගේවල් හදලා
1: නෑ නෑ මගේ ගේ තියෙනවා ඉතින් ලස්සනට නෑ
0: ඕනේ ඕනේ ලස්සනට තියෙනවා
1: ඉතින් DFCC බැංක එකේ මේ දවස්වල හරිද අවුරුදු 30ක් යනකම් ගෙවාගෙන යන්න පුළුවන්. يعني ඊට අනිද්දා අවුරුදු 2කින් 3කින් ගෙවන්න කියලා ඒගොල්ලෝ කියන්නේ. අවුරුදු 30ක් යනකම් ඔයාලට ගෙවාගෙන යන්න පහසුකම් හදලා දීලා තියෙනවා. අවුරුදු 20ක් යන ස්ථාවර පොලිය අනුපාතය. يعني පොලිය වෙනස් වෙන්නේ නැහැ. අවුරුදු 20ක් යනකම්. ඒක මාරම ලේසි. මොකද පොලිය ගොඩක් සැරින් සැරේ අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවානේ. ඒ වෙනස් වෙනා කියන්නේ පොලිය අඩු වෙන්නේ නැහැ නේ මකලෝ. පොලිය වැඩි
0: වෙනවා. ඔව් ගොඩක් වෙලාවට වෙන්නේ පොලිය වැඩි
1: වෙනවා. වැඩි වෙනකනේ.
0: ඉඳලා හිටලා අඩු වෙන්නත් පුළුවන්. වැඩි වෙන එක. ඉතින් පොලිය ස්ථාවර කළාම සැරින් සැරේ වාගේ පොලිය වැඩි වෙන්නේ නැහැ. අවුරුදු 20ක් යනකම් එකම පොලියක් ගෙවාගෙන යන්න පුළුවන් වෙනවා.
1: අනිත් එක තමයි දවස් 10ක් ඇතුළත ඒගොල්ලෝ ලෝන් එක පාස් කරලා

0: අහුවෙන්න එපා. හරි, එහෙම ඒවාට අහුවෙන්නේ නැතුව කෙලින්ම දුර බලන්න නැතුව සුනන්ද පොර ඉඳන් දුරු කතර ගෙවාගෙන බත් ටිකක් බැඳගෙන දවස් 3-4 එන්න ඕනේ නේද මාළඹේට? සුනන්ද පොරේ නම් හෙට්ටි පොලටම යනවා මං හිතන්නේ මේ පැය 3-4ක් එන්න. කොහොම හරි ඒගොල්ලන්ව දැනුවත් කරන්න මේ සැන්නේ රේඩියෝ එහෙමත් අහෙන්න නැතුව ඇති සුනන්ද පොර දිහාට. ඔයා ගිහිල්ලා කියන්න මාළඹේ පුංචි කාර් නිවසට ඇවිල්ලා ඉතාම හොඳ මට්ටමේ වාහනයක් අයිතිකාරයෙක් එක්කම ගාන කතා කරගෙන හරිම විනිවිද භාවයෙන් ගනුදෙනුව නිමා කරලා එතනින්ම සිංගර් ෆිනෑන්ස් එකේ ඉන්න නියෝජිතයන්ට කියලා ෆිනෑන්ස් එක දාගෙන පුංචිකාර නිවසේම ඉන්න රක්ෂණ නියෝජිතයන්ගෙන් රක්ෂණයත් එකත් ලෑස්ති කරගෙන ඕන්නම් වාහනේ සම්බන්ධයෙන් අපි කියන්නේ මොකද්ද වැලියුේෂන් රිපෝට් එකක් ඒකත් එතනින්ම අරගෙන වැඩේ කරගෙන සතුටින් යන්න පුළුවන් කියලා සුනන්දපුර කට්ටියට කියන්න.
1: සුනන්දපුර කට්ටිය ඔල්රෙඩි ඒගොල්ලෝ දන්නවා.
0: ආ, ඒකට ඔය දැන්ටවත් ගපේ ගිහිල්ලා කී කියවිද? ඒ රේඩියෝ ඇහෙන්නේ නැහැ. ඒ ඇවිල්ලා පොකට් එකක් තියෙන. යා මේ යා රේඩියෝ එකේ මේවා කියනවා කියලා ඒ ගපේ කවුරුත් දන්නේ
1: නැහැ. හරි හරි. මේ අපේ ගමේ වරුණා වැසිද?

0: ඉත පිරෙන්න සියත
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
2: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
3: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
4: ස්වාමීන් මෙයා කසාද බැඳලා තියෙන්නේ මාව නෙමෙයි බිත්ති.
5: බිත්ති?
4: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නැහැ.
6: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාවේ පහවිලා නෙමෙයි.
5: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස. හානික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
7: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
8: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
9: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර් ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
13: පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
14: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තර.
15: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University. The place to
16: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
17: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
18: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් හදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi-currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
19: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක්
20: නැහැ. ෆංසික අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
21: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
20: අවන්ස් ටිකෙන් ටික පේ.
10: හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.

0: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතා.
2: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝග

0: සංකේතනංගිහිල්ල සාමය සංකේතය සාමේ සංකේතයට තටු ඇවිත් පියබා ගියා ගියාම යා යාවිට පන්න දැම් මිසි තැන් අපි අනවා එදා සටසය තිස්සට තිස්නවය කාලයට මෙක්සිකෝට මෙක්සිකෝයි මේ කාලේ තිබුණ නිකං සෝෂල් අන්රෙස්ට එකක් ගැන්නේ පාලන තන්ත්‍රය හරිනෑ මිනිසුන්ට කණ්ඩ බොන්නන එකක ප්‍රශ්නය එක වැඩි හරියට යන්නේ නෑ. තැන් තැන්වල උද්ඝෝෂණ තියෙනවා, මිනිස්සු පාලනයට විරුද්ධ එහෙමේ කැරලි ගහනවා, මිනිසුට කණ්ඩ නෑ, ආර්ථිකය හොම්බෙම්ම ගිහිල්ල කඩාගෙන වැටිලා ආදී ප්‍රශ්න. ඔන්න ඔය කාලේ මෙක්සිකෝවේ පදිංචි වෙලා ඉන්න ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයන්ගෙන් තිබුණ ලොකු පැමිණිල්ලක් ප්‍රංශ රජයට. ඒගොල්ලෝ කතා කරලා කියනවා මේ මාර වැඩේ එන ප්‍රශ්න මේ අපිට කරදරයි, මේ මෙක්සිකෝවේ මිනිස්සුන්ගෙන් අපිට කරදරයි එහෙම කියලා. ඔය කම්ප්ලේන් තොගේ අතරේ ආවා එක කම්ප්ලේන් එකක්. එයා ප්‍රංශ ජාතික චෙෆ් කෙනෙක්, පේස්ටි චෙෆ් කෙනෙක්. එයාගේ නම රෙමොන්ටෙල්ගේ පේස්ටි ෂොප් එකට මෙක්සිකානු ජාතිකයෝ ඇවිල්ලා අලාභහානි කළාය, ඒක හොරා කෑවය, කඩලා බිඳලා දැම්මය කියලා එයා කම්ප්ලේන් එකක් ගේනවා. ඒක විතරක් නෙවෙයි, තව ඒ වගේ කම්ප්ලේන් ගොඩාක් තිබුණා. විශේෂයෙන් මේ රෙමොන්ටෙල්ගේ කම්ප්ලේන් එකේ තිබුණා මිනිස්සු ඇවිල්ලා කොල්ල කෑව ඇරුණහම මෙක්සිකෝවේ බලධාරීන්, නිලධාරීන් අපි කියන්නේ පොලිසිය වගේ කට්ටිය, ඒගොල්ලෝ ඇවිල්ලා නිකන් කාලා බීලා යනවා, සල්ලි දෙන්නේ නැහැ, නිකන් තඟ දානවා. හරි කරදරයි මෙහි කියලා. ඔන්න ඔය තත්ත්වය සැලකිල්ලට අරගෙන ප්‍රංශය ඩිමාන්ඩ් කරනවා මෙක්සිකෝවෙන්, මෙක්සිකෝවේ ඉඳන් ව්‍යාපාර කරන ප්‍රංශ ජාතිකයන්ට වෙලා තියෙන පාඩු රිකව කරන්න පෙසෝ ලක්ෂ 6ක වන්දියක් මෙක්සිකෝව ගෙවන්න ඕන කියලා.
1: හා හා හා
0: මෙක්සිකෝපේ වැලේ වැල් නැතු ඉන්නේ මේ මිනිස්සුටත් කඩ නැති හින්දා මේ පේස්ටි ෂොප් වලට පැල්ලම් බලාත්කාරයෙන් පේස්ටි කන්නේ මිනිස්සු. ඉතින් මෙක්සිකෝට මේක ගෙවන්න විදියක් නැහැ. ඒගොල්ලෝ කියනවා මේ පිස්සුගේ විකාර කතා කරන්නේ අපි මේ වැලේ වැල් නැතු ඉන්නකම කොහෙ තියෙන ලක්ෂ 6 ඒවද කියලා ඒගොල්ලෝ ගෙවන්න බෑ කියනවා. ඊට පස්සේ ප්‍රංශෙන් හමුදාවක් යනවා නොවැම්බර් 27 වෙනිදා 1838 ඇවිල්ලා මෙක්සිකෝවට ඇටැක් කරනවා. ඇටැක් කළාට පස්සේ මෙක්සිකෝවත් ගහගන්න පටන් ගන්නවා. ඔන්න පේස්ටි නිසා පටන් ගන්නවා රටවල් දෙක හෙන වලියක්. මේක 1839 මාර්තු මාස වෙනකම් ඇදිලා ගියා කියලා කියනවා. ඒ කියන්නේ මාර්තු මාස 5-6ක කාලයක් මේ යුද්ධය පැවතිලා තියෙනවා. ඉතින් දැන් මේ යුද්ධයට කියන්නේ පේස්ටි වෝ කියලා.
1: හරිද? හැබැයි ඉතින් මම නම් කියන්නේ එහෙම දාන්න ඕනේ.
0: හරිද? ලැජ්ජයි පේස්ටි වෝ කියලා. හැබැයි මෙහෙම ඉතින් ඒ කතාව හොගක් හයිලයිට් වුණා මේ යුද්ධය සම්බන්ධයෙන්. තව ඒ වගේ කතා ගොඩාක් එකතු වෙලා තමයි ඇත්ත යුද්ධය හැදෙන්නේ. හැබැයි මේ රෙමොන්ටෙල්ගේ පේස්ටි ෂොප් එකේ කතාව මේ යුද්ධයේ ප්‍රධාන කතාවක් බවට රෙකෝඩ් වෙලා රිපෝට් වෙලා තියෙන හින්දා පේස්ට්‍රි වෝ කියලා තමයි අදටත් මේ යුද්ධය නම් කරලා තියෙන්නේ. පොඩි ළමයි දෙන්නේ ඉස්කෝලේ ඉන්ටර්වල් එකේ කෑම පෙට්ටියට ගහ ගන්නවා වගේ හරිම පහළ තලයකට දෙක රැඳෙද්දි ගිහිල්ලා කොහොමත් ඉති යුද්ධ කරන වෙලාවේ අපි මාර හේතුවකට මේ යුද්ධ කරන්න කියලා යුද්ධ කරන මිනිස්සුන්ට හිතෙනවා.
1: ඒ වෙලාවට
0: අපි මේ ඉතාම වටිනා දෙයකට මේ යුද්ධ කරන්න, ඉතාම බරපතල වැදගත් ජීවිතයක් මරණයක් අතර, එහෙම නැත්නම් ලෝකයේ සහ ජාතියේ අනාගතය පිළිබඳ දැවෙන ප්‍රශ්නයකට අපි මේ මුහුණ දෙන්න කියලා තමයි හැමෝටම හිතෙන්නේ. හැබැයි ඉතිහාසයේ සිදුවීම් පහු කරගෙන ඇවිල්ලා ඈතට ඇවිල්ලා ආපහු හැරලා බලනකොට ඒ ට්‍රැක්ද බං ඔය කිඹුලා බඩිස් ගෙඩියට ගහගන්න අනාගතයේ ඔබව ප්‍රශ්න කරાવી හින්දා කවුරු හරි එක ගහගන්න යනකොට ඔබට ඒක මොන තරම් වැදගත් හේතුවක් වගේ දැනුණත් කාටද බිව කියන්නේ නේ?
1: නෑ ඉතින් නවත්තන්න.
0: කාටද කියන්නේ? මං කියන්නේ කොච්චර වැදගත් හේතුවක් වගේ දැනුණා ඕඩක් සාවධානව කල්පනා කරලා බලන්න තව අවුරුදු 20කින් 30කින් මේක ආරංචි වෙන මිනිස්සුන්ට මේක කොයිතරම් වැදගත් විදිහට දැනෙයිද,
1: කොයිතරම් විහිළුවක් වෙයිද කියලා
0: ගිලන
1: මම සන්නේ
0: මං මකලෝ.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අන්දමන් දූපත් ආශ්‍රිතව පීඩන අවපාතයක්. වැසි සහිත තත්ත්වය තවත් දින හතරක්. කළු සහ ගින්ගංගා ආශ්‍රිත ගංවතුර අවධානම තවදුරටත්. ප්‍රාදේශීය ලේකම් කොට්ටහස්ස 13කට නායාම් රතු නිවේදන. අනෝජන්ගේ මව්පියන් ජනපති හමුවේ. චීන ජනපති ඇමරිකාවට.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා. මෙතෝලි. සෑම මොහොතක්ම රසවත් කරයි.
3: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: ජපන් තාක්ෂණින් ජපානෙම නිෂ්පාදනය කරලා ජපානෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදහැරීම, දිගු කාලීන කාර්යක්ෂමතාවය, Aqua Prius XUV hybrid ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLE ටෙක්නොලොජි එක, Wagoneer series සඳහා හරියන එකම බැටරිය, ජපන් වාහනයේට ජපන් බැටරියක්.
1: දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති අඩුපීඩන කලාපය ඉදිරිපැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම මත දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට තවදුරටත් වැසි අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂිතයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩි සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 25 වනදා දක්වා අපේක්ෂා කරන බවයි.
5: පද්ධතිය ක්‍රමයෙන් නදියානු වෙරළ දිසට තමයි ගමන් කරමින් පවතින්නේ. කෙසේ නමුත් මේ පද්ධතියට හමායන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා විශේෂයෙන් දිවයිනේ නිරතී කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපි ඉදිරි දින කීපේ අපේක්ෂා කරනවා. විශේෂයෙන් මේ වැසි සහිත කාලගුණ තත්ත්වය සැප්තැම්බර් මාසයේ 25 පමණ දක්වා තවදුරටත් අපේක්ෂා කරන නිසා පහත් බිම්වල ජීවත් වන ජනතාව, ඒ වගේම ගම්ගා නිම්නාශ්‍රිතව සහ නායම් අනතුරු සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධව විශේ෷ අවධානයකින් කටයුතු කරන්න කියන එක විශේෂ මතක් කරනවා.
1: ගත වූ පෑ 12 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරිවනිලිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ මිලිමීටර 112.2ක් ලෙසයි. මේ අතර අන්දමන් දූපත් ආශ්‍රිතව පීඩන අවපාතයක් වර්ධනය වීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයන්හි ධීවර කටයුතුවල නිරත බහුදින ධීවර යාත්‍රාවලට කඩිනමින් ආරක්ෂිත ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය දැනුම් දීමක් සිදු කළා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ යාත්‍රා කිහිපයක් එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි.
6: අපි දිවයිනට නැගෙනහිර ප්‍රදේශයේ, ඒ වගේම මේ අන්දමන් දූපත් ආශ්‍රිතව රැකියාවේ නිරත බහුදින ධීවර යාත්‍රාවලට අපි ඒ ප්‍රදේශයෙන් ඉවත්ව ගොඩබිමට හෝ එහෙම නැත්නම් ආරක්ෂිත වෙනත් ප්‍රදේශ කරා ගමන් කරන ලෙස මේ වෙනටත් දැනුම් දීලා තියෙනවා. මේ අඩුපීඩන කලාපය තුළ තවදුරටත් යම් කිසි සුළු බහුදින ධීවර යාත්‍රා ප්‍රමාණයක් රැකියාවේ නිරතව සිටිනවා. ඒ නිසා අපි ඒ බහුදින ධීවර යාත්‍රා හිමියන්ගෙන් සහ යාත්‍රා කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ ආරක්ෂිත ප්‍රදේශවලට
1: පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කළු සහ ගින්ගංගා ආශ්‍රිතව නිකුත් කර ඇති සුළු ගංවතුර අවදානම ඉදිරිපැය 24 සඳහාද දීර්ඝ කරනු ලැබුවා. ඒ එම ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන්. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ සෙසු ගංගාවල ජලමට්ටම මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.
7: ගින්ගංග සහ නිල්වලගඟේ කෙළ ප්‍රදේශවල ලැබුණු වර්ෂාපතනය සමග මේ වන විට පහළ ප්‍රදේශයේ පද්දගම සහ උඩුගම ඇතුළු ඒ ප්‍රදේශවල ජල මට්ටම් ඉහළාගයක තියෙනවා. මේ දක්වා තියෙන තත්ත්වය අනුව සුළු ගංවතුර තත්ත්වයකට ආසන්නව තියෙනවා. ඒ වගේම කළුගඟේ මිල්ලකන්ද සහ මහගුරු ප්‍රදේශය අයත් කුඩාගඟ ජල මට්ටම් ඉහළ ප්‍රමාණයක තියෙනවා සහ සුළු ගංවතුර තත්ත්වයකට ආසන්නව පවතිනවා. ඒ වගේම මහවැලිගඟේ ආවලපිටිය සහ පේරාදෙණිය ජල මට්ටම් සෙමින් අඩුවෙමින් පවතිනවා. ප්‍රාදේශීය වශයෙන් ඇතැම් ස්ථානවල මේ වර්ෂාපතනයේ තියෙන ස්වභාවය තමයි ෂණිකව ලැබෙන වර්ෂාපතනය. ඒ නිසා ගංගාවක් නොතිබුණත් ඇතම් ප්‍රාදේශීය වශයෙන් පහත් බිම් යට වෙන්න පුළුවන්.
1: මේ අතර දිස්ත්‍රික්ක 10ක් සඳහා නායා මනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක 10යි. ඒ අතරින් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටහාෂය සහ කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටහාෂය සඳහා නායාම් රතු නිවේදන නිකුත් කරනු ලැබුවා. මහනුවර දිස්ත්‍රික්කයේ පස්භාගයේ කෝර්ලිය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, දැරණියගල, මාවනැල්ල, යටියන්තොට සහ දෙහිඔවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටහාෂ සඳහා නිකුත් කර ඇත්තේ ඉවත් වීමේ රතු නිවේදනයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර සහ නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ටහාෂවලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටහාෂය සඳහාද නායාම් රතු නිවේදන නිකුත් කරනු ලැබුවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 450කට අයත් පුද්ගලයන් 1616 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. නිවාස 88කට අර්ධ හානි සිදු වුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද උදෑසන සිදු වූ බරපතල රිය අනතුරට හේතුව කැබ්‍රත රියදුරුගේ අධික වේගය බවට තහවුරු වී තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතරදී කැබ්‍රතයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් ආරක්ෂක වැටක ගැටී අනතුරක් සිදු වුණේ අද පෙරවරු 6:30ට පමණයි. කැබ්‍රතයට පිටුපසින් පැමිණි බස් රථ දෙකක් හා මෝටර රථ කිහිපයක්ද එකිනෙක ගැටී සිදු වූ මෙම අනතුරෙන් 13 දෙනෙකු තුවාල ලැබුවා. ඒ අතරින් 8 දෙනෙකු පාසල් සිසුන්. ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ කළුතර නාගොඩ රෝහලටයි. මාර්ග ආරක්ෂාව සහ රථවාහන දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සඳහන් කළේ අධිවේගී මාර්ගයේ කිසිදු වාහනයක් පැයට කිලෝමීටර් 100 ඉක්මවා ධාවනය නොකළ යුතු බවයි.
8: මේ අනතුරට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ ඉදිරි යන කැබ්‍රත රියදුරු ඉතා වේගෙන් ගමන් කිරීම නිසා ඉදිරි යන වාහනයකට බ්‍රේක් කරා, බ්‍රේක් කරපු නිසා ලිස්සලා ගිහිල්ලා වැදුනා වැටේ. මේ තත්ත්වය පැහැදිලිවම කියනවා විශේෂයෙන් අධිවේගී මාර්ගවල සහ අනිකුත් මාර්ගවලත් මේ දවස්වල වැසි තත්ත්වයක් තියෙන්නේ. අධික වේගෙන් ගමන් කරන්න එපා, පාලනය කරගන්න පුළුවන් වේගෙන් ගමන් කරන්න. මොකද තවන්න බ්‍රේක් ඇප්ලයි කරාට පස්සේ බ්‍රේක් අහන්නේ තත්ත්වයක් වුණොත් මේ වගේ බරපතල අනතුරු සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කැබ්‍රත රියදුරාගේ බරපතල නොසලකිල්ල සහ අධික වේග නිසා සිදුවිච්ච අනතුරක් කියලා මේ කියන්න පුළුවන්. අධිවේගී මාර්ගයේ සීට් බෙල්ට් නීතිය අපි
1: සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාගේ දෙමාපියන් අද ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා. මෙම හමුව සිදු වුණේ ජනාධිපති කාර්යාලයේදී. එහිදී අනෝචන්ගේ මව්පියන් මතු ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ අතර සිය පුත්‍රයා සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදු කර ඔහුගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලීමක් කළා. ජනාධිපතිවරයා සඳහන් කළේ අනෝචන් සිවරාසාට සමාව ලබා ගැනීමට රාජ්‍ය උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බවයි. ඔහුට සමාව ලබා දෙන ලෙස සෞදි රජුගෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා පැවසුවේ. මේ අතර අනෝජන් සිවරාසාගේ මව්පියන් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වුණා ඒ විපක්ෂ නායක කාර්යාලයේදී. එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.
9: විශේෂයෙන්ම අනෝජන් එක්ක අපි කතා කරා. ඒ පමණක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ සෞදි ඉන්න තානාපතිවරයා අජ්වාඩ් මහත්මයා එක්කත් කතා කරා. ඉතාමත්ම පැහැදිලි, විශේෂයෙන්ම අනෝජන් මැතිතුමාගේ නිදහස වෙනුවෙන් අපිට කරන්න පුළුවන් පරිම දේ, අපි පක්ෂ ભેදෙන් තොරව, ಜಾති ආගම් කුලමල පන්ති ભેදෙන් තොරව අපි මේ දේ ඉෂ්ට සිද්ධ කරනවා. අනෝජන් මහත්මයා කියන්නේ විශේෂයෙන්ම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් ලැබපු උගතෙක්. ඉතාමත්ම අවාසනාවන්ත ලෙස ඔය විවිධ මුහුණු පොතේ සිදුවුණු වැරදි අදහස් වුවමාරුවක් නිසා ඔහුට යම් තදබල ප්‍රශ්නයකට සෞදි අරාබියාවේ මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. අපිට විශේෂයෙන්ම ඔහුගේ නිදහස වෙනුවෙන් කළ හැකි උපරිම දේ මැක්සිමම් අපි ඉෂ්ට සිද්ධ කරනවා.
1: මේ අතර අනෝචන් සිවරාසාගේ පවුලේ ඥාතීන් අද මෙරට පිහිටේ සෞදි තානාපති කාර්යාලය වෙතද ඉල්ලීමක් බහර දෙනු ලැබුවා. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ සිය පුත්‍රයා නිදහස් කර ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙසයි. ජනාරගල සඳහනේ සමාජික වසන්ත මුදලිගේද එම අවස්ථාවට එක් වුණා.
10: අපි පළවෙනිම දේ අවධාරණය කරන්න ඕන මේක යුක්ති සහගත නෑ කියන එක. මොකද සමාජ මාධ්‍ය පළ වුණු ප්‍රකාශයක් පදනම් කරගෙන පසුවහු සමාවත් අරගෙන තියෙනවා. ඔහු ඒ සම්බන්ධව කලකිරිලා කනගාටුවත් ප්‍රකාශ කරලා තියෙන තත්වයක් ඇතුලේ මරණ දඬුවම ලබා දීම කියලා කියන්නේ කනගාටුදායක තත්වයක්. විශේෂයෙන්ම පහුගිය කාලේ අපි දන්නවා ලංකාවේ ශ්‍රමිකයෝ ගොඩකට විවිධ රටවල්වල විවිධ අඩත්තේටම් වලට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අනුජන්ටත් එහෙමම ඉරණමක් අත් වෙනවා නම් අපි හිතනවා ලාංකිකයෝ විදියට ශ්‍රී ලාංකීය සමාජයේ ජනතාව විදියට අපි ඒ සම්බන්ධව ඉතාම කලකිරීමෙන් ඒ වගේම ඉතාම කම්පාවෙන් ඒක දකින්න ඕන. මොකද පහුගිය කාලේ රටවිරුව කියලා කිව්වේ මේ විවිධ රටවල් වලට ගිහිල්ලා ඩොලර් ටික ලංකාවට එවපු ජනතාවට.
1: අම්පාර ප්‍රදේශයේ පදිංචි අනෝජන් සිවරාසා සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු සමාජ මාධ්‍ය තුල පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පසු ඔහුට වසර 5ක සිර දඬුවමක් නියම කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට මරණ දඬුවම හිමිව ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ පිරිස අතර විරැකියාව ඉහළම ආසියා කලාපයේ රට ශ්‍රී ලංකා බවට පත්ව තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නවතම වාර්තාවක් මගින්. ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලැබූ අවුරුදු 15 24 අතර තරුණයන්ගේ විරැකියාව 43% මට්ටමක පවතින බවයි වාර්තාවේ දැක්වුණේ. මෙම තරුණ පිරිස පශ්චාත් සහ ද්විතීක අධ්‍යාපනය ලැබුවන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා. ඉන්දියාවේ ඉහළ අධ්‍යාපනයක් ලැබූ රැකියා විරහිත තරුණ ප්‍රජාවේ අනුපාතය 42%. බංග්ලාදේශයේ එමගිය 36% ලෙස දැක්වුණා. ආසියාව තුළ රැකියා විරහිත තරුණ ප්‍රජාව ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ උපාධිධාරීන්ගේ සුදුසුකම් සහ සේවා යෝජකයන් ඉල්ලා සිටින කුසලතා අතර සැලකිය යුතු වෙනස්කම් පවතින බවයි. ඉන්දුනීසියාව, වියට්නාමය, මැලේසියාව සහ තායිලන්තයද විරැකියාවෙන් පෙළෙන අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණයන් සිටින රටවල් අතරට අයත්. මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය මාසයේ උද්ධමනය 108.1% දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය ජූලි මාසයේ දැක්වුණේ 107.2% ලෙසයි. ආහාර කාණ්ඩයේ උද්ධමනය 106.6% දක්වා ඉහළ ගියා. පසුගිය ජූලි මාසයේ එම අගය දැක්වුණේ 104.9% ලෙසයි. ආහාර නොවන කාණ්ඩයේ පසුගිය මාසයේ උද්ධමනය 9.3%. පසුගිය ජූලි මාසයේදී එම අගය දැක්වුණේ 9.2% ලෙසයි. මේ අතර ඉදිරියේදී බරපතල ආර්ථික ගැටලු ඇතිවීමේ අවධානමක් පවතින බවයි පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සඳහන් කළේ.
11: ආර්ථික වර්ධනය අර 105 මට්ටමේ පවත්වාගෙන යාමට අපෝසත් වෙලා තියෙනවා. අනිත් එක අර 105ක වගේ මට්ටමක ආර්ථිකය තබා ගැනීම අපිට අනාගතයේ ගෙවිය හැකි ඒ ණය ගෙවීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. අපිට 108ක් වගේ මට්ටමක තමා ආර්ථික වර්ධන වේගය රඳවා ගැනීමට පුළුවන් වෙන්නේ. ඒ අනුව අර එදිනෙදා වේල එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට ආර්ථිකයට හැකියාවක් ලැබුණත් අර දිගු කාලීන ආර්ථිකයේ අර්බුද විශ්ව විශේෂයෙන්ම අපිට අනාගතයේ මේ අපේ සංචිත ප්‍රමාණය සහ ආර්ථික වර්ධන වේගයේ අඩාල වීම නිසා බරපතල ආර්ථික ප්‍රශ්නයක් අප හමුවේ තියෙනවා.
1: මෙම මාස අවසානයේ සිදු කරන ඉන්ධන ගාස්තු සංශෝධනයේදී මිල ඉහළ නැංවීමක් සිදු කිරීමෙන් වැළකීමට අපේක්ෂා කරන බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ.
12: දැනටත් මරාලයක් වැටලා තියෙන ඉන්ධන පාරිභෝගිකයන්ට අලුත් මරාලයක් දෙන්න රජයේ හැටියට කටයුතු කරන්න. අපි අප්‍රේල් මාසේ මේ මාසේ කරා වගේ මිල වැඩිවීම ඉන්ධන පාරිභෝගිකයට පාස් කරන්න ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. කිසියම් විදියක ඉන්ධන සානාධාරයක් ලබා දෙන්න අපිට පුළුවන්කම ලැබී කියලා සැප්තැම්බර් මාසයේ අවසානයේදී අපි කණිජ තෙල් මිල සමාලෝචනය කිරීමක් කරනවා. එතෙන්දී කොච්චර ප්‍රමාණයක්ද සානාධාර හැටියට ලබා දෙන්න ඕන කියන එක ගණනය කරලා ඒ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු. අවම වශයෙන් මිල වැඩි නොකර ඉන්න බලාපොරොත්තු වෙනවා.
1: මේ අතර වහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමේදී නෙට් ප්ලස් ක්‍රමය පමණක් භාවිත කිරීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් GMRD අපොන්සු සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ ඒ පිළිබඳ මෙම සතිය තුළද සාකච්ඡා කරන බවයි. එම සාකච්ඡාවලින් පසු ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර තීරණය කරන බවයි ලේකම්වරයා සඳහන් කළේ. විදුලි බිල්පත් සඳහා මහජනතාවට සහන ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 17213ක පරිපූරක ඇස්තමේන්තුවක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ තුළින් විදුලි බිල්පත් සඳහා ජනතාවට මූල්‍යමය සහනාධාරයක් හිමිවනු ඇති. 2026 වසරේ රේකී අමාත්‍යංශයට වෙන් කළ එහෙත් වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගත් ප්‍රතිපාදන මකින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා මුදල් වෙන් කර ඇති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වුණා. එම කාරක සභාව නියෝජ්‍ය කතානායක රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. මෙම පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බැවින් හෙටට නියමිතව තිබූ අපනයන කෘෂිකර්මාන්ත ප්‍රවර්ධන සංශෝධන පනත් කෙටුම් පත අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනිද්දා විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම් පත ඉදිරිපත් නොකිරීමටද තීරණය කළා. ලබන 23 සහ 24 යන දිනවලදී 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධන පනත් කෙටුම් පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම් පත පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇති. ආණ්ඩුව ප්‍රායෝගික නවන ප්‍රතිචාර ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 37 පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
13: දුරකතන කුළුණු 1000ක් ඉදි කරනවායි කියලා මහා හයියෙන් කෑ ගහලා කියනවා. ජනාධිපතිවරයාට අනුව නම් මේ කුළුණු 1000 හදන්නේ මේ ළමයි ගස් උඩ නැගලා සිග්නල් හොයන නිසා. පෝජි ගන්න පුළුවන් විදිහට විදුලි කරු 1000ක්. දැන් පෝජි පහු කරලා ගිහිල්ලා අපි ඉන්නේ. දැන් පෝජි නෙවෙයි ලංකාවේ භාවිත කරන්නේ 5G. තව අවුරුද්දක් යනකොට මේක තවත් වැඩි වෙයි. විදුලි සංදේශ කණු 1000ක් හදන්න අපි හිතමු අවුරුදු 3කට එක දවසකට කණුව ගානේ හදන්න බෑ. ඇයි? මාස 36ක් තියෙනවා. දවස් වලින් ගත්තොත් දවස් 1000යි.
1: ජනතාවට හිතකර තීන්දුව පමණක් ආණ්ඩුව ගෙන ඇති බවයි නියෝජ්‍ය මාත්‍ය අරවින්ද සෙනරත් සඳහන් කළේ.
14: විපක්ෂයට දැන් රෙදිලා තියෙනවා ඔවුන්ට බැරි වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදයක් මේ අවුරුද්ද දෙක ඇතුළේ අපි ස්ථාපිත කරලා තියෙනවා. ඒක තමයි මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේ. එහෙම රටක් අපි නිර්මාණය කරලා තියෙන නිසා විපක්ෂයට ඔය ගහන මඩ ඔය නගන අවලාද හැර වෙන කිසිවක් නෑ. ඔය මහත්තුරු නාමල් මහත්තයරි සජිත් මහත්තයරි කියන්නේ නෑනේ ආණ්ඩුව හොඳයි කියලා. ඒක අපි දන්නවා. හැබැයි රටේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් මිනිස්සු උත්තරේ දෙනවා සජිත්ලට නාමල්ලට වෙච්ච දේ හොඳටම පැහැදිලි මිනිස්සුත් එක්ක කතා කරන්නේ. ඔය ජනතාවට සුබ නෑ කියන්නේත් විපක්ෂෙනි. හැබැයි ජනතාවට සුබයි. අපි ජනතාව වෙනුවෙන් ගතපු තීන්දුව ඉතිහාසයේ ලියවෙන තීන්දුව.
1: බලය ආරක්ෂා කිරීම සඳහා අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් පැවසුවේ.
15: සාමාන්‍යයෙන් මැතිවරණ කාලේ මේ පක්ෂවල පොරොන්දු දෙනවා තමයි අඩුව ගන්න බලාපොරොත්තු වෙනවා. මේ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. ඒක බොරුවක් වෙනවා අන්තිමින්. නමුත් බලය ගත්තම පසුව පවත්තාගෙන යන්නට බොරු කියනවා නම් ඒකට සමාවක් නැහැ.
1: දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකුපෙටි නෙමෙත්තාට අයත් රුපියල් මිලියන 35ක දේපළ ක්‍රියාවිරහිත කර තිබෙනවා. ඒ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටහෂේ මගින් සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි. මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදලින් ලබාගත් බව සැලකෙන ඔහුට අයත් මතුගම ඉද්දවෙල ප්‍රදේශයේ පර්චස් 15ක ඉඩමක් සහ එහි ඉදිකර ඇති නිවස තහනම් කළ දේපළ අතරට අයත්. පොලිසිය සඳහන් කළේ දින 14ක කාලයක් සඳහා මෙම දේපළ ක්‍රියාවිරහිත කර ඇති බවයි. චීන ජනාධිපති ෂී ජින්පින් රාජ්‍ය සංචාරයක් සඳහා අනිද්දා අමෙරිකා බලපිටත්ව යන බව තහවුරු කර තිබෙනවා. ඒ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල ආරාධනයක් අනුවයි. චීන ජනාධිපතිවරයාගේ අමෙරිකා සංචාරය ලබන 25 වනදා අවසන් වනු ඇති. සංචාරය අතරතුර ජනාධිපතිවරුන් දෙපළ චීන අමෙරිකා සබඳතාවලට බලපෑම් එල්ල කරනු ලබන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. එමෙන්ම ලෝක සාමය සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු වනු ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා. ඒකාණ්ඩයේ දේශීය ක්‍රීඩා සමාජ 14ක් ඉදිරි වසර දෙක තුළ 10ක් දක්වා අඩු කිරීමට ක්‍රිකට් පරිවර්තන කමිටුව තීරණය කර තිබෙනවා. කමිටුව තීරණය කර ඇත්තේ දැනට ක්‍රියාත්මක බී කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 12 තවදුරටත් පවත්වාගෙන යාමටයි. ඒකාණ්ඩයේ දේශීය ක්‍රීඩා සමාජ අඩු කිරීම තුළින් රටේ සිටින දක්ෂතම ක්‍රීඩකයන් ඉහළ මට්ටමේ දේශීය තරගවලට එක් කිරීමට හැකිවනු ඇති. එමගින් වඩා තරගකාරී ක්‍රිකට් වටපිටාවක් නිර්මාණය කිරීමට අපේක්ෂිතයි. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීමේ මූලික වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
16: පිට ක්‍රීඩකයෝ නැතුව අපි කොච්චර හොඳ කමිටුපත් කරත් කොච්චර හොඳ සැලසුම් හැදුවත් ක්‍රීඩකයෝ නැතුව ක්‍රීඩාව ගෙනියන්න අපේ අරමුණ වෙන්න ඕනේ. යට ඉඳලා ක්‍රීඩකයෝ හදාගෙන ඉන එක දැන් මේ අපිට ඉන්න සමහර ක්‍රීඩකීන්ගෙන් දැන් ඒ බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ මට්ටමට ඒක තමයි අපේ තියෙන මේක කාලයක් තිබිච්ච ප්‍රශ්නයක කොනක තමයි අපි දැන් ඉන්නේ. ඉතින් මුල ඉඳලා මේක හදාගෙන යන්න ඕනේ.
1: යළි සිරස්තල. අන්දමන් දූපත් ආශ්‍රිතව පීඩන අවපාතයක්. වැසි සහිත තත්ත්වය තවත් දින 4ක්. කළු සහ ගින්ගංගා ආශ්‍රිත ගං වතුර අවදානම තවදුරටත්. ප්‍රාදේශීය ලේකම් කොට්ටහච්ච 13කට නායම් රතු නිවේදන. අනෝජන්ගේ මව්පියන් ජනපති හමුවේ. චීන ජනපති ඇමරිකාවට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමා. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොවපුරා සෙරසර සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: Musician කෙනෙක්, writer කෙනෙක් වගේම film director කෙනෙක් වෙන දර්ශන රුවන් දිසානායක අද birthday එක celebrate කරනවා.
2: Happy birthday දර්ශන.
3: Thank you Malli, thank you.
4: Happy birthday, happy birthday, happy birthday to you.
1: අදත් ඉතින් වෙනද වගේමද දවස ගෙවෙන්නේ.
3: බර්ත්ඩේ වල ගොඩක් කලා රෙකෝඩින් ස්ටුඩියෝ වලයි නැත්තම් මගපතේනේ. අද මොන අරේන්ජ්මන්ට් එකක් තියෙනවද කියලා අවසනෙට තමයි ඒක දන්නේ. ඒ වෙලාවට යාළු සෙට් වෙලා එක එක දේවල් කරනවා, ගෙදර අය සෙට් වෙලා එක එක ඒවා කරනවා.
2: ඔයාගේ නවල් එකෙන් අලුත් වැඩක් කරන්න නේද යන්නේ?
3: මනම් පිටිපාලම නවකතාව දැන් බුක් ෆෙයරෙන් ගන්න පුළුවන්, ඔන්ලයින් හරහා ගන්න පුළුවන්. නවකතාව විරේදී ටෙලි නාට්‍ය හෝ සිනමා නිර්මාණ කිරීම සඳහාත් ලෑස්ති වෙනවා.
1: ජීවිතේ ලබාගත් ලොකුම achievement එක මොකද්ද?
3: ඒවා අධ්‍යක්ෂණයට ජීවිතේම ගොඩක් අත්‍යවශ්‍ය තමයි ඒක මගේ ජීවිතේ ලොකු හැරෙන්නක් කොහේ ජීවිතේට කද්දේ ගොඩක් ආව විශේෂයෙන් බටහිර ගැන කතා කරන්න ගිහිල්ලා සාදෙන් ජීවිතය කරන් වෙනවා. ඒ ගානට මේක හේතු නැදෙන්නේ. නමුත් මම හිතන්නේ මේක තාසයි ඒ සිනමාවට දැනවට
2: තමිල් සිනමා එකෙන් හොලිවුඩ් වලට යන තවත් මූවි එක ගැන අපිට ආරංචි වුණා.
1: ඒ තමයි විජය සේතුපති මේන් කැරක්ටර් කරපු මහරාජා මූවි එක.
2: 2024 දී රිලීස් වුණු මේ ක්‍රයිම් ත්‍රිලර් මූවි එකට ඉන්දියාවල විතරක් නෙවෙයි ස්පෙෂලි චයිනාවලිනුත් ලොකු රෙස්පොන්ස් එකක් හම්බුණා.
1: ඒ ඉන්ටර්නැෂනල් සක්සස් එකත් එක්ක හොලිවුඩ් ඒජන්සි එකක් මහරාජා මූවි එකේ රීමේක් රයිට්ස් අරගත්ත කියලා ප්‍රොඩියුසර් සුදන් සුන්දරම් කන්ෆර්ම් කරලා තිබ්බා.
2: ඒ වගේම තමයි ටෙමිල් මූවි එකේ විජය සේතුපති කරපු කැරක්ටර් එක හොලිවුඩ් වර්ෂන් එකේ මැතිව් මකානහේ වගේ හොලිවුඩ් ස්ටාර් කෙනෙක් කරයි කියලා තමයි මේ වෙද්දි ගොඩක් දෙනෙක් කතා වෙන්නේ.
1: හැබැයි ඒ ගැන තාම මැතිව් ඔෆිෂියලි කන්ෆර්ම් කරලා නැහැ.
0: Talk of the town.

0: ගත පිරෙන්න සියත.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: සම මතු පිට ඇතිවෙන දිලේ රසාදන හොඳ කරන්න අමාරුවයි.
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද උණකමගේ සමග.
2: මේ දවස්වල අපේ රටේ විවිධාකාර දිලීර ආසාදන කීපයක් පැතිරලා තියෙනවා. සම මතුපිට ඇතිවෙන මේ දිලීර ආසාදනවල පොදු රෝග ලක්ෂණ තමයි කැසීම ස්වභාවය සහ සම මතුපිට පළු ඇතිවීම. විශේෂයෙන් මෙවැනි ආසාදන ඇතිවෙන්නේ ඔබට වැටිපුර දහදිය දමන ස්ථානවල. බොහෝ වෙලාවට මෙවැනි සම මතුපිට ඇතිවෙන දිලීර ආසාදනයන් සුව වෙන තරමක කාලයක් ගත වෙනවා. මේ සඳහා යම් යම් ආලේපන භාවිත කිරීමටත් ඒ වගේම ඖෂධ ලබා ගැනීමටත් සිදු වෙන ඉඩ තියෙනවා. නමුත් මේ දිලීරවලට පුළුවන් ඒ සඳහා භාවිත කරන ඖෂධවලට ප්‍රතිරෝධයක් නිපදවා ගන්න. හේතුව නිසා තමයි මෙවැනි තත්ත්වයක් සුව කරගන්න අමාරු වෙන්නේ. මේකට ප්‍රධාන හේතුවක් තමයි නිසි වෛද්‍ය උපදේශකකින් තොරව යම් යම් ආලේපන වර්ග සහ බෙහෙත් වර්ග භාවිත කිරීම. ඔබගේ සම මතුපිට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති වූ විට ඔබ කළ යුතු වන්නේ ඒ සඳහා සුදුසුකම් තියෙන අත්දැකීම් සහිත වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබා ගැනීමයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: කලෙත් ලොකු කරලා නේද?
4: නැතුව සර්. LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
6: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
5: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සෞත් වෙනවා.
6: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
7: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක්.
8: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500. සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක්. අඛණ්ඩව දෙවනවරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂ සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
9: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
10: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැ නිකන්.
11: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
12: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
13: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
12: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
15: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
16: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින්. SCL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
17: After levels psychology biomedical science and nursing study karanna altia samaga ekathu wanna pivisenna www.slit.lk slit and hemas adhyapanaya saha saukhya satkare samuhika shaktiya
18: api dawasa purama aramunu wenuen duwana minissu habai engata viveke kiyala labenni ninde jeevithe vindinna suwa nindaka pahasa onemai Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
6: අරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
19: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න. 98.4 මෙගාවාට්ෂියට.
20: දැන් වෙලාව රාත්‍රී 7:01.
21: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් ටොයොටා වාහනේ ගැනද හිතන්නේ? ටොයොටා ලංකාවෙන් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම ටොයොටා ලංකාවෙට යන්න. නැතිනම් අමතන්න 011-939.3.

රාත්‍රී 7යි විනාඩි 7යි. දවස් 3කට පස්සෙ නේද? සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. කාලය හරි ඉක්මනටම ගියා. ඔන්න ඉතින් මේ අපේ අලුත් සතිය නේද? සියත ආදරේ කහන. ඔයාට ඕන විදිහට ඉන්න පුළුවන්. ලස්සනම ආදරණීයම සියත තියෙන ඔව් ආදරණීයම පය දෙක. කාලය මේ හැමදේම ටික කාලයයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මොන තරම් ආස කළත්, අපි මොන තරම් ආදරය කළත්, අපි මොන තරම් තදින් අල්ලගෙන හැදුවත් මේ ලෝකෙ කිසිම දෙයක් හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ කියලා. ඔව් කාලයත් එක්ක හිතේ තියෙන දේවල් වගේම ලස්සනට පිපෙන මල් වුණත් පරවෙලා යනවා වගේම තමයි අපේ ජීවිතයට එකතු වෙන මිනිස්සු. දුක සතුට මේ හැමදේම එකතු වෙනවා වගේම තමයි වෙන්වෙන් දිත් වෙනස් වෙන එක නතර කරන්න අපි කාටවත්ම බැහැ. සමහර කාලවලදී අපේ හිතට දැනෙන මේ අසීමිත සතුට නැත්තං හුස්ම ගන්නවත් ඉඩක් නැති තරමටම හිතට දැනෙන සතුටක්. ඒකෙම අනිත් පැත්ත හුස්ම ගන්න බැරි තරමටම හිත රිදවන ලොකුම ලොකු වේදනාව වුණත් හැමදාම තියෙන්නේ නැහැ. කෙටින් කියනවා නම් සදාකාලික නෑ නේද? අද අපේ මුළු ලෝකෙම වෙලා ඉන්න මිනිස්සු සමහරක් ඇටිටියුඩ්ස් එක්ක කාලෙත් එක්ක හෙට දවසේදී අර අපි කියන්නේ ස්ට්‍රේන්ජ් කෙනෙක් අමුත්තෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම අද අපිට විඳින්න වෙන අමාරුම කාල පරිච්ඡේදය වුණත් හෙට වෙද්දී මතකයක් විතරක් වෙන්නත් පුළුවන්. හැමදේම දවසෙන් දෙකෙන් වෙනස් නොවුනත්, මිනිත්තුෙන් වෙනස් නොවුනත් කාලෙත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හිතේ තියෙන ආදරය වෙනස් වෙයිද හැම ලේසියකින්? කවුරු කොහොම කිව්වත්, මුණා කරන්න හැදුවත්, ඔයා ඔයාට නීති රීති දාගත්තත් කෙනෙක්ගේ හිතේ තියෙන ආදරය එහෙම ලේසියකින් අයින් කරන්න, නැති වෙන්න, වෙනස් වෙන්න ටිකක් අමාරු දෙයක්. හැබැයි එතනත් කාලයත් එක්ක ආස නැති දේවල් එක්ක ඔයාට අත්හරින්න ඕන වුණොත් ඔයාට ඒක කරන්න පුළුවන් කියලත් මං හොඳටම දන්නවා. හැබැයි සීත ආදර එක හැමදාම් ප්‍රාර්ථනා කරන්නේ ආදරණීය ආදරයක් ලැබෙන්න කියලා. කවදාවත් අත්හරින්නේ නැති. එන්න පැය දෙකක් තියෙනවා ඔයාටයි විශ්මිතයි කතා කරන්න. මේ සීත

0: දොළහා සවස හය සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර්ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112700 NIBM The City University The place to be.
3: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
4: සිත් වැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
5: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
6: Advance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: Advance ticket ticket pay.
8: City board සමාජිකයන් සඳහා Cargill's food city within mega වට්ටම්. Sara chicken sausages ඉතිරි රුපියල් 170යි. Byraha chicken meatballs ඉතිරි රුපියල් 115යි. Mum's joy refined pol tel ඉතිරි රුපියල් 490යි. Signal strong teeth toothpaste ඉතිරි රුපියල් 115යි. Cargill's food city.
9: අයියා මට apple මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක්. ආ සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
9: අයියා මට මල් ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
11: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් Dampatin ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
12: Thailand kiyanne sancharaka gamanantayak
13: habai adaveti Thailand e pradhana pele vishwavidyalaya wala Europa vishwavidyalaya wala thiyena hama upadhi patamalawakma patan aran thiyenawa
14: Hello hi mama Jason higher studies wala oya pita ratakata yanne inna nan ekata hariyanne Thailand e mokada ekata loku piyadamak yanne ne එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
15: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
16: Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77
17: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
18: මෙන්න අපේ ප්‍රශ්නය Thomas Alva Edison කිනම් ජාතිකයෙක්ද 1 එංගලන්ත ජාතිකයෙක් 2 ඇමරිකානු ජාතිකයෙක්
19: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
20: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න
21: යත පොකට් මනි
22: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
23: අනුග්‍රහය
24: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
25: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
26: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
27: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
28: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්

රාත්‍රි 7යි විනාඩි 28යි. ඉතින් කලින් වාගෙන් අහන්න බැරව කියන්නේ. දැන් පටන් මේ දවස්වල එච්චර කාලගුණය ක්ලයිමේට් එක ගොඩක් හොඳ නැහැ. හැබැයි වා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඔයා කෑවද පිව්වද වෙලාවට බෙහෙත් ගත්තද ඒවත් චුට්ටක් හොයලා බලන්න ඕනේ. මොකද ඔයා ඔයාට හරි විදිහට ආදරය කරොත්, ඔයා ගැන හොයලා බැලුවොත්, ඔයාගේ ළඟ ඉන්න අය ගැනත් ආයෙත්ින් අමුතුවෙන් හොයන්න දෙයක් නැති වෙයි. කේතිච්චිතින් ඔන්න මැසේජ් එකක් එවලා තියෙනවා. මෙන්න මේ විදිහට කියලා, ආදරය කරන්න එපා කියලා හිතට කොච්චර කිව්වත් හිත ආදරය කරලා ඉවරයි නම් ඊට පස්සේ ඒ හිත අපේ නෙවෙයි. එක වෙලාවක ඔයාගේ කහිනාවක් ඇති මුළු තවසම ලස්සන වෙන්න. අතපොට මේ මැසේජ් එක මම කියන්න යන ටොපික් එකටත් සම්බන්ධ වෙනවලු වන්න. තවත් වෙලාවක ඔයාගෙන් එක වචනයක් නැති වුණාම මුළු රෑම නිින්ද යන්නේ නැහැ. සහතික ඇත්ත. ආදරේ හරි පුදුම දෙයක්. ලැබුණම මනුස්සයෙක්ව ලෝකේ වාසනාවන්තම කෙනා කරනවා. නැති වුණාම ඒ ලෝකෙම හිස් කරලා දානවා. ඒත් ආදරේ කළ හිත මට මොනවද ලැබුණේ කියලා කිසිම වෙලාවේ අහන්නේ නැහැ. සමහර වෙලාවට එයා සතුටින්ද කියලා විතරක් අහනවා. ඒකයි ආදරේ. සිනහව දෙන එකත්, කඳුලක් දෙන එකත්, බලාගෙන ඉන්න එකත්, අහිමි වෙයි කියලා බය වෙන එකත් දැන තැනත් අපේ හිත හැමදාම ආදරේම හොයනවා. ඇත්ත. සමහරක් වෙලාවල් වලදී ආදරණීය හිත්වලට ඒ ආදරය කරන කෙනාව උතේ රෑහීනෙන් හැම වැඩකදීම කොහෙන් කොහෙන් හරි කනෙක්ට් වෙනවා, කොහෙන් කොහෙන් හරි මතක් වෙනවා. හැබැයි වෙලාවකට හිතෙනවා, ඇත්තටම මං විතරද ආදරය කරන්නේ? එයාට මාව දැනෙන්නේ නැද්ද? ඔය වගේ ප්‍රශ්නත් මේ ආදරේම තියෙනවනේ නේද? ඉතින් ඒ හින්දා තමයි මට අද කතා කරන්න හිතුනේ. ඔව්, ඒක මං විතරක් කරපු ආදරයක් තමයි කියලා. ඔයාගේ ජීවිතෙත් ඇති, ඔයා විතරක් ආදරය කළා කියලා විශ්වාස කරන, ඔයා විතරක් ආදරය කරනවා කියලා දන්න හරි අමුතු කතාවක් නේද? අතීතය සීනයක්ද? නැත්තම් මේ අපි ජීවත් වෙලා ඉන්න විදිහ හීනයක්ද? නෑ නෑ නෑ නෑ. ආදරේ නම් ලැබෙන්න ඕනේ. හමු වෙනවා නම් හිමි වෙන්න ඕනේ. ඒ තමයි ආදරේ නේද? ඉතින් ආදරේ කියන්නේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා එකම විදිහට කියන්න බැහැනේ. හැබැයි ඔයාගේ හිතත් දන්නවා, මගේ හිතත් දන්නවා අපි ආදරේ කියලා. ලියන්නක බලන්න. 0711982294 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට આવીත් comment එකක් තියන්න.

0: තවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
2: හිනා වෙන්න මෙන්න වෙලාව
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක් දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද නෑ Tamanටම පේනවා
5: නා
0: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම් අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
16: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනිය උජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා.
18: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් තමයි.
19: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
1: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්තපට real mapat experience එකකට නැල්වත්තපට
6: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ
7: LOLC finance හරියන්න හරිම තැන
14: වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
11: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115-544-5000
2: දැන් වියජෙටෙක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
3: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
15: Let's Vietjet.
4: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
10: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
16: Avance ticket ona deyak ada gewanna ganna
19: Avance ticket tika pay
12: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
9: අදම combank.lk වෙත පිවිසෙන්න.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-6767-67 මිස් කෝල් එකක් දෙන්න.
17: Stars Milan Fashionai Europe පිටවල ගුණේ පෙරි Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
5: Stars Milan Pasta.
0: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire දැන් දම්පාටින්. ACL Fire Guard Wire
20: flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
21: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
22: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227676 BOC Travels.
23: මෙන්න ප්‍රශ්නය. කලාවැවට අධිපති දෙවියන් කවුද? 1. කඩවර දෙවියන් 2. මහසෙන් දෙවියන්.
24: ඉස්කෝලේ 6 වසරින් ගෙන ගන්න බල්ල කැටුවෙන් චන්න ජයලත් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්දා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 152යි 152 අපිට WhatsApp කරන්න.
25: යත පොකට් මනි.
26: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 7යි විනාඩි 52යි. ඇත්තටම අපි අපේ වැඩ කටයුතු කරන් යද්දී සමහර අයගේ ස්ටඩීස් වෙන්න පුළුවන්. තවත් සමහර අය ජීවිතේ ලොකු ලොකු සටන් වල ඉන්න කමං හුස්ම ගන්නවට හුස්ම ගන්නව වෙන්නත් පුළුවන්. ප්‍රශ්න ගොඩක ඉන්නත් පුළුවන්. තමන්ගේ හීන වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන ඒ දේ කොතනින් පටන් අරන් මොන විදිහටද කරන්න ඕනේ ඔය වගේ ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. කල්පනා කරනවා වෙන්නත් පුළුවන්. ජීවිතේ ඇත්තටම අපිට අපි ආදරය කරනවා වගේම තමයි එක කාලෙකදී තේරෙන්න පටන් ගන්නවා අනේ අපිටත් ආදරයක් මං ගැනත් හොයලා බලනවා නම් ඒ අයට විතරද ආදරේ ගැලපෙන්නේ මට ආදරේ ගැලපෙන්නේ නැත්ත එයා එච්චරටම වාසනාවන්තද එහෙම හිතන කට්ටියකුත් මේ ජීවත් වෙන යාළුවෝ මිනිස්සු අපි අතරේ ඕන තරම් ඉන්න පුළුවන් සමහරක් විට මං ඔයාට කෙනෙක් විතරයි ඒත් ඔයා හැමදේම වුණා මගේ ලෝකේ ඔයාට මං කතා කළේ වෙලාවක් තිබුණු වෙලාවට විතරක් නෙවෙයි කොච්චර වැඩ තිබ්බත් මොන දේ කල්පනා කරත් මට මතක් වෙන්නේ ඔයාව මන්නං ඔයාව අමතක කරපු එක දවසක්වත් නැති තරම් සමහර විට වෙනස අන්න එතන වෙන්නත් ඇති මං හිතුවා කාලයක් ඇත්තේ ඔයාටත් මාව මං ඔයාට ආදරය කරන තරමටම දැනේ කියලා මං හිතුවා දවසක ඔයාගේ හිතට මං වටින කෙනෙක් වෙයි කියලා මං හිතුවා මං හැමදාම ඔයා ළඟ ඉන්න නිසා දවසක ඔයාටත් මං නැතිව අඩුවක් දැනෙයි කියලා. ඒත් අන්නවද සමහර බලාපොරොත්තු ඉටු වෙන්න හදලා නෑ. සමහර ආදර කතා දෙන්නෙක්ගේ හදවත් අතර ලියවෙන්න හදලත් නෑ. සමහර දේවල් එක හිතකින් පටන් අරගෙන එක හිතකින්ම අවසන් වෙනවා. මගේ ආදරේ තන්නේ වගේ වෙන්න ඇති. එහෙම හිතෙන අයත් එහෙම කල්පනා කරන අයත් එහෙම තනියම ආදරේ කරන අයත් සියත ආදරේ කහනවා කියලා මන් දන්න හින්ද තමයි. ඔව් ඒක මං විතරක් කරපු ආදරයක් තමයි කියලා අද ෆේස්බුක් පෝස්ට් එක විදිහට මම ලිව්වේ. එහෙම කියද්දී මට උත්තරයක් ඇවිල්ලා තියෙනවා. මම නම් ගම් කියන්නේ නැහැ. මම අතක බෙදා ගන්න. මොකද කෙනෙක් දෙයක් ඉල්ලුවොත් මං ඒ විශ්වාසය ඇත්තටම රකින්න කෙනෙක්. ඔව්. ඒක මං විතරක් කරපු ආදරයක් තමයි. ඔයාට ඒක ආදරයක්ද නැත්නම් මගේ හිතේම මං ගොඩනගාගත්තු සිහිනයක්ද කියලා අදටත් මට හරියටම තේරෙන්නේ නැහැ. ඔයා නොදැනුවත්වම මං ඔයා වෙනුවෙන් හීන දැක්කා. පුංචි දේවල් වල පවා ඔයාව හෙව්වා. කියන්න බැරි තරම් දේවල් නිහඬවම මගේ හිතේ තියාගත්තා. ඔයාට ආදරේ දැනුනේ නැති වෙන්න පුළුවන්. ඔයාට ඒකේ වටිනාකමක් නොති වෙන්නත් පුළුවන්. ඒත් මට නම් ඒ හැම මොහොතක්ම ඇත්තක් වුණා. අවසානයේ මට තේරුණේ ආදරයක් සම්පූර්ණ වෙන්න දෙන්නෙක්ම ඕනේ නැහැ කියලා. සමහර ආදර කතා එක හිතකින්ම පටන්ගෙන එක හිතකින්ම ඉවර වෙනවා. එනිසා ඒක මං විතරක් කරපු ආදරයක් තමයි. ඒත් ඒ ආදරේ බොරුවක් නෙවෙයි. මගේ හිතට දැනුණු තරමටම මගේ ජීවිතයේ ලස්සනම සහ වේදනාකාරීම මතකයක් කියලා තමයි එයා කියන්නේ. ජීවිතේ මෙහෙම වෙන්නේ නැති නේද? සමහරක් අයට
ඔය ආදරේ නැති වුණාට කමක් නෑ, මං ආදරේ. එහෙම හිතන අයත් ඇතේ.

0: හිත පිරෙන්න සියත සියත පත්තරේ විත් හසා
1: පාස්කුදා ප්‍රහාරය සලේ කතාව සජිත් එක්ක මන්ත්‍රී 10කගෙන් ප්‍රකාශ ගන්න CID අවසර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම ප්‍රකාශ ලබාගත හැක්කේ ඔවුන්ගේ කැමැත්ත හා පූර්ණ සහයෝගය මත පමණක් බවද ආරංචි මාර්ග සඳහන් කළා කියලා තියෙනවා. ඉස්ලාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මේ වන විට දින 100කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බව වාර්තා වෙයි. ඒ අති බැලුවම කොළඹ ජාතික රෝහල හරිම දුර්වලයි නේද? ඒ කැටේ එකම මිනිස්සයා දවස් 100ක් ඇඩ්මිට් කරලා තියලත් ඒ මිනිස්සයාගේ ටිකට් කපා ගන්න පුළුවන් ගන්නට එයාගේ සෞඛ්‍ය ඉම්ප්‍රූව් කරගන්න බෑ කියන්නේ මං හිතන්නේ ඒ ජාතික රෝහලට සෞඛ්‍ය බෑ.
0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
6: සලාම් බැංකුවට යුරු මනි සම්මාන දෙක අකණ්ඩව දෙවනවරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සලාම් බැංකුව 2026 යුරු මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
7: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. Then Dampatin. ACL Fireguard Wire. Flame retardant Pramithiye Purogamiya.
8: ඒක කොහොමද මොකද කම්බලේ ටැටූ එකක් ගහලා
9: චූටි පිම්පල්
8: හොඳ චූටි
9: ඇයි
8: කම්බලේ නිතුම් කාලක් බවහිලා
9: නේ හරි නරගයි අනේ මගල ඔය හැමදාම මොකක් හරි අදයක් කියනවනේ මට
8: ඔය අද විතර නෙවෙයි ඉතින් කැත කියන එක හැමදාම තියෙනවනේ
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න
13: හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.

0: අලුත් පැයක් දැම්බලව රාත්‍රී 8යි විනාඩි 5යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

රාත්‍රි 8යි විනාඩි 11යි ඔන්න සීත ආදර රේඛා අහන අපි කතා කරන අපේ දෙවනි පැය මේ විදිහට තමයි පටන් ගන්නෙ. මං හරි කැමති සනසීමේ ඇවිදින්න යන්න, සින්දු අහන්න, ගායනා කරන්න පොඩ්ඩක් අපහසු වුණත් සින්දු කියන්න, යාළුවෝ එක්ක කතා කරන්න, ගෙදර හිටියොත් රස කෑමක් එහෙම හදලා මගේ පාටුවේ ඉන්න ගෙදර කට්ටිය එක්ක කතා කරන්න, මං ආදරය කරන අය සතුටින් ඉන්නවා දකින්න, ඒ අය පිළිවෙලට ඉන්නවා දකින්න, ඔය වගේ පුංචි පුංචි ආසාවන් මාව හරි සතුටින් තියනවා. ජීවත් වෙද්දී අපි හිතන් නැති වෙලාවල් වලදී අපේ ජීවිතයේ පුංචි පුංචි තැන්වලින් වෙනස් වෙන්න පටන් ගන්නවා කිව්වොත් ඔව් එහෙම වෙන්නත් පුළුවන්. ඔයාගේ ජීවිතෙත් ඇති එහෙම උඩු යටිකුරු කරපු ලස්සන කතා, ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරපු මැජිකල් ස්ටෝරිස් ඇති ඕන තරම්. සමහර මිනිස්සු ඉන්නවා ජීවිතේ නොහිතන වෙලාවක අපේ ළඟට ඇවිත් මතක කොන්නක් එක්කම ආපහු යන්නම කියපු. එයට සාධාරණ හේතු තියෙන්නත් පුළුවන්, මොකක්ම හරි හේතුවක් තියෙන්න පුළුවන්. ඒත් ඒ හමුවීම් මගහැරුණු හැම තැනකදීම ඉගෙනගත්ත දේවල්, අත්දැකපු දේවල්, අත්විඳ දේවල් ඒ වගේම ගොඩක් ඇති. තදින්ම දැනුණු මිනිස්සු හිතුවටත් වඩා ඉක්මනට අපේ ජීවිතේ වෙනස් කළා. ඒ වගේම තමයි ඒක අනිත් පැත්ත. ඒ තදින්ම දැනුණු ආදරයක් එක මනස හිතක් ඔයාගේ ළඟින් මගහැරුණොත් ටික කාලයක් නෙමේ, ලොකු කාලයක් අර මං කිව්වෝ දේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. දවසකට හරි ජීවිතේ ලස්සන කරන්න ආපු අය එක්ක මොන තරම් සතුටු මතකද තියන්නේ. ඒ කියන්නේ කේන්ති අනේව මතක් කරන්න යන්න එපා. එයාගෙන් ගත්ත, එයාගෙන් ලබා ගත්ත, එයාගෙන් ඉගෙන ගත්ත ඕන තරම් ලස්සන මතක ඔයා ළඟ ඇති. අමතක කරලා වගේ හිටියට ඒ හැඟීම තාමත් හිතේ කොහේ හරි තැනක, හිතේ කොනක තියෙනවා කියලත් මට විශ්වාසයි. දෙවනි පැය පටන් ගනිද්දී මට මේ කතාව කියන්න හිතෙන්නේ, කතාව කිව්වට මෙහෙම දෙයක් කියන්න හිතෙන්නේ, මට ආව මැසේජ් එකකින්. ඔව් ඒ හිතුව විදිහට, මේ කිව්ව විදිහටම මං ඒක මගේ විදිහට කියන්න කමක් නෑ නේද? මං දන්නවා තරහ වෙන්නේ නෑ කියලා. හැබැයි ඔයා ආපු මැසේජ් එකේ වචන මං මගේ කතාවට පාවිච්චි කරයි. එහෙම හොඳයිනේ. ඇත්ත, අපි මේ ඔක්කොම දේවල්, මේ ජීවිතේ ආදරේ හැමතේම, ඇත්තටම ආදරය මොකද්ද මේ ආදරය? ඔයා කිව්ව විදිහට සිංහල හොඩියේ තියෙන අකුරු හැටෙන් අපේ ජීවිතේට, අපේ මුළු සෝල් එකටම දැනෙන අකුරු හතර තමයි ඉතින් මේ ආදරය.

0: හිත පිරෙන්න සියත
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
2: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකකින් නිවාසනයක් ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන් ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න
3: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
4: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000. NIBM The City University, the place to be.
5: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
6: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
5: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
7: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
5: අහවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ

0: ලැන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
1: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714 152 152ට WhatsApp කරන්න.
0: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
3: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගම. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි.
4: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
0: මොකද මේ වගේ කියන්නේ?
4: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොහොමද නැම හොයාගත්තේ?
7: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

රාත්‍රියටයි විනාඩි 30ක් වෙද්දී මට මෙහෙම දෙයක් කියන්න හිතෙනවා. අර කාලෙකට කලින් ෂෙයා වුණා නේද වීඩියෝ එකක්? හැමදේම හරි සරලයි, අපි තමයි පටලගෙන තියෙන්නේ කියලා. මට ඒක එකපාරම නෙමෙයි, දැන් ටිකකට කලින් මතක් වුණා. මට ආව මැසේජ් එකකින්. එයා ඒ දෙක කිව්වේ නැහැ. හැබැයි අපි සරල වෙන්න වෙන්න, අපේ ආදරයටත් අපි සරල වෙන්න වෙන්න, අපි හිතන දේවල්, අපි කතා කරන දේවල්, අපි බලාපොරොත්තු වෙන දේවල්, අපි ප්‍රාර්ථනා කරන දේවල්, අපි විශ්වාස කරන දේවල්, අපි යාගෙන් දකින දේවල් හැමදේම සරල වුණොත් හිතන්න නැති විදිහට ජීවිතේ පුංචි විදිහට හරි ලස්සන වෙන්න, වෙනස් වෙන්න ඕ ඉඩ තියෙනවා. මැසේජස් අද ටිකක් වැඩියෙන් තියෙනවා. ඔව්, ඒක මං විතරක් කරපු ආදරයක් තමයි කියලා තමයි මං කිව්වේ. මේ මැසේජස් ටික මතක් කරලම කට්ටියගේ වචන ටික සිත අතරේ කහන් ඉනොයත් එක බෙදා ගන්න ඕනේ. මොරටුවේ ඉඳන් රුක්ෂාන් වෙනදා විදිහටම එයා ගොඩක් ආදරය කරන සඳමාලිවත් මතක් කරනවා. Thank you. එතකොට අපේ මාලි කියනවා, ආදරයට ආදරය කරන්න දෙසිතක් එක්වීමෙන් නම් ආදරය සිතේ රැඳිලා සිටින මොහොතක මතකයට මතකයක් ඇත්තේ පාළුවේ තනි වෙලා හෝ ඉඟි කරන්න තරම් අකීකරු සිතක් කොහොම ඇති කරගන්නද කියලා. අපි තව ටිකක් සරල වෙමු. Thank you Mali. හැමදාමත් වගේ සිත ආදරයක අහන් ඉඳලා මැසේජ් එකක් එවනවට. My friend, කාලෙකට පස්සේ නෙවෙයි දවස් 3කට පස්සේ නේද? ඔයාට කොහොමද? මත් ටිකක් හොඳින් ඉන්නවා. ගිය සතියට වඩා හොඳින්. ඔයාටම තේරෙනවනේ මන් දෙකක් දැන් වැඩිපුර කතා කරනවා. වොයිස් එක චුට්ටක් හරි ගිහිල්ලා. ඉතින් අද මගේ යාළුවා කියනවා, ඉතින් එනම් බයි. කිසිවෙකුට නොදැවෙනි ප්‍රේමයක්, කිසිදා නොමියන ස්නේහයක්. ඉතින් එනම් බයි. මා උලන, මා සමක නිවෙන එකම ප්‍රාණය නුඹයි. සීතල රාත්‍රියේ හිඳ ගිනි ගන්නා තවාලෙහිද එක හා සමානව මා තරා ගන්නා පිරිමි ආත්මය නුඹයි. සියල් අත්හැරීමට අවසිමුත් තවදුරටත් මා සමග සියලු දේ තදින් අල්ලාගෙන සිටින්නේ නුඹයි. තවමත් මා පූර්ණසේ දැනෙන්නා නුඹයි. මහේස සිඹ නිවන ප්‍රියතම මිනිසා නුඹයි. සසර නුඹ හමු වීමට සයුර කැළඹෙන අතුරු හැඳිය යුතු වේනම් සියල්ල පසකලා හැඳීමට හැකි ගැහැණිය මමයි. නුඹ මග හැරි පාපයට වන්දි වේනම් කෙතරම් වේදනා මැත්තේ වුවද උහුලමි නුඹ මාගේ මගේ යැයි ලියා දෙන තෙක්ම උහුලමි. ලියන භාෂාවෙන් ලිව්වත් මං ඒ විදිහට කිව්වත් මං දන්නවා සීත ආදරේ කහන ඔයාට ඒ මැසේජ් එක ලස්සනට දැනෙන්න ඇති කියලා නේද? රුමේෂ්, Thank you. ඔය මේ වෙලාවේ ඉටලි වලින් ඉඳන් මාව අහගෙන හිටියත් කොච්චර වැඩ තිබ්බත් මේ වෙලාව වෙන් කරනවා කියන්නෙම ඒක සියතට වගේම සියත ආදර රේඛාවලට විශ්මිත එක මහා ලොකු දෙයක්. ඔයා රික්වෙස්ට් කරලා තියෙන හින්දි සින්දුව නම් දෙන්න චුට්ටක් අමාරු වෙයි. හැබැයි මං දවසක දෙන්න උත්සාහ කරන්න. ඒ සින්දුව ප්ලේ කරන දවසට මම මැසේජ් එකක් අනිවාර්යෙන් දාන්නම්. Thank you so much. KTH වගේ මැසේජ් එක මං ටිකක් ඉස්සරහට තියාගන්න. හරිද? සින්දුවක් අහලා ඉමු. ආදරය කරන්න ඕනේ, ආදරේ විඳින්න ඕනේ. වර්ජීනියා මොරටුවේ ඉඳන් ඔන්න අදත් සේත ආදර රේඛා අහනවා. Thank you so much. මේ අහන්නකෝ. මමත් ආස කරන, මමත් ආදරය කරන සින්දුවක්.
ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්? මං කාවින්ම උණුහුම තියන්.

තව විනාඩි 20යි අපි අද දවසට සියත ආදර රේඛාහන්නේ. ඉතින් මැසේජ් එකක් එවලා තියන්න ඕනේ. 0711982894. එහෙමත් නැත්නම් ආදර රේඛාවන් සියත FM අපේ Facebook page එකට ඇවිත් කමෙන්ට් එකක් දාලා තියන්න ඕනේ.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා, මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: මෙන්න ප්‍රශ්නය. කලා වැවට අධිපති දෙවියන් කවුද? 1. කඩවර දෙවියන්, 2. මහසෙන් දෙවියන්.
4: ඉස්කෝලේ 6 වසරින් ගෙන ගන්න බල්ල කැටුවෙන් චන්න ජයලත් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් වින්දා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
4: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

ජීවිතය කියන්නේ අපි හිතන තරම් දිග කතාවක් නෙවෙයි. අද තියෙන මොහොත හෙට වෙනකොට මතකයක් වෙන්න පුළුවන්. එනිසා තව දවසක් බලාගෙන ආතරේ හංගගෙන ඉන්න එපා. කියන්න තියෙන දේ අදම කියන්න. අල්ලගන්න ඕන අත අදම අල්ලගන්න. මොකද ගෙවුණු වෙලාවක් ආයෙත් අරගෙන එදා වගේම කියන්න බෑ. ඉතින් හෙට මොනවා වෙයිද කියලා කවුද දන්නේ? අද ඔයා මගේ ළඟ ඉන්නවා නම් මේ මොහොත මට ඇති. ජීවිතේ ටික වැඩි කරගන්න බැරි වුණත් මේ පුංචි ජීවිතේ ආදරයෙන් පුරවන්න. එනිසා තව දවසක් බලාගෙන ආදරේ හංගගෙන ඉන්න එපා. කියන්න තියෙන දේ අදම කියන්න. අල්ලගන්න ඕන අත අදම අල්ලගන්න. Thank you KTH. ඔන්න ඇහුණනේ ඒ වචන මගේ නෙමෙයි. ඒ වචන ඔයා එක්ක බෙදාගත්තේ මං වුණාට මැසේජ් එක KTH කෙන්. අදාළ අය අදාළ දේවල් කරන්න ඕනේ ඉතින්. ඔව් ඒක මං විතරක් කරපු ආදරයක් තමයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හිතුණු අය ඇති. ඒ ගැන කතා කරන අය ඇති. ඒ ගැන කල්පනා කරන අය ඇති. අද මං එහෙම ලියද්දී අපේ ඉසුරු මංච නායක කියනවා කරපු තරමක් මම්ම විතරක් ආදරේ දුන්න විතරක් මටම විතරක් මං තාම පිච්චෙන්නේ කින්තර කරත්තරා වැටුණු වලෙන් දැන් ආයමත් මං කොහොම නැගිටින්නද එකමක පාරක් මන් දිහත් බලන්න මැනික කවියෙක් අසරණයි එච්චරටම කවිය කොටයි ආදරේ තමයි හැමදේටම නේද දිනෙත් මා ඔයාගේ කමෙන්ට් එකටත් thank you එතකොට මෙච්චර වෙලා පැය දෙකක් පුරාවට අපි වහගෙන හිටියා හැමදාම වගේ සියත ආදරේ කහන සියතම අහන පෝලන්ඩ් වල ඉන්න අපේ ලක්මාල් සුනෙත් Thank you so much ඔයාට පුළුවන් විදිහට හැමදාම අහන්න බැරි වුණත් ආදරේක ඔයාගේ ටයිම් එකත් එක්ක සිය තහනවා හැමදාම වගේ ඔයාගේ මැසේජ් එකක් එනවා අපේ WhatsApp history එකේම තියෙනවා හැබැයි ඔයාගේ ටයිම් එකත් එක්ක ඔයා මේ විදිහට අහනවා කියන්නේම ඒක ආදරේක වගේම විශ්මිත හරිම සතුටු දෙයක් ලස්සනයිල මේ ප්‍රෝග්‍රෑම් එක Thank you so much ආදරේනේ නේද? ආදරේ හරිම ලස්සනයි. ආදරේ හරිම සුන්දරයි. සුන්දර මිනිස්සු ආදරේ වටිනාකම දන්න ආදරයට කරු කරන විශ්වාසවන්ත ආදරණීය මිනිස්සු හම්බුනාම ගෙහින් නම් ආයෙත් හෙට රෑ 7 වෙද්දී ආදරයත් කතා කරන කෙනෙක් විදිහට

දන්නවද ආතරේ අපි ෆිල්ම්ස් වලින් දැකලා තියෙනවා පොත්වල කියවලා තියෙනවා මේ වගේ සින්දු වලින් ආතරේ ගැන අහලා තියෙනවා ඇත්තටම හදවතට ඕනම කෙනා හම්බුනාම මොන වගේ වෙයිද ගිහින් එන්න ඔබට සුබ රාත්‍රියක් මං විශ්මී

0: 4 Сията. Сията патере with Hasa.
1: Паскуда прахаре сале ката Саджит එක්ක mantri 10කින් ප්‍රකාශ ගන්න CID එකට අවසර. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම ප්‍රකාශ ලබාගත හැක්කේ ඔවුන්ගේ කැමැත්ත හා පූර්ණ සහයෝගය මත පමණක් බවද ආරංචි මාර්ග සඳහන් කළා කියලා තියෙනවා. ඉස්ලාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මේවන විට දින 100කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බව වාර්තා වෙයි. ඒ යති බැලුවම කොළඹ ජාතික රෝහල හරිම දුර්වලයි නේද? ඒ කියන්නේ එකම මිනිස්සයා දවස් 100ක් ඇඩ්මිට් කරලා තියලත් ඒ මිනිස්සයාගේ ටිකට් කපා ගන්න පුළුවන් ගන්නට එයාගේ සෞඛ්‍ය ඉම්ප්‍රූව් කරගන්න බෑ කියන්නේ මං හිතන්නේ ඒ ජාතික රෝහලට සෞඛ්‍ය බෑ.
0: සියද පාත්‍රේ විධාසා උදේ 7:50ට
2: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
4: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
5: ආදරය
6: අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
7: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
8: මාව දැකලා හැංගුණා
0: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
9: මට එහෙම ඕන යකි මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
10: සියත ටීවී තුලින්
11: මාගේ
10: දැන් වෙලාව රාත්‍රී 9:05.

0: හිත පිරෙන්න සියත
1: මිස් හොඳ කුල්ද
2: කුල් මොකද මම හොට්නේ
1: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
2: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරට අහල පුරුදු ඇති
1: අඩේ මිස් සුදු කොච්චි
3: Hot and spicy with Sudu Kochi. Kochi.
0: Moni Siyatama Havasa Dekata Sudu Kochi Ta.
1: Miss, miss. Excuse me, miss.
2: No, no, no. Ummanang short time ke de vitarai.
4: මෙන්න අපේ ප්‍රශ්නය. තෝමස් අල්වා එඩිසන් කිනම් ජාතිකයෙක්ද? 1. එංගලන්ත ජාතිකයෙක් 2. ඇමරිකානු ජාතිකයෙක්
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
6: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න.
7: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
0: අනුග්‍රහය.
8: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
0: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සාකච්ඡා කි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි.
4: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
10: මන්නම් හිතන්නේ නැහැ.
4: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
11: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
12: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
4: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
2: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 0718 427 777.
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
5: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා
5: දකිනහීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 Prime Group මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
10: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
12: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
13: finishing වහලක් ලෙස color of flow වැජබෙනා
14: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශ වෙන්න finishing වහලක් නම් color of තමයි
15: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්තට
17: real mat experience එකකට නැල්වත්තට
18: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රටය david pieris e mobility වෙතින් 0114700550
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා lolc එකෙන් loan එක ගත්තේ
20: lolc finance හරියන්න හරිම තැන
21: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
22: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
23: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000
24: දැන් වියජට් එක කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
25: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
26: Let's be a jet.
27: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
28: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
29: Avan second phone deyak adagewanna ganna
30: Avan sticken tika pay
31: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekin PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
32: අදම combank.lk වෙත පිවිසෙන්න.
33: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INC සංස්ථා ස්ලැබ් වරම්.
34: වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
35: Stars Milan Parashurai Europe පිටවල ගුණේ පෙරී Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් star කෙනෙක් කරන්න.
36: Stars Milan Pasta.
37: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Prometheus Purogamia
38: Dulux Aquatic Damp Protect
0: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
1: ගුවන් ටිකට්පත් විසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
2: මෙන්න ප්‍රශ්නය. කලා වැවට අධිපති දෙවියන් කවුද? 1. කඩවර දෙවියන්. 2. මහසෙන් දෙවියන්.
1: ඉස්කෝලේ 6 වසරින් ගෙන ගන්න බල්ල කැටුවෙන් චන්න ජයලත් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්දා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
3: යතර පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
3: 98.2 98.4

0: දායයි කී දායයි
1: අයිබෝවන් සියත රෑ දහයයි ගී දහයෙන් අද ඔබ හමුවට එන්නේ කවුද කියලා කියන්න පුළුවන්. මම 1993 දී තමයි ඔයාලා මාව අඳුරගන්නේ මගේ එක් ගීතයකින්. නමුත් 1980 ඉඳලා මම සංගීත ශාස්ත්‍රයේ නියැලී ඉන්නවා. ඒ වගේම ලංකාවේ දේශීය සංගීතයත් සමග මුසුණු සංගීතය නිර්මාණය කරපු සංගීත කණ්ඩායම් දෙකක මම නියෝජනය කරලා තිනවා. දැන් ඔබ දන්නවා මම කවුද කියන එක. අරාබි සංගීතයට ආරට ගීත නිර්මාණය කරපු මම සඳ මුවා වෙලා ගීතේ ගායනා කළ සංගීත් වික්‍රමසිංහ. දහවෙනි ගීතයට තෝරගත්තේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ ලිඳ ළඟ සංගමය. ඒක තෝරගන්න ප්‍රධාන හේතුව තමයි මම පාසල් යන කාලේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ සුනිල් අයල්ලගේ ගීත ගැන යන ගුවන් විදුලියේ යන වැඩසටහනක් තිබුණා ග්ලූකෝ රස කියලා. ඉතින් ඒක මම අනිවාර්යයෙන්ම ඉරිදට සවන් දෙනවා. ඉතින් ඒ වැඩසටහනේ යන්නේ ජිප්සීස් සංගීත කණ්ඩායම නිර්මාණය කරපු ඔවුන්ගේ ඔරිජිනල් සින්දු. සංගීත කණ්ඩායමක් හැටියට ලංකාවේ කවුරු හරි විදේශිකයෙක් අපෙන් ඇහුවොත් ඔයාලගේ ශ්‍රී ලංකාවේ ඔරිජිනල් තමන්ගේම කියලා දෙයක් නිර්මාණය කරගෙන එම ගීත වැඩි හරියක් ගායනා කරන කොන්සර්ට්ස් තියෙන සංගීත කණ්ඩායමක් කවුද කියලා ඇහුවොත් අපිට කියන්න තියෙන්නේ ඒ කාලේ ඉඳලම අද වෙනකන් ප්‍රසිද්ධිය අඩු වෙලා නැති ජිප්සීස් සංගීත කණ්ඩායම. ඉතින් සුනිල් අයියා අද අපි අතර නැහැ. ඔහුට කරන මගේ ආදරය සහ මගේ ගෞරවයත් එක්ක මං 10 වෙනි ගීතේ හැටියට තෝරගන්නේ ඔවුන්ගේ

0: ගීතයයි.
1: අද සුඳුරු මුණකැසීම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ.
2: දසම්සිය 93 ශ්‍රියා කියලා කැසට් පටයක් ඔබට මතක ඇති. ඒ ශක්ති සංගීත කණ්ඩායම කරලීට ආවේ ඒ කැසට් පටයේ ඇති නිර්මාණවලින්. ඒ නිර්මාණවල තිබුණා පෙරහැර, තව අරාබි ගීතයක් තිබුණා දීදී. මේ ගීතත් එක්කම ඉස්සර කාලේ පටන් නනන නනානා අදටත් ඒ ගීතය ප්‍රසිද්ධයි. ඉතින් මේ ගීතය චන්ද්‍රදාස ප්‍රනන්දු මහත්මයා තමයි පද රචනා කරලා තියෙන්නේ. ඉතින් මේ ගීතය මට අදටත් මතකයි. අපි ශබ්දාගාරයේදී මේකට අවශ්‍ය කරන, අපි සාමාන්‍ය ජීවිතේ භාවිතා කරන නොඑක් මෙවලම්. ඒ කියන්නේ දැන් අපි ගෙදරක මේ සින්දුව කියනවා නම් කොහොමද? එතකොට අර ඒකට අර ඒ කාලේ තිබුණේ මේ නූල් රෝද, ඒ නූල් රෝදේට ඊයම් කොලේ තියලා අන්නේ සද්දේ. එතකොට හැඳි, කුස්සියේ තියෙන හැඳි, ඒ පොඩි පොඩි මේ හට්ටි වලට ගහන සද්ද, අන්නේ ඊයකකින් තමයි ඉන්ට්‍රඩක්ෂන් එක පටන් ගන්න මේ සින්දුවේ. ඉතින් අපි සංගීත කණ්ඩායමේ සාමාජිකින ආනන්ද පෙරේරා ප්‍රමුඛ, ඇන්තනි සුරේන්ද්‍ර, ජයන්ත රත්නායක, මම හේමපාල ගාල්ලගේ සැවොම එකතු වෙලා ඒ අපේ මහන්සියෙන් සහ අපේ ශක්තියෙන් කරපු ඒ නිර්මාණය මට කවදක්වත් අමතක කරන්න බෑ. මේ 9 වෙනි ගීතය.

0: Itapirenna Siyata. Radayai. Geetayai.
1: Adha sunduru munaka sema praveena sangeethavedi Sangeet Vikramasinghe.
2: මගේ සංගීත දිවියට පිටුවහලක් වුණු චරිත දෙකක් ඉන්නවා. ඒ මගේ මාමලා දෙන්නෙක්. එක මාමා කෙනෙක් ගාමිණී, අනික් මාමා සුනිල්. එතකොට මේ සුනිල් කියන මාමාගේ ප්‍රධානතම එයා කැමතිම ගායකයා තමයි MS ප්‍රනාන්. එතකොට මට ඇති වයස අවුරුදු 6ක් හෝ 7ක්. MS අයියාගේ මොකද්ද අලුතෙන් පිටවෙන ගීතය? එයා ඒකේ වචන කටපාඩම් කරගෙන මියුසිකල් ෂෝ එක වගේ එයා මයික් එකක් නිකන් අතින් මෙහෙම අරගෙන මෙයා මේ ගීතය ගායකන මරිනා මරිනා. මම ඉතින් පොඩිනේ මම උඩ ඉඳන් මේව පල්ලෑ ඉඳන් එයා දිහා බලාගෙන ඉන්නවා. එතකොට ප්‍රසංගික බව කියන එක, ඒ කියන්නේ කොහොමද මේ ප්‍රසංගික බවකින් ගීතයක් ඉදිරිපත් කරන්න කියන එක මට ඉවෙන් වගේ දුන්න කෙනෙක් තමයි මේ සුනිල් මාමා. එතකොට එයාගේ කැමැතිම ගායකයා MS ප්‍රනාන්දු මහත්මයා. එතකොට MS ප්‍රනාන්දු මහත්මයාගේ තව තියෙනවා පොල් පොල් පොපොල් පොල් පොල් පොපොල් පිටරට පටවනව, ඒ වගේ ගොඩාක් ගීත තියෙනවා. ඉතින් මගේ හදවතේ ඉන්න බයිලා ගායකකින්ගෙන් පළවෙනියා තමයි MS ප්‍රනාන්දු මහත්මයා. ඉතින් මම අටවන ගීතය හැටියට තෝරගන්නවා ඔහුගේ මරිනා මරිනා. සොල්දාදුවෙක් මෙක්සිකෝවේ දෙවන මහා ලෝක යුද්ධයට ගිහිල්ලා එයා ආදරය කරපු මරිනා කියන ඒ ප්‍රිය ළඳ එයාට දාලා ඉන්න සිද්ධ වෙනවා. ඒ කතාවක් තමයි ඔහු විසින්ම මගේ හිතන්නේ පද රචනය MS අයගෙමයි. ඉතින් ඒ සිද්ධිය ගැන තමයි ඒ ගීතේ කියවෙන්නේ. අපි අහලා බලමු.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුඳුරු මුණක සේම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ
2: දසමසය අනු තුනෙන් පස්සේ ශක්ති සංගීත කණ්ඩායම මැද පෙරදිග සංචාරයන් සඳහා ආරාධනාවන් ලැබෙනවා අපිට ශක්ති සංගීත කණ්ඩායමට. සෑම අවුරුද්දකම පාහේ කුමක් හෝ මැද පෙරදිග රටක සංදර්ශන තුනක් හෝ හතරක්. එතකොට මේ අවස්ථාවේදී ආනන්ද අයියා කියනවා සංගීත අපි මිඩ්ලිස් එනකොට පොඩ්ඩක් අරාබි සින්දු දෙක තුනකුත් බලාගෙන ඇවිල්ලා කිව්වොත් නේද හොඳ කියලා. ඉතින් මොකද මමත් සෞදි අරාබියේ සේවය කරපු නිසා මගෙත් ලෝකයේ තියෙන සංගීත ශෛලීන් වලින් මං ආසම කරන ශෛලිය අරාබි සංගීතය. ඉතින් ඒක නිසා මමත් කැමති. එතකොට ශ්‍රියා කැසට් එකේ දීදී කියලා ගීතයකුත් අපි ගායනා කරලා තිනවා, මම ගායනා කරලා තිනවා. ඒක මොරොක්කෝ රටේ අරාබි භාෂාවෙන් ඒක කියවෙන්නේ. ඉතින් අපි 1997-98 විතර වගේ වෙනකොට ලෝකේ ප්‍රසිද්ධ වුණා ඊජිප්තු ජාතික අමර් දියාබ් ගායනා කරපු නූර් ලයින්, ඒකේට අපි හබීබි කියලා කියන්නේ, ඒ ගීතය ලෝකේ සෑහෙන විදිහට ප්‍රසිද්ධ වුණා. එතකොට මේකේ ඔවුන්ගේ සංගීත ශෛලියත් මේකට ස්පාඤ්ඤයේ පැත්තෙන් එන සංගීත සම්භවයත් එකතු වෙලා තමයි මේ ගීතේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට බොක්ස් ගිටාර්ස් සමග එකෝඩියන් එක හරිම ලස්සනට පාර්ට්ස් එකේ වදිනවා. ඉතින් ඔහුගේ ගායනය, අමරදීප්ගේ ගායනයත් මගේ හිත බැඳගත්තා. එතකොට මේ ගීතේ මට ඉස්සෙල්ලාම අහන්න ලැබෙන්නේ මැද පෙරදිග සංචාරයකදී. ඒක නිසා මැද පෙරදිග තියෙන පරිසරය කියන දේ, පරිසරය ගහකොළ කියන දේ, ඔවුන්ගේ රටේ තියෙන එකම ගහ තමයි රට ඉදි ගහ සහ කාන්තාර, මේ හැම එකකම පරිසරය තියෙන සෞන්දර්ය මේ ගීතය අහනකොට මට අදටත් මගේ මනසට එනවා. ඉතින් ඒක නිසා අපි අහලා බලමු හබීබි හත්වන ගීතය හැටියට අමර්දියාප්ගේ හබීබි ගීතය මන්ත.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුඳුරු මුණක සේම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ
2: ගීතවලින් දැන් ඇවිල්ලඉන්නේ හයවෙනි ගීතයට රෑදහයයි ගීදාය සංගීත් වික්‍රමසිංහ වන මම තමයි අද මේ ගීත ගැන ඔබට කියන්නේ මගේ මතකයන් අපේ ජීවිතයේ අමතක කරන්න බැරි චරිතයක් ඉන්නවනම් ඒ තමයි අම්මා දවසක් මගේ ලොකු පුතා සනුක මියසික් රූම් එකේ මගේ ගෙදර මියසික් රූම් එකේ ගීතයක් නිර්මාණය කරනවා වගේ ඉතින් කීබෝඩ් එකෙන් එහෙම ප්ලේ කර කර ඉන්නකොට මම රූම් එකට ගිහිල්ලා ඇහුවා පුතේ මොකද්ද ඔයා ඔය හදන්නේ කියලා. එතකොට එයා කිව්වා තාත්තේ මේ අම්මා ගැන සින්දුවක් මට නැහැනේ මම මේ ඒක හදන්නේ කියලා. එතකොට මම එයාට කිව්වා එහෙනම් පුතේ ඔයා මෙලඩි එක හදන්න මෙලඩි එක හදලා වුණාට පස්සේ අපි වචන දාමු මම සින්දුව ලියන්නම් කියලා. ඉතින් එයා මෙලඩි එක හැදුවා. හැදුවට පස්සේ මම ඒ ගීතය පද රචනා කළා. ඉතින් ඒකේ වඩාත්ම වැදගත්දේ පුතත් මමත් ඒ කියන්නේ මගේ බිරිඳ ගැනනේ දැන් එයා අම්මා හැටියට එයා කියන්නේ මගේ බිරිඳ. ඉතින් ඒ මතකයන්. එතකොට එයා තනුව නිර්මාණය කළා මම වචන ලිව්වා. ඉතින් මට මම සාමාන්‍යයෙන් පද රචනා කරන්න මට එහෙම ඉක්මනටම බෑ. ඉතින් මට සාමාන්‍යයෙන් සතියක හමාරක් දෙකක් විතර ගියා මේ ගැන ලියන්න. මොකද මගේ ඔළුවෙත් වැඩ කරපු යම් කිසි සිද්ධීන් මාලාවක් තිබුණා. ඉතින් මේ ගීතය අහලා බලන්න මොනතරම් දුරට ඔබට එය සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන එක. මේකේ වැඩිපුරම ඇහෙන්නේ බටහිර සංගීතයට අනුව තමයි මේකේ සංගීත කණ්ඩ ඇරේන්ජ් වෙලා තියෙන්නේ. නමුත් මවුගුණ ගීතයක් හැටියට එහි තියෙන රසය අඩුවක් වෙලා නැහැ. අපි අහමු අම්මා
1: අංක 6

0: ගීතයයි.
1: අද සුඳුරු මුණකැසීම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ.
2: චිත්‍රපට ගත්තාම මගේ අප්පච්චිත් මගේ අම්මත් හරිම ආසයි චිත්‍රපටි බලන්න. එතකොට මම විතරයි එයාලට හිටියේ ඒ දවස්වල. එතකොට ගම්පහ පබ්ලික් හෝල් එක තමයි අපිට තියෙන ෆිල්ම් බලන්න යන්න තියෙන්නේ. අප්පච්චි මමයි අම්මයි හවස 6:30 දුලීකා චිත්‍රපටි බලන්න ගියා. KW පෙරා මහත්මයාගේ අධ්‍යක්ෂණය දුලීකා, ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ තමයි සංගීතය. එතකොට මෙම චිත්‍රපටියේ මේ දුලීකා කියන ගීතය, අනිත් ගීතත් හරිම ලස්සනයි, නමුත් මම මගේ වයස ඒ කාලේ මට හිතෙන විදිහට මට අවුරුදු 11ක් හෝ 12ක් විතර වගේ ඇති. අම්මයිත් අප්පච්චි මැද්දෙන් ඉඳගෙන මම ඉතින් බලාගෙන ඉන්නදී මගේ හිතට කාවැදුණ සහ ඒ කාලේ හැටියට මොකක්දෝ කම්පනයක් ඇති කළා මේ දුලීකා කියන ගීතය. ආදරමල් පවනේ, HR ජෝතිපාල මහත්මයා තමයි ගායනා කරන්නේ. එතකොට ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ මේ හදවත් බැඳගන්න මේ සොර රටාවන් සහ මේ තනු නිර්මාණ, ඔහුගේ චිත්‍රපට සංගීතයේදී ඔහු එක් එක් චිත්රපටවලට නොඑක් ඔහුගේ සංගීත ශෛලීන් ඔහු උපයෝගී කරගෙන නිර්මාණ කරලා තිනවා. සමහර බඹරු ඇවිත් ඒ ඔපෙරා ස්ටයිල් එකට. එතකොට අපි දන්නවා තව ගීතයක් තියෙනවා, මේ ඔයාලා දන්නවා ගෙදර හිටිය රෝස කැකුළු රෝසා. අපි කවදක්වත් හිතන්නේ මේක මාස්ටර්ගේ නිර්මාණයක් කියලා. නෑ, ඒක මාස්ටර් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මම කියන්නේ සිටුවේෂන් එකේ අවස්ථාවේ හැටියට ඔහුගේ හැකියාව සහ ඔහුගේ තියෙන ඒ අපිට විස්තර කරන්න බැරි ඔහුගේ තියෙන හැකියාවන් තුළින් අපිට නිර්මාණ ගොඩාක් දායාද කරලා තියෙනවා. එතකොට එතනින් මම දුලීකා චිත්‍රපටයේ සනත් නන්දසිරි මහත්මයා ගායනා කරන දුලීකා කියන ගීතයට මම තෝරගන්නවා පස්වෙනි ගීතය හැටියට.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණකැසීම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ.
2: මීළඟට හතරවන ගීතය. හතරවන ගීතයේ හැටියට මම එන්නේ මගේම ගීතයකින්. සංගීත් වික්‍රමසිංහ කියන ගායකයා හෝ නිර්මාණකරුවා රසික ඔබ වඩාත්ම වැළඳගන්නේ මේ සඳමුවා වෙලා කියන ගීතයෙන්. සඳමුවා වෙලා ගීතය මම සෞදි අරාබියේ සේවය කරන කාලේ මට අහම්බෙන් හම්බ වෙනවා දයානන්ද කුමාරසිරි මහත්මයා. ඔබ අහලා තිනවා විදුලි දුම්රියේ චංචල නාදය කියන ගීතය පද රචනා කරලා තින්නේ ඔහු. මට අදටත් පුදුමයි ඒ ගීතය නිර්මාණය වෙන කාලෙදී රූපවාහිනිය ලංකාවට ඇවිල්ලා නැහැ. නමුත් ඒ ගීතයේ තියෙන වචනයක් රූපවාහිනී අංජන රේඛා නලංගන උබේ ළඳ. එතකොට එයාට ඒ රූපවාහිනී කියන වචනේ කොහෙන්ද ආවේ කියන එක මට වචනේ හැදිලා තියෙන්න ඇති. නමුත් ඒ වචනේ රූපවාහිනී ලංකාවේ නැති කාලේ ඒක අලුත් වචනයක් ගීතයකට. ඉතින් ඔහුගේ ඔහුත් සෞදි අරාබියේ ඒ කාලේ 1989-90 කාලෙදි මට ඔහු හමු වෙන්නේ. ඔහු මට හම්බෙලා මට වචන ටිකක් දෙනවා. සංගීත් මට ඔයාව අද හම්බුනේ මට හිතෙනවා මේ වචන ටික ඔයාට දෙන්න කියලා. කවදා හරි දවසක ඔයාට මේ වචන ටික ඌමනා වෙයි කියලා. මම ඒක ඒ වෙලාවේදී ඌමනාවෙන් බැලුවේ නැහැ. මම බොහොම ස්තුතියි කියලා අරගෙන මම ඉතින් ඔන්න 91 ලංකාවට ආවා. ඇවිල්ලා ශක්ති සංගීත කණ්ඩායමට බැඳුනන පස්සේ මට ටිකක් කල් යනකොට හිතෙනවා අරාබි සංගීතයත් එක්ක ගීතයක් මගේම කියලා ගීතයක් නිර්මාණය කරන්න ඕනේ කියලා. ඉතින් මම මොහොම කල්පනා කරගෙන ඉන්නකොට රේණු ඇවිල්ලා අහනවා මොකද කල්පනා කරන්නේ කිව්වා. මං කියනවා ඉතින් මේ විස්තරේ. කිව්වා මෙයා කියන ඉතින් අයියනේ අර ඔයා සින්දුවක් අර වචන වගේක් ගෙනල් තියෙන අර තියෙන අල්මරි ලාච්චුය කියලා. මං ඒක ගන්නවා. ගන්නකොට මේ දයනන්ද කුමාරසිරි මහත්මයා ලිව්ව වචන ටික. ඉතින් ඒ වචන වලට තමයි මම තනුව නිර්මාණය කළා සඳමුවා වෙලා කියන ගීතය නිර්මාණය කළේ. එතකොට ඒකම ඔහු මට ඊට පසු කාලීනව සරායා කියලා ගීතයකුත් ලියලා දෙනවා. ඒත් ඒ අරාබි සංගීතයට අනුව තමයි ඒ ගීතයත් නිර්මාණය වුණේ. හොඳයි එහෙනම් අපි හතරවන ගීතය හැටියට සඳමුවා වෙලා මගේ ගීතය අහල

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුඳුරු මුණක සේම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ
2: කණ්ඩායම් සංගීතය තමයි මට ඇහුන වෙනස්මාර්ග නිර්මාණයන් තියෙන ගීත. ඒ කියන්නේ ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ තියෙනවා කණ්ඩායම් ගී කියලා වෙනම පැය භාගයක් හෝ මං හිතන්නේ පැය භාගයක්. එතකොට මේක යනවා ඒ කාලේ සමනලියෝ, ලොස් කැබෙලරෝස්, ධර්මරත්න බ්‍රදර්ස් මෙන්න මේ වගේ කැලිප්සෝ ස්ටයිල් එකට හැදුණු සංගීත කණ්ඩායම් වල නිර්මාණයන්. එතකොට මේ කැලිප්සෝ සංගීතවල සංගීත කණ්ඩායම වල ඒ සංගීතයේදී නෙවිල් ෆර්නැන්ඩෝ කියන චරිතය අපිට අමතක කරන්න බෑ. ගිටාර් වාදනයෙන්, ගායනෙන්, ඒ හැම දෙයකින්ම එක වගේ දක්ෂකම් පෙන්වන නෙවිල් ෆර්නැන්ඩෝ මහත්මයා විසින් ගායනා කරන ලද ගායන ගැයුම් නටන නැටුම්. මේක මගේ හිතේ චිත්‍රපට ගීතයක්. චිත්‍රපටයක නයිට් ක්ලබ් එකක වගේ සීන් එක තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඉතින් නමුත් මේකේ තියෙන ඒ කැලිප්සෝ කියන ගතිය, හා ඒ කියන්නේ වොයිසස් වලින් එන හාමනි, ඒක මගේ හිතට කාවැදුන ඒ සංගීත ශෛලිය. ඉතින් මේවා තමයි අපිව පෝෂණය කළේ. මේ ගීත අපිට ඇහෙන්න සැලස්වපු ඒ අපිට තිබුණේ ඇත්තට මේ කාලේ ගුවන්විදුලි සංස්ථාවේ චැනල්ස් විතරයි. එතකොට මේ වෙළඳ සේවෙන් තමයි මේ හැම එකම යන්නේ. ඉතින් මට අමතක කරන්න බෑ ඒ ගීතය. ඉතින් මම තුන්වෙනි ගීතය හැටියට තෝරගන්නවා නෙවිල් ෆර්නැන්ඩෝ මහත්මයාගේ ගායන ගැයුම් නටන නැටුම් කියන ගීතය.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණකැසීම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ.
2: මම ඉස්සෙල්ලා කිව්වා සංගීත කණ්ඩායම් කැලිප්සෝ සංගීතයත් එක්ක, ඒ කාලෙදී අතීතයේ බිහිවුණු සංගීත කණ්ඩායම් එක්ක සෑහෙන කාලයක් ඒ ගීත නිර්මාණය වෙමින් මෙහෙම ඉස්සරහට යනකොට තව එක් පුද්ගලෙක් විශ්වකර්ම වැඩක් කරනවා. ඉලෙක්ට්‍රොනික ගිටාර් සමග සංගීත කණ්ඩායමක් පටන් ගන්නවා, මූන් ස්ටෝන්ස් කියලා. එතකොට අපේ ගෙදර අප්පච්චි ළඟ තිබුණා මේ රෙකෝඩ් ප්ලේයර් එකක්. එතකොට EP රෙකෝඩ්ස් තිබුණා මේ ගෙදර. ඕකේ තිබුණා, මට මතකයි, සූර්ය ලේබල් එකේ තියෙන EP රෙකෝඩ් එකක්. ඒකේ තිබුණා දිල්හානි දුවනි, කාගෙද ගොන් වස්සා, වන දෙව්ලිය තුරුලේ. එතකොට මේ ගීත පදරචනාව සහ සමහර ගීත පදරචනය කරලා තියෙන්නේ, සංගීත තනු නිර්මාණය කරලා තියෙන්නේ මම මේ කියන අසහාය පුද්ගලයා. ඒ තමයි කැලිප්සෝ සංගීතයෙන් තව ඉදිරියට ගෙන ආපු අපේ කණ්ඩායම් සංගීතය. ඒ කියන්නේ අපේ සිත්, ඒ කියන්නේ කැලිප්සෝ සංගීතෙන් ඒ කාලේ ඉන්න තරුණ කොටස් වසඟයකට පත් කරගන්නවා. ඊට පස්සේ මේ මහත්මයා ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රොනික ගිටාර් වලින් සංගීත කණ්ඩායම් නිර්මාණය කළා. එතනින් ඔව් නිර්මාණය කරන ගීත වලින් තවත් තරුණ කොටස් එම සංගීත ශෛලීන් වෙනඳ ගන්නවා. එතකොට සුපර් ගෝල්ඩන් චයිම්ස්, ගෝල්ඩන් චයිම්ස්, මේ හැම එකක්ම ඔහුගේ මූලිකත්වයෙන් නිර්මාණය වෙන සංගීත කණ්ඩායම්. ඒ තමයි ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා. ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා ගායනා කරන මලට බඹරෙකුසේ, ඒ කාලේ මේ මලට බඹරෙකුසේ මෙම ගීතය අලුතින් අපිට ඇහෙන්න ගන්නකොට අපිට ඇත්තටම මේ කියන්නේ මට වෙනම ලෝකයක් මැවිලා පේන්නේ. ඒ කියන්නේ එතකොට ඕගන්, ඉලෙක්ට්‍රොනික ඕගන් කියන එකත් ආපු අලුත. එතකොට මේක ඉලෙක්ට්‍රොනික ගිටාර් එක ඕගන් එකත් ඔහු මෙම ගීතේ සංගීතයට එකතු කරගෙන තියෙනවා. ඉතින් විශ්වකර්ම පුද්ගලයා තමයි ක්ලැරන්ස් විජේවර්ධන. අපිට කවදක්වත් අමතක කරන්න බෑ. මම තෝරගන්නවා ඔහුගේ මලට බඹරෙකුසේ.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM රැදායයි ගීතායයි
2: අද සුඳුරු මුණක සේම ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ
3: ගේ පළවෙනි ගීතය මම අදටත් ගරු කරන ගායනවේදියෙක් තමයි වික්‍ර රත්නායකයන්. පිබිදෙන ගායක පරපුර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පිබිදෙන ගායක පරපුර සංගීත ගායනා තරඟයට මම සහභාගි වෙනවා. මේ සහභාගි වුණු වට හතරම මම ගායනා කළේ වික්‍ර රත්නායක මහත්මයාගේ ගීත. ඉතින් මෙම ගීත අතුරෙන් ආදරය කියන එක, ඒ කියන්නේ මගේ අතීතයේ මගේ ජීවිතයේ මට ආදරය දැනෙන්න ගන්නකොට ඒ හැඟීම් සමග මෙම ගීතේ මතකයන් මගේ අතීතයට යනවා. ඒ කියන්නේ මගේ බිරිඳ රේනු, අපි එකම ගමේ එකට හැදී වැඩුණු දෙන්නෙක්. එතකොට මේ ගීතේ තියෙනවා දෛව යෝගයකින් නොයදෝ හමුුණේ අප හමුුණේ. ඒක ඇත්තටම මට හිතෙන්නේ ඒක දෛවයක්. එකක් මගේ අප්පච්චිගේ ගම හංවැල්ල, මගේ අම්මා ගම්පහ ඉලයාගොඩ. අප්පච්චි ගේ පළවෙනි ඇපොයින්ට්මන්ට් එක ගනිමුල්ල ගලීහිටියාව මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයා. එතකොට මගේ අම්මා හෙඩ් ප්‍රිෆෙක්ට් ඉස්කෝලේ. එතකොට ගුරු ගෝල ආදර සම්බන්ධයකින් තමයි මගේ අප්පච්චිත් අම්මත් හමු වෙන්නේ. එතකොට ඒ දෙන්නා ඉඩමක් අරගෙන ගේ මගේ මහගේ දැන් අපි ගම්පහගේ හදන්නේ මගේ වයිෆ්ගේ ගේ ඉස්සරහා තියෙන ඉඩමේ, ඉස් ඉඩමේ. එතකොට මම ඇවිල්ලා ඉන්නේ ඇගේ ගේ ළඟට. එතකොට ඒ මතකයන් ඇව ඉස්සෙල්ලාම දැක්කහම මට ඇති වුණ හැඟීම, මේ හැම දෙයක්ම දෛව යෝගයකින් කියන ගීතයේ තියෙනවා. ඇදුරු තුමියයි ඔබ ප්‍රේමයේ කියන ඒක ඇත්තනම් ප්‍රේමයේ ඇදුරු තුමියයි. ඒ කියන්නේ මගේ ජීවිතේ හැම දෙයකටම ශක්තියක් වෙලා අද වෙනකන් මගේ දරුවෝ දෙන්නවත් හොඳින් අධ්‍යාපනය දීලා හදලා වඩලා මේ හැම දෙයකින්ම මට සහයෝගයක්, මගේ සංගීත දිවි ඉදිරියට ගෙනියන්න සහයෝගයක් දුන්න මගේ ළඟින්ම ඉන්න මිතුරිය තමයි රේනු. ඉතින් මං රේනුට උපහාරයක් හැටියට මම මේ ගීතය තෝරගත්තා වික්‍ර රත්නායක මහත්මයාගේ දෛව යෝගයකින් නොයදු.

0: පිරෙන්න සියත
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0721 132 7777. Miss හොඳ කුල්ද?
4: කුල්. මොකද මම හොට් නේ.
1: ඒක නම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු ඉත් වගේ
4: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහල පුරුදු ඇති.
5: Oh my god.
1: ඔඩි මිස් සුදු කොච්චි.
6: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
0: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
1: මිස් මිස් excuse me miss.
4: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4

0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂෝලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
2: මෙන්න ප්‍රශ්නය. කලාවැවට අධිපති දෙවියන් කවුද? 1. කඩවර දෙවියන්. 2. මහසෙන් දෙවියන්.
3: ඉස්කෝලේ 6 වසරින් ගෙන ගන්න බල්ල කැටුවෙන් චන්න ජයලත් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් වින්දා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
4: සියත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සියතහන්න.
2: 98.2 98.7

98.4 මෙගාවාට්ෂයට සියත FM

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

Садыгам сиятта. Садыгам сиятта. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා වාග්යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්දපිරිතේ අනුභවයෙන් ඔබට යහපතක්ම වේවා.

සුළු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා.

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

0: Money. Good morning. හුදේ පහයි විනාඩි 29යි දැන් වෙලාව.
1: Good morning, Nishan.
0: දන්නවද මාෂි? සල්ලි තියෙනවනේ. ඒගොල්ලෝ දන්නේ එක භාෂාවක් විතරයි.
1: හා
0: හා. අද ඔයා මාව සේව් කරන්න. එතකොට හෙට මම ඔයාව සේව් කරන්න. අද දවසේ ඔබ සල්ලි විතරක් නෙමෙයි ඔබේ දැනුම, ඔබේ උත්සාහය මේ හැමදේම අනාගතය වෙනුවෙන් ඉතුරු කරොත්, ඉතුරුමක් කළොත් ඔන්න අනිවාර්යයෙන්ම අනාගතයේ දවසක ඒව හයියට හිටිනවා. ඔබව බලා ගන්න.
1: ඉතින් අදත් මැසේජ් එකක් එවන්න අපිට 0714 151 151 කියන වට්ස්ඇප් නම්බර් එක. පොකට් මනි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්න හතරයි අපි අහන්නේ. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනා ගන්න අවස්ථාව තියෙනවා.
0: උදේ 7 වෙනකන් ආන්න සියත. මම නිශාන්.
1: මම ආශි.